ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: ලස්සන ඔබේ සිත අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: කවදත් අලුත්. කාගෙත් net. කාගෙත් net.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
6: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවතාලය පුදදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
6: මාධ්‍ය සත්කාරය netfm netfm
2: බැතිබර දායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
7: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේ තේ
8: සිද්ධාලේප සෑම ගෙදරකම සිටි යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
9: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
10: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලැන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
11: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
0: අවදත් අලුත් කාගෙත් net
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් loan එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
5: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
6: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවතාලය පුදදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
6: මාධ්‍ය සත්කාරය netfm netfm
2: බැතිබර දායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: කුණු කල ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
8: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
9: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
10: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
11: තිස් වසරක පළපුරුද්දු සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
13: Wake up. Satutu Hormones. Alpha Studio.
14: Davasatam ona karana vitamins. Alpha Studio.
13: Yes. Yes. Energy Morning Vibe ekat ekka davasama suba karaganna.
14: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
15: Good morning.
13: Satya Dawaswala Uday Hayata Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live.
16: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
17: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
18: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
19: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
20: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
21: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
22: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
23: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ
22: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
21: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
20: ඔය ඕන එකකින් update වෙන්න.
22: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
24: Brought to you by අලුත්
22: කවදත් අලුත් කාගෙත් net.
25: කාගෙත් net.
22: මේ පින් බර උදැසන ඔබේ සිත අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
22: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමණීය දරුවෙනි, ඔන්න ඔබේ නිවහනට අද දවසෙත් මම සමිදානන් වහන්සේගේ නාමයෙන් ගොඩවදින්නේ පුංචි අදහසක් ඔබ වෙතට අරගෙන එමින්. උන්වහන්සේ එක්තරා විටකදී කියනවා මෙන්න මෙහෙම, යමෙකු මා අනුගාමී වන්නට කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ආවාවේ. මගේ ආදරණීය දරුවෙනි, අප සමිදානන් වහන්සේගේ වදන් අනුචාර කරන, අනුගමනය කරන, ජීවිතෙහි සනිටුහන් කර ඒවා පිළිපදින ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතයේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට සම්බන්ධ වුණු, ශ්‍රාවකත්වයට ඇතුළු වුණු අය ක්‍රිස්තු ශ්‍රාවකත්වයේ අනු එසේ නම් කුමක්ද? ක්‍රිස්තියානිය ඇතුළේ කුමන ශ්‍රාවකත්වයක් ගැන කතා කරයිද? ගෝලයෙකු වන්න මොකක් කරන්න ඕනද? සමිදානන් වහන්සේගේ ගෝලයෙකු ශ්‍රාවකයෙකු වන්න කළ යුත්තේ පළමු කාරණාව, ජේසු සමිදානන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන පළමු කාරණාව තම කම නැසීමයි. තම කම නැසීමත් කුරුසිය දැරීමත් ජීවිතයේ ඇත්තක්. ක්‍රිස්තියානිය ඇතුළේ මැජික් නැහැ. මේ ජීවිත යථාර්ථයට යථාර්ථානුකූලව මුහුණ දෙන්න ඕන. දුක, වේදනාව, බැරිකම, නොහැකිකම, දුබලකම, මේ සියල්ල අභිබවා යනු පිණිස ඔබ ආත්මවිශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන. ඔබේ අභියෝග ඔබ බාරගෙන ඒවා ජය ගන්න ඕන. එසේ වන්නට නම් තම කම නසන්නට ඕන. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවායයි සමිදානන් වහන්සේ තුළ මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, ශුද්ධ කුරාණයේ අල්ලා දිව්‍යන් වහන්සේ අනකරපු පළවෙනි අනකිරීම ඉකරා ඔබ කියවන්න, ඔබ අධ්‍යාපනය ලබා ගන්න කියන එක. අල්ලා දිව්‍යන් වහන්සේගේ දෙවන අනකිරීමත් ඉකරා ඔබ කියවන්න, අධ්‍යාපනය ලබා ගන්න කියන එකයි. එනිසා අපිට අධ්‍යාපනයේ දැනුම කියන එකේ වැදගත්කම කොයිතරම් දුරට දෙවියන් කියලා දී තිනවාද කියන එක අපිට වටහා ගත හැකි. නබිතුමාණන් කිව්වා දැනුම ලබා ගැනීම සෑම කෙනෙකුටම අනිවාර්යයි, වගකීමයි කියලා කිව්වා. එනිසාම උදේ පාන්දර තිබෙන නැමදුම් වේලාවෙන් පසුව නැමදුම් ඉටු කරලා එයින් පසුව නබිතුමාණන් කිව්වා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා. අල්ලාහුම්මින්නි අස්අලුක ඉල්මන් නාෆියා ව රිස්කන් තයිබා ව අමල මුතකබ්බලා. ඕ දෙවියනි යා අල්ලා, මට ප්‍රයෝජනවත් දැනුම ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. ඒ වගේම හොඳ ආහාර පාන එදිනෙදා අවශ්‍යතාවය ඉටු කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නබිතුමාණන් පැවසුවා. එනිසා අපි සෑම කෙනෙක්ම දිනපතාම යම් දෙයක් ඉගෙන ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසනාව ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

FM 95 94.8 තිවයින පුරා Net FM Alpha Studio with Cosmi and Lehansa.

0: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: Hello, hello. Good morning, oyala hamotama. Good morning, Taru.
2: Very, very good morning, Taru Baba. එහෙම කියන්න ඕනේ නේ ඉතින් මට වැඩි බාලයිනේ.
1: ඔව්නේ.
2: හරි ඉතින් අද අලුත් සතියක් මේ විදිහට පටන් ගන්නයි හදන්නේ. අලුත් මලුත් සතිය කලුත් මලුත් වැඩ ගොඩක්. ඉතින් අලුත් මලුත් සතිය ඔයාට සුබයි. අලුත් මලුත් දවස ඔයාට සුබයි. අලුතින් වැඩ පටන් ගන්න ඔයාට සුබයි. මේ සතිය විභාග ගොඩක් ඉස්කෝලවල පටන් ගන්නවා. ශිෂ්‍යත් ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි උසස් පෙළ ගැන කතා කරනවා, සාමාන්‍ය පෙළ ගැන කතා කරනවා. ලබන සතියේත් ගොඩක් ඉස්කෝලවල විභාග පටන් ගන්න දැන් මේ වෙනකොට සූදානම් වෙනවා. ඉතින් එහෙම තමයි. මේ හැම දෙයකටම අපි සූදානමින් අද මේ පටන් ගන්න අලුත් සතිය කොහොම හරි අපි අර ටාගට් කරගත්තු වැඩ ටිකේ විදිහටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ඔක්කොම අපි මේ විශ්වයෙන් ගමු.
1: අනිවාර්යෙන්ම. දැන් කසුනියකි, අපිට ගොඩාක් චූටි නංගිල මල්ලි ලැබෙනවනේ. එයාලගේ විභාග තිබ්බා. එතකොට සමහර අය ගොඩාක් හොඳට මුණ දීලා තියෙන ගොඩාක් අය. හැබැයි තව අය අපිට එවලා තිබ්බා, අනේ මට චුට්ටක් පාඩම් කරන්න වෙලාව මදි වෙච්ච නිසා මේ පාර විභාගෙ ටිකක් අමාරුයි කියලා. ඉතින් එයාලට ඇහෙන්න මට චූටි දෙයක් කියන්න ඕනි කියලා හිතුණා. කියමු. ඔයාට

0: කවුදනේ කිව්වේ හැමදාම දිනන්න ඕනි කියලා. පරදින්න ඕන දවසුත් තියෙනවා. හැබැයි ඒකේ තේරුම ඔයා හැමදාම පරදිනවා කියන එක නෙමෙයි. මං හිතන්නේ කසුණියකි, මගේ ජීවිතේ මට ලැබිලා තියෙන අත්දැකීමුත් එක්ක අපිට ජයග්‍රහණයේ වටිනාකම ඇත්තටම දැනෙන්නේ, ඒ කියන්නේ වටිනාකම දැනෙන්නේ පරාද වෙලා තිබ්බොත් විතරමයි.
1: හරියටම හරි. අපිට දෙයක් නැති වෙන්න ඕන ඒදී වටිනාකම තේරෙන්න. අපිට දෙයක් මගහැරෙන්න ඕන ඒදී වටිනාකම තේරෙන්න. අපි පරාද වෙන්න ඕන අපි ජයග්‍රහණයේ වටිනාකම භුක්ති විඳින්න ඕනි කියන හැඟීම දැනෙන්න. ඉතින් කවුද අනේ කිව්වේ අර ලෙහන්ස කියෝ වගේ හැමදේම ලේසි වෙනවා කියලා? කවුද අනේ කිව්වේ හැමදේම අමාරු වෙනවා කියලා? කොහෙවත් එහෙම කියලා නැහැ. හා, ඉතින් ඒ නිසා අමාරු තැන්වල ඔව් ඒක අමාරු තමයි, අපි ඒක පිළිගමු. ලේසි තැන්වල මරු ඒක ලේසි තමයි, අපි ඒක පිළිගමු. ඒ වගේම දිනන තැන්වල අපි ඒ ජයග්‍රහණය සමරමු. පරදින තැන්වලත් අපි ඒක පිළි අරගෙන ඊළඟ අඩිය තියමු. හරිනේ?
0: ඉතින් අදත් අපි ඒ වගේ සමරන දවසක් කරගමු.
1: හරියටම හරි අද සැමරීමකුත් තියෙනවා. තව චූටි වෙලාවකින් කියන්න විශේෂ සැමරීමක්. අපි හැමෝම කැමති සැමරීමක් පොඩක් අගේ කරලා කියන්නම්කෝනේ.
0: හා, එතකන් මම තවත් චූටි දෙයක් කියන්නද?
1: කියමු.
0: අද මම කසුණියක්කිට කතා කළේ තරුව කියලානේ. දැන් කට්ටිය බලනවා ඇති ඇයි ඒක හිම කතා කළේ කියලා. මම මේ ඇත්තම කතාව කියන්නම්කෝ. දැන් උදේ මං හිතන් ආවා අද මං මෙන්න මේ වගේ තරු ගැන දෙයක් කියනවා කියලා. වැඩේ කියන්නේ මෙන්න එතකොටම කසුණියක්කි මට කිව්වා අද අපි මෙන්න මේ සෝන් එක දාමු කියලා උදෙම්ම. ඉතින් මට හිතුනේ අපි දෙන්න ඇත්තටම අර ඒ කියන්නේ තරු ගැන සින්දු අපි කොහෙන් හරි තරුවක් ගැනනේ කියවෙන්නේ. ඉතින් මේ මට මුලින්ම හිතිච්ච දේ තමයි අනේ අපි දෙන්නම එකම විදියට හිතනවා කියලා.
1: හරි,
0: කොහොම හරි මම කියන්නාවේ අපි හැමෝම ආසයිනේ කසුණියක්කි තරුවක් වෙන්න. දැන් අපි උනත් උදේම ඇවිත් කියන්නේ ඔයාට පුළුවන් ඔයාවත් බබලලා ලෝකෙම බබලන ලස්සන තරුවක් වෙන්න කියලා. හැබැයි ඔයා සමහර විට කතාවක් අහලා තී, ගොඩාක් වෙලාවට අහලා තී, තරු 1000ක් තිබ්බත් වැඩක් නෑනේ හඳ නැතුව කියලා. හැබැයි මං එකට මෙහෙම කියන්නම්කෝ, ඈත හසේ තරුවක් තනියම කොච්චරක් නම් ලොකු දෙයක් කරනවද අපි වේලිය කරන්න. ඇත්තටම තරු 1000ක් තිබ්බට හඳ නැතුව වැඩක් තියනවද කියලා මෙන්න මෙහෙම හිතන්නකෝ. හඳ නැති කළුවර රෑක වුණත් ඒ අසම්පූර්ණත්වය අපිට පෙන්වන්න නොදී, අපිට දකින්න අපිට අත්විඳින්න නොදී අපේ අඳුරු අහස එළිය කරන්න තරු කොච්චර නම් ලොකු සේවයක් කරනවද මං අහන්නේ. ඉතින් ඒකත් නිකන් අර අපේ ජීවිතේ වගේ අපිට අර හඳ වගේ ලොකු ලොකු දේවල්, අපි බලාපොරොත්තු වෙන ලොකු දේවල් සමහර වෙලාවට අපේ ජීවිතේ ඒ විදිහටම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ මොහොතවල් වලත් තරු ඉන්නවා නේද? පුංචි පුංචි තරු, හරියට ඔයාගේ පවුල වගේ, ඔයාගේ අවංක යාළුවෝ වගේ, සතුටු මොහොතවල් වගේ. අන්නේ තරු ඔයාට හද ලැබෙනකන් ඔයාව අල්ලගෙන ඉන්නවා.
1: ඉතින් අහන්නකෝ තරු, බලන්නකෝ මේ තවස්සල අහස තරු. අහස බාගෙට හඳ පායලා තියෙනවා. බාගෙට හඳ පායලා තියෙන අහසේ පොඩ්ඩක් ඈතට වෙන්න ලස්සන තනි තරුවක් තියෙනවා. ඇත්තටම මේ කියන්නේ බලන්නේ තනි තරුව ඔයා දැක්කද කියලා. මද පවන මොටද නේද? ඔයාගේ සුවඳ මුස වෙලා නැත්තම් සඳ කිරණ මොටද නේ? මගේ තනියට ළඟ නැත්තම්. ඉතින් අහන්නකෝ ඔයාගේ ලස්සන ගැන කියන්නකෝ. මේ ලස්සනම සඳතාව හරිම ලස්සනට අපි හැමෝම එකතු වෙලා පටන් ගන්න.

0: අන්න ඒකයි කතාව. ලස්සනයිනේ.
1: හරිම ලස්සනයි. උදේම හෙද්දී අනේ කොච්චරක් නම් වාසනාවක්ද.
0: මට පේනවා දැන් කුස්සිය උයන ගමන් පොඩි නිකන් හිනාවක් යනවා අපේ ඔය බිරින්දෑවරුන්ට. අම්මලට චූටි හිනාවක් යනවා. පොඩ්ඩක් එතකොට ඔන්න ටක් ගාලා නේද තාත්තා නැගිටල කුස්සිය පැත්තට එනවා. පොඩි බැල්මක් දාලා යනවා. එහෙම තියන්න ඕනානේ ගෙදරක් වුණාම නේද. දැන් අපි මේ වැඩ කරන තැනට එනවනේ. වැඩ කරන තැන අපි හරි සහයෝගයෙන් හරි ලස්සනට හරි ගැම්මෙන් වැඩ ටික කරගෙන යනවනේ නේ. දවස තිස්සෙම අපි එහෙම තමයි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම තැනකදීත් අපිට ලැබෙන වචනයක් අපිට ලැබෙන බැල්මක් අපිව හයිය කරන දෙයක් මාර සම්පතක් තමයි. ඉතින් අන්න එහෙම තමයි මේ හැම සින්දුවකින්ම මම නම් පුරුතු වෙලා තියෙන හිතන්න. ඒක අපි ආදරය ගැනම හිතන්න ඕනනේ. ආදරය කියලා කියන්නේ ලස්සන දෙයක්. ආදරෙන් තව ගොඩාක් දුර අපිට යන්න පුළුවන් ලස්සන සිතුවිලි එක්ක.
1: හරියට මේ සින්දුවේ තියෙනා වගේ නේද?
0: ඒකනේ ඒකනේ. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ එහෙම ලස්සන තැනක්නේ. නෙත් කියලා කියන්නේ එහෙම වර්ණවත් තැනක්නේ. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එකට එනවා අන්න එහෙම ජීවිතේ හැඩ කරගන්න ගොඩාක් හැඩ වැඩ දාන ලොකු ලොකු වැඩෝ.
1: එයාලගේ ඇස්වල තියෙනවා කසුනියක්කි ලොකු ලොකු බලාපොරොත්තු. ඒක මට ඇත්තටම එයාලගේ ඇස්වලින් දැකලා තියෙනවා. දැන් අපේ මේ ගිය සතිය එහෙම ආවනේ අක්කල අයියල එහෙම
0: බදුල්ලෙන් ආව මොනරාගලින් ආව දුරකතර ගෙවාගෙන
1: අර මේ අපේ රණවිරු මාම කෙනෙක් එක්කාවයාගේ තාත්තා එක්ක ඒ අක්කගේ ඇස්වලින් මම දැක්කා හරි ලස්සන බලාපොරොත්තු ගොඩාක් තියෙනවා.
0: මොනරාගල අක්කනේ.
1: ඔව් තරු ඇස් දිලිස්සෙනවා වගේ.
0: ඉතින් එයාගේ බලාපොරොත්තුව වෙන්නෙත් ඩොක්ටර් කෙනෙක් වෙන්න. හැබැයි එයා වැඩ ගොඩක් කරනවා. දැන් මේ වෙනකොට වෙස් තියලා හැම තියෙනවා නට නටා ඉන්නවා. ඉතින් ඩොක්ටර් කෙනෙක් වෙන්න බලාගෙන. හැබැයි ඒ හැම බලාපොරොත්තුවක්ම හරිම ලස්සනයි නේ ලෙහන්ස. අපි හැමෝටම වයස් ප්‍රේතයකින් තොරව හරි ලස්සන හීන තියෙනවා. ඉතින් ඒ හීනවලට යන්න ඔයා තමයි පාර හදා ගන්න ඕනි දරුවෝ. ඔයා තමයි ලොකුම පාර කපා ගන්න ඕන. චූටි චූටි පාරවල් ඒ අතර තියෙනවා. ඒ චූටි පාරවලුත් මගහැරව ගන්න එපා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න කොහොමද ඒ චූටි පාරෙත් හැඩ කියලා. එතකොටත් මාර ගැම්මක් තියෙනවා.

0: පාසල් හදන්න වේ වැලෙන්ම බෑ. මම හැමදාම සොබා දහමට ආදරය කරනවා. පුංචි කොළ කෑල්ලක්වත් දාන්න දෙන්නේ නැහැ. ඒත් සමහරු දානවා. සමහර දවසට කුණු ගොඩවල් ඇදලා දාපු පන්තිය හොයාගෙන ගිහින් එයාලට පාසලේ වටිනාකම කියලා දෙනවා. ඇවිදින පෑගෙන පොළොවේ කෙළ ගැහුවත් ඒක අනිත් අයට කරදරයක්නේ. ලස්සනම ලෝකයක් හදන්න ඕන හොඳම ගුණාංග එක. කොහොමද මේ කැහුවාම ලෙහන්සට හිතෙන්නේ?
1: මට හිතෙන්නේ ලස්සන හදවතක් තියෙන එක්කෙනෙක් වෙන්න ඕනි මෙහෙම කියන්නේ කියලා.
0: ගුරුවරයෙක් තමයි මට මේ පණිවිඩය එව්වේ. නිතර අපි වාහන අපිව බලන ගුරුවරයෙක්, රොහාන් කියන ආදරණීය ගුරුතුමා. ඉතාම දුෂ්කර පාසලක ළමයි වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. බලන්න එතුමගේ සිතවිල්ල කොහොමද කියලා. පාසල් හදන්න වේ වැලෙන්න බෑ. ඕනේ හා. එතකොට මම හිතුවේ මේක අදාළ පාසලට විතරද? වේවැල කියන එක අපි සමහර තැන්වල වචනවලින් තරවටු කරනවා. ඒ වගේම ක්‍රියාවෙන් තරවටු කරනවා. හැඟීම් වලින් තරවටු කරනවා. ඒක හරි බුද්ධියෙන් පරිස්සමට කරන්න ඕන දෙයක්. ඉතින් මේස කියන්නේ හැමදාම සබා දහමට ආදරය කරන්න ඕනේ. ඒකනේ අපිත් දැක්ම වෙන්නේ. පුංචි කොළ කෑල්ලක්වත් දාන දෙන්න සමහරු දානවනේ. ඉතින් අපි ඔය කොච්චර කෙවුවත් දැන් මේ දවස්වල ඩෙංගු ඩෙංගු ඩෙංගු ඩෙංගු කෙවුවට කොච්චර ඩෙංගුට ගැහුවත් වැඩක් නෑ. අපි කරන වැඩ දිහා අපිම බලන්න ඕනි පොඩ්ඩක් ආපස්සට හැරිලා. වතුර පිරෙන තැන් ගැන අපි කොච්චර කියනවද? හැබැයි ගෙවල් වල ගිහිල්ලා බැලුවම ඒ කරන ක්‍රියාපිළිවෙත අපිට පේනවා. ඉතින් එහෙම තැන් දැක්කම අපිට මොනවද කරන්න පුළුවන්? දැන් මෙන්න මේ වගේ පණිවිඩයක් කියන්නේ අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් ලෙහන්සා ඔක්කොටම වඩා කලින් නේ. ඉතින් එහෙම ගුරුවරයෙක් තමයි මේ. මේ ගුරුවරයා වෙනස් වුණ නිසානේ තව කෙනෙක් වෙනස් කරන්න බලන්නේ. අපි වෙනස් වෙන්න ඕනේ. එතකොට අපිට තව කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන්. දැන් ඉතින් මේ තාලෙට හැඩ ගැහෙන්න ඕන. Come on, වැඩ ටික කරන්න ඕන දවසක්. වැඩ ටික කරන්න ඕන සතියක්. සුබ වේවා, ජය වේවා හිතවතුනි.

0: பண்ணாதானே அந்த சாக்லேட் பேர் என்ன? சாக்லேட் கேக் காக்
1: அது சாக்லேட் கிவாம கசுனியா கிட்ட மக்காது மத்தாக்குனே
0: அது வேர்ல்ட் சாக்லேட் டே கனி மாம கலிங் கேவே அம்மோ හොඳයි අපි කතා කරමු ඉස්සරහට ගැන දැන් මුලින්ම මේ චොක්ලට් බේරෙන ලස්සනම ලස්සන චොක්ලට් බර්ත්ඩේ කේක් එකයි කපන්නේ
1: මුලින්ම අද අපේ සචිනි නැන්දිගේ බර්ත්ඩේ එකනේ
0: ඒකනේ
1: හැපි බර්ත්ඩේ සචිනි නැන්දි ආල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි සචිනි නැන්දිට සුබම සුබ උපන්දිනයක් කියලා ආවිෂ් කරනවා
0: සුබ උපන්දිනයක් සචිනි නැන්දා
1: ඊට පස්සේ අපිට එවලා තියෙනවා අද යසිරු ලක්කන පුතාගේ 17 වැනි උපන්දිනය කියලා ඊට පස්සේ අද අපේ අත්තගේ 66 වැනි උපන්දිනේ
0: අත්තනේ
1: අත්සියා අත්තයිනේ පොළොන්නරුවේ අත්තගේ නම ධර්මසිරි රත්නායක විශ්මී මිනුදී තමයි මං හිතන්නේ මිනිබිරියෝ දෙන්න තමයි අත්තට සුබ පතන්නේ
0: ගොඩාක් ලොකු චොක්ලට් කෑල්ලක් කවන්න එපා හොඳේ සියානේ
1: ඒකනේ මත්තේගොඩ විද්‍යාදීප විද්‍යාලයේ 11 වසර ඉගෙන ගන්න තිසරි ගයේෂාගේ 17 වැනි උපන්දිනය අද
0: අපේ පැංචිගේ තාත්තගේ උපන්දිනය අපේ දඟ නැති පැංචි ඉන්නේ චුට්ටක් දඟ පැංචි ඉරිදට ඔන්න එන පැංචිගේ මගේ අප්පච්චියගේ උපන්දිනය අද හර්ෂ ජයරත්න ඉතින් මගේ අප්පච්චිට සුබ උපන්දිනයක් වේවා කියලා කියනවා ඒ වගේම එයා කියන සචිනි නැන්දටත් සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරනවා කියලා ඔන්න පැංචිගෙන් දෙන්නටම සුබ පැතුම්
1: අපිට ගොඩ ගොඩාක් මෙසේජස් එවනවා සචිනි අක්කිට මේ සචිනි නැන්දි කියලා එවන චූටි අය මිස් උපසුබම සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා
0: ආ ඒවල තියෙන කවුද දන්නවද අපේ සෙනසුරාද පැංචි ඒවල තියෙන්නේ අර මම පැංචි කියලා දාලා තියෙන ඔන්න සෙනසුරාද පැංචි ආදරණීය සචිනි නැන්දට සුබ පැතුම් එකතු කරනවා ඔන්න පැංචියෝ අපි කියුවා
1: අපි කියමු සචිනි නැන්දිටත් මේ මෙසේජස් ඔක්කොම පෙන්නන්නම්කෝ
0: ඔයා හිතන්නේ අහන්න නැහැ කියලාද අහගෙන ඉන්නේ ඉතින්
1: එහෙම තමයි මම අපි ආසයි කසුනියක් කියන චොක්ලට් කතාවට එන්න
0: හරි අපි චොක්ලට් කතාවට එනවා තව ටික වෙලාවකින් මේ ලොකුම ලොකු විශ්ෂක අද ජූලි 20 වෙනිද උපන්දිනේ සමරන හැමෝටම නෙත ෆෙමල් ෆෝ ස්ටුඩියෝ එකෙන් අද අපිට නම් මේ පැත්තේ කේක් දෙකයි පැංචිගේ කේක් එකකුත් තියෙනවා සචිනි නැන්දගේ කේක් එකකුත් තියෙනවා අම්මෝ ඉතින් මේව කාලා නේද
2: Net FM Alpha Studio with Kasuni and Lehansa. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
1: Net FM Alpha Studio will have the high winner of the scene.

0: සත්තිවා චන්දන ඇල්ලෙන්නාලා
1: කොකෝව තිත්තයිනි
2: අම්මෝ
1: හැබැයි කොකෝව දාලා හදන චොක්ලට් පැණි රහයි.
2: ඒකනේ හැබැයි කොකෝව මාර ගුණයා තිත්ත වුණාට හරිම ගුණදායක දෙයක්.
1: ඔව් අනේ, දැන් චොක්ලට් කිව්වම අපි හැමෝම ආසයිනේ චොක්ලට් කන්න. ඔය චූටි චූටි බබාලා වෙහෙම අපි මේ ඔයා මේක කරන්නකෝ, මම චොක්ලට් එකක් දෙන්නම්. අද හොඳ බබෙක් වගේ හිටියොත් චොක්ලට් එකක් දෙන්නම්. එහෙම එහෙම කිය කිය චුට්ටක් රවට්ටනවා නේද?
2: සමහර වෙලාවට අපි තාම රැවටෙනවා චොක්ලට් වලට. ඉතින් ඇත්තටම මේ චොක්ලට් කියලා කියන්නේ අපි හිතුවට අපි කියනවා පැණි රස කන්න එපා, චොක්ලට් කන්න එපා, දත් පණුවෝ කනවා. එහෙම මතයක් තියෙනවා. හැබැයි ඒක එක තැනකින් අපි වරද්දගෙන තියෙනවා. වෛද්‍යවරු කියන්නේ ඩාර්ක් චොක්ලට්, හරි හරි හරි ඩාර්ක් චොක්ලට් එකක් ආහාරයට ගන්න එක සෞඛ්‍යට ඉතාම ගුණදායක දෙයක්, ඉතාම හොඳ දෙයක් කියලා. දවසට එක වතාවක් අපි ඩාර්ක් චොක්ලට් කෑල්ලක් හරිනම් කන්න ඕනේ. හෘද රෝග තියෙන අය, ඔය අධික රුධිර පීඩනය තත්ත්ව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇඟේ අපහසුතාව වෙන්න පුළුවන්, ඇඟ ඇතුලේ තියෙන විවිධ ප්‍රශ්නවලට ලොකු විසඳුමක් දෙන්න පුළුවන් හොඳ ඩාර්ක් චොක්ලට් කෑල්ලකට. හිතන්නකො,
1: දැන් කසුනියක් හිටත් මේ ටිකේ චුරි ප්‍රශ්නයක් තියෙනවා නේද? හම වියලිලා වගේ. දැන් මම චොක්ලට් වල තියෙන වාසි ටික මේ බැලුවනේ, ඉක්මනට ගිහිලා බැලුවා. ඔන්න එතකොට මෙන්න තියෙනවා සමේ තෙතමනේ රැක ගන්න, ඒ වගේ මව්වෙන් සිදුවන හානි අවම කරන්නත් ඩාර්ක් චොක්ලට් කෑල්ලකට පුළුවන් කියලා.
2: ඔව්, ඇත්තටම මේ රස්නේ කියලා කියන්නේ මට ඇතුළුව ගොඩක් අයට හරි අපහසු තත්ත්වයක්. ඉතින් එතකොට හමේ ප්‍රශ්න ඇති වෙනවා, ඇඟැතුලේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මං අර කිව්වා වගේ හෘද රෝග අවදාන මඩු කරන දෙයක් ඩාර්ක් චොක්ලට්, රුධිර පීඩනය පාලනය කරලා රුධිර සංසරණය හොඳට ක්‍රමවත් කරන දෙයක් ඩාර්ක් චොක්ලට් කියලා කියන්නේ. අනිත් එක හොඳම දේ තමයි මානසික ආතතිය අඩු කරනවා. ඒක කරලා බලන්න. අපි ගොඩාක් ආතතියෙන් ඉන්න වෙලාවක, පීඩනයෙන් ඉන්න වෙලාවක චොක්ලට් කෑල්ලකට පුළුවන් ඒක අඩු කරන්න. මම ඒක කළා තියෙනවා. ඉතින් සතුට හෝමෝන්ස් කියලා අපි නිතර කතා කරනවානේ, එන්ඩෝෆින්ස් නිපදවා ගන්න අපේ මනෝභාවය, අපි කියන්නේ මූඩ්ස් කියලා, අපේ මනෝභාවය යහපත් පැත්තට හරව ගන්න පුළුවන් හොඳ දෙයක් තමයි චොක්ලට් කියලා කියන්නේ. හැබැයි මේක හොඳ ප්‍රමිතිගත චොක්ලට් එකක් වෙන්න ඕනේ.
1: ඒ වගේම ලිමිට් එකකට කන්නත් ඕනේ.
2: චොක්ලට් කනවා කියලා ඉතින් අර බත් කනවා වගේ කාලා හරියන්නේ නැහැ හිතවතුනි. හරියට අපි වගේ නේද? අනිත් එක මොළේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන හොඳ දෙයක් චොක්ලට් කියන්නේ. මොළේට රුධිරය සපයන සැපයීම වැඩි කරලා, මතක ශක්තිය වැඩි කරලා, අවධානය දියුණු කරන දෙයක් චොක්ලට් කියලා කියන්නේ. ඊළඟට ප්‍රතිඔක්සිකාරක කියලා අපි අහලා තියෙනවා නේද? ප්‍රතිඔක්සිකාරක ශරීරයේ තියෙන සෛල විනාශ වීම වළක්වන හෝමෝන්ස් නිපදවන්න පුළුවන් දෙයක් තමයි මේ චොක්ලට් කියලා කියන්නේ. ඉතින් සමාරක්ෂා කරන, හොඳ රුධිර පීඩන මට්ටමක් පවත්වාගෙන යන, මානසික ආතතිය දුරු කරන, ප්‍රතිඔක්සිකාරක මට්ටම හරි විදිහට පවත්වාගෙන යන මේ චොක්ලට් වලට අපි කොච්චරනම් ගරු කරන්න ඕනේද?
1: අනිවාර්යෙන්ම නේද?
2: හැබැයි නිවැරදිව අපි චොක්ලට් තෝරගන්න ඕනේ. පැණි රස ගොඩාක් තියෙන අර නිකං චොක්ලට් කාලා වැඩක් නැහැ. ප්‍රමිතිගත හොඳ චොක්ලට් එකක් නිවැරදි ප්‍රමාණයක ගන්න ඕනේ.
1: කසුනියකි කිව නේද චොක්ලට් වලට ගරු කරන්න ඕනි කියලා. කොහොමත් ඒක ඉස්සර ඔය ශිෂ්ටාචාර වලින්ලුනේ ආරම්භ වෙලා තියෙන්නේ.
2: හරියටම හරි.
1: ඒක මේ සලකලා තියෙන දෙවියන්ගේ ආහාරයක් කියලා.
2: ඔව්.
1: ඉතින් කොකෝව කියන්නේ දෙවියන්ගේ ආහාරයක්. එතකොට කොකෝව වලින් හදන චොක්ලට් උත් අපි ඒ විදිහට කරගමු.
2: අපි දේව ළමයි, දේව මිනිස්සු. ඉතින් ඒව පවත්වාගෙන යන්න ඕන. අද හැමෝමත් එකතු වෙලා හොඳ චොක්ලට් කෑල්ලක රස බලන්න.
1: යාළුවෙක්ට, ඔයා ආස කෙනෙක්ට චොක්ලට් එකක් දෙන්න.
2: ඉතින් අපි අද ගිහින් එන්නම්. සතිය සුබ වෙන්න ඕන, ජය වෙන්න ඕන, ලස්සන වෙන්න ඕන. මම කස්සනේ.
1: මම ලෙහන්සා.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮಿರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಾ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ಪ್ರತಿಕ್ಷಾವ ಕ್ಯಾಸ ಉನ ಎಂಕಪಟ ವೇತನ ತುರಣ್ ಕರನ ದಿವ್ಯಮಯ ಔಷಧಯ ಸೆವನಗಲ ಮಧುಕಾ ಕ್ಯಾಸೆಟ್ ಪೆನಿಯ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ನಿಷ್ಪಾದನೆಯ ಅಪೇ ವೆದಕಮ ಅಪೇ ಉರುಮಯ ಹತಲಿಸ್ ವಸರಕ ಅಭಿಮಾನಯ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ಪಿಂದೋಯ ಹತಲಿಸ್ ಹತೈ ದಿಸ್ಸಕೈ ದಿಸ್ತುನೈ ಪಾಸೆ ಹತಲಿಹ ಅನುತನ ಕಾಡುಮ ಮಿಲಕ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಶಾಖ ಮಾತಲೆ ಅತುರಗಿರಿಯ ಮುಲ್ಲೇರಿಯಾವ ನಾರಮ್ಮನ ಗನೆ ಮುಲಕ ಪೊಲ ಕಸಾಗಲ ಸಮೂಹ ವ್ಯಾಪಾರ ವೆತಿನ್
2: ತುಣುಕಲೆ ಒಸುವಕಿ ಆದಿಯ ರಿಸೀವರು ಅತಿಶಯ ಪ್ರಿಯಕಾರು
3: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
4: අම්මලාගේ ආදරයට නියම පදමින් කළ මාතර ෆ්‍රීලන්. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
5: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පාසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
6: FM 95 FM 94.8 net FM
1: උදැස්ස 9:45

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363 0767-716-3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 20 වනදා සඳුදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. ලෝකයම බලා සිටි උණුසුම් තරගයෙන් පසු පාපන්දු ලෝක කිරුළ ස්පාඤ්ඤයට. මෙසි ප්‍රමුඛ ආජන්ටිනාවේ වික්‍රමාන්විත ගමන අනුශූරතාවයෙන් නතර වෙයි. ඉරානයෙන් ඉරාකයේ අමරිකානු කඳවුරු වෙතත් ප්‍රහාරයක්. ඩ්‍රෝන යානා බිමහෙලූ බව අමරිකාව කියයි. ඩෙංගු වැළඳුනොත් පාරම්පරික ඖෂධ මත නොසිට වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න. ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙන් ජනතාවට දැනුම් දීමක්. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාස භංගය මේ සතියේ කතානායකට.
0: Net News. The truth people trust.
4: ලෝකයේම බලා සිටි පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද අලුයම පැවැත්ුණා. තරගයේ නැරඹීමට අමරිකානු ජනාධිපතිවරයා පැමිණ සිටීම විශේෂත්වයක්. තරගයේ සජීව ලෙස නැරඹීමට ශ්‍රී ලංකාවේ පොදු ස්ථාන සහ පෞද්ගලික හෝටල් ඇතුළු ස්ථාන ගණනාවක විශේෂ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබුණා. තරග උණුසුම තවත් තීව්‍ර වුණේ ලෝකයේම ආදරය කරන සුපිරි ගායන තරුවල සහභාගීත්වයෙන් පැවැත්වුණු සංදර්ශනය නිසා. මේ සියල්ල මැද ශූරතාවයේ දිනාගත්තේ ස්පාඤ්ඤයයි. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: පාපන්දුවේ මහා මංගල්‍යය.
6: FIFA World Cup 2026.
4: දෙදහස් 26 පාපන්දු ලෝකශූරයන් ලෙස ස්පාඤ්ඤය අද අලුයම කිරුළු දැරුවා. ඔවුන් පාපන්දු ලෝක කුසලානේ දිනාගත් දෙවන අවස්ථාවද මෙයයි. අවසන් මහතරගයේදී ඉතා උද්වේගකර තරගයකින් පසු ලියොනෙල් මෙසි ප්‍රමුඛ ප්‍රබල ආජන්ටිනාව ගෝල 1-0 ලෙස පරාජය කරමින් ස්පාඤ්ඤය මෙම ජයග්‍රහණය හිමි කරගත්තා. වාර්තා වූ එකම ගෝලය ස්පාඤ්ඤය විසින් ලබාගත්තේ තරගයේ අතිරේක කාලයේදී. අතිරේක කාලයේ ආසන්නයේදී ආජන්ටිනා ක්‍රීඩක එන්සෝ ෆර්නැන්ඩස් වෙත රතු කාඩ් පතක් නිකුත් කෙරුණු අතර ඒ නිසා ඔහුට පිටියේ නිවත්වීමට සිදු වුණා. එය ආජන්ටිනා කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වූ බවයි ක්‍රීඩා විචාරකීන් පවසන්නේ. අනතුරුව තරගයේ 106 මිනිත්තුවේදී ස්පාඤ්ඤ ක්‍රීඩක ෆෙරෑන් ටොරස් ආජන්ටිනා දැල්රකින්නා අන්දමන්ද කරමින් තරගයේ එකම ගෝලය වාර්තා කළා. මෙම ජයග්‍රහණයත් සමග ලෝක පාපන්දු ඉතිහාසයේ එකම කාලයකදී පිරිමි සහ කාන්තා ලෝක කුසලාන දෙකම ජයග්‍රහණය කළ පළමු රට බවටද ස්පාඤ්ඤය වාර්තා අතරට එක් වුණා. මේ අතර තරගයේ නැරඹීම සඳහා අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පැමිණ සිටීම විශේෂත්වයක්. තරගයේ විවේක කාලයකදී මැඩෝනා සහ ජස්ටින් බීබර් වැනි ලෝක ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් විචිත්‍ර සංදර්ශනයක්ද පැවැත්වුණා. මේ නිසා සාමාන්‍යයෙන් විනාඩි 15 වන තරගයේ විවේකය විනාඩි 27 දක්වා දීර්ඝ කිරීමටද සංවිධායකයින් කටයුතු කර තිබුණා. මේ වන විට 39 වියේ පසුවන ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙසිගේ අවසන් ලෝක කුසලාන තරගයේද මේ වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එහෙත් ස්පාඤ්ඤ පසුපෙළ ක්‍රීඩකින්ගේ දැඩි බාධා කිරීම නිසා මෙසිට මෙම තරගයේදී සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙසි ඇතුළු ආජන්ටිනා කණ්ඩායම පිටියෙන් නිවත්ව ගියේ සංවේදීව සහ කඳුළු පිරිදෙනතින්. අමරිකාව සහ ඉරානය අතර පවතින සන්නද්ධ ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතිනවා. උතුරු ඉරාකයේ අමරිකානු හමුදා කඳවුරු වෙතද ඉරාන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි එල්ල කර ඇති අතර එහිදී තම සේවා බලකායේ සාමාජිකයෙකු මියගිය බවයි අමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලයේ පැවසුවේ. ප්‍රහාරයට පැමිණි ඩ්‍රෝන යානා ප්‍රතිප්‍රහාර මගින් විමහෙළූ බවද අමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලයේ කියා සිටියා. සේවා බලකායේ සාමාජිකයෙකු මියගියේ එලෙස විමහෙළූ ඩ්‍රෝන යානයක තිබූ සක්‍රිය නොවූ පුපුරණද්‍රව්‍ය ඉවත් කිරීමට යාමේදී ඇති වූ පිපිරීමකින් බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණි. මෙහිදී තවත් සිබලෙකු තුවාල් ලබා තිබෙනවා. ඉකුත් සිකුරාදා ජෝදානයේ පිහිටි අමරිකානු කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින්ද අමරිකානු සෙබලුන් දෙදෙනෙකු මියගියා. එහිදී තවත් අයෙකු අතුරුදන් වූ අතර ඔහු පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නැහැ. ප්‍රහාරය සිදු වූ ස්ථානයෙන් හඳුනා නොගොත් මලසිරු කොටස්ද හමු වී ඇති අතර ඒවා කාගේ දැයි තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ. මේ අතර දෙපාර්ශ්වය අතර සිදුවන යුද ගැටුම්වලදී සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරමින්ද ප්‍රහාර එල්ලවෙමින් පවතිනවා. ඉරානයේ ඉදිවෙමින් පවතින න්‍යෂ්ටික බලාගාරයකටද ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ. එසේ තිබියදී ජෝදාන දේශ සීමාව ප්‍රදේශයට පැමිණි ඉරාන මිසයිල තුනක් ජෝදානය විසින් බිමහෙලා ඇති අතර එහි සුන්බුන් ඊස්ට්‍රයිල් සීමාවට වැටීම වැළැක්වීමට ඊස්ට්‍රයිල් හමුදාවද ක්‍රියා කර තිබෙනවා. කුවේටේ විදුලි හා ජල බලාගාරයකටද යළි ප්‍රහාර එල්ල වී තිබෙන බවයි BBC වාර්තාවෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වුවහොත් පාරම්පරික ඖෂධ වර්ග භාවිතා කරමින් කාලය ගත නොකර හැකි ඉක්මනින් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ජනතාවගින් ඉල්ලීමක් කරනවා. එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ඒ බව කියා සිටියා. ඒ ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදී
7: ඒ විශ්ලැස්වීමකදී කියවුණා සමහර රෝගීන් එනවා කියලා මේ පාරම්පරික ඖෂධ අරගෙන. ඉතින් ඒක ඇත්තනම එහෙම ඖෂධ ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ ඩෙංගු රෝගයත් එක්ක සලකනකොට අර උදාහරණයක් වශයෙන් ගස් ලබු කොළ වල යුෂ, එතකොට පොළොස් වර්ග, තම්බල බොන යුෂ වර්ග, මොනර කුඩුම්බිය වගේ දේවල් තම්බල බොනවා. ඉතින් ඒ වගේ දේවල් මම හිතන්නේ සාමාන්‍ය අවස්ථාවලදී ඒවයේ ප්‍රතිඵල තිබුණත් ඩෙංගු රෝගයත් එක්ක ගත්තොත් මම හිතන්නේ ඒක එසේ නොකළ යුතුයි කියන එක තමයි. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවට පත් වෙලා තමයි රෝහල්ගත වෙන්නේ. ඒ අවස්ථාවේදී අක්මාවට බලපාලා තිනවා ඒවා, වකුගඩුව වලට බලපාලා තිනවා. එතකොට නැවත ඒ ප්‍රතිකාර කරලා නැවත ඒ රෝගියාව සුවපත් කිරීමට ඉතාමත්ම අමාරු තත්ත්වයක තියෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරු ඊයේ පවසුවා.
4: උණ රෝගයේ වැළඳී යත්නම් ගත යුතු පියවර පිළිබඳවද වෛද්‍ය කපිල කන්නංගර මහතා මෙහිදී පැහැදිලි කළා.
7: උණ හැදුනහම පළවෙනිම දේ තමයි වෙන කිසිම බේතක් ගන්න එපා, පැරසිටමෝල් වර්ගය පමණක් ගන්න උණ අඩු කිරීම සඳහා. දෙවැනි කාරණේ තමයි දැන් අපිට ඊයේ පැවති විශේෂඥ වෛද්‍යවරුන්ගේ හමුවීමේදී කිව්ව සමහර මේ IDH රෝහල් සහ වෙනත් රෝහල් වල ඉන්නවා මේ වගේ මේ අත් බෙහෙත් කරලා ප්‍රමාද වෙලා රෝහලට පැමිණි රෝගීන්. ඉතින් මේ රෝගීන්ව නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට ඉතාමත්ම අමාරු තත්ත්වයක් කියලා එම විශේෂඥ වෛද්‍යවරුන් ඊයේ ප්‍රකාශ කරා. අත් බෙහෙත් කරගෙන ඉඳලා කාලයක් දවස් දෙක තුනක් ගිහිල්ලා පස්සේ රෝග ලක්ෂණ උත්සන්න වුණාට පස්සේ ආවට පස්සේ නැවත මොකද එතෙන්දී අක්මාවට ප්‍රශ්න ඇති වෙනවා, ඊගවට වකඩු වල ගැටලු ඇති වෙනවා. ඒතර මේවා නැවත යථාවත් කිරීමට සමහර වෙලාවට බෙහෙත් වලටත් කරන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන් කියලා මේ විශේෂඥ වෛද්‍යවරු තමයි ප්‍රකාශ කරේ.
4: මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75478 දිනක වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ජූලි මාස පළමු දින 18 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 19043ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම පිරිස 39667ක්, දකුණු පළාතෙන් රෝගීන් 11610ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 6325ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 6305ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. ජූලි මාසයේ එම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කෙන් රෝගීන් 15762ක්, කොළඹ දිස්ත්‍රික්කෙන් රෝගීන් 15000ක් සහ මාතර දිස්ත්‍රික්කෙන් රෝගීන් 5280ක් හඳුනාගෙන තිබෙනවා. මේ දක්වා සිදු වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් පැවසුවේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂයේ විසින් ගෙනෙන විශ්වාසභංග යෝජනාව මෙම සතියේදී කථානායකවරයා වෙත භාර දෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අධිකරණ අමාත්‍යවරයා ඔහුට අදාළ සියලු වගකීම් පැහැර හැර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම රැඳවියන්ගේද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කළා. යලකන්නේ වීමලදී ගැනීමේ වැඩසටහන යටතේ වී අලවි මණ්ඩලය දින හතරක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදීගත් බව එම මණ්ඩලය පවසනවා. යලකන්නේ වීමලදී ගැනීමේ කටයුතු පසුගිය 13 වනදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ඒ අනුව පසුගිය 13 වනදා සිට 17 වනදා දක්වා දින හතරක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් වී අලවි මණ්ඩලය විසින් මිලදීගෙන තිබෙනවා. මේ වන විට වැඩිම වී ප්‍රමාණයක් මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඉට අමතරව මුලතිව් කිලිනොච්චි වවුනියා සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද වීමිලදී ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බවයි වියාලොයි මණ්ඩලය පැවසුවේ. දිවයිනපුරා ස්ථාන 143කදී වී ලබාදීමට ගොවි ජනතාවට පහසුකම් සලසා දී තිබෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්රයා පවසන්නේ වී මෙට්‍රික් ටොන් 15,000ක් මිලදී ගැනීමේ පහසුකම් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුළ ක්‍රියාත්මක කර ඇති බවයි. නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට රජය විසින් පසුගිය දා සහතික මිලක් නිකුත් කළා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි F.U. වොට්ලර් මහතා පැවසුවේ විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ මිය යාමකදී හිමිවන පොලිස් උත්තමාචාර සහිතව අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. මේ අතර හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලකයන් රැසක් ඊයේ දින එක්ව සිටියා. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත්න මහතා පසුගිය 17 වනදා උදෑසන මාලඹේ තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩිවැදීමකින් මිය ගොස් තිබුණා. ඔහු විසින්ම වෙඩි තබාගෙන මිය ගොස් ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනි අවියෙන් එලෙස වෙඩි තබාගෙන ඇති බවටද සඳහන්. සීඩී වික්‍රමරත්න මහතා මෙලෙස දිවිහානි කරගෙන ඇත්තේ ඔහුගේ පුත්‍රයෙකුගේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ තැතිගැන්මක් නිසා බවටද වාර්තා වුණා. ප්‍රශ්නගත නඩුකටයුත්ත පෞද්ගලික කාරණාවක් සම්බන්ධයෙන් බවයි වැඩිදුරටත් කියවුණේ. පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න මහතා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කර තිබුණා. පාස්කු බොම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු වීමෙන් පසු සීඩී වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා. ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25 වන දින එම තනතුරේ ඔහු ස්ථිර කරන ලද අතර 2023 නොවැම්බර් 25 වන දින විශ්‍රාම යනතින් පොලිස්පතිවරයා ලෙස ඔහු කටයුතු කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ අති සුඛෝපභෝගී පෞද්ගලික මගී බස් රථයක හටගත් ගින්නෙන් එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ වැලිපැන්න සහ කුරුඳුගහ හැතැක්ම අතර කිලෝමීටර් 64 කණුව ආසන්නයේදී එම බස් රථය ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් එම ගින්නෙන් බස් රථය තුළ සිටි කිසිදු මගියෙකුට හානියක් සිදුව නැහැ. බස් රථය ගිනි ගැනීම නිසා එම ස්ථානයේ සිට කිලෝමීටර් 3ක පමණ දැඩි රථවාහන තදබදයක්ද පැවති බවයි නෙට් නිවුස් නියෝජිතවරයා පැවසුවේ. බස් රථය ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

0: විශ්වාස කරන සත්‍ය.
1: net news නිමව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: FM 95 FM 94.8 net FM.
5: Good morning. දැන් වෙලාව 7:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Net FM Algo Town.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
5: රසට ගුණට උයන්න. විජය 3-5.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
7: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
8: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
9: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
11: සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
13: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම

0: Good morning. Velavu de hatai vinadi hatai. Buen dia chinua. Felicidades.
1: අපි දන්නවා ස්පාඤ්ඤ භාෂාවෙන් අපිට කිව්වේ කියලා.
0: ඔව් අද සතුටින් ඉන්නේ කට්ටිය.
1: ඔව්. ඉතින් කමන්න ස්පාඤ්ඤ භාෂාවෙන් කිව්වම ඕක අර්ජන්ටිනාවට තේරෙන
0: ඉඳ. ඒකනේ
1: ඔව්. ඔව්නේ. ඔයගොල්ලෝ කතා කරන ස්පාඤ්ඤ භාෂාවෙන් ඉඳ එච්චර ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් අපි ගිය සිකුරාදා. ලෝකේ අලුත්ම තාක්ෂණය ඔස්සේ කවුද දිනන්නේ කියලා අනාවැකියක් කිව්වා. ඒ තමයි AI ප්ලට්ෆෝම් AI ඒජන්ට්ස්ලා 6 දෙනෙක් විතර මොනවාද ජෙමිනායි ක්ලෝඩ් චැට් GPT මෙටා මෙනුස් ඔය ඔක්කොමලා කිව්වේ ස්පාඤ්ඤ දිනනවා කියලා. ඉතින් ඒක මම හිතන්නේ ඇත්ත වුණා. ඒතර නෙමෙයි ශාස්ත්‍රකාරයොත් කියලා තිබ්බා ආජන්ටිනාව වරදිනවා. මොකද මෙසීගේ උපන් වෙලාවට මේ දවස්වල මොකද ග්‍රහ බලපෑම
2: එහෙම
1: සීන් එකක් තියෙනවා කියලා. කොහොම වුණත් දැන් මේ අපි කලින් කිව්වනේ මේ ඊට කලිනුත් අපි නිතරම කිව්ව දෙයක් තමයි මේ ස්පාඤ්ඤයි ආජන්ටිනාවයි කිව්වට ස්පාඤ්ඤ භාෂාව තමයි ආජන්ටිනාවේ ඉන්න අයත් කතා කරන්න කියලා. එහෙම වෙන්නේ දැන් 1508 දිනේ මේ සාරලයි ගෙවල් පැත්තට ලොරෙන්සෝ ඩි අල්මේදා එන්නේ.
2: ඔවනේ.
1: 1508 ඔය කාලෙදී නෙන්නේ. මේ යහපත් නාවිකයා. කොළඹට නෙමෙයි ඇත්තම ගාලුතුරට තමයි කුකුලෙක් කන්නයි ලයි පැත්තට ආවේ නේද?
0: ඔව්.
1: ඔව් ඒ ඊට අවුරුදු 8කට පස්සේ මේ අර්ජන්ටිනාව එහෙමත් නැත්නම් ස්පාඤ්ඤ භාෂාවෙන් රිදි කන්ද මේ කියන ප්‍රදේශයට ස්පාඤ්ඤ දේශ ගවේෂකයන් මේ ඩේ සෝලිස් කියලා දැන් සෝලිස්ලා මෙහෙත් ඉන්නවනේ. ඔව් කියලා කෙනෙක් ගොඩ බහිනවා. හැබැයි එහෙ හිටිය සුවදේශිකයෝ මේ සීලු දෙනාව ඝාතනය කරලා දානවා. ඊළඟට 1536 දී මෙන්ඩෝසා කියලා මේ ඒ මෙන්ඩෝසලා තමයි මැරඩෝනලා වෙන්නේ පස්සේ මේ පෙඩ්‍රෝ ඩේ මෙන්ඩෝසා කියලා. ඒ වගේම පිරිසක් 1536 දී මේ අර්ජන්ටිනාවට මේ රිදි කන්ද හොයාගෙන ඇතුල් වෙනවා. හැබැයි ඒගොල්ලන්වත් අර විදිහටම මේ අපිත් ඔය සමහර තැන්වල පෘතුගීසීන්ට දුන්නා වගේ එහෙ සුවදේශිකයොත් එකතු වෙලා පෘතුගීසීන්න පන්නලා දාන. හැබැයි 1541 දී මේගොල්ලෝ මේ මෙච්චර සුවදේශිකයෝ මේගොල්ලන්ට ගහලා එලවන්නේ මොනවාරි මේගොල්ලෝ ගාව වටිනා දෙයක් ඇති කියලා හිතාගෙන 1541 දී ඔය පේරුගුවේ පැරුගුවේ පැත්තෙන් මේ ස්පාඤ්ඤේ වටකල්ලා අර්ජන්ටිනාව ස්පාඤ්ඤ භාෂාවෙන් රිදි කන්ද කියලා කියන මේ ඔය ප්‍රදේශය අල්ලා
0: ගන්නවා.
1: දැන් ඔච්චර ලොකු රටක් තිබුණ නැහැ ඒ කාලේ. ඊට පස්සේ කෑලි එකතු කරලා පුතුගීසින් විසින් අර්ජන්ටිනාව කියන රට හදනවා. හදලා ඉතින් දැන් අවසානයේදී රිදි එහෙ තිබිලා හම්බ වෙනවා. ඔය තියෙන තරම් කන්දක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි රිදි ලෝහය එහෙ තිබිලා ඔවුන් හොයා ගන්නවා. මේ දැන් ඊයේ රාත්‍රියේ එහෙම නැත්නම් අද අලුයම පැවති ෆීෆා වර්ල්ඩ් කප් එකේදී අර්ජන්ටිනාවට හම්බුනේ ඒගොල්ලන්ටම තියෙන දෙයක්ම තමයි. ඒ තමයි රිදී පදක්කමනේ. ගෝල්ඩ් මෙඩල් එක නෙමෙයිනේ. ලෝක කුසලානේ නෙමෙයිනේ. දෙවැනි එකට කියන්නේ රිදී පදක්කම කියලානේ. ඉතින් කොහොම හරි මේ අර්ජන්ටිනාව 1800 ගණන් වෙනකොට මේ ස්පාඤ්ඤෙන් නිදහස ලබනවා. නිදහස ලබලා ඊළඟට මේක ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඊට පස්සේ පෘතුගීසි සම්භවයක් තියෙන ඒ භාෂා ස්පාඤ්ඤ මේ ස්පාඤ්ඤ සම්භවයක් තියෙන මේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන අය අතට පාලනය යනවා. මෙතන බිහි වෙනවා හරි අපූරු පාලකෙක්. මෙයාගේ නම හුවාන් පෙරෝන්.
2: හුවාන් පෙරෝන්.
1: ඔව්. මෙයා තමයි මෙයා මුලින්ම හමුදාවේ ඉන්නවා. හමුදාවේ ඉඳලා අවසානයේදී මෙයා උදව් කරන දේශපාලන පක්ෂය 1923 දී විතර බලයටපත් වෙනවා. බලයටපත් උනායින් පස්සේ මෙයාව කම්කරු ඇමති කරනවා ඒ
2: පත්තුණු
1: ආණ්ඩුවේ. ඉතින් ලොකු ස්පාඤ්ඤ පීඩනයක සහ සුවදේශීය ධනවතුන්ගේ රදලයන්ගේ පීඩනයට ලක් වෙලා හිටිය ආජන්ටිනා ජනතාවට මෙයා කම්කරුවන්ට පුදුම විදිහට සහන දීලා ඉතාමත් ජනප්‍රිය දේශපාලඥයෙක් බවට පත් වෙනවා. පත් වෙලා අවසානයේදී 1930 දී මෙයා අර්ජන්තිනාවේ ජනාධිපතිවරයාව හැටියට දෙවැනි වර පත් වෙනවා. හැබැයි මෙයා ඒ පත් වෙනකොට එයාට හම්බ වෙනවා අපි වගේම රේඩියෝ වැඩසටහන් කර කර හිටිය ලස්සන කාන්තාවක්. එතකොට මෙයාගේ පළවෙනි බිරිඳ මිය ගිහිල්ලා. එයාගේ නම ඊවා.
2: ඊවා.
0: Right.
1: ඊවා හුවන් පෙරොන්ගේ සිත දිනා ගන්නවා. හුවන් පෙරොන්ගේ ඡන්ද වැඩවලට උදව් කරනවා. රේඩියෝ වැඩේ නිලියක් ඒ සියල්ල අතෑරලා ඇය වේදිකාව ඇය රඟපපා හිටිය වේදිකාව අතෑරලා දේශපාලන වේදිකාවට නගිනවා. ඊවා අවසානයේදී හුවන් පෙරොන්ගේ බිරිඳ දෙවැනි බිරිඳ බවට පත් වෙනවා. පත් වෙලා ඇය විශාල වැඩ කොටසක් ඉතාම ආදරණීය වැඩ කොටසක් ආජන්ටිනාව තුල කරනවා. ඇයට සුරතල් නමක් පටබැඳෙනවා එවිටා කියලා.
2: එවිටා
1: ඒ නම තමයි ලෝකෙම දන්නේ සුප්‍රසිද්ධ ඊවා පෙරොන්. ඉතින් ඉතාමත් මුළු ආර්ජෙන්ටිනාවේම අද වෙනකන් සාන්තුවරියක් ලෙස සලකන විශාල වැඩ කොටසක් කරපු ඊවා පෙරොන් තමන්ගේ වයස අවුරුදු 33 දී ගර්භාෂ පිළිකාවක් ඇදිලා ජීවිතෙන් සමුගන්නවා. ඒකේ පුදුමාකාර වැඩේ කියන්නේ හුවන් පෙරොන්ගේ කලින් බිරිඳත් එමෙල්ඩා කියන ඇයත් අවුරුදු 36 දී මේ වගේම ගර්භාෂ පිළිකාවක් ඇදිලා මිය යනවා. ඉතින් කෙසේ හෝ අර පළවෙනි මැච් එක හුවන් පෙරොන් සිරාවටම ගහනවා. කොහොමද දෙවැනි මැච් එක ජනාධිපතිවරු කොහොමත් කොයි රටෙත් මං හිතන්නේ ගන්න එකම විදිහට තමයි ඒ ඉන්න ආගමික නායකයොත් එක්ක ජනතාවත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා අන්තිමේදී මෙයාව සිරගත කරනවා. හැබැයි සිරගත කරත් ඇත්තටම ඒ වෙනකොට සිරගත කරන්නේ මේ මෙයාගේ ජනප්‍රියත්වයේ හින්දා කියලා තමයි පස්සේ දේශපාලඥයෝ කියන මේ දේශපාලන විචාරකයෝ කියන්නේ. මුළු බුවනස් අයස් නගරයම මේ රටේ ජනතාව විසින් වට කරලා හමුදා අත්අඩංගුවේ හිටිය හුවන් පෙරොන්ව එළියට ගන්නවා. එළියට ගත්තන් පස්සේ මෙයා පලා යන්න කොහෙටද දන්නවද?
2: කොහෙටද?
1: ස්පාඤ්ඤයට. ඊයේ ආජන්ටිනාව ෆුට්බෝලෙන් පරාජය කරපු ස්පාඤ්ඤයට තමයි හුවන් පෙරොන් පලා යන්නේ. හැබැයි ඊට අවුරුදු ගණනාවකට පස්සේ ආයේ ආජන්ටිනාවට ඇවිල්ලා තුන්වෙනි වරටත් ඔහු ආජන්ටිනාවේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. හැබැයි අවුරුද්දක්වත් කරන්න හම් වෙන්නේ නැහැ. වයස අවුරුදු 78 දී ඔහු හොඳටම වයසයි. 100 කෙනෙක් බවට පත් වෙලා කොහොම හරි 78 දී ඔහුත් තමන්ගේ ජනාධිපති ධූරයේ ඉන්නකොටම මේ මිය යනවා. ඇවෑමෙන් ඔහුගේ තුන්වෙනි බිරිඳ ඒ වෙනකොට ඔහු තවත් කසාදයක් කරගෙන ඇය බලයට එනවා. ඇය දන්න දේශපාලනයක් නැහැ. ජනතාවගේ හිතේ තියෙන දෙවෙනි බිරිඳ එවිටා, එහෙමත් නැත්නම් ඉවාන් ඉවා පෙරොන් ගැන. ඉතින් ඒකින්ද ඇයටත් ජනාධිපතිකම කරගන්න බැරි වෙනවා. කෙසේ වෙතත් මේ ඊවා පෙරොන් කියන චරිතය අදටත් ආජන්ටිනාවේ මෙසීලගේ මට්ටමේම ඉතාම ජනප්‍රිය චරිතයක්. ඇයගේ අකල් වියෝවෙන් පස්සේ ඇය වේදිකා නිලියක් හින්දා එවිටා කියලා ඉතාම ජනප්‍රිය වේදිකා නාට්‍යයක් හැදෙනවා. ඊට අවුරුදු 40කට විතර පස්සේ මැඩෝනා මේ පිටපත අරගෙන එවිටා කියලා ලස්සන චිත්‍රපටියක් හදනවා. අපිට චිත්‍රපටියට වැඩිය මතක මේ වෙලාවේ අපිට ආජන්ටිනාවට කියන්න තියෙන හොඳම පණිවිඩය තියෙන සින්දුව ඒ තමයි Don't Cry Argentina. හැබැයි මැඩෝනා මේක කියන්නේ Don't Cry For Me Argentina කියලා.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: De hatai minari da hatai.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
4: Cowen Gate හතරෙහි අඩංගු ඉහළ vitamin D පෝෂණය සහ vitamin A, C, යකඩ, protein සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: ඉන්න තැනම ඉඳන් ගනුදෙනු පහසුයි LB SIM app එකෙන්.
7: පහසුව සලසයි සුහදව සලකයි LB run අය.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: ಇದ ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಸರಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಇಮಿಯನ್ ಟೈಮಿರುವ 11th ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ 1,060 ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮಾವಕಮಿನ್
1: ತಾತೆ ಮೇ ಸಲ್ಲಿ ತಿಯಾಗನ್ನಕು
2: ತೆಂಗ್ ಓನ್ ನೇಡುವ ಯೂನಿಯನ್ ಬ್ಯಾಂಕ್ ಪೆನ್ಷನ್ ಲೋನ್ ಎಕೆ ಮಮ ಪೆಲತವಾಣ ಪಟಂಗತ್ತನೆ
3: ವಿಶ್ರಾಮ ಜೀವಿತ ಬರಕ್ ನೋವಿ ಬಲೆ ಅಕ್ಕರಗನ್ನ ರಾಜ್ಯ ಸೇವಕ ಒಬಟ ರುಪಿಯಲ್ ಮಿಲಿನ ಅಟಕ್ ತಕ್ವ ಅನ್ನಯ ಯೂನಿಯನ್ ಬ್ಯಾಂಕ್ ಪೆನ್ಷನ್ ಲೋನ್
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂක සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: උදේ 7යි විනාඩි 24යි අල්ගොඨාම වෙලාව.
1: හරි. ඔහොම තමයි නේ උනේ.
0: ඒකනේ.
1: හරි. දැන් කොහොම හරි අන්තිමට අර නාවපු අයයි නාවපු අයයි ඔක්කොම පැටලුණා
0: පොඩ්ඩක්. පැටලුණා පොඩ්ඩක්. හරි. දැන් ඔය දෙන්නට මේ සතුටුයිද දුකෙන්ද?
1: සතුටුයි.
2: සතුටුයි.
0: ස්පාඤ්ඤ කොල්ලට
2: දිනන පැත්තට හොයන්නේ.
1: හොයන්නේ.
0: ආ මේ දැන් සිකුරාද ගියේ කොහොමද? එක පැත්තක කකුල් දෙකම තියාගන්න කියලා.
1: ඔව්. අන්න ඒකයි.
2: ඔව්. ඉතින් අපි තියාගත්තද?
0: දෙන්න දෙපැත්ත තියාගන්න.
2: හරි. ස්පාඤ්ඤ තියාගත්තා.
1: ඒක නෙමෙයිද සාර්ථක විදිහ? දැන් කවුරු හරි දිනනොත් අපි මේ පැත්තට සපෝට් කළා.
0: ඔව්.
2: ඉතින් හරි අපි ස්පාඤ්ඤ වැත්ත කකුල් දෙක තියාගත්තා. අපි සිකුරාද කිව්වෙත් ස්පාඤ්ඤ දිනනවා කියලා. නැද්ද?
1: අපි දන්නවා පෙන්නු ඒ AI වලින්
2: AI අපි සිකුරාදා ආයේ බලන්න ගිහිල්ලා අහලා බලන්න සිකුරාදා අපි වැඩසටහන පටන් ගන්නකොට මේ දැන් කිව්වේ ස්පාඤ්ඤය දිනනවා නිකන් නෙමෙයි කිව්වේ ලෝකේ ඉන්න AI ඒජන්ට්ස්ලා ඔක්කොම කියන ඩේටා විශ්ලේෂණය කරලා
1: එකම එක්කෙනයි කිව්වේ මේ ආජෙන්ටිනා දිනන්නේ කියලා. ඒක බග් එකක් ඒගොල්ලෝ එක හදාගන්න.
2: ඒගොල්ලෝ එක හදාගන්න.
1: ඒගොල්ලන්ට අපි වෙන්නේ. ඒ මෙටාලට වෙන්නේ මේ මොගොල්ලන්ගේ සමහර AI platforms හරියට වැඩ කරන්නේ නැහැ.
2: හරියට වැඩ කරන්නේ නැහැ
0: කියලා. වැඩ කරන්නේ නැහැ.
1: ඔය තමයි දැන් තීරණේ අරගන්න ඕනේ.
0: right. මම පාවිච්චි කරන එක හරියට predict කරා. ඒ නිසා මම තව දුරටත් ඉස්සරහට ඒක පාවිච්චි කරන්න තීරණය
1: කරා. හරි.
0: හරි. අපි යනවා කොළඹ 9 පැත්තට.
2: ඔව් අනේ මේ රටවල් දෙක දෙගොල්ලක් බෝලේ පස්සේ පන්නලා පන්නලා ඒක නේද? ඒගොල්ලෝ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා නැන්නේ ඒගොල්ලෝ පන්දිච්ච කට්ටියට සල්ලි හම්බුණා දිනපු කට්ටියට සල්ලි හම්බුණා මේ අපි හරියට සල්ලි කොහොමද වියදම් කරන්න කියලා ඔන්නෝ කියන්න.
0: යව්.
1: හරි කොහෙද යන්නේ?
0: යන්නේ අපි කොළඹ 9 පැත්තට ප්‍රයිම් ලාගේ අලුත්ම apartment complex එක තියෙනවා ඔන්න කොළඹ 9 වල. මේක තියෙන්නේ ආජි බේස් ලයින් රෝඩ් එකට මුහුණලා.
1: ඒ කියන්නේ මේ මීටර් 50ක විතර දුරක්
0: තියෙනවා.
1: බේස්ලයින් රෝඩ් එක ඉදලා පොඩ්ඩක් ඇතුළට එන්න ඕන. පොඩ්ඩයි. මීටර් 50ක් විතර කියන්නේ ඉතින් මුහුණලා තමයි. පාරගින වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි මේ කියන්නේ the prime colombo in colombo 9 by prime residencies. Prime residencies ලගේ අලුත්ම apartment project එක ගැන. ඉතින් මේ apartment එක වට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් 2 bedrooms තියෙනවා.
0: ඉතල
1: කාමර දෙකේ apartments තියෙනවා. ඒ වගේම තමයි 3 bedrooms. ඒ කියන්නේ කාමර තුනේ apartments තියෙනවා. ඉතින් වර්ගඩි 1125 ඉදලා වට පුළුවන්කම තියෙනවා. වාගේ apartments වෙන් කරගන්න. ඒ වගේමයි කියන්න ඕන මේ 7 floors of parking.
0: right.
1: අට්ටු හතක් තියෙනවා parking වලට. ඇතිතරම් park කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ තැනකින් කොළඹ 9 වගේ පැත්තකින් apartment එකක් ගද්දී ඉස්සෙල්ලම හිතන දේනේ
2: parking.
1: parking ප්‍රශ්නේ වාහන. ඒ කියන්නේ අපිට ගෙවල් තියෙයි, අපිට apartments දී, අපි කොහෙද මේ වාහන ටික කොහෙද තියන්නේ? සමහර වාහන පාරවල් වල line නවත්තලා තියන්න සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් එහෙම මුකුත් වෙන්නේ නැහැ. තට්ටු හතකම පාකින් ෆැසිලිටීස් තියෙනවා ඔයාට. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ඔයාට තියෙන අවුට්ඩෝ ජිම් එක.
0: රයිට්.
1: ඊට පස්සේ රූෆ් ටොප් එකේ මේ පික් බෝල් කෝට්ස් තියෙනවා.
0: රයිට්.
1: කට්ටියට එහෙම සෙට් කළා යාළුවන්ට එහෙම ප්ලේ කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: හරිද? මේ වගේ මේ බොහොම සුවපහසු ඔයාට ඕන කරන හැම දෙයක්ම තියෙන වටපිටාවක තමයි මේ අපාර්ට්මන්ට් එක ඉදි වෙන්නේ. ඉතින් ප්‍රයිම් ලා කියලා කියන අවුරුදු 30ක විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඒක හින්දා මේ වගේ තැනකින් අපාර්ට්මන්ට් එකක් ගනිද්දී ආයේ බය වෙන්න ඕනේ නැහැ. කල්පනා කර කර ඉන්න ඕනෙත් නැහැ. ඒ වගේමයි දැන් රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට මේ අපාර්ට්මන්ට්ස් තියෙනවා. ඔයා එකපාර ගෙවන්න ඕනෙත් නැහැ. ඔයාට කතා කරලා ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔයා කොච්චර අවුරුදු ගානකින් මේක ගෙවනවද කියන කාරණාව ගැන. ඉතින් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ලට මෙන්න මේ නම්බර් එකෙන් 0810 7 3 3 3 0810 7 3 3 3 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
0: ඕකේ. ඒ විදිහට ඉතින් කවුරු දිනුවත් නේද අපි ඉන්න තැනක් හදාගන්න ඕනේ.
1: අන්න ඒකයි
0: අපේ දේවල් ටික බලාගන්න
2: ඔක්කොම ඉන්න තැන හදාගෙන තියෙන්නේ.
1: ඔව් නේ.
2: ඉන්න තැන එකක් නෙමෙයි දෙක තුනක් හදාගෙන
1: තියෙනවා. දෙක තුනක් තියෙනවා ඒගොල්ලන්ට එක එක රටවල.
0: ඒ වටේ ඇති. ඔව්. හරි. ඉතින් කී නිසා රාචි මතක් කරපු නම්බර් එකට ඉක්මනට කෝල් එකක් දෙන්න. මේකත් මේ අර උණු කෑවුම් වගේ යනවා. මොකද මේ අයිඩියල් ලොකේෂන් එක තියෙන්නේ. ඒක නිසා කිව්වේ නැහැ කියලා කියන්න එපා.
1: ඔව් ඒ කියන්නේ මේ රිසර්වේෂන්ස් පටන් ගන්න තියෙනවා. ඔගොල්ලෝ ඉක්මන් කරන්න. ඔගොල්ලෝ පරක්කු වුණොත් සමහර විට ඉතින් සමහර විට නෙමෙයි.
0: පරක්කු
1: වුණොත් ඔයගලන්ට apartment එකක් නැති වෙන්න
0: පුළුවන්.
1: හරි. ඊළඟට මේ අපි යන්න ඕනේ LB finance එක පැත්තේ.
0: yes.
1: ඇයි ඒ යන්නේ? FD එකක් දාන්න.
0: FD එකක් දාන්න.
1: එහෙම මේ ටික ටික ඉතුරු කරලා FD එකක් එහෙම දාලා ආයෝජන අවස්ථා පොඩ්ඩක් සලකා බලලා හිමින් හැබැයි ස්ථාවර ගමනක් යන්න ඕනේ හරියට ස්පාඤ්ඤ ගියා වගේ.
0: right.
1: කලබල නැහෙනේ. බලන්න ඔය ස්පාඤ්ඤේ ප්ලේ කරපු හැම මැච් එකම වගේ ගෝල් එකයි දෙකයි. එහෙම තමයි මැච් එක ගැහුවේ.
2: වැඩිය දඟලුවේ.
1: ලොකෝට දඟලුවේ නැහැ. ටීම් ගේම් එකක් ගියේ. හැමෝම සෙට් වෙලා තමයි ගේම් එක ගැව්වේ. ඊයේත් අපි දැක්කා 106 වෙනි විනාඩියේ තමයි ගෝල් එකක්
0: වැදුනේ.
1: එතකන් වැදුනේ මනේ.
2: මැච් එක ඉවර වෙලා ඇත්තටම.
1: ඔව් ඇත්තටම මැච් එක කරලා එස්ප්‍රා ටයිම් එකේ තමයි ගෝල් එකක් ගන්න පුළුවන් වුණේ. අන්න එහෙම හිමින් යන්න ඕනේ. කලබල වෙන්න එපා. ස්පාඤ්ඤ වගේ වැඩි කවුරුත් ස්පාඤ්ඤච්චර හයිලයිට් කරෙත් නැහැ. කතා කරෙත් නැහැ. අපි අර කැබෝ වර්ඩිය ගැන කතා කරා. පෝචුගල් ගැන රොනාල්ඩෝ නිසා කතා කරා. ඊට පස්සේ අපි ෆ්‍රාන්ස් ගැන කතා කරා. ඉංග්ලන්ඩ් ගැන කතා කරා. වෙනසක් කරයි කියලා. ආජෙන්ටිනා ගැන මෙසි නිසා කතා කරා. ස්පාඤ්ඤ ගැන එහෙම ලොකුවට අපි මේ බැලුවේ නැහනේ. හැබැයි AI වල තිබ්බේ data ටික ඔක්කොම බලලානේ කිව්වේ. ඒ කියන්නේ AI ට තේරුණා මේගොල්ලෝ ගේම් එක ප්ලේ කරන්නේ වෙන විදියකට කියලා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හිමින් යන ගමන වඩාත් ස්ථාවරයි. ඒ කියන්නේ ඔයත් හිමින් ඔයාගේ අනාගතය වෙනුවෙන් ගිහිල්ලා දාන්න FD එකක්. ඔයා යන්නකොට කොහෙටද දන්නවද? LB Finance එකට. LB Finance කියලා කියන්නේ අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්. අඛණ්ඩ විශ්වාසයක්. ඒ නිසාම තමයි ජාත්‍යන්තර ෆිච් රේටින් සංගරාවේ A- ග්‍රේඩින් එකක් වගේම ලංකා රේටින් වලින් A grade එකක් ලැබලා තියෙන්නේ. අවුරුදු 50ක් කියන්නේ ලේසි නෑනේ. විශ්වාසයේ දිනාගෙන මූල්‍ය ශේෂ්ත්‍රය ඉන්නවා කියන්නේ. ඉතින් රුපියල් බිලියන 400 ඉක්ම වූත්කම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි රුපියල් බිලියන 150 ඉක්ම වූ තැන්පතු වටිනාකමක් තියෙනවා. මේ වෙනකොටත් පාරිභෝගිකින් මිලියන 1.5ක් ගණදෙනු කරන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් යන්න අපේ වැඩිහිටියන්ට ජේෂ්ඨ පුරවැසියන්ට වෙනම තියන ඒගොල්ලන්ට ගැළපෙන ස්ථාවර තැන්පතු සැලසුම්. ඒ වගේම තමයි වෙන ඕන කෙනෙක්ට ගිහිල්ලා වාගේ ස්ථාවර තැන්පතු FD එක දාන්න පුළුවන් විදිහ විවිධ සැලසුම් තියෙනවා. යන්න කියලා අපි කියනවා. යන්න කලින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට වැඩි විස්තර දැනගන්න. 01212200
0: ඕකේ. ඒ විදිහට LB එකට ගිහිල්ලා FD එක දානකොට ඔයාගේ ගෙදර හැම අවුරුද්දෙම සමහර වෙලාවට මාස 3ට වගේ මුකක් හරි අවශ්‍යතාවයක් එනවා. එක්ක සෝෆා එකක් අපිට කරන්න, එක්ක ෆ්‍රිජ් එකක් ගන්න, මේ මොනවාද වොෂින් මැෂින් එකක් ගන්න, මෙට්ටමාරු කරන්න, ඔය වගේ එක එක ඒවා කියන්නේ අවුරුද්දකට සැරයක් අනිවාර්යෙන් එනවා.
1: ඒ කියන්නේ මේ දැන් එහෙම තමයි. එහෙම අවශ්‍යතාවයක් එනවා. එක්ක ගෙදර සෝෆා සෙට් එක අලුත් කරන්න හිතෙනවා නේ. අර වාකිගු වගේ මැට්‍රස් එක අලුත් කරන්න හිතෙනවා. නැත්තම් ඔය තියෙන ගෘහ භාණ්ඩ ටික, ගෘහ විදුලි උපකරණ ටික නේ, ඔය තියෙන එක එක ඉලෙක්ට්‍රොනික ඇප්ලයන්සස් නේ, ඒවා මාරු කරන්න හිතෙනවා. නැත්තම් ෆ්‍රිජ් එකේ දැන් කාලේ හරි වෙන්න පුළුවන්.
0: කරන්ට් එක වැඩිපුර යනවා මේ ෆ්‍රිජ් එකේ කියලා. අම්මා ඔන්න අඬන්න ගන්න.
1: පරණ තාලේ ෆ්‍රිජ් එකෙන් නම් තියෙන්නේ මේ වැඩිපුර කරන්ට් එක යනවා. ඒ වගේ ප්‍රශ්න එනවනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපි වාට කියනවා යන්න දම්රෝ එක පැත්තේ. වාට ඕන කරන ගෘහ විදුලි උපකරණ වගේම ගෘහ භාණ්ඩ මේ ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අවුරුදු 40ක් මේ අවුරුද්දට දම්රෝ එකට 1986 ඉඳලා අපිත් එක්ක ඉන්නේ සාරා. ඉතින් ඔන්න දැන් වාට මේ ෆෝම් මැට්‍රස් එකක් වෙනුවෙන් 15% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. හොඳට නිදියන්න නම්
0: සැපට නිදියන්න නම්
1: ඔයාලා මේ 15% වට්ටමක් එක්ක ෆෝම් මැට්‍රස් එකක් හම්බ වෙනවා. අපරාදේ අපිට අද ආජෙන්ටිනා වර්ල්ඩ් කප් එක දින්න නම් මෙසි අර කප් එක තුල්ලු කරන් නිදියන් ඉන්න අය බලන්න
0: තිබ්බා.
1: ඒ රිද්දිය වුණෙත් නෑ.
0: ඒ දම්රෝ මෙට් එකද දන්නේ නැහැ.
1: වෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන දම්රෝ වොෂින් මැෂින් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. වාට ඒක ගනිද්දි වාට සාර මේ නොමිලේ හම්බ වෙනවා රුපියල් 8000කට වඩා වටින ස්ටීම් අයන් එකක්. ස්ටීම් අයන් නේකුත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා නොමිලේම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් නිදන කාමර කට්ටල, කෑම් මේස කට්ටල, ඊට පස්සේ නවීන සෝෆා මාදිලි මේ ඕන දෙයක් ගන්න පුළුවන් දම්රෝකට ගියොත්. දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙන 160. ඔයා ඉතින් කැමති ඒකට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
0: තෝරා බේරගෙන ළඟම එකට යන්න කියලා ඕගලන්ට මතක් කරනවා. ඒත් එක්කම අපි යනවන සින්දුවක් අහන්න ඊට කලින් මතක් කරනවා ඔයගලන්ට පුළුවන්. අද මේ මගේ වචන පැටලෙනවා.
1: අයියේ වා වා උද්දාමයට පත්තලානේ ඉන්නේ.
0: ජයග්‍රහණය. වකවක ගහන්නත් පටන් ගත්ත මගේ එනර්ජි ලෙවල්
1: සද. ඊයේ හිටියා. මේ අර මේ හාෆ් එකේ ගියානේ පොඩි ඉවෙන්ට් එක. ඒකට ඇවිල්ලා හිටියා ෂකීරා හිටියා, BTS හිටියා.
0: දැන්
1: ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ හදිස්සි අවස්ථාවක කවුරුත් මේ පර්ෆෝම් කරන්න කට්ටිය නේ. එහෙම එතකොට මේ ඉම්පෝර්ට් කරන්න වෙනවා. ටොම් ක්‍රූස් හිටියා.
2: කොහොමද දැන් ටොම් ක්‍රූස් උත්ෙන්ද ඇත්තේ මෙහෙන්න ඕස්ට්‍රේලියාවෙ.
1: ඕස්ට්‍රේලියාවෙ දැන් ඉන්නේ.
2: ඔව්. මේ ඉතින් බලන්නකො කොහොමද දිවිච්ච ඇමරිකාවද්ද?
0: ඈ
2: මේ කවුද මැඩෝනා හිටියා. දැන් අපි මේ පොඩ්ඩකට කලින්
0: කිව්වා.
2: මයිකල් ජැක්සන් හිටියා. ලයනල් රිචි හිටියා. එතකොට කවුදානේ හිටියේ නැත්තේ?
0: ඈ
2: මයිකල් ජැක්සන් හිටියා ලයනල් රිචේ හිටියා, මැඩෝනා හිටියා, ටීනා ටර්නර් හිටියා. බෑන්ඩ්ස් වලින් කොච්චර බෑන්ඩ්ස් හිටියාද? ඉතින් ඔහොම බලන්න එහෙම තිබිච්ච රටක් මේ ට්‍රම්ප් ඇවිල්ලා කරපු දේ. අන්න එමය පෝස්ට් හදන්නේ.
1: හදිස්සියේ කවුරුත් නැහැ.
0: හදිස්සියේ කවුරුත් නැහැ. රයිට්. අපි යන්න ඕනේ සින්දුවට. ඊට කලින් මතක් කරන ඕගලන්ට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඔන්න කොටස් කරුවෙක් වෙන්න පුළුවන් දැන්. ඉන්වෙස්ට් කරලා එකේ කොහොමද දන්නවද ආච්චි?
1: කොහොමද වැඩේ වෙන්නේ?
0: වගාවල් තේනවනේ ඒගොල්ලන්ගේ දැන් ගම්මිරිස් තියෙනවා. අබ කුරුඳු තාමනක් තියෙන්නේ.
1: තව තියෙනවා ගොඩක් තියෙනවා. ගම්මිරිස් තියෙනවා. කුරුඳු තියෙනවා කිව්වා. ඔය ගාල්ල පැත්තේ දකුණට වෙන්න තියෙන බදියන ඊට පස්සේ ඔය මධ්‍යම කදුකරේට යද්දිනේ බෙල් පෙපර් වගේ වගාවන් තියෙනවා. ඉතින් මේ වගේ වගාවන් ගොඩක් ලංකාවේ ඒ ප්‍රදේශවල ඒ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන විදිහට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක කරගෙන යනවා. ඔයාලට තියෙනවාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. ඉතින් සල්ලි දාන්න තියෙන මේ වගාවන් වල. ඉතින් වැඩි විස්තර දැනගන්න දාන්න කලින් ඔයාලට දැන් විස්තර ගොඩක් තියෙනවානේ, ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒවා පැහැදිලි කරගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ නම්බර් එකෙන් කෝල් එකක් දෙන්න කසාගල කට්ටියට 011 207 77 87 011 207 77 87.

0: FM 95 94.8 Net FM Divaina Pura.
1: මම අනුදි ගුණසේකර මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්. Big Twin Lady. ඔබත් සැමින් දිදුලන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
3: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber
4: අලුතෙන කාටම මිල කසාගල green super ශක මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන
5: විශේෂයකි
3: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: Prime Colombo.
7: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
6: ප්‍රයිම් කොළඹෝ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
9: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940

0: උදේ 7යි විනාඩි 44යි අල්කට ආවම වෙලාව. අපි කොහෙටද යන්නද යන්නේ මුලින්ම?
1: කියන්න බලන්න.
0: මුලින්ම යනවා
1: ස්පාඤ්ඤයටද? ආජෙන්ටිනා.
2: ස්පාඤ්ඤයේ රටවල් දෙකයි.
1: අද කේරළ ඉස්කෝල නිවාඩු.
2: ඈ එහෙමද?
1: මේ වර්ල්ඩ් කප් එක නිසා. කේරළ ඉස්කෝල වලට නිවාඩු දෙන්න තීරණය කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රාන්ත රජ මේ පාසල් ළමයින්ට වර්ල්ඩ් කප් එක බලලා අදිටින් නිවාඩුවේ ගෙදර ඉඳලා.
2: ආ කේරළේ මේ කාලයක් තිස්සේ පැවතිච්ච දේශපාලනේ වෙනස් වුණානේ දැන් මාස ගානකට කලින්. මම මේ කල්පනා කරේ ස්පාඤ්ඤයට නිකන්වත් කේරළේ මට මතක ඇති විදිහට යටත් වෙලා හිටියේ නැහැ. මොනවාරි ගෑවිච්චයක්වත් නැහැ. පෘතුගීසින්ට නම් ගෑවිලා තියෙනවා කේරළේ ගොඩක්. මේ මොකක් හරි කොහෙන් හරි කෙරෝලක් හොයාගන්න ඇතිනේ. බලන්න මම මේ කල්පනා කරන්නේ හදිසියේ ඉන්දියාව මැච්චයක් එහෙම දින්නොත් එහෙම රතියක් විතර කේරළේ නිමාඩුවක් වෙන්නේ.
0: ඉන්දියාව ෆුට්බෝල් වලට ආවොත් ඉතින් අපි ඒක ගැන කතා කරමු.
2: කේරළේ කියන්නේ ඇත්තටම මේ ලංකාව වගේම තමයි.
1: තමයිනේ.
2: ඔව් මිනිස්සුත් අපි වගේ කෑමත් අපි වගේ. ඔව්. ඉතින් ඇත්තටම කේරළෙන් අපේ රටටත් ගොඩාක් ජනතාව ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නවා. ඉතින් ඒ ජාන අපිට හොඳට මිශ්‍ර වෙලා තියෙනවා. ඔව්. ඉතින් හැබැයි ඔය වගේ වැඩ කරයි කියලා
1: නෑ. ඉතින් සමහර විට මේක අර පාපන්දු ප්‍රවර්ධනය කරන්න ගත්ත
2: වැඩක් වෙන්න පුළුවන්.
1: ඔව්. ඉතින් රෑලි වෙනකම් මැච් බල්ලා කට්ටිය සෙට්
2: වෙනවා. සා අනිත් එක මේ කේරළේ කියන්නේ ඉන්දියාවේ මේ ප්‍රාන්ත අතරින් හොඳටම උගත්කම. උගත්කමේ දර්ශකයේ ඉහළින්ම තියෙන
1: මින්න ප්‍රාන්තයක්.
2: ඉහළින්ම තියෙන ප්‍රාන්තයක්.
1: ඉතින් කොහොම හරි ඔන්න කේරළේ ළමයින්ට අද නිවාඩු. ස්කෝල නිවාඩු, ස්පාඤ්ඤ දින්නත් නිවාඩු, ආජෙන්ටිනාව දින්නත් නිවාඩු.
2: දැන් මේ ළමයි කල්පනා කරන හැටි අද යන්න තිබුණේ කේරළේ ස්කෝලේ
1: ස්කෝල. බලන් කේරළේ දේශ කියන්න
0: දෙන්නේ. වැද හතමාරයි යන කට්ටිය ගිහිල්ලා හොඳ වෙලාවට වෙදින හතමාරම
2: වුණා. කේරළේට යන්න වෙලාවක හරිම ලස්සන හරිම ලස්සන ප්‍රාන්තයක් ඉන්දියාවේ තියෙන තනිකර අර ජලාශ්‍රිත මේ ඇලවල් කියන්නේ පුදුම අර ගම්මාන සිරිය. ඕක ඉතින් ආයේ මලයාලම් ෆිල්ම් බලන්නකෝ.
1: බලන්නකෝනේ.
2: බලන්නකෝ.
1: එතකොට ඔතකම පැහැදිලි තමයි. ඔව් අපි කියන දේවල් හොඳට පැහැදිලි වෙයි ෆිල්ම් මැප් බැලුවොත් අනිවාර්යයෙන්ම ඉතින් ලස්සන පැත්තක් ලස්සන ප්‍රාන්තයක්. කොහොම හරි ඒගොල්ලද නිවාඩු වාඩුවේ ඉන්නවා. ඉතින් දැන් අපේ මේ විශ්‍රාමිකයින් රාජ්‍ය සේවයෙන් විශ්‍රාමිකය අපේ
2: ඒගොල්ලෝ නිවාඩු පාඩුවේ
1: ඉන්නේ. ඒගොල්ලොත් නිවාඩු පාඩුවේ ඉන්නේ. අද ඊයේ දැන් වර්ල්ඩ් කප් එහෙම බලලා. එහෙම ඉන්නවෑ. අපේම හිටියා අපේ සීයලේම ෆුට්බෝල් ආයි ඉතින්. මිස් කරන්නේ ඕන ටූර්නමන්ට් එකක් මිස් කරන්නේ මේ FIFA එහෙම සීසනල් ෆෑන්ස්ලා නෙමෙයි ඔක්කොම
0: බලනවා
1: ඩයි හાર્ඩ් ෆෑන්ස්
0: ඔරිජිනල් ෆෑන්ස්ලා.
1: ඉතින් අපේ ජේෂ්ඨ පුරවැසියන් ගෙදෙට්ට වෙලා නිවාඩු පාඩු වෙද්දි අපි අම්මලා දාත්තල එහෙම තමයි වර්ල්ඩ් කප් එකක් එහෙම බලලා ඉන්න ඕන.
0: ඉතින්
1: සතුටෙන් ඉන්න ඕන. දැන් එහෙම ඉද්දි ඇත්තටම ඔයාගේ විශ්‍රාම ජීවිතය මේ කාටවත් බරක් කරගන්න නැතුව බලයක් කරගන්නවා කැමතිනේ. සතුටින් ඉන්න නම් පාඩුවේ ඉන්න නම් ඔයාගාව මේ මූල්‍ය ශක්තිය තියෙන්න ඕන. ඔයාගේ තියනවා වෙන්න පුළුවන් බලාපොරොත්තුවක් හීනයක් ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඕකට හරස් වෙන්නේ සල්ලි. ඒ කියන්නේ පෙන්ෂන් එක විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ වගේ වැඩක් කරනවා නම්. ඉතින් ඒක නිසා ඔන්න යුනියන් බැංකුව වාට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් දෙන්න පෙන්ෂන් ලෝන් එකක් දෙන්න තීරණය කරලා තියෙනවා. අවුරුදු 15ක කාලයක් හම්බෙනවා. වාට මේක හිමින්සරේ ගෙවාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි දැරිය හැකි පොලි අනුපාතයක්. ලොකු ඉන්ට්‍රස්ට් එකක් මේකට ඇඩ් වෙන්නේ නැහැ. ලොකු පොලියක් එකතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉක්මනින් අනුමත කරගන්න පුළුවන්. ආයි ડોකියුමන්ට් ගොඩාක් අරගෙන එහෙම දුවන්නේ ඒ ප්‍රශ්න මුකුත්
0: නැහැ.
1: අපකරුවන් අවශ්‍ය වෙන්නේත්
0: නැහැ.
1: ඒකත් ලොකු සහනයක්නේ. ඉතින් වාට පුළුවන් මේ විදිහට රුපියල් මිලියන 8ක් ලක්ෂ 80ක් දක්වා මේ ණය මුදල අනුමත කරගන්න. මේකට හම්බෙනවා වැලියු වැඩ් කිහිපයක්.
0: කියන්නේ
1: එකතු කළ අගයන් කිහිපයක් තියෙනවා.
0: රයිට්.
1: අවුරුද්දකට ඇති වෙන්න වාට රුපියල් 30000ක් වටින පික්මි හයර් නොමිලේ යන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි.
1: එහේ මේ ඕන තැනක යන්න පුළුවන් ගමන් යනවා නම් රුපියල් 30000ක් දක්වා අවුරුද්ද පුරාවටම ෆ්‍රී.
0: ඔකේ.
1: හරිද? ඉතින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හරහා විශ්‍රාම වැටුප් ලබා ගන්නා වයස අවුරුදු 75ක් දක්වා ශ්‍රී ලාංකීය රජයේ විශ්‍රාමකයන් සඳහා තමයි මේ දීමනාව ලැබෙන්නේ, මේ පෙන්ෂන් ලෝන් එක ලැබෙන්නේ. ඒ වගේම තමයි වයස අවුරුදු 35ත් 75ත් අතර වැඳපු විශ්‍රාමකයන් වෙනුවෙනුත් මේ දීමනාව ලැබෙනවා. මේ හැකියාව තියෙනවා මේ ණයට අනුමත කරගන්න සහ ඉල්ලුම් කරන්න. ඉතින් යන්න යුනියන් බැංකුවට. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් යුනියන් බැංකුවට යන්නේ නැතුව හරිද මේක කන්ටැක්ට් කරලත් ඒගොල්ලෝ එක්ක කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් නම්බේකුත් තියෙනවා. ඒ නම්බේක මතක් කරන්නම්. ඒ නම්බේක මතක් කරනවා වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් 18 වෙනිදා ඔගොල්ලෝ අපි කිව්වේ මේ පෙන්ෂනර්ස් ඩේ එකක් තියෙනවා කියලා යුනියන් බැංක් එකේ. ඒකට යන්න කියලා අපි කිව්වනේ. දැන් ගිය කට්ටිය ඉතින් එහෙම ගිහිල්ලා ඉල්ල නිශ්ශබ්දව ඉන්න එපා.
0: ඔයගේ
1: එක්ස්පීරියන්ස් එක අපිට දාන්න.
2: මේ WhatsApp හරි කරන්න නේද?
1: 0.85 95 95
2: 95. ඔය දේවල් අහලා මෙයාලා මෙන්න මේ ගිහිල්ලා සද්ද
1: ගිහිල්ලා සද්ද නොකර ඉන්නවා. එහෙමින් දේවා ඔගොල්ලෝ කියන්නේ ඉතින් මොනවද හම්බුනේ මොනවද කරගන්නේ වැදගත්තේ
0: වැදගත්
1: වුණාද අපිත් එක්ක එහෙම ෂෙයා කරගන්න බෙදා ගන්න වගේ එක්ස්පීරියන්ස් එක අත්දැකීම අපිට කෝල් එකක් දෙන්න මේ සාර අපි නම්බර් එකත් මතක් කරමු අපිට නෙමෙයි යුනියන් බැංකර් කෝල් එකක් දෙන්න මේ නම්බර් එකෙන් කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් අර රුපියල් මිලියන 8 පෙන්ෂන් ලෝන් එක ගැන වැඩි විස්තර දැනගන්න 0.1 81 81 81 0.1 81 81 81 81
0: ඕකේ ඊට පස්සේ අපි යනවා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ගැන මතක් කරන්න ඕගොල්ලන්ට මොකද මට මේ ඒන්ජල් කෙනෙක් කීනින් ඇවිල්ලා කිව්වා ලංකාවේ මිනිස්සු ගොඩක් ගෙවල් හදනවා මේ දවස්වල පුඩි උදව්වක් කරන්න බැරිද කියලා
1: මට මාර හීන නේ
0: ඒකේ නේ මට මූල්‍යමය වශයෙන් උදව් කරන්න බෑනේ
1: අවුනේ
0: මමත්
1: තමයි මූල්‍යමය ඔයා ඉස්සෙල්ලා ස්ථාවර වෙන්න
0: ඒක නිසා මම ඕගොල්ලන්ගේ සල්ලි ඉතුරු වෙන කියන්නේ කල් පවතින දෙයක් ගැන මං කිව්වා මේ රටට මෙහෙන් කතා කරන්න මයික් එක දිල් තියනවානේ ඉතින් එකකින් උදව් කරනවා
1: කියන්නේ එනදි ඔයාම කියන්න
0: මම ප්‍රොමිස් වුණා ඒන්ජල්ට
1: එන ඔයාම කියන්න නැත්නම් ඔය දේව දූතයන් දින අපිත් එක්ක ප්‍රශ්න ඇති කරගනි අපි ඔවා කිව්වා කියලා
2: ඒක මේ හරි ප්‍රශ්න
0: කොහොම හරි ඔයගලන්ට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් දාන්න කියලා මේකට හේතු දෙකක් තියෙනවා ප්‍රධාන හේතු දෙකක් තියෙනවා එකක් තමයි ඒ කියන්නේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක හයිඩ්‍රොෆෝබික් කියන්නේ අපේ
2: නුවන්ගේ
0: ජලබීතික වතුර එපා කියලා රෙසිස්ට් කරනවා එළියට ආව නැතර වතුර රැඳෙන්නේ නැති වුනහම ඔය DSL ඇල්ගි වර්ග අනම්මනම් ඕක හැදෙන්නේ නැහැ එතකොට ඔයාට කාලයක් වාගේ වහල අලුත් විදියට තියාගන්න පුළුවන් ඊට පස්සේ තමයි ඒක යට එන මැටි ප්ලේයර් එකක් එනවනේ
1: මැටල් ලේයරෙකුත් තියෙනවා සාර මේ ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ මැටල් ලේයර මේ ස්වාභාවික මැටල් ලේයර් එකක් මේක මේ පේන්ට් එකක් එහෙම කිමිකල් මොකුත් නෙමෙයි
0: රයිට්
1: මේක නිසා මේ ගේ ඇතුලේ රස්නේ රැදෙන්නේ නැහැ රස්නේ දැනෙන්නේ
0: නැහැ
1: ඒ වගේම ඉතින් අර සිවිලිම ගැහුවා වගේ තමයි ආය වෙන මොකුත් ගහන්න ඕනෙත් නැහැ මොකද මුළු වහලම එකම පාටකින් අර මැටි පාට තියෙන ඒ පාටට ලස්සනට පේනවා
2: දැන් අපි අර හිතින් ආදරය කරනවන්න ගොම මැටි ගාපු ගෝණික මව ගන්නකෝ ඒක එතෙන්ට යන්න ඕන නේ මැවුනමත් නිකන්
1: සනීපයිනේ
2: මාර සනීපයක් දැනනවා නේ දෙපතුලේ ඉඳලම
1: ඈ ඒ සනීපේ ඔයාට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාපු ගෙදරක ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: මොකද
1: මේ මැටි ලේයර් එක නිසා ඉතින් සාරකිය වගේ අර හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නිසා වහලට වතුර උරා ගන්නෙත් නැහැ ඒකෙන් වහල් මේ වහලේ පේනුම ටික කාලයක් යනකම් සාමාන්‍යයෙන් වහලක් ගැහුවට පස්සේ ටික කාලයක් ගිය පස්සේ අර ටික කාලයක් යද්දී ඒක පේනවනේ පාසි බැදෙනවා දියසබල
0: බැදෙනවා
1: ඇල්ගී වර්ධනය වෙනවා ඒ ප්‍රශ්න මොකුත් නැහැ ඔයාට සෑහෙන සැලකිය යුතු කාලයක් පුළුවන්කම තියෙනවා ඒ වහල අලුත් පිට පාවිච්චි කරන්න
0: රයිට් ඒ නිසා මතක ඇතුව අදම දාන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ඔයාලට පුළුවන් ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා ඔකේ තව වැඩි විස්තර දැනගන්න
1: ඉතින් ළඟම ඉන්න හાર્ඩ්වෙයාර් එක තමයි ඒජන්ට්
0: ඒකෙන්ද
1: යාගෙන් ගිහිල්ලා අහගන්න පුළුවන් මොනවද තව තියෙන ෆීචර්ස් මිල ගණන් ඔක්කොම
0: රයිට්
1: එහෙමත් නැත්නම් ආ කෝල් එකක් දෙන්න 1396 හොට්ලයින් එකට
0: ඕකේ හරි මෙල්වා ස්ටිල් ගැනත් මතක් කරනවා ඔයගලන්ට ඔයගලගේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම් මොකක් හරි ගෙවල් දොරවල් හදනවා නම් බිස්නස් එකට ප්ලේස් එකක් මොනවා හරි හදනවා නම් මෙල්වා ස්ටිල් දාන්න කියලා මතක් කරනවා කාලයක් පවතින විශ්වාසයෙන් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මෙල්වා තමයි අංක 1
1: මෙල්වා එක
0: අපේ එක

0: එකම අතින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703133036.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Prime Colombo.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
7: ප්‍රයිම් කොළඹෝ.
9: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
10: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
5: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
10: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
12: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOL එකෙන් ලෝන් එකක් ගත්තා මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOL

0: වෙත පිවිස ඔබගේ නෑතොරතුරු වාර්තාව ලබා ගන්න. ක්‍රිබ් ශ්‍රී ලංකා.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නිවුස්.
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකට බලපෑ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එම භූකම්පනවල ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 1.5 සහ 3.7 ලෙසයි සටහන් වී ඇත්තේ. පේරු අගනුවර වන ලීමා නගරයේ සිට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි ජොනින් ප්‍රදේශයේ එම භූකම්පන හටගෙන ඇති බවයි එරට ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ. මිලඟනෙත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: ஆமா வேலாவ
1: தாமா பின்னே வேர்ல்ட் கப் சிரியன்
0: අන්තිමට
1: කප් එක දෙනවනේ ස්ටේජ් එකට කට්ටිය වගේ ඉන්නලානේ ප්ලැට්ෆෝම් එක උඩේම දීලා මේ මිනිස්සු මේකෙන් බස්ස ගන්න බැරුව ගියානේ. ඔව් අර දැන් අර සෙලිබ්‍රේෂන් මේ කරන්න එපා කප් එක ගත්තට පස්සේ කට්ටියනේ එහෙම පොඩි දිනවනේ සෙලිබ්‍රේෂන් එක.
0: මොකද්ද උනේ අර බහින තැන වාගන්න.
1: එහෙම ලස්සන්ට ෆ්‍රේම් එකක් එන්නේ බෑ සෙලිබ්‍රේෂන් එක ආදි ස්පෙන් ටීම් එකකට ඉන්නවා කට්ටිය ඒගොල්ලන්ගේ වර දීලා ඔක්කොම වැඩිය ගෑලි ටික දාලා එහෙමනේ. මේ මිනිස්සු මේ ෆ්‍රේම් එකෙන් අයින් වුන්නේ නැහැ. අයින් කරගන්න අමාරුණා.
0: ඒ කියන්නේ අර මිනිස්සුන්ගේ ඉතින් අර ලයිෆ් ටයිම් ෆොටෝ එකක් නේ ඒක ඉන්නයි ට්‍රම්ප්
1: කෝ. ඇත්තරම මේ යාව මේ එතනින් යවා ගන්න හරි අමාරුණා. එහෙම තමයි යවන්න බෑ යාගේ රටේ ජනාධිපති මම තමයි ඔක්කොම තීරණය කරන්නේ. ඔකට අතරිය නම් බෝම්බයක්
0: කියලා. ඔව් මට අයින් වෙන්න කිව්වේ කවුද කියලා නේ.
2: ඒ කියන්නේ එතනට බෝම්බයක් අතාරිය නම්.
1: ඔව් ඉවරනේ.
2: ඒකට ලෝකෙ ඕන නැහැ කොනේද.
0: ඔය වයසක මිනිසුන්ට මොනවද කියන්නේ.
2: ඒ කියන්නේ ස්පාඤ්ඤ දින්නට වැඩිය සන්තෝෂයක් මං හිතන්නේ මේ නෑ මොකුත් නෑ මේ දැන් අර අපිට මේ ළඟපාතයට හරියනකොට අපි එච්චර කැමති නැහැනේ. ඉතින් ඒක ස්පාඤ්ඤද යුරෝපේද කියලා නෑ. දැන් මං හිතන්නේ අපි කිව්වා දැන් යුරෝපේ තමන්ගේ අල්ලපු රටනේ ඉතාලිය. ඉතාලියේ බහුතරයක් මේ පාර සපෝට් කරේ ආජන්ටිනාවට.
1: ආජන්ටිනාවට
2: හේතුව මොකද දන්නවද?
1: මොකද්ද?
2: වැඩිම ලෝක කුසලාන ප්‍රමාණයක් දිනලා වාර්තාව තියෙන ඉතාලියට. ඉස්පාඤ්ඤ දින්නොත් ඒ වාර්තාව ගැටෙනවා. අල්ලපුවත් දෙක වුණත් කමන්නේ. අපි සපෝට් මේ දැන් ඔය මරඩෝනාගේම නාපොලි වල තියෙනවා. ඒ කියන්නේ ආජන්ටිනාවට කොහොමත් හෘදයාංගම බැඳීමක් ඉතාලියත් එක්ක තියෙනවා. දැන් නාපොලි වල මම දැකලා තියෙනවා ලොකු කොට අර බිත්තිවල එහෙම මේ ඇඳලා තියෙනවා ඩියාගෝ මරඩෝනාගේ මේ පින්තූරය මේවා මේ ටී ෂර්ට් තියෙනවා. එයාගේ ගේකුත් එහෙ තිබ්බා. එයා පදිංචි වෙලා හිටියයි කියලා කියනවා. ඉතින් ඒකත් එක හේතුවක් වෙන්න ඇති. හැබැයි අතේ හේතුව හදිසියත් ස්පාඤ්ඤයේ ඉන්න නම් අර ඉතාලිය තමයි වැඩිම ප්‍රමාණයක් ලෝක කුසලානේ දිනාගෙන තිබිච්ච රට වෙලා තිබ්බේ. මේ වාර්තාව කැඩෙනවා. ඒක ඇත්තනේ. ඉතින් කැමති නෑනේ ඒකට.
1: කොහමරි ඉතින් 21 වන සියවසේ පිට ලෝක කුසලාන දෙකක් දිනාගත්තු රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සමත් වුණා. ආජෙන්ටිනාවටත් ඔය හැකියාව තිබ්බා. ආජෙන්ටිනාවත් ගිය අවුරුද්දේ දින්නනේ. ඉතින් 21 වෙනි සියවසේ කවුද ට්‍රෝෆීස් දෙකක් ටයිටල් දෙකක් ඒ කියන්නේ ෆීෆා ටයිටල් දෙකක් දිනාගන්නේ කවුද කියන ප්‍රශ්නෙත් තිබ්බා. ඉතින් ඒක කොහොම හරි ඔන්න ස්පාඤ්ඤය තමන්ගේ නම ඉස්සරහින් ලියාගත්තා.
2: මම මේ කල්පනා කරන්නේ මේ කලින්ම නත්තල්
1: ඇවිල්ලා අපි නොවන
0: පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති
2: කරා. ඒක තමයි අම්මේ මේ ක්‍රිස්මස් කියලාත් ගහලා තියෙනවා.
1: නත්තල් සිය ඇවිල්ලා ගියා.
0: අපි නත්තල් සිය ඇවිල්ලා ගියා. දීලා ගියපු නත්තල් සියත් අහගෙන නැත්තේ. එයා අපි වහගෙන ඉන්නේ.
2: ආව මගේ ඉදිරියෙන් කණ්ඩ එච්චර හොඳ නැති දේවල් ටිකක් තියෙනවා කියලා
0: නුවා කන්න නැත්තම් ප්‍රශ්නයක්
1: නෑ.
2: ප්‍රශ්නයක් නෑ.
1: හරි දැන්
2: නිය කන්න හොඳ නැහැ.
1: World Cup නේ තම World Cup මේ සිරියෙන් කිව්වනේ ඉන්නේ. මේ වෙනකොට මේ මුළු ලෝකෙම කතා කරන නමක් තියෙනවා. ඒ තමයි ස්පාඤ්ඤයේ යමාල්. යමාල් ගැන කතා කරද්දි යමාල් නිතරම මතක් කරන නමක් තියෙනවා. ඒ තමයි ෆාතිමා රොමේන් කියලා කියන්නේ. මුස්ලිම් ජාතික කාන්තාවක් ෆාතිමා රොමේන් කියලා කියන්නේ.
0: රයිට්.
1: මොරොක්කෝවේ තමයි මෙයා ඉපදෙන්නේ. මොරොක්කෝවේ ඉඳලා මෙයා එනවා ස්පාඤ්ඤයට. තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයක් සශ්‍රීක අනාගතයක් හදන බලාපොරොත්තුවෙන් අරමුණින් තමයි මේ ෆාතිමා නෝනා ස්පාඤ්ඤයට එන්නේ. ඇවිල්ලා නිකන් ඉන්නේ නැහැ. මෙයා තනියම ඇවිල්ලා නොදන්න රටකට කියන්නේ කාත් කවුරුත් නැහැ දන්න කෙනෙක්. මොරොක්කෝ විදලා ඇවිල්ලා ස්පාඤ්ඤයට තනියම තමන්ගේ රැකියාව කරලා තනියම හරියම්බ කරලා තමන්ගේ මුළු පවුලම ස්පාඤ්ඤයට අරගෙන එනවා. ඒ කියන්නේ මොරොක්කෝ වගේ රටක ඉඳලා ඇවිල්ලා මුස්ලිම් ජාතියේ කාන්තාවක් දන්න කවුරුත් නැහැ තනියම වැඩ කරගෙන ඔක්කොම කරගෙන ඇවිල්ලා එතන සෙටල් වෙලා තමන්ට තනියම ගොඩනගන්න පුළුවන් වටපිටාවක් හදාගෙන තමන්ගේ පවුලේ ආදරණීයන්ව ස්පාඤ්ඤයට අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා තමන්ගේ පුතාව විවාහ කරලා දෙනවා. පුතා විවාහ වෙනවා. පුතාට හම්බෙනවා පුතෙක්. ඒ තමයි මේ යමාල් කියලා කියන්නේ. පුංචි යමාල්. ඉතින් පුංචි යමාල් පුංචි කාලෙම යමාල්ගේ අම්මයි තාත්තයි වෙන් වෙනවා. ඒ විවාහය සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් යමාල්ව බලාගන්න වෙන කවුරුත් නෙමෙයි මේ ආච්චි. ආච්චි තමයි ස්පාඤ්ඤයට ඇවිල්ලා ස්පාඤ්ඤේ රැකියා කරලා ඒවත් එක්ක හැප්පෙන ගමන් පුංචි යමාල් කොළුව බලාගන්නේ. මොකද අම්මයි තාත්තයි වෙන් වෙලා හිටපු හින්දා. අර සාමාන්‍ය යමාල් මේ ගෝල් එකක් ගැහුවට පස්සේ පොඩි සෙලිබ්‍රේෂන් එකක් කරනවා. 304 3.4 එයා පෙන්නවා. 304 කියලා කියන්නේ පෝස්ටල් කෝඩ් එක. ඒ මොන නගරෙද දන්නවද? ඔය රකෆොන්ඩෝ කියලා නගරයක් තියෙනවා ස්පාඤ්ඤේ. ඒ කියන්නේ මේ යමාල්ගේ ආච්චි මේ වෙනකොට ජීවත් වෙන නගරය. යමාල්ලේ පෙන්නන්නේ මතක් කරන්නේ තමන්ගේ ආච්චිව. ඉතින් ඊයේ තමන්ගේ ආච්චි ෆාතිමා රොමේන්න මතක් කරනවා. මතක් කරලා කියනවා අපේ ආච්චි නොවෙන්න මම තාමත් මොරොක්කෝවේ වීදිවල ෆුට්බෝල් ගහන දරුවෙක්
2: කියලා.
1: ආච්චිලා ස්පාඤ්ඤ ඇවිල්ලා හාල් ගරපු නිසා තමයි ලෝකෙ දින්නේ.
0: යමාල්ගේ අබුවෙලා කියලානේ කියන්නේ
1: ස්පැනිෂ් වලින්. ඉතින් ඔන්නඔහොම මේ සමහර විට තාම මොරොක්කෝවේ වීදිවල මම පාපන්දු ගහන අවුරුදු 19 කොල්ලෙක් වෙන්න තිබ්බා. හැබැයි අපේ ආච්චි නිසා අද මම ලෝකෙම දන්න තරුවක් වෙලා තියෙනවා කියලා යමාල් කියනවා. ඉතින් යමාල් විතරක් නෙමෙයි මේ ස්පාඤ්ඤ පාපන්දු වල තියෙන විශේෂත්වය තමයි සාරා. ඒ කියන්නේ තනිතරු බිහි වෙන්නේ. දැන් සාමාන්‍ය ආජෙන්ටිනාවේ මෙස්සි ගැන අපි කතා කරනවා, රොනාල්ඩෝ ගැන කතා කරනවා, දැන් මේ පාර අපි හාලන් ගැන කතා කරා, එම්බාපේ ගැන කතා කරනවා ප්‍රංශේ. හැබැයි යමාල් ගැන කතා කරද්දී එහෙම ලොකු ස්ටැට්ස් නැහැ. අර ගොල්ලෝගේ තරම් කතා කරන්න තාම අවුරුදු 19 පුංචි කොල්ලෙක් සහ යමාල් කියන අනිත් දේ තමයි අපි මේ ස්ටැට්ස් වලට ක්‍රීඩා කරන්නේ. අපි හැමෝම එක ටීම් එකක් විදිහට අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා. ඉතින් හැමෝම එකතු වෙලා හැමෝම සෙට් වෙලා ගහපු මැච් එක තමයි අපි ඊයේ රෑ දැක්කේ. කොමාරි වර්ල්ඩ් චැම්පියන්ස් ලවුනා. මේකේ රහස යමාල් කියනවා අපි කොහොමද මේ විදිහට ෆුට්බෝල් ගහන්නේ කියලා. ඒගොල්ලෙකට කියන්නේ මේ නේබර්හුඩ් ෆුට්බෝල් කියලා. ඒ කියන්නේ මේ අසල්වාසීන්
2: එක්ක ගහන
1: එකතු වෙලා ගහන ෆුට්බෝල් ටීම්.
2: අපි ওই මෝදර මට්ටක් කුඩි
1: පැත්තේ ගියාම ඒ වගේ සෙල්ලම් කරනවානේ.
2: එහෙම ගියාම බලා ගන්න පුළුවන්.
1: අන්න අපි වර්ල්ඩ් කප් එකේ ගැහුවෙත් නේබර්හුඩ්ස් ලා වගේලු. මේ ටීම් එකේ හැමෝම අසල්වාසි. අපි හැමෝම සෙට් වෙලා ගහපු ගේම් එක තමයි.
2: අනේ බැක් ස්ට්‍රීට් බෝයිස්
1: වගේ තමයි. ඕගොල්ලෝ ඊයේ
2: අල්ලා පාරේ කොල්ලෝ ටිකනේ සින්දි කියන්න පටන් ගත්තා.
1: ඕගොල්ලෝ ඊයේ දැක්කේ කියලා. මේ අපි අහන්න යන්නේ අන්නේ කොල්ලෝ ගැන කියන සින්දුව.

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: උදෑසන විනාඩි 18යි. වසත් නැති, විසත් නැති, රසකාරකත් නැති, ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික 3-5 මාත්තුව. විජය මස්කරි 3-5 කුඩු.
6: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
10: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
14: නවිනස් අධිවේගයක් සුපිරිම unlimited වෙන සැටි ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0715644600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
15: ජූලි මිස් අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පළ අසල.
16: මම අනිදි ගුණසේකර. මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
17: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
18: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
19: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
20: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා. භක්ම දෙන කොටු දෙ

0: උදේ 8 විනාඩි 25යි අල්ගොටාම වෙලාව. අපි යනවා.
1: කොහෙද යන්නේ?
0: යන්න තැන් කීපයක් තියෙනවා.
1: එහෙනම් අපි එකින් එකට යන්.
0: මම ෆුට්බෝල් බලන්නේ නැහනේ. ඒ වුණාට දැන් ඔය දෙන්නේ හින්ද බලනවා.
1: බලන සිද්ධ වුණා.
0: සිද්ධ වුණා. ඔව්. නේ මම බල බල
2: ඉන්නේ. දෙන්නා කොච්චර වැදගත් දේවල් ඔයා කරන්න පටන් ගත්තද බලන්න.
1: ඔවා නිකන් ගණන් හදලා බලනවා ජීවිතේට එකතු වෙච්ච දේවල් වැදගත් දේවල්.
0: අනන්තයි. ඉන්ෆිනිට් නම්බර්ස්.
1: ගණන් කරන්න බැරි තරම්.
0: Yes. හරි මේ මං කල්පනා කරේ එක එක දේවල් තියෙනවා ඉතින් සෝෂල් මීඩියා වල සතියකට විතර බලන්න දේවල් තියෙනවා එමීට බලමු හරි මතක් කරන්න ඕනේ NSB බැංකුවෙන් ඔයගලන්ට කියන්න කියලා අපිට කිව්වා ඒගලන්ගේ බැංකුවකට ඇවිල්ලා ඔයගලන්ගේ account එක තියෙන බැංකුවට ගිහිල්ලා ඔයගලන්ගේ details update කරලා එන්න කියලා
1: එන්න කියලානේ ඔව් ඉතින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔන්නවට විශේෂ නිවේදනයක් කරලා තියෙනවා ඔයාලා මේ වෙනකොටත් account එකක් තියෙනවා නම් NSB එකේ ඒගොල්ලන්ගේ දත්ත පද්ධති යාවත්කාලීන කරන්න update කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශාඛාවට ගිහිල්ලා ඔයාගේ අර දෙනවනේ සාමාන්‍යයෙන් account එකක් පටන් ගනිද්දී මේ know your customer කියලා form එකක් ඒ form එකේ ඔයා පුරවනවනේ මේ ඔයාගේ විස්තර ටිකක් ජාතික හැදුනුම්පත් අංක වෙන්න පුළුවන්, තැපැල් ලිපින වෙන්න පුළුවන් නේ. ඊට පස්සෙ ඔයා දැනට පදිංචි ලිපිනේ වෙන්න පුළුවන්, දුරකථන අංක වෙන්න පුළුවන්, email එක වෙන්න පුළුවන් ඔය දේවල් දෙනවා. ඕවා ඉතින් කාලෙත් එක්ක වෙනස් වෙනවානේ. මේ වෙනකොට නම්බර් එක වෙනස් වෙලා තියෙන්න පුළුවන් නේ. ඊට පස්සෙ ඔයාගේ email එක අනිවාර්යයෙන්ම වෙනස් වෙලා තියෙන්න පුළුවන් සම්භාවිතාව ඉහළයි. අතිශයින් ඉහළයි. ඒ වගේම තමයි ඔයාගේ මේ පදිංචි ලිපින වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශාඛාවට ගිහිල්ලා මේ දත්ත ටික අලුත් කරගන්න. වෙනස් වෙලා තියෙනවා නම් මෙන්න මේකයි අලුත් දත්ත කියලා ඒ ටික දීලා වෙනස් කරගන්න. ඒ වගේම තමයි වෙනසක් වෙලා නැත්නම් එහෙම නැහැ කියලා ඔයාට පුළුවන් ඒක වෙරිෆයි කරගන්න, තහවුරු කරගන්න. මේ මොකද ඒක බොහොම වටිනවා සහ අත්‍යවශ්‍යයි ඔයාට. ඔමේ මේ වෙන කාටත් නෙමෙයි ඔයාට වඩාත් ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න. මොකද දත්ත හරියට යාවත්කාලීන වුණේ නැත්නම් ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. දන්නේ නැහැ වගේ account එකේ සල්ලි එහෙම වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් අඬලා වැඩක් නැහැ. ඒක තමයි දැම්ම ගිහිල්ලා safety measures ටික ගන්න කියලා අපි මතක් කරන්නේ.
0: මතක් කරන්නේ. right ඒක නිසා අදම යන්න අද වෙලාව තියෙනම් ඔගොල්ලෝ ඒක දැන් අද ඉවර කළා දාන අද සඳුදානේ.
1: ඔව්නේ.
0: අද මන්ඩි ඒක තවත ගුණා පොඩ්ඩක්.
1: ඔව්නේ අද.
0: මේ ෆුට්බෝල් මේක ඉඳලා අද මන්ඩි කියලා කියන්නත් ඔගොල්ලන්ට මතක් කරන්න අවතුණා. හරි ඊට පස්සේ දැන් ඔය අමාල්ලා මේ සීලා කවුද ඉන්නේ?
1: ඔයා කෙලින්ම ඔයාගේ පුතා.
0: ඔව්.
1: මාටිනස් වගේ පොරක් කරන්න ඕන.
0: මාටිනස්
2: පුතා කිව්වා මේ හාලන්ගේ නම දාලා තිනවලු ඊයේ වෙනකොට ලෝකෙ පුරා 1000 ගණක්
1: ආහා
2: එහෙම මොකක් හරි group එකක් හදාගෙන
0: ළමයින්ට
2: අලුතෙන් ඉපදෙන ළමයින්ට
1: හාලන්ලා පුංචි හාලන්ලා
0: right මේ පුංචි හාලන්ලා මේ සීලා යමාල්ලා ඔයගොල්ලෝ හැමෝගෙම මේ physical strength එක කියන්නේ ඒ කියන්නේ තියෙන sport එක කරන්න හයිය තියෙනවනේ
1: අනිවාර්යයෙන්ම මේ හයිය
2: දැන් ඔව් එහෙම නම් දානවා මේ මට එකපාරක් කොහෙද යරි හම්බුණා එයාගේ නම මොකක්ද දන්නවද
1: ආහා
2: මාල්නී ෆොන්සේකා දිසානායක. ඉතින් මාල්නීට තියෙන ආදරේට මාල්නී ෆොන්සේකා දිසානායක කියලා දාලා.
1: ෆොන්සේකා කැලලත් අරගෙන.
2: අර නේද? ඒක ෆස් නේම් එක කියලා අරගෙන.
1: හරි. ඉතින් ඒ කියන්නේ මේ පොඩගේ ශක්තිය ඔය ඉන්න ගෙදර ඉන්න චුටි කට්ටියව අවශ්‍ය පෝෂණය දීලා නිසි වයසේදී නිසි විදියට ඒගොල්ලන්ට වැඩෙන්න ඉඩ දෙන්න ඕන. දැන් අර මාටිනස් ගැන කිව්වනේ. මාටිනස් කියන්නේ ඊයේ මේ ආජෙන්ටිනාවේ දැල රැකපු පුද්ගලයා.
0: right.
1: ෂොට්ස් වැදුනා ස්පාඤ්ඤයේ පැත්තෙන් 20ක් විතර.
0: right.
1: මේ ගොල්ල නවත්තගත්තා සෑහෙන ප්‍රමාණයක්. එකට බිඳුවක් උනේ අන්නේ නිසා. සමහරවිට 15ට බිඳුවක් විතර වෙන්න තිබ්බා. මාටිනස් නොහිටියා නම්. ඒක නිසා විශේෂයෙන්ම මේ මුළු ලෝකෙම කතා කරනවා පෙරදුනත් යකඩ පවුරක් වගේ ස්පාඤ්ඤ පිළට එරහිව මේ ස්පාඤ්ඤ 11ක් ශ්‍රී ලංකාවේදී මේ ගොල්ල තනියම සෙල්ලම් කරා. හරිද? ඉතින් ඒ වගේ ශක්ති සම්පන්න කොල්ලෙක් හදා ගන්න ඕන නම්
0: හොඳට හිතන්නත් පුළුවන් වෙනවනේ.
1: හොඳට හිතන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. ගෝල් කීපින් කරද්දී
2: තප්පරෙන් කීයෙන් පංගුවකටද බෝලේ කොහාට යනවද කියලා තීරණය කළා පයින්නත් ඕනේ නේ.
1: කොහෙන් ෂූට් එකක් දාන්නේ? අනික මේ අපි මේ ගමේ ගහනවා වගේ නෙමෙයි. ජාත්‍යන්තර ක්‍රීඩකයෝ ඔක්කොම ඉන්නේ. හිතා ගන්න බෑ කොහෙන් මොන විදියෙ කික් එකක් ෂූට් එකක් වදීද කියලා. ඉතින් කොහොම හරි ෂූට් 20ක් වැදුනා. ඒකෙන් සලකිය යුතු ප්‍රමාණයක් හැම එකම වගේ නවත්ත ගන්න එකක් කර 106 වෙනි විනාඩියේ වැදුණු ෂූට් එක හැර ඔක්කොම එක නවත්ත ගන්න මාටිනස්ට පුළුවන් වුණා. ඉතින් මාටිනස් වගේ පුතේ අයියා හත්තිය තියෙන පුතෙන් යකඩ දැලක් වගේ ඉන්න පුළුවන්
0: මොලේ තියෙන හොඳට
1: යකඩ පවුරක් වගේ ඉන්න පුළුවන් පුතෙක් හදාගන්න ඕන නම් දුවෙක් හදාගන්න ඕන නම් ඒගොල්ලන්ට මේ සමබල ආහාර වේලක් දෙන්න. ඒ කියන්නේ සාර මතක් කරන්න ඕනේ යාලගේ වයසත් එක්ක යාලගේ මානසික ක්‍රියාකාරීත්වයට ප්‍රතිශක්තිකරණයට ශාරීරික වර්ධනයට ඊට පස්සේ ආහාර ජීර්ණයට ඊට පස්සේ යාලගේ දෘෂ්ටිය පෙනීම මේ හැම දෙයකටම අවශ්‍ය කරන පෝෂක පදාර්ථයන් නිසි විදියට නිසි පයසදී ලැබෙන්න ඕන. ඉතින් බැලන්ස් ඩයට් එකක් කියන එක එතනදී සෑහෙන්න වැදගත්. ඒකට වා එකතු කරන්න
2: ඕනේ. ඒක පයින්න පුළුවන්.
1: අන්න හරියි.
2: දන්නවද ගෝල් කණු දෙකක් අතර දුර කීයද කියලා?
1: යාර
2: 8ක්. යාර 8ක් කියන්නේ මීටර්
0: සාරියක් දිග
2: ඇරියද? ඔව් අඩි 24ක්.
1: ඔව් සාරිය දිග.
2: ඔව් සාරියනේ.
0: ඔව් මගේ භාෂාවෙන්.
2: සාරිය යාර 6යිනේ නේද?
0: ඔව් යාර 6යි.
1: 6.
2: සාමාන්‍යයෙන් සාරියක දිග යාර 6යි.
0: ඊට වඩා දෙකක් වැඩි.
2: ඊටත් වැඩි යාර දෙකක් වැඩි කියන්නේ අඩි 24ක්. හ්ම්.
1: ඉතින්
2: මීටර් තුනකටත් වැඩි නේද?
1: අවුනේ.
2: තුනකට වැඩි.
1: එතකොට ඒ වගේ ඊට මෙහෙට පැනලා සෙල්ලම කරන්න පුළුවන් වෙන්න ඕනේ. අයියා අත්තේ තියෙන්න ඕනේ.
2: මොන තුනද මීටර් 7යි ගානක් විතර වෙනව.
1: ගණන් හදනවා.
2: ඔව් ඔළුවෙන් මම හදනවා. යාරාට කියන එක මතකයි ඒකයි.
1: හා. හරි. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ අනිවාර්යයෙන්ම බැලන්ස් ඩයට් එකක් එක්ක දෙන්න කියලා. ඇන්කර්පීඩියා ප්‍රෝ.
0: පීඩියා ප්‍රෝ.
1: එතකොටමයි වැඩේ බැලන්ස් වෙන්නේ පොඩ්ඩට ඇන්කර්පීඩියා ප්‍රෝ දෙන්න කියලා. මතක් කරනවා.
0: right දැන් අපි පෙන්ෂන් ගියේ අපේ අම්මලා තාත්තලාට
1: දැන් පෙන්ෂන් ගියානේ ඊයෙන් මෙසිට් ගියා
0: මෙසිට් ගියා අපි මෙසිට්ත් මේ ඔප්ෂන් එක කියමු මොනවා නම් කියන්නේ මොනවා නේද
2: ඔව් දැන් අපි යාර ගණන් ගණන් වලින් කියෙන්ද මෙසි මේ අර්ජන්ටිනාවේ හන්දියේ යාරටි දානවලු අර යාරටි දාන යාරතේ තියෙනවනේ අර දැන් කඩවල වල
1: අපිත් තියෙනවා මේ පල්ලේ
2: ඔව් පල්ලේ හදිනවා යාරටි
0: පොඩ වෛරල් එලා ගිහින් තියෙන්නේ නැන්නේ යාරටි right අපි මෙසිට්ත් කියමු මේ ඔප්ෂන් එක යුනියන් බැංකේ වඩ තියෙනවා වඩ බලවා මිලියන 8ක් දක්වා ණයක් ගන්න දැන් යුනියන් බැංකුවෙන් අවුරුදු 15ක් විතර ගෙවන්නත් පුළුවන් කියලා වට කියනවා.
1: ඔව්නේ රුපියල් මිලියන 8ක් දක්වා ඔයාට ලබා ගන්න පුළුවන් ණයක්. ඔයාගේ ව්‍යාපාරයක් කරන්න වෙන්න පුළුවන්. ඔයාගේ වෙන ඕනම බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න වෙන්න පුළුවන්.
0: right.
1: ඒ කියන්නේ ඔයාගේ විශ්‍රාම ජීවිතේ බරක් කරගන්නේ නැතුව බලයක් කරගන්න පුළුවන් විදිහක් තමයි මේ. ඉතින් යුනියන් බැංකුවෙන් ඔයාට පුළුවන්කම තියෙනවා මේ රුපියල් මිලියන 8 ණය පහසුකම් ලබා ගන්න. අවුරුදු 15ක් ඔයාට හිමින්සර ගෙවාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොම දැරිය හැකි පොලි අනුපාතයක් තමයි ඔයාට ලැබෙන්නේ. ඒ වගේමයි අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම පොඩි ડોකියුමන්ට් ප්‍රමාණයකින් ඔයාලට පුළුවන් කම තියෙන account එක open කරන්න. ඉතින් යන්න ළඟම තියෙන යුනියන් බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ ඕනේ පාකම් ටික කියන්න ඕනේ. يعني business proposal එකක් තියෙනවා නේද? ඒක පෙන්වන්න.
0: ඒක
1: පෙන්වුවට පස්සේ ඒගොල්ලන්ට තව මූල්‍ය උපදෙස් ලැබෙයි. එහෙම ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් මේ රුපියල් මිලියන 8 ණය අනුමත කරගන්න.
0: ඕකේ. මේ විදිහට ගිහිල්ලා ඉතින් loan එක අරගෙන ඔයගොල්ලන්ගේ validity කරගන්න. ඒක මතක් කරන්න ඕනේ prime colombo 9 apartment complex එක ගැන තොන baseline road එක ළඟින්ම ඔයාට වගේ ගෙදර ගන්න පුළුවන් prime colombo 9 එක apartment එකක් ඔයා වෙන් කරගත්තොත් හැබැයි මේක ඉක්මනට ඉවර වෙයි.
1: ඔව් ඉක්මනට ඉවර වෙයි. මේ වෙනකොටත් reservations පටන් අරගෙන තියෙන්නේ සාරා. ඔයා නිකන් ඔය අපි කියන්නේ colombo 9 පැත්ත ඔය කැලණිය පැත්තට එහෙම කෝච්චි යනවනම් නිකන් හිතන්නකො රාගම පැත්තට යනවනම් ඔයාලා කෝච්චිය යද්දි බලා ගන්න පුළුවන් ලොකු towers දෙකක් විතර තියෙනවා. ඒ තමයි prime ලගේ අලුත්ම apartment project එක. අපි මේ කියන colombo 9 වල project එක.
0: ඔකේ.
1: ඉතින් ඔයාලට පුළුවන් මේ project එකෙන් ඔයාගේ apartment එක වෙන් කරගන්න. call එකක් දෙන්න. අපි number එක මතක් කරමු සාරා. number එක අනිවාර්යයෙන්ම කියන්න ඕන නැත්නම් ඉතින් කට්ටියට chance miss වෙන්න පුළුවන්.
0: ඒ කියන්නේ
1: 0710යි 7073 7073ක් නෑ 7073යි 3073. 0710යි 7073යි 3073. ලේසි නම්බර් එකක් තියෙනවා.
0: right. ඕකේ. ඒ නිසා ඔන්න call කරන්න අපි number එක හෙමින් කිව්වේ. ලියා ගන්න.
1: මම ඔන්න ආයෙ ගන්න. 0710යි 7073යි 3073.
0: right. දැන් නම් කොලයක් කරන් පෑනක කරන් කොලයක් කරන් ලියා ගන්නත් වෙලාව
1: තිබ්බා.
0: right. ඔයගොල්ලන්ට මතක් කරනවා.
2: මට ආව බඩගින්න.
0: බඩගින්න.
1: බඩගින්න.
0: බඩගින්නට තේකක් දුවොත් මදිද?
2: ඔව් තේකක් වුණත් කවන්නේ නැහැ මේලාවට.
0: නෑ ඔතන ඉස්සරහා චොක්ලට් එකක් තියෙනානේ.
1: ඔව් නෑ
2: එකක් නෙමෙයි තියෙනවා 1 2 3 4යි.
1: හතරක් තියෙනවා.
2: ඒක අර අපේ විදේශ ඇමති කෙනෙක් ගිහිල්ලා ජනාධිපතිගෙන් බැනුම් අහපු රටෙන් එනවා මේ. යුරෝප රටෙන්. ලැට්වියාව.
0: ලැට්වියාවෙන් අපිට අම්බලා දෙන අපි ඒ එකක් කාලා විජේ කෝපි එකක් හරි විජේ තේ එකක් හරි බීලා සින්දුවත් අහලා එන්නම්.
1: ඔවුනේ.
0: ඔයාලා එතකන් විජේ කෝපි එකක් හරි විජේ තේ එකක් හරි හදාගන්න. මොකද අද සඳුදා මම දන්නවා කට්ටිය මේ පොඩ්ඩක් ඈලි මෑලි.
1: පොඩ්ඩක් ඉතින් බෝරින් ගතිය තියෙනවා දැන් සමහර.
0: සතියක් අදින්න ඕනේ.
1: ආජෙන්ටියානු ෆෑන්ස් ලටත් පොඩ්ඩක් අවුල් අවුල් වගේ
0: පොඩි සෝල් එකම පොඩ්ඩක් නිකන් අවුල් ඇති නේද
1: මොනවාද මොනවාද වුණා වගේ
2: තියෙනවා ඉතින් මොනවා වුණත්
1: අනේ වුණත්
2: මෙසේගේ කට්ටියන අපි
1: තියෙනවා.
0: කමක් නෑ, විජය තේක කරි, විජය කෝපි එක කරි හදාගෙන මොන මූඩ් එක ෆික්ස් වෙනවා ඔයාගේ.
2: නේද ගේම කිව්වනේ ඩෝන් ක්‍රයි ෆෝ මී ආජන්ටිනා කියලා මැඩෝනා කට් කියලා නේද.
1: අනේ ඒක අඩඩින් එපා, දැන් ඉතින් වැඩටි කරගන්න. විජය තේ එකක් නැත්නම් විජය කෝප් එකක් ඔයා කැමැති විදිහට හදාගෙන ඔයාට බොන්න
0: පුළුවන්.
1: ඉතින් නම බල්ලා ගන්න. අර ඒ වගේම තමයි WP ලාන්ච් එකේ බල්ලා ගන්න.
0: රයිට්.
1: විජය ප්‍රොඩක්ට්ස් කියලා නැත්නම් ඔයා රැවටෙන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: උදේ 8 විනාඩි 38
3: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින් ප්‍රයිම් කොලම්බෝ
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710777333 ප්‍රයිම් කොළඹෝ
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
7: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
8: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
9: හොඳම මිලට quality එක 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
10: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල
11: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 215යි මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 225යි අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි කොන්දේසි සහිතයි
12: Big big dinumai bonanza bonanza
13: Satipata scooter dinapata smartphone big racer ho glider wala athi escort dankya 2343 ta denma sms kara dawatne langa thaba ganna
14: taatte me salli tiya gannako
15: den hon naduwa Union Bank e pension loan ekeng mama pelatawana patan gattani
16: Vishrama jeevithe barak nobi balayak karaganna rajya sevaka obata rupiyal million 8k dakwa annaya Union Bank pension loan
17: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: උදේ 8යි විනාඩි 45යි අල්ගටාවේ වෙලාව. හරිද?
1: හරි.
0: හරි.
1: හරි ඉතින්.
0: දැන් අපි මේ
1: මොකද වෙන්න ඕන වඩ?
0: නැවකොත් වෙන්න ඕන නෑනේ.
1: මේ වදන්නවද මේ ඊයේ දැන් තාම World Cup එක සීනේ. ඒක ගෙට වගේ තමයි ඒක ඉවර වෙන්නේ.
0: ඒක තමයි මම දැන් ආයි World Cup ගැන කියන්න හදලා.
1: World Cup ගැන දැන් අපි ඒ වා එක ගැන නේ කියන්න මට තේරුණා. එක්ක ඕන නෑ කියලා.
0: ඕන නෑ කියලා.
1: හරිද මේ මමත් දැන් ඒක තමයි කියන්නේ. දැන් කොහොම හරි මේ ට්‍රම්ප් ආව කිව්වනේ. හරිද? ලස්සන්ට අර හෙලිකොප්ටර්ස් තුනේ ඇවිල්ලා බැස්සා ගැම්මට. එයාගේ රටනේ. එයාගේ රට එයාගේ වැයික්කිය
0: එයාගේ භූමිය
1: නිව්යෝක් වල නිව් ජර්සි වල කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන එකක් කරලා ඇවිල්ලා කරන්න පුළුවන්. ලෝකේ වෙන රටවල එයාට ඕනේ වගේ කරනවා නම් එයාගේ රටේ නොකරේදීද නේ?
0: ඒකනේ.
1: ඇවිල්ලා මේ හෙලිකොප්ටර් එකෙන් බහැලා එහෙම නේ. මරයින් 1 හෙලිකොප්ටර් එක ඇවිල්ලා බහැලා හෙලිකොප්ටර් තුනක් එනවනේ. එයා එහෙම නෙන්නේ එකක යා ඉන්නවා. මොකේ ඉන්නවද දන්නේ නැහැ. එහෙම තුනක් සාමාන්‍යයෙන් එනවා. හරිද? එතකොට එහෙම එකක් වැටුනොත් අනිත් එකට පයින්න හරි තුනක් අරගෙන යනවා හෙලිකොප්ටර්ස්. හරිද? ඉතින් ආවා. ආවට පස්සේ මේවා දන්නවද දැන් මේ පාර මේ එයාගේ සපෝට් එක තිබ්බේ කාටද කියලා?
0: කාටද?
1: දැන් මේ වෙනකොට මේ සෝෂල් මීඩියා වල සෑහෙන්න කතා වෙනවා. ඔය මේ FIFA එකේ ප්‍රෙසිඩන්ට් ඉන්නවනේ. සභාපතිතුමා ඉන්නවනේ. සභාපතිතුමාට ඉතින් කට්ටිය මේ හරියට කතා කියනවා. එයා අර්ජන්ටිනාවට සපෝට් කියලා.
0: රයිට්.
1: එයාට අර්ජන්ටිනා
2: කවුද අර්ජන්ටිනාට සපෝට්?
1: මේ FIFA එකේ සභාපතිතුමා.
2: ආ
1: සභාපතිතුමා අර්ජන්ටිනාට සපෝට්
2: කියලා. ආ එහෙනම් ටොප් කොල්ල.
1: එහෙම දැන් සපෝට් කරන්න ඉද්ද වෙලා තියෙන්නේ. මේ මෙයා හොඳ යාළුවෙක්ලු ට්‍රම්ප්ගේ.
0: රයිට්.
1: ට්‍රම්ප් සපෝට්ලු අර්ජන්ටිනාවට. හරිද? එතන තියෙන වෙන යුදමය මේකක්. ඒ කියන්නේ අර්ජන්ටිනාව සෑහෙන ඔය ඉරාන විරෝධී රටක් විදිහට තමයි තියෙන්නේ. ඔය එක්තරා
2: කාලයක දැන් ආජෙන්ටිනාව.
1: දැන් ආජෙන්ටිනාව. ඉතින් මේ බොහොම නමසි
2: ආසරා ආජෙන්ටිනාව. ඔය අපි කිව්වේ ඊවා පෙරෝන්ලගේ ආජෙන්ටිනාව. මේ මොනවාද ඇමරිකානු විරෝධී රටක්.
1: ලතින් ඇමරිකාවේ රටවලනේ.
2: ඔව්. දැන් ආජෙන්ටිනාව ඉරාන විරෝධී
1: රටක් වෙලා තියෙනවා.
2: හැබැයි වැඩේ තින්නේ මේ අර වුවන් පෙරෝන්ගේ පක්ෂයම තමයි මම දන්න විදිහට තාමත් බලයේ ඉන්නේ. නොන මහත්තෙක් දැන් ජනාධිපති නේද?
1: ඔව් ඒ පක්ෂ තිබ්බට ඉතින් එහෙම වෙනවා.
2: ඒක වෙනස් වෙනවා. අයියෝ.
1: පක්ෂ වලට මොනාද නොවෙන්නේ?
2: අපි මේ ලංකාවේ ඉඳලා නේද මේ
1: අපි මොනාද මේ කියන
2: විශ්ලේෂණ අනිත් රටවල් ගැන කිය. ඈ
1: එකම වෙනවා. ඉතින් කොහම හරි වෙන 90 ගණන් වල වගේ මේ බොනස් අයසල බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වෙනවා. මේක සිද්ධ කරන්නේ මේ හිස්බුල් එක කියලා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ.
0: හිස්බුල්ලා
1: කියලා කියන්නේ ඉරානයේ සහාය ලබන ත්‍රස්ත කණ්ඩායමක්. ත්‍රස්ත කණ්ඩායමක් විදිහට තමයි හඳුන්වන්නේ. ලෙබනනේ ඉන්නේ ඒගොල්ලෝ කේන්ද්‍ර කරගෙන. ඉතින් ඕකෙන් පස්සේ ගොඩක් කලාවට මේ ආජෙන්ටිනාව ටිකක් ඉරාන විරෝධී විදිහට තමයි වැඩ කරන්නේ.
0: ඕකේ.
1: ඉතින් ඒක නිසා මේ පාර වර්ල්ඩ් කප් එකේදී ඔන්න ට්‍රම්ප් මහත්තයා ඇතුළු කට්ටිය ආජෙන්ටිනාවට තමයි සපෝට් කරේ. ඒ වගේම තමයි මේ ස්පාඤ්ඤයට හැරි කැමැත්තක් නැහැ.
0: රයිට්.
1: මොකද මතකයිතික දවසක් අපි කිව්වා අර පෙඩ්‍රෝ මහත්තයා. එහි ඉන්න මේ අගමැතිතුමා මේ ප්ලේන් ටික ඇමරිකාවේ බාණ්ඩ දුන්නේ නැහැ නේ තමන්ගේ රටේ. මේ තමන් කිසිම වෙලාවක තමන්ගේ ගුවන් කලාප නැත්තම් තමන්ගේ එයාපෝට් දෙන්නේ නැහැ කිව්ව වෙන රටකට ගහන. ඒකින්ද ස්පාඤ්ඤයක පොඩි ඇරියස් එකකුත් තිබ්බා. ඉතින් ඒ ඔක්කොම එකතු කරලා තමයි ඊයේ තරහණියක් ඇවිල්ලා මැච් එක බලාගෙන හිටිය ආජෙන්ටිනාව දිනනකම්. හරි ගියේ නැහැ. ඉතින් ඇවිල්ලා ඉඳගත්ත අවුල් ගියා.
0: මෙඩල්ස් ටික දාදිත් පොඩක් මූණ එච්චර
1: හොඳ නැහැ. ඒ හැටි මේ සතුටකින් නෙමෙයි හිටියේ. ඒකනේ රයින් කරගන්න බැරුව ගියේ ස්ටේජ් එකෙන්.
0: මං දැන් හරි ආසයි ෆයිනල් පික්චර් එක බලන්න. කොණක ඉන්නවා අනිවාර්යෙන් හිටපු විදිහට කොණක ඉන්නවා.
1: කොණක නෙමෙයි මැද ඉන්න ඕනේ උනේ. ඉන්නේ අයින් කරගත්තා සෙලිබ්‍රේෂන් එකට ඉඩ ගන්න.
0: රයිට්.
1: හරි.
0: අපි මතක් කරන්න ඕනේ ඔය ෆුට්බෝල් අස්සේ. වැදගත් දේවලුත් ඕගොල්ලෝ මතක් නැහැ ෆුට්බෝල්
1: වලද.
0: බුදුම්මෝ ෆුට්බෝල් වැදගත් එපා
1: මේ
0: ෆෑන්ස්ලා. මට ඉන්න දෙනේ ගන්නෑ. කියන්නේ නැහැ ඕගොල්ලෝ.
2: සමහර අය නම් කියනවා ඔය ෆුට්බෝල් මැච් බලන එක වැදගත් නැහැ. මොකද මෝඩ වැඩ කියලා කියනවා.
1: ඒ
2: වුණාට ෆුට්බෝල් කියන්නේ ලෝකයේ කොච්චර දේවල් එකතු කරපු ක්‍රීඩාවක්ද නේද?
1: ක්‍රීඩාවක්ද නේ? අනිවාර්යෙන්ම ඉතින්
2: සමහර රටවල් වලට ෆුට්බෝල් කියන්නේ ආගමක්.
1: ආගමක්.
0: හරි ඉතින් ඕවා අතර මැද අපි මතක් කරන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට්ස් දාන්න කියලා ඔයාලගේ ගෙදරට. මොකද ගොඩක් කල් පවතින ඕනේ නම් අර අලුතින් දාපු ෂීට් එක අවුරුදු ගාණක් එකට ඒ විදිහට තියෙන්න ඕන නම් දාන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රෝෆින් ෂීට්ස්. එමක දන්නවද? මේකේ සෙවල බැඳෙන්නේ
1: නැහැ නේ. ඔව් ඒ කියන්නේ මේ ඔය පාසි වර්ග, දිය සෙවල වර්ග, ඊට පස්සේ ඔය ඇල්ගී එහෙම වර්ධනය වෙන්නේ නැහැ වහලේ. හේතුව තමයි සර් මේ ෂීට් එකට උඩින් තියෙන හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක්.
0: රයිට්.
1: හයිඩ්‍රොෆෝබික් කියලා කියන්නේ ජලයට දක්වන ෆෝබියයකනේ. ඒකද මේ වතුර රඳවගන්නේ. මේක නැනෝතාක්ෂණයෙන් තමයි හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වැස්සකට වතුර බින්දු වැටිච්ච ගමන් ඒ ටික එහෙමම රූට්ලා වල්ලහැට යනවා. රැදෙන්නේ නැහැ, උරාගන්නේ ප්‍රශ්න මොකුත් නැහැ. ඒක හින්දා අර විදිහට මේ දියසෙවල වෙන්න පුළුවන්, පාසි වෙන්න පුළුවන්, නැත්නම් ඇල්ගි වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාපු වහල ඔයාට සෑහෙන කාලයක් අලුත් පිට තියාගන්න පුළුවන්. ඒකේ පේනුමනේ ඒ තියෙන අර නවීනත්වය, අලුත් බව ඒක ලේසියෙන් නැති වෙලා යන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මොයි ගෙදරට දාන්න කියලා. ගෙදරට නෙමෙයි, ඕනම ගොඩනැගිල්ලකට වාර දාන්න පුළුවන් හැකියාව තියෙනවා. මීට කලිනුත් මේ හයිඩ්‍රොෆෝබික් කියන කෝටින් එක තිබ්බ සාරා. දැන් ඒක 3 times ඇඩ්වාන්ස් කරලා තියෙන්නේ.
0: තුන් ගුණයක් වතුර ඕනෙම නැහැ
1: කියලා. වතුරේ ළඟින්වත් යන්නේ නැති විදිහට තුන් ගුණයක් බලය වැඩි කරලා තියෙන්නේ මේ කෝටින් එකේ. ඒකෙන්ද වතුර රදව ගන්නෙම නැහැ. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මා ගලුත් ගෙදරට දාන්න කියලා අපි මතක් කරනවා. වඩ පුළුවන් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා 1396 නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ළඟම තියෙන ඒජන්ට්ව හම්බ වෙන්න යන්න. ඉතින් ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එක වෙන්න පුළුවන් ඒජන්ට් වෙන්නේ. ඔයාට පුළුවන් එයා එක්ක කතා බහ කරලා සතුටු වෙන්න. මේ තමයි ෂීට් එකේ කතාව කියලා.
0: කතාව
1: කියලා. අද ටිකක් අමාරුයි. හරිද? දැන් අමාරු වෙන්න හේතුව තමයි සාර දන්නව හේතුව. ඊයේ වහන්තර වෙනකන් ඉතින් දන්නේ නැද්ද? මැච් බල්ලා බල්ලා.
0: මං ඉතින්
1: මම බැලුවා විනාඩි 90 වනේ තියෙන්නේ. ඔන්න ඔය බලනවා කියන්නේ. මේක දැන් විනාඩි 100 පැන්න, 106 පැන්න, 110 පැන්න ඉවර වෙන්නේ.
0: ඒක තමයි.
1: වැඩේ ටිකක් දිග් ගැස්සුණා.
0: ඕකම මටත් හිතුණා.
1: ස්පාඤ්ඤ වර්ල්ඩ් කප් එක දිනද්දී මට වැඩට යන්න එලි වෙලා.
0: රයිට්. මම හොඳ තීරණයක් ගත්තේ. මං හිතුවා ෆයිනල් එක බලනවා කියලා. මේ විනාඩි 90 නිසා දැන් මං නිදාගත්තා. මට හොඳ නිින්දක් ආවුණා. මං උදේ නැගිටලා highlight එක බැලුවා ඉතින්.
1: එහෙම මම මිස් කරගත්තේ නෑ සාර. මොකද තව අවුරුදු 4කින් එන්නේ. එතකොට හිතන්න තව අවුරුදු 4කින් අපේ වයස මොනවා වෙලා තියෙද්ද දන්නේ නෑනේ. ඉතින් මේ පාර බැලුවා කොහොමද? රිස්ක් එකක් අරගෙන කවන්න හැට වැඩට යනවා. කප් එකත් බලනවා කියලා.
2: දැන් කී දෙනෙක් දුක හිතන කතාවක්ද?
0: හරි, අපි මතක් කරන්න ඕනේ LB finance එකේ fixed deposits ගැනත් ඕගොල්ලන්ට. මොකද දුර හිතන කෙනෙක් අනිවාර්යෙන්ම fixed deposit එකක් ඕගොල්ලන්ගේ life එකේ දානවා. හැබැයි දාන්න හරි තැනක් හොයාගන්න, ඒ හරි තැන අපි recommend කරන්නේ LB finance කියලා. මොකද දැන් ඒකේ rates තියෙනවා ඕගොල්ලන්ට අර හිතාගන්න බැරි තරම්.
1: ඔවුනේ, මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තියෙනවා ස්ථාවර තැන්පතු සැලසුම් කිහිපයක්ම. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කාලපිරෙද්දි 14.5% පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතු කාලපිරෙද්දි 13.5% පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටනේ. ඒ අමතරව ඕනෑම ස්ථාවර තැන්පතුවක් ඒකට ප්ලෑන්ස් කිහිපයක්ම තියෙනවා. දින 50කින් කාලපිරෙද්දි 11.12%. ඒ වගේම තමයි දින 200කින් කාලපිරෙද්දි 11.62% පොලියක් ලැබෙනවා. මේ ඔක්කොම ආර දෙන්නේ LB finance එකම තමයි. ඉතින් යන්න කලින් කෝල් එකක් දෙන්න 0112 200 කියන නම්බරකට 0112 200 කියන නම්බරකට. එහෙමත් නැත්නම් LB sim app එක ඩවුන්ලෝඩ් කරගෙන app එකේම ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: රයිට්. ඊට පස්සේ damro එකටත් යන්න ඕගොල්ලෝ. මොකද මේ දවස්වල damro 4 mattress එකක් ගත්තොත් 15%ක discount එකක් හම්බෙනවා ඕගොල්ලන්ට.
1: හම්බෙනවනේ. ඉතින් දිවයින පුරාම damro ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි වර්ගඩි 50,000 mega ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන තැනකින් ඔයාලට පුළුවන් damro 4 mattress එකක් ගන්න 15%ක discount එකක්.

0: Anupaha FM 94.8 Net FM.
1: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
2: Prime Colombo.
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
2: Prime Colombo.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774-406-4397.
6: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.

0: වසර 90ක විශ්වාසය.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
4: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
5: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
4: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
6: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
4: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් කරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
5: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
7: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
8: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
9: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
8: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0766-716-3672.
9: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
10: FM 95 94.8 Net FM දිවයින පුරා
11: උදේ 9:00 විනාඩියේ කයිද

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
4: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. බස්නාහිර සබර්ගමුව සහ වයඹ පළාත් තුලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වේලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාත් තුලත් රත්නපුර හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 අතර තරමක තද වේගයකින් යොත් සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook වීඩියෝට පිවිසෙන්න. එතකොට net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM

0: උදේ 9යි විනාඩි 7යි අල්ගටාම් මේ වෙලාව. හරි. අපි කොහෙටද යන්නේ?
1: අපි ඉතින් තාම ඉන්නේ කට්ටියක් ලතින් ඇමරිකාවේ. අනික කට්ටිය යුරෝපේ ඉන්නේ.
0: ඔව් නේද?
1: ඔව්. ඒ උණුසුමේ තමයි ඉන්නේ. මේ එහෙම තමයි. අපි අර මේ ගීසතේ කතා කරානේ ආජෙන්ටිනාවේ රහස ගැන. පොට්‍රේරෝ ගැන කතා කරේ. නිදහස සහ අවදිමත් බව කියලා අපි කතා කරානේ. ඊට පස්සේ අපි අද කතා කරා නේබර්හුඩ් ෆුට්බෝල් ගැන.
0: yes.
1: නේ තමන්ගේ අසල්වැසියෝ එක්ක. ඔව්. මේ අසල්වැසියෝ කියලා හිතාගෙන මුළු ටීම් එකම එකම බවුලක් වගේ සෙල්ලම් කරන විදිය. ඉතින් ඇත්තටම මේ අපිට තේරෙන දේ තමයි ඔය නෝවේ වෙන්න පුළුවන්, හාලන්ඩ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ලතින් ඇමරිකානු රටවල් ගත්තට පස්සේ දැන් අපි දන්නවනේ මේ බ්‍රසීලේ වගේ රටවල්, උරුගුවේ, පැරගුවේ වගේ රටවල් ගත්තත් මේ හැම රටකම මේ පාපන්දු වල තියෙන මේ පාපන්දු විශිෂ්ටත්වයේ තියෙන රහස තමයි සාරා. ඒක එහෙම සල්ලි දීලා හදන්න පුළුවන් එකක් නෙමෙයි. සල්ලි තිබ්බ කියලා එක හදන්න බෑ. ඒ කියන්නේ ඩොලර් බිලියන් වලින් ආයෝජනය කරා කියලා, එහෙට මෙහෙට විසික් කරා කියලා ඒක හදන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ කල්චර් එක ඇතුළෙම කොටසක්. එතනින් පටන් අරගෙන තමයි එන්නේ. අපි දැන් දැක්ක මේ වෙනකොට ස්පාඤ්ඤේ සෑහෙන්න ජනතාව වීදි බැහැලා මේ ජයග්‍රහණය සමරනවා. ආජෙන්ටිනාවේ ඒ තරමටම අඩනෝ බිම වැටිලා පෙරලිලානේ. අර ඒක ඇත්තටම නිකන් අපිට වචනයෙන් කියන්න බෑ. අපිට නිකන් හිතන්නකෝ අර 2011 වර්ල්ඩ් කප් එක මිස් වෙච්ච වෙලේ ඉන්දියාව විශ්වට දැනුණු විදිය. අන්න එහා සමානවම ඊටත් වඩා සමහර විට ආජෙන්ටිනානුවන්ට මේක දැනෙනවා මේ වෙලාවේ.
2: ඒ කියන්නේ කට්ටියක් කනනකොට අනිත් කට්ටිය හිනා වෙනවා.
1: හිනා වෙනවා.
2: අර සැල්ලෙන් සන්දේශ කවියක් තමයි මට මතක් වුනේ. අංගණක් දිය පී නායයි මෙතරට, තව එකෙක් දිය පී නායයි එතරට, පහරක් දුන් සැන නින්න උස සිරසට, තව එකෙක් ඇඬුවා ඒ සඳේ දුර සිටියා. එක්කෙනෙක් සතුරු වෙනකොට එක්කෙනෙක් අඬනවා.
1: එක්කෙනෙක් අඬනවා. ඉතින් එහෙම තමයි නේ. කොයි දේ ගත්තත් එහෙම තමයි. ඉතින් කොහොම හරි ඊයේ ස්පාඤ්ඤය සහ අර්ජෙන්ටිනාව අතර තරගය අපගේ 106 වෙනි මිනිත්තුවේදී විනාඩියේදී ස්පාඤ්ඤය එල්ල කරපු ගෝලයක් එක්ක ජයගත්තා. ඉතින් අර මැච් එකේ ස්ටැට් දිහා බැලුවම අපිට පේන දේ තමයි මේක ස්පාඤ්ඤය දිගටම පළවෙනි මිනිත්තුවේ ඉඳලා අන්තිම මිනිත්තුව වෙනකන් තමන්ගේ අතේ තියාගෙන ඉඳලා තියෙනවා. දැන් ෂෝට්ස් ගාන ගත්තට පස්සේ ප්‍රහාරක, ඒ කියන්නේ කෙලින්ම අර දැලට එල්ල කරන ප්‍රහාර තියෙන්නේ ෂෝට්ස් 20ක් ස්පාඤ්ඤය එල්ල කරලා තියෙනවා. අපි අර කිව්වේ මාටිනස් කොළුවගේ දක්ෂතාවයෙන්ද එකකින් බේරුණා. ඒක නොතිබ්බනම් ඉවරයි. ආජෙන්ටිනාවෙන් ඒ වගේ උත්සාහයන් තුනයි තියෙන්නේ මුළු මැච් එකටම. හරිද? ඊට පස්සේ පොසිෂන් එක සාමාන්‍යයෙන් අර බෝලේ කන්ට්‍රෝල් එක තියාගන්නේ මොන කණ්ඩායම මතේද කියලා ඒක අපි 100 ගණනින් බලනවානේ ස්ටැට්ස් වලින්. ආජෙන්ටිනාවට 132යි. මැච් එක පුරාවට මෙච්චර විනාඩි ගානක් ප්ලේ කරලත් තමන්ගේ පාලනය යටතේ පන්දුව තියාගෙන ඉඳලා තියෙන 132 ප්‍රතිශතයක්. එතකොට ස්පාඤ්ඤේ 68ක් හිතාගන්නකෝ
0: ඩොමිනේට් කරලා
1: තියෙනවා. හරියටම හරි අන්න වචනේ ඩොමිනේට් කරලා තියෙනවා. තමන්ගේ අතේ තමයි ගේම් එක තියාගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ පාසින් වල ඇකියුරසි එක එක්කෙනාගේ එක්කෙනාට පාස් කරද්දි තිතට හරියටම අනිත් කෙනාට යවලා තියෙනවා. ඇකියුරසි එක ගත්තොත් 90යි. අන්න රහස. ටීම් එක එකතු වෙලා තමයි ගේම් මේ ගහලා තියෙන්නේ. පාසින් ඇකියුරසි එක 90 ප්‍රතිශතයේ තියෙනවා කියලා කියන්නේ කෙලින්ම කට්ටිය කතා වෙලා එහෙට මෙහෙට බෝලේ පාස් කර කර කොහොම හරි ජයග්‍රහණය තමන් වෙත හරවගෙන තියෙනවා.
2: බෝලේ පාස් කරලා දිනන්න පුළුවන් නේ.
1: බෝල පාස් කරලා දිනන්න පුළුවන්. හරියට ගෝලේ ගහන්න
2: ඕනේ. අපි දැන් මේ වැරදි හිතින් එක ඉන්නේ.
1: ඔනේ අපි
2: නම් බෝලේ පාස් කරලා දිනන්න පුළුවන්.
0: ඔව් බෝලේ පාස් කරලා දිනන්න
2: පුළුවන්. හැබැයි ඇකියුරසි එක තියාගන්න ඕනේ.
1: ඇකියුරසි එක තියාගන්න ඕනේ. වැඩේ දන්න කෙනාට පාස් කරන්න ඕනේ.
0: වැඩේ දන්න කෙනාට පාස් කරන්න ඕනේ.
1: අන්න එතකොට තමයි වැඩේ හරියන්නේ.
0: ඔව් ටීම් ගේම්ස් වල හොඳ ලෙසන් එකක් අසීම.
1: හොඳ ලෙසන් එකක් අනිවාර්යයෙන්ම.
0: තනියෙන් ඉන්ඩිවිජුවල් කෙනෙක් හොඳට දැන් ඒගොල්ලෝ ගැන කතා කරපු ටීම්ස් ඔක්කොම ගෙදර ගියානේ.
1: රොනාල්ඩෝ ගියා.
0: මේ ගියා. හාලන්ගේ ටීම් එක ගියා. තව කවුද ගියේ?
1: නේමා ගියා. නේමා ගියා.
0: අන්තිමට මෙසි ඉතුරුල හැටිය මෙසි තන්තිම පැරදුනා.
1: අන්න හරි.
0: එතකොට ස්පාඤ්ඤය ඔප්පු කරේ මොකද්ද?
1: ටීම් වර්ක්.
0: ඔව් ටීම් ගේම් එක ටීම් වර්ක් ඕනේ.
1: සෙට් එකක් විදියට ගේම් එක ගහන්න ඕනේ. හැමෝම ඔළුවෙන් ගේම් එක ගහන්න ඕනේ. හැමෝගේම ඔළුවේ වැඩේ තියෙන්න
0: ඕනේ.
1: ඉතින් ওই විදියට P5 වර වෙද්දී මම හිතන්නේ අපේ එක යුගයක පාපන්දු වීරයෝ ටික ඉවරයි. එතනින් ආයෙ නැවත අපිට ජාත්‍යන්තර පිටියේ දකින්න වෙන්නේ නැහැ. මෙසි වෙන්න පුළුවන්, රොනාල්ඩෝ වෙන්න පුළුවන්, නේමා වෙන්න පුළුවන් නේ. අපිට ආයෙ දකින්න ලැබෙන එකක් නැහැ. මේ කියන්නේ අපි අර හැමෝම දන්න ලෙජන්ඩ්ස්ලානේ. නිකන් ෆුට්බෝල් දන්නද කෙනෙක් හරි රොනාල්ඩෝ වයි මෙසි වයි දන්න.
0: දන්නේ මං වගේ.
1: ඔව් අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ යුගයක් ඉවර වෙන තැන. එතකොට ඉතින් යමාල් වගේ අය උඩට එනවා, හාලන්ඩ් උඩට එනවා, එම්බාපෙලා තාම ඉන්නවා. ඉතින් ඉස්සරහට ෆුට්බෝල් මීට වඩා වේගවත් වෙයි මීට වඩා අපි කියන්නේ වාර්තා හැදෙයි හැබැයි අර ටීම් ස්පිරිට් එක කියන එක නැත්තම් වර්ල්ඩ් කප් දිනන්න අමාරුයි කියලා ස්පාඤ්ඤය මුළු ලෝකෙටම පෙන්නලා
0: ඉවරයි
1: ලොකෝට කතා වෙන කට්ටිය නැතුව ගියාට අවුරුදු 19 කොල්ලෙක් විතරනේ ඉන්නේ ස්ටාර් ප්ලේයර් කෙනෙක් විදියට හැබැයි පොඩි පොඩි කොල්ලෝ ටික එකතු වෙලා අර රියල් මැඩ්‍රිඩ් කොල්ලෝ ටික එකතු වෙලා ගේම් එක ගැහුවා.
0: ගේම් එක ගහලා තියෙන්නේ.
1: පාස් සැකියුරසි එක 90% තියාගන්න ඔයත්. ඔයාගේ ජීවිතේ වැඩ කරද්දී කට්ටිය එක්ක තනියම යන්න හදන්න එපා. පාස් කර කර ටීම් එක එකතු වෙලා යන්න. එතකොට තමයි ඕන ගමන සාර්ථක වෙන්නේ. හැබැයි පාස් කරද්දී ඇකියුරසි එක තියාගන්න. මොකද දන්නවනේ ෂොට් එක ගහද්දී වෙන කොහෙටද ගියොත් ඇකියුරසි නැතුව ගියොත් වැඩේ ඉවරයි.
0: මාර් ප්‍රශ්නයක් හරි කෙනාට හරි වෙලාවේ පාස් කරන්න.
1: ටීම් එකක් විතර වැඩ කරන්න ටීම් එකක් විතර ගමනක් යන්න තනියම යන්න හදන්න එපා. එතකොට වෙන්නේ ඉතින් ආජෙන්ටිනාවට වෙච්ච දේ තමයි.
0: ඕකේ. රයිට්. අපි මතක් කරනවා ආජෙන්ටිනාවේ කොල්ලෝ ස්පාඤ්ඤේ කොල්ලෝ දෙගොල්ලොම දක්ෂයෝනේ. ওই විදිහට දඟලලා කරලා ඉන්නවනේ දැන් ගෙදර පොඩ්ඩ ටිකක්. මේ පොඩ්ඩන්ට ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා. මොකද මේ ෆිසිකලි ඒ ඩෙවලොප්මන්ට් එක විතරක් තිබිලා වැඩක් නැහැ ඇති. හැම පැත්තම දියුණු වෙන්න ඕනේ එක හා සමානව.
1: අනිවාර්යයෙන්මනේ. ඒ කියන්නේ දැන් ඔය පොඩ්ඩෝ ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ එක එක දේවල් තියෙනවනේ අවශ්‍යතාවයන්. ඒගොල්ලන්ගේ පෙනීම. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මානසික වර්ධනය. නේ? මනස කියන දේ ස්ථාවර තැනක තියෙන්න බෑ. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ශාරීරික වර්ධනය. නේ? ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම්. මේ දේවල් හරි විදියට හරි දැන තියෙන්න ඕනේ. නිසි වයසේදී නිසි පෝෂණය ලැබුණොත් තමයි මේ දේවල් හරි විදියට මේ වර්ධනය වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ අපි ඉස්සල්ලාම මතක් කරන්නේ පොඩ්ඩට බැලන්ස් ඩයට් එකක් දෙන්න. බොහොම සමබර ආහාර වේලක් දෙන්න හැම වෙලේම උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඇන්කපීඩියා ප්‍රෝ එකට එකතු කරන්න කියලාත් අපි මතක් කරනවා. ඒක පොඩි බූස්ට් එකක් විදියට. ඔයාලා නිකන් සයිඩ් එකෙන් ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න පුළුවන්. එහෙම දෙන්න අපේ පොඩ්ඩන්ට. එතකොට අපි බලමු ඉස්සරහට අපිටත් FIFA World Cup එකකට රින්ග ගන්න. ඉස්සෙල්ලා රින්ග ගන්න එපා එතකොට.
0: ඒකනේ දිනන එක කෙසේ වෙතත් නේද?
1: ඉස්සෙල්ලා එතකොට යන්න ඕන රින්ග ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපේ මේ ජාතික කණ්ඩායම මේ ටිකේ හොඳට ප්ලේ කරනවා. ඉතින් ඒගොල්ලන්ටත් සුබපතන. අපිට සතුටුයි මේ වගේ ලෙවල් එකකට. මොකද අන්තිමට මතකයි මේ 205 කියන පොසිෂන් එකේ තමයි හිටියේ රෑන්කින් වල. World ranking වල 205 හිටියේ.
0: ඕකේ.
1: යන්නේ අන්තිමකේ අඩි
0: කීයද දෙන්නේ
1: අන්තිමකේ අඩි ඇහිටියේ දැන් ඔන්න ඒක 100 ගණන් වලට ඇවිල්ලා තියෙනවා හරියටම ග්‍රෑන්කින් එබල්ල කියනනම් ඉස්සරහට කොහමරි තින් කොල්ලු ටික ඉමින්සරේ ටීම් එකක් විතර ගේම් එක ගහගෙන යනවා අපි බලමු අපේ කොල්ලොත් ඉක්මනින් FIFA World Cup එක දකින්න පුළුවන් වෙන්න
0: කියලා

0: විසිත ලොතරැය.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Tamro foam mitt සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt. දිවයින පුරා Tamro ප්‍රදර්ශනාකාරවලින්.
3: Wow! Anchor tin එකක්.
4: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කර් ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්කර්. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැන්ම රුපියල් 1278ක් reload කරන්න.
6: Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
8: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනો රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනો ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාරක් ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
11: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
12: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වෙනිවරට සංවිධානය කරන
13: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය.
12: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
13: රසකාමී ඔබ සැමට ආරාධනා.
12: වැඩි විස්තර සඳහා 077-3060-629 අංකය අමතන්න.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: Cover

0: උදේ 9 විනාඩි 25යි අල්ගෝ ටාම් වෙලාව. ඔයගොල්ලෝ බැලුවද අපි ඔයගොල්ලන්ව දාලා ගියාද?
1: මොකද තාම නැත්තේ කියලා නේ.
0: ඔව් පොඩි නොස්ටැල්ජික් සින්දුවක් ඇහුවේ ඒකේ හිටියේ ඉතින් පොඩ්ඩක්.
1: ඕම් ශාන්ති ඕම් වෙලා හිටියා.
0: ඔව්.
1: අපි මේ සෑහන වතාව බල්ලා දින ෆිල්ම් යන්නේ. මමත් මං හිතන්නේ ඇත්තටම මේ සාරයක් කතා කරද්දි මටත් මතක් වුනේ. එකම ෆිල්ම් එක කතාව දැන දැන මං හිතන්නේ තුන් පාරක් විතර බල්ලා
0: දිනවා.
1: ඒ වලුවත් එපා වෙන්නේ නැහැ ඉතින්.
0: ඊළඟට වෙන්නේ මොකද්ද කියලා දැන දැන ඒත් බලනවා.
1: ඒ තරම් ආසයි. ඉතින් ලස්සන ෆිල්ම් එකක්. හැබැයි අපි ඕවා බලද්දි ගොඩක් පොඩි
0: පොඩි කාලේ පොඩි මතක ඇතිනවා මේක බැලුවා කියලා. හැබැයි ඇත්තට මොකද නේ කියලා තේරුම් ගන්න මේ ටිකක් ලොකු වෙලා
1: බලන්න ඕනේ.
0: හරි, අපි යනවා NSB බැංකුව පැත්තට. මොකද NSB එකෙන් කියලා තියෙනවා ඕගොල්ලන්ට කියන්න කියලා ඕගොල්ලන්ගේ accounts තියෙන බැංකුවට ගිහිල්ලා ඕගොල්ලන්ගේ details, ඔය නම, mobile phones, emails ඔක්කොම අප්ඩේට් කරලා එන්න. එහෙම වෙනස් වෙලා නැත්නම් ඒත් වෙනස් වෙලා නැහැ කියලා ඇවිල්ලා කියන්න කියලා.
1: ඔව්, verify කරගන්න කියලා කියලා තියෙනවා. මේ සමන account එකක් පටන් ගනිද්දි අර know your customer කියලා දෙනවනේ ෆෝම් එක, KYC කියලා ෆෝම් එක. ඔය ෆෝම් එක පුරවලා ඕකේ වාගේ දත්ත ටික ඇතුල් කරලා තමයි පටන් ගන්නෙ වාගේ account එක.
0: Yes.
1: ඉතින් මේ වෙනකොට ඒ account එක පටන් අරගෙන සෑහෙන්න කාලයක් ගිහිල්ලා තියෙන්න පුළුවන්.
0: ඔකට
1: දාපු ෆෝන් නම්බර් එක, ඊමේල් ටික එහෙම ඒ කාලේ තිබ්බනම් දැම්මනම්. හරිද? ඊට පස්සේ වාගේ address ටික.
0: ඔව්.
1: ඒව වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉගෙන වා හිතන්නකෝ, දැන් වා ඉස්සෙල්ලම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඉතුරු කිරීමේ ගිණුමක් ආරම්භ කරන්න ඉස්කෝලේ යන කාලේ.
0: රයිට්.
1: එතකොට වා දාන්නේ පදිංචි ලිපිනය කියලා, ඒ වාගේ කොයි හරි ගෙදර ලිපිනය. දැන් වා විවාහ වෙලා. නේ, ඊට පස්සේ වෙන කොහෙට හරි ගිහිල්ලා.
0: ගෙවල් මාරු කරලා.
1: ගෙවල් මාරු වෙලා. වෙන ගම්වලට ගිහිල්ලා, ඒ ගම්වල නෑගම් ගිහිල්ලා, ඒ නෑකම් ඇති කරගෙන. දැන් වෙන තැන්වල පැලපදියම් වෙලා ඉන්නව වෙන්න පුළුවන්. එතකොට ඔය දත්ත ඔක්කොම ටික වෙනස් වෙනවා. ෆෝන් නම්බර්ස් කීයක් නම් වෙනස් කරලා ඇද්දනේ. එහෙම වෙනස් කරනවානේ ගෑල්ලම. එහෙම නිතරම වෙනස් කරනවා. හරි කරදරයි. ෆෝන් නම්බර් එක එමේ වෙලා එහෙම වෙන්න පුළුවන්. පිරිමි ළමයින්ටත් තියෙනවා. අපි සමහරවිට නම්බර්ස් වෙනස් කරගෙන
0: ඉන්නවා.
1: හැංගෙන්න ඕනුනා. හරිද? ඉතින් ඒ විදිහට ඔයාගේ මේ ඩේටා, ඔයාගේ පුද්ගලික පදිංචි ලිපිනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුරකථන අංක වෙන්න පුළුවන්, ඊමේල් ලිපින වෙන්න පුළුවන්. වෙනස් වෙලා තියෙනවා නම් යන්න ළඟම තියෙන NSB බැංකුවට ගිහිල්ලා ඔයාගේ account එකට අදාළව ඒ දත්ත ටික යාවත් කාලීන කරගන්න, අප්ඩේට් කරගන්න කියලා අපි මතක් කරනවා. ඉතින් මොකද මේ දිනවල NSB බැංකුවේ දත්ත පද්ධති යාවත් කාලීන කරනවා. එහෙම කරන්නේ ඔයාට වඩාත් ගුණාත්මක හා සුරක්ෂිත බැංකු මේ ගනුදෙනු පහසුකම් හදලා දෙන්න. ඉතින් ඒක නිසා ඒකට උදව්වක් විදිහට ගිහිල්ලා ඔයාගේ data ටිකත් අප්ඩේට් කරගන්න කියලා අපි මතක් කරනවා.
0: රයිට්. ඒත් එක්කම පණිවිඩයක් තියෙනවා අපේ විශ්‍රාමික රජයේ සේවකයන්ට, ඒ වගේම රණවිරුවන්ට මේ ලෝන් එකක් ගන්න පුළුවන් දැන් උඹලන්ට.
1: ඔව් නේ, ඔයාට ලෝන් එකක් ගන්න පුළුවන් රුපියල් මිලියන 8ක. ඔයාගේ විශ්‍රාම ජීවිතේ ඔයාට බරක් කරගන්නේ නැතුව බලයක් කරගන්න, ඔයාගේම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්තම් එක එක විදිහ තියෙනවානේ ඔයාට විශ්‍රාම ජීවිතේ මං ගත කරන්න මෙන්න මෙහෙම කියලා පොඩි සැලසුමක්. ඒ සැලසුමට යන්න නම් ඔයාට විශ්‍රාම වැටුප පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ යුනියන් බැංකුවෙන් දෙන මේ රුපියල් මිලියන 8 පෙන්ෂන් ලෝන් එක ගැන. අවුරුදු 15ක් වට මේක ගෙවන්න කාලය හම්බෙනවා. ඒ වගේම තමයි අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට බොහොම ඉක්මනින් බොහොම පොඩි ලියකිවිලි ප්‍රමාණයකින් මේ ලෝන් එක අප්‍රූව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි මතක් කරනවා යන්න ළඟම තියෙන යුනියන් බැංකුව ශාඛාවට ගිහිල්ලා මේක ඇක්ටිව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දවල් බිස්නස් එකක් කරනවා නම්, බිස්නස් ප්‍රපෝසල් එකක් එහෙම තියෙනවා නම් ඒක අරගෙන එහෙම යන්න, ප්‍රශ්නයක් නෑ. අරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් බැංකුවේ ඉන්න ඔයාට හම්බෙනවානේ උපදේශන දෙන කෙනෙක්, කන්සල්ට් කරන කෙනෙක් ඔයාට ඔයාට කතා කරගන්න පුළුවන්. මගේ ඉලක්කය මේක, මගේ සිහිනය තියෙන්නේ, ඩ්‍රීම් එක තියෙන්නේ මේ වගේ වැඩක්. මට මේ රුපියල් මිලියන 8 ණය අනුමත කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ණය විතරක් නෙමෙයි, ඔයාට තව වැලියු වැඩඩ් කිහිපයක් හම්බෙනවා. එකතු කළ අගයන් කිහිපයක්ම හම්බෙනවා. රුපියල් 30,000ක් වටින නොමිල එපික් මී.
0: රයිට්.
1: ඔයාට යන්න පුළුවන්, හයර් යන්න පුළුවන්. එහෙම 30,000ක් වටින එකක් අවුරුද්ද පුරාවටම.
0: ඕකේ.
1: 30,000 ඉවරනකම් ඔයාට මේ යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාගේ මෙඩිකල් බිල් එක ඔයාට කවර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේක හරහා. ඉතින් මේ හැමදේම දැනගන්නයි යන්න ළඟම තියෙන යුනියන් බැංකු ශාඛාවට.
0: හරි යුනියන් බැංකු ශාඛාවට යන්න මගේ මූසිකය අචි ඔයාගේ පැත්තේ.
1: ආ මගේ ඒක ආවනේ මං ගාව තියන්නේ. හරි. ඒක ඕනේ වෙන්නේ
0: නැහැ. ඔයා තියාගන්න.
1: ඒක එහෙමදී අපි දෙන්න තියාගමු. මම දැන් පොඩ්ඩක් ස්ටක් වුණත් වැඩි. ආ හරි දැන්
0: හරි. රයිට්. අද
1: ආ මේ නම්බර් එකකුත් තියෙනවා. අපි ඒකත් මතක් කරමු දැන් අපි නම්බර් එක කිව්වේ නැහනේ. යුනියන් බැංකුවට ඔයාට පුළුවන් මේ නම්බර් එකෙන් කෝල් එකක් දෙන්න. 01 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81 81
0: රයිට්. ඒ විදිහට කෝල් එකක් දීලා දැන් ඔලුවට ආවනේ ප්‍රශ්න ටිකක් අපි දන්නවා. දැන් ප්‍රශ්න ටිකක් ආවා. ඒ ටික ඔන්න ඔය නම්බර් එකට කෝල් ඇදලා අහලා නැත්නම් ළඟම තියෙන යුනියන් බැංකු ශාඛාවකට ගිහිල්ලත් ඔයගලන්ට විසඳ ගන්න පුළුවන්. රයිට්. අද මන්ඩේ. අද සඳුදා. අලුත් සතියක් පටන් ගන්නවා. ඉතින් මේ සතිය පටන් ගනිද්දී සමහර විට සිකුරාද ඉතුරු වෙලා කරලා ගියපු වැඩ ටික ඇති. හරිද? ඔය ඔක්කොමත් මතක් වෙද්දි පොඩි ඈලි මෑලි ගතියක් එන්න පුළුවන්.
1: වර්ක් ලෝඩ් එක මතක් වෙද්දි
0: නේ. ඔව් වර්ක් ලෝඩ් එක මතක් වෙද්දි. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට කියන්නේ විජය තේ එකක් හරි විජය කෝපි එකක් හරි ළඟ තියාගන්න. ළඟ තියාගෙන බොන්න.
1: ඔව්.
0: එතකොට රිෆ්‍රෙෂ් වෙලා මූඩ් එක හරි ගිහිල්ලා එනර්ජි ඇවිල්ලා සඳුදා ඉඳන් සිකුරාද වෙනකන් එක හුස්මට වැඩ කරන්න පුළුවන් වෙයි.
1: අනිවාර්යයෙන්ම විජේ කෝපි සහ විජේ තේ කියලා කියන්නේ නියම ප්‍රමිතියෙන්. කියන්නේ උසස්ම ප්‍රමිතියෙන් ක්වොලිටි එකෙන් හොඳම රසයෙන්. ක්වොලිටි එක වැඩි වෙන්න වැඩි වෙන්න රහ වැඩි වෙනවා. රහ වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට දවසම ප්‍රබෝධවත් ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඉතින් ඒක නිසා විජය කෝපි එහෙමනම් කැමතිනම් කෝපි වලට කැමති කට්ටිය විජය කෝපි. තේ වලට කැමති කට්ටියට ඔන්න විජය තේ අරගෙන ගිහලා ඔෆිස් එකේ තියාගෙන
0: රයිට්
1: බොන්න පුළුවන් ඉතින්.
0: බොන්න පුළුවන්.
1: තනියම බොන්න එපා. නේ
0: බෙදාගෙන බොන්න.
1: කට්ටිය එකතු වෙලා කෝපියක් අදාගෙන බොන්න.
0: ඔව් අදාගෙන බොන්න. හැබැයි WP ලාන්ච් නේ බලලා විජය ප්‍රොඩක්ට්ස් මද කියලා බලලා ගන්න නැත්නම් ඔය අපි කියන මේ ප්‍රතිලාභ ටික හම්බුනේ
1: නැතිනොත්
0: අපිට බනින්න එපා.
1: ඒ කියන්නේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP කියලා තියෙන්න ඕනේ.
0: තියෙන්න ඕනේ.
1: ඒක තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා අපි කියන්නේ.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 9යි විනාඩි 36යි
6: Meltol, hisratiya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahaneya, Meltol, paracetamol visheshayaki.
7: Black curry ekaka rasa balanna, den oyath kemathi athi neda? Menna, Mathara Freeland Black Curry rasa soya meat. Black curry rasata masnuka maskanna.
8: Shaktimat samagamaka buddhimat ayojanaya. Masa 25ka stavara tanpatuwa kalpirimedi 114ak saha cheshta purawasi sadaha 114.5ka asama samapoliyak LB stavara tanpatu.
9: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පෙංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
10: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේදීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
10: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
14: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
12: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
15: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
16: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
17: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට් එකපාර පපුව ගැටුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යපෙනවා කියන. ඒ පාර ගියා සෙවන. සෙවන ගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බේත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ දෙදමත් තෙගුව වට හොඳයි. දැන් ඉතින් ඒ බේත් කළා ඉවරයි. ඒ මාත්‍යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
4: කතා කරන්න 077 3 9 40.

0: නමයයි හතලිස් තුනයි අල්ගටාවමේ වෙලාව අපිට යන්න වෙලාව හරි
1: අපි යමු අද මොකදැන් ඊයේ මැච් බලලා
0: මැචර්ස්
1: එක මයිතන මෙසීට වඩා
2: අපිට මහන්සි අපි ගිහිල්ලා හාන්සි විය යුතුයි නේද
1: අපි දැන් ගිහිල්ලා හාන්සි වෙන්න ඕන මහන්සි නිසා මේ ඒ හින්දා අපි කලින් ඇල්ගටවුන් එකෙන් යනවා
2: සමහර ලාට ඩෝන් ගාලා මේ ෆුට්බෝල් එකක් ඔලුවේ ඇදලා හැරෙන්න ඉඩ
1: දෙන්න හැරෙන්න පුළුවන් අන්න ඒකයි යන්න කලින් මතක් කරන දේවල් ටිකක් තියෙනවා
0: රයිට්
1: මතක් කරන්න අපි කොතනින්ද පටන් ගන්නේ සාරා කියන්න බලන්න
0: අපි යමු මුලින්ම කසාගල සුපර් මාකට් එක පැත්තට
1: කසාගල මේ ග්‍රීන් සුපර් මාකට් එක
0: ග්‍රීන් සුපර් මාකට් එක පැත්තට මොකද මේ අද සඳුදානේ එතකොට ගෙදරට බඩු ගේන්න ඕනේ ඔය සමහර විට ඔය මේ වොෂින් ලික්විඩ් වොෂින් මැෂින් එකේ එහෙම දානේවත් ඉඳන් ඉවර වෙලා ඇති සඳුදටනේ ඔය ඔක්කොම ගන්න
1: සතිය මුලනේ නේ සතිය මුල සහ දැන් මේ මාසයක් අන්තිමට නෑ අවිල්ල ඉන්න ටික ටික අපි අද අද දැන් කවද දවසද
0: අද අවිල්ල 20 තව දවස් 10යි මේ මාසේ ඉවරයි
1: ආ එතකොට ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ගෙදර අර තිබ්බ ස්ටොක් එක ඉවර වීගෙන යන වෙලාව ඒ හින්දා වාට ගෙදර කන බොන දේවල් වෙන්න පුළුවන් නැත්නම් ඔය අපේ සාරා කිව්වා වගේ ඕන කරන අයිටම්ස් වෙන්න පුළුවන් රොසෙට් අයිටම්ස් වෙන්න පුළුවන් මේ ඕන දෙයක් මිලදී ගන්න නම් ඔය යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ රටේ වෙළඳපොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් වට ඕන කරන දේවල් ගන්න පුළුවන් තැනක් තමයි කසාගල කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට තැන් 6ක කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් තියෙනවා. ඒ තැන් 6 මොනවද කියලා අපි ඔයාට මතක් කරන්නම්. මෙන්න මෙහෙමයි තැන් 6
0: තියෙන්නේ.
1: හරිද?
0: කොහෙද?
1: මෙන්න මෙහෙමයි. අහගන්න හොඳට. කොළඹ දිස්ත්‍රික්කයේ ගියොත් අතුරුගිරියේ තියෙනවා මුල් ඒරියාවේ තියෙනවා.
0: හරි.
1: ගම්පහට ගියොත් ගණේ මුල්ල තියෙනවා.
0: හරි.
1: කුරුණෑගලට ගියොත් නාරම්මල තියෙනවා.
0: ඕකේ.
1: නුවරට ගියොත් ගම්පල තියෙනවා.
0: රයිට්.
1: ඊට පස්සේ වානිගම් රට මැදට ගියොත් මාතලෙත් තියෙනවා.
0: ඕකේ.
1: ඒ විතරක් නෙමෙයි දැන් ඉස්සරහට මාලබේට ඔන්න අලුත්ම ශාඛාවක් එනවා. ඊට අමතරව ලංකා පුරාම විවිධ ප්‍රදේශවල විවිධ දිස්ත්‍රික්කවල ඒ ප්‍රදේශ දිස්ත්‍රික් ආවරණය කරමින් අලුත්ම කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් විවෘත වෙන්න නියමිතයි.
0: ඕකේ.
1: ඉතින් යන්න ළගම තියෙන කසාගල එකට කසාගල සුපර් කියලා කියන්නේ අඩුම මිල තමයි.
0: රයිට්. ඒ විදිහට කසාගල එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ගෙදර බඩු ටික ගන්න.
1: ගන්න.
0: ඒ ටික මතක් කරනවා. දැන් මං කලින් කතා කරද්දි කිව්වා මේ අද සඳුදා වැඩ ගොඩක් එකතු වෙලා ඇති.
1: ඔව්.
0: මේ ඊට පස්සේ ඉස්සර සතිය ගැන හිතද්දි සාමාන්‍යයෙන් අචි ඔයා ඒ වගේ කෙනෙක්ද? මම සඳුදා නැගිටිද්දි මගේ ඔළුවේ අඟහරුවාද, බද්දාද, බ්‍රහස්පතින්දා, සිකුරාද මේ දවස් ඔක්කොගෙම වැඩ ටික මේ ඔළුවේ සැරින් සැරින් මතක් වෙවි තියෙනවා.
1: නෑ මම එහෙම නෙමෙයි. මම දැන් අද
0: මේ මොහොතේ ජීවත් වෙන
1: කෙනෙක් මේ මොහොතේ මේ මොහොතේ ජීවත් වුණාම සතුටෙන් ඉන්න පුළුවන් කියලා තමයි ඔය විශේෂඥයෝ කියලා
0: තියෙන්නේ.
1: මේ මොහොතේ මම දැන් අඟහරුවාද කරන දේවල්
0: හෙට
1: උදේ නැගිට්ටම තමයි. මදාද එහෙම රාස්පදින්ද එහෙම යන්නේ.
0: හරි. අචී වගේ නෙමෙයි මං වගේ ඉන්න කට්ටිය. ඕවර් තින්කර්ස්ලාට තමයි මේක කියන්නේ. මේ ඔයගොල්ලන්ට පුළුවන් මෙල්ඩොල් කාඩ් එක ළඟ තියාගන්න. මේ ඔය
1: ඔළුවේ කැක්කුම එනවා. ඕවර් තින්කර්ලා.
0: ඕවර් තින්කර්ස්ලාට ඇත්තටම ඔළුවේ කැක්කුම එනවා. මේ ඉතින් ඔළුවේ කැක්කුම් හින්දා මග නවතින්න බෑනේ අපි මේ රේස් එක දුවන්න ඕනේ කොහොම හරි නේද මේ ඒක නිසා මෙල්ඩොල් කාඩ්ඩල් ළඟ තියාගන්න ඔය ඔළුවේ කැකුම් ඇඟේ පතේ අමාරු වගේ පොඩි පොඩි ලෙඩවලට
1: වාඩි වෙන්න ඕනේ මේක
0: අද ඕනේ මේ
1: නේ වාගේක මට පොඩක් දෙන්න
0: පුළුවන් මගේ මේ සුඩ ඇටි එකක් මම ඒක ගන්න මේ හැබැයි ඔයාට දැන් උණ වගේ දේවල් එහෙම ගොඩක් කල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මොකද මේ දවස්වල ඩෙන්ගු තියෙනවා. එක එක ලෙඩ තියෙනවා නේද?
1: එක එක ලෙඩ තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ ඔයා මතක තියාගන්න උණක් ආවොත් ගිහිල්ලා ඒක අඩු වෙන්නේ නැත්නම් අර වෛද්‍යවරු කියනවානේ බෙහෙත් අරගෙන අඩු වෙන්නේ නැත්නම් ඇවිල්ලා ලේකක් චෙක් කරගන්න
0: කියලා.
1: ඒ වෛද්‍ය උපදෙස් ඒ විදිහට පිළිපදින්න. හැබැයි අර එදිනෙදා වාට එන ඔළුවේ කැක්කම වෙන්න පුළුවන්, ඇඟේ අමාරු වෙන්න පුළුවන්, හිතේ අමාරු වලට නම් කරන්න දෙයක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මෙල්ඩෝල්
2: හිතේ අමාරුට හොඳම බෙහෙත් තමයි ඇල්ගොටවුන් අහන්න.
1: අපි වහන්න.
2: ඉතියාම අරුව වැඩි කරගන්න ඕන නම් දැන් තව පොඩකින් ජනියන්න.
1: හරිද? ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ළඟම මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න කියලා අපි මතක් කරනවා. එහෙනම් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි යමු. අද අපි පොඩ්ඩක් කලින් යනවා කියලා කිව්වේ ඒකනේ. කලින් යමු. අමාරුයි අද පොඩ්ඩක්.
0: පොඩ්ඩක් ඇත්තටම.
1: උගුරගේස්.
0: ලොකු කලින් ඉහිකුත් නෑ.
1: ආ ලොකු කලිනුත් නෑ මේ විනාඩි දෙක විතර කලින්. හරිද? මැච් බල්ල සතුටුලා ඉන්නේ. ඉතින් කියන්න දේවල් තියෙනවා වර්ල්ඩ් කප් එක ගැනත්. මාර කණේ පාරක් දීලා තියෙනවා. කණේ පාර දුන්නේ ස්පාඤ්ඤ අගමැතුමා.
0: රයිට්.
1: ස්පාඤ්ඤ අගමැතුමා අපි කලිනුත් කිව්වනේ. එයාලා යා බේසස් ටික දුන්නේ නැති හින්දා මේ මිනිස්සයා අනුවන පුද්ගලෙක් කියලා කිව්වනේ ට්‍රම්ප්. මේ මිනිස්සයා අනුවනයි. මිනිස්සයා මෝඩයි. මිනිස්සෙක් හරියන්නේ නැහැ මේ වැඩේ කරන්න බෑ කියලා. ඔන්න ඒ මනුස්සයාගේ රට ට්‍රම්ප්ගේ රටට ඇවිල්ලා ආජෙන්ටිනාවට ගහලා ට්‍රම්ප්ගේ අතින් කප්පේ අරගෙන ගෙදර
2: යනවා.
1: කාටද රිදුනේ?
2: කවුරුද හැඬුවේ
1: කියලා මේ පෙඩ්‍රෝ මාත්‍යාගේ දැට්ටලා කල්පනා කරන්න. ගෙදර නෙමෙයි ඊදලා ස්ටේඩියම් එකේ දෙන්න ෂේක් හෑන් කරනවා, ෆොටෝස් යනවා.
0: ලාවට ෂේක් හෑන් එකක් කියලා පොඩ්ඩක් යනවා. ඒක
1: ෂේක් හෑන් නෙමෙයි, ඇඟිලි වලින් ගන්නවා. ගැල්ලම ගැල්ලන්නේ යාළුවෝ මුල් කාලේ ඒ වගේ එකක්. ඉතින් එහෙම තමයි පෙඩ්‍රෝස් මාත්‍යා ඉමින් සරේ කණිය පාරක් දුන්නා ට්‍රම්ප්ට රටට මැවිලා. ඉතින් අපි කතා කරමු ඔය වගේ ලෝකේ පුරාම වෙන අලුත් දේවල්, වෙනස් දේවල්. මේ හැම දෙයක්ම දැනගන්න පුළුවන් එකම තැන තමයි ඇල්ගෝ ටවුන් කියලා කියන්නේ.
0: එහෙනම්
1: ඉතින් අපි යනවා. හැමෝටම ජය වේවා. මම ආචී.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: தாம்ரோ ஃபோம் மெட்ட சதஹா சியேட்ட 15 கவாட்டாம் இயல பிரமித்தியக்கின் யுத் திகுக்கால் பவத்தின ஃபோம் மெட்ட Divainapura தாம்ரோ பிரதர்ஷனாகாரவலின்
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: හද රෝග, ස්නායු රෝග, arthritis ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17000 අමතන්න. කොන්දේසිය සහිතයි.
6: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.

0: වසර 90ක විශ්වාසය
1: නවිනස අධිවේගයක් සුපිරි unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716546600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
2: ජූලි මිස් අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පළ අසල Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
3: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
5: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
6: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 0774064397
7: FM Algo Town
8: brought to you by
9: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
10: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
11: Melwa eka Lankawa eka
12: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo
13: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය instant noodles රස හතරකින්
14: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
15: Anchor උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
16: Rhino roofing within Handunwaden. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Vedi Vistara Sandaha 13 96 Amathanna.
17: Union Bank e pension loan ekeng mama pelatawanna patan gattane.
18: Vishrama jeevithaye barak nobi balayak karaganna. Rajya Sevaka obata rupiyal million 8k dakwa annayak Union Bank pension loan.
19: සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
20: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
21: Anchor PDA Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම

සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බෑම් බෑ අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත්නියුස්.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට්නියුස් සමග මම කේසර. නවගමුව කොරතොට ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අදාළ වෙඩිතැබීම සඳහා යතුරුපැදියකින් පැමිණි සැකකරුවෙකු හා එම අපරාධය සිදු කිරීමට ආධාර අනුබලදුන් සැකකරුවෙකු දෙල්ගොඩ ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම අදාළ යතුරුපැදියද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් රණාල හා පල්ලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubabana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

ഗുഡ് മോർണിംഗ്. അത് ജൂലി മാസേ വിസിവേനിദ സന്തുത ദിവസ അലുത് സതിയക ആരംഭയത്തെ കവി പടങ്ങൾ ഹദന്നി സതുട്ടു സിതിൻ ഫാമിലി ബിടിൻ നഹന ഒയാട്ട സുപുറുദു ദേദുനു മാവത്. ඉතින් අද බොහොම සුන්දර දවසක්. කොහොමත් සතුටා කියලා කියන්නේ අපිට පුදුමාකාර සතුටකින් වැඩ පටන් ගන්න පුළුවන් දවසක්. මොකද සතියේ වැඩ කරලා සතියක් වැඩ කරලා ඊට පස්සේ දවස් දෙකක නිවාඩුවක් අරගෙන තමයි අපි බොහොම ප්‍රබෝධයෙන් අද දවසේ මේ වැඩ ටික පටන් ගන්නෙ. ඉතින් මේ සතිය ඇතුලේ වාඩ කරන්න සෑහෙන වැඩ ගොඩක් පිළිමදෝ බලාපොරොත්තු තියෙනවා ඇති. ඒ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි දේදුනු මාවතේ අද දවසේ වැඩ කටයුතු අපි ආරම්භ කරන්නේ. මං හිතන්නේ ක්‍රීඩාවට ආදරය කරන ගොඩ දෙනෙක්ගේ නිදි වර්ජිත රාත්‍රියක් බවට ඊයේ රාත්‍රිය පත් වුණා. මොකද පාපන්දු ලෝක කුසලානේ අවසන් මහා තරඟයේ උත්කර්ෂයත් එක්ක ඊයේ රාත්‍රිය ගොඩ දෙනෙක් ගත කරපු හන්ද. ඉතින් අපිත් පාන්දර දෙක තුන වෙනකන් නිදි නෑ. ඉතින් ඒකත් එක්ක අපි දේදුනු මාවතේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ඊයේ දවසේ ස්පාඤ්ඤ කණ්ඩායම ආජන්ටිනා කණ්ඩායම ගෝල 1-0 විදිහට පරාජයට පත් කළා. බොහොම උණුසුම් තරගයක් තමයි අපි දැක්කේ. මොකද මේ තරගයට විනාඩි 45 ගානේ විනාඩි 90ක් මූලිකව ලැබෙනවා. ඊට පස්සේ ආයි අමතර කාලයක් විනාඩි 10කුත් ලැබෙනවා. කිසිම ගෝලයක් වාර්තා වුණේ නැති හන්දා 106 වෙනි මිනිත්තුවේදී තමයි ස්පාඤ්ඤ කණ්ඩායම තමන්ගේ පළවෙනි ගෝලය වාර්තා කරන්නේ. ඒ වගේ උද්වේගකර තරගයකට පස්සේ සතිය පටන් ගන්නවා කියලා කියන්නේ දැනෙන්නේ සෑහෙන ප්‍රබෝධයක්. ඒ ප්‍රබෝධය දිගටම තියාගන්න දවල් එක වෙනකන් එක දිගට ඔයා කැමතිම සින්දු අරගෙන තමයි දේදුනු මාවතෙන් ජනියා ඔයාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ සුපුරුදු විදියටම. දැන් ඔයා ඉන්න මාව හොයාගෙන මේ පැත්ත 0112553 63 අපේ WhatsApp නම්බර් එක නෙවෙයි, කෝල් කරන්න පුළුවන් නම්බර් එක තියෙනවා. WhatsApp කරන්න පුළුවන් 0711 95 95 95 කියලා වැඩක් නැහැ. මේ වෙනකොටත් WhatsApp messages ගොඩක් මට ඇවිල්ලා තියෙනවා. මේ පැය තුන කිසිම ගේමක් නැතුව රන් කරන්න පුළුවන් තරමේ WhatsApp messages ප්‍රමාණයක් දැනටමත් මට ඇවිල්ලා තියෙනවා. ගොඩ දෙනේ කීය දවසේ ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රහණය කරාට සුබ පතන්න පොඩ්ඩක් එහා මෙහා කරනවා වෙලාව. ඒකට හේතු වෙලා තියෙන්නේ ගොඩ දෙනෙකුට සිංහලෙන් ටයිප් කරගන්න බෑ ස්පාඤ්ඤ කියන නම. සමහරු ඉංග්‍රීසියෙන්ම තමයි ස්පාඤ්ඤ කණ්ඩායමට විශ් කරලා දාන්නේ. ඔන්න අද Net FM Facebook fan page එකට යන ඔයාට මම පොඩි challenge එකක් දීලා තියෙනවා. පුළුවන් නම් ස්පාඤ්ඤ කියලා සිංහලෙන් ටයිප් කරලා පෙන්න. කොපි paste කරන්න ඔට්ටු නෑ. ඔයාම ටයිප් කරන්න ඕනේ. දවල් එක වෙනකන් ඔයා කැමතිම සින්දුත් එක්ක දේදුනු මාවතේ අපි. මම ජනී.

දැන් මේ සතිය සඳුදා දවස කියලා කියන්නේ මාර ගැම්මෙන් වැඩ කරන්න පුළුවන් දවසක්නේ. ඔය ගැම්ම දවස පුරාම එක දිගට තියාගන්න නම් හොඳ කෝපි එකක් බොන්නව වෙනවා. මොකද අර තේ බොනවට වඩා කෝපි එකක් බිව්වා කියලා කියන්නේ අපිට වෙනම ප්‍රබෝධයක් අපිට දැනෙනවානේ. ලංකාවේ අපේම රටේ කෝපි ඇටවලින් හදන කෝපි කොඩු වලින් හම්බ වෙන කෝපි රසය කියලා කියන්නේ මුළු රෝකයක්ම කැමති කෝපි රසයක්. ඉතින් ඒ රසය අපිට කිසිම අමාරුවක් නැතුව අරගන්න පුළුවන් ෆ්‍රීලන් කෝපි පැකට් එකක් එක්ක. මොකද ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය කරන්නේ අපේම රටේ හොඳම කෝපි ඇටවලින් විතරයි. කෝපි කෝපයක් බොනකොට අපි බලාපොරොත්තු වෙනෝනේ අර රසයක් වගේම හොඳ සුවඳක්. අන්න ඒ රසය සුවඳ ඒ විදිහටම ඔයාට අරගෙන එන්නේ ෆ්‍රීලන් කෝපි වලින් විතරමයි. ගෙදරදි වෙන්න පුළුවන්, ඔෆිස් එකේදී වෙන්න පුළුවන්, වැඩ කරන තැනේදී වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ හොටෙල් එකට තේ එකක් බොන්නේ ණයට වෙන්න පුළුවන්. ෆ්‍රීලන් කෝපි වැගට් එකකින් හදන කෝපි එකක් පිළිගන්නවලා ඒගොල්ලන්ගේ දවසත් සුන්දර කරන්න, ප්‍රබෝධමත් කරන්න දැන් ඔයාට පුළුවන්. ෆ්‍රීලන් කෝපි හොයන්න අමාරුවකුත් නැහනේ. ලංකාවේ ඕනිම අස්සක මුල්ලක තියෙන කඩේකට ගිහිල්ලා මුදලාලි මහත්තයාගෙන් හරි මුදලාලි නෝණගෙන් හරි ඉල්ලුවොතින් ෆ්‍රීලන් කෝපි වැගට් එකක් දෙන්න කියලා ඒගොල්ලෝ ගාව වඩු තියෙනවා. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කටියක් එකතු කරගන්න තමයි හදන්නේ. WhatsApp එක පැත්තට තමයි මම අවධානය යොමු කරන්නේ. මොකද ඒ පැත්ත තමයි කට්ටිය පොලි මේ බලාගෙන ඉන්නේ නම් කියනක. ජනි අයියේ මට බෙන්තර පාලමේ සින්දුව දෙන්න පුළුවන්ද? එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ පිල්ලියන්දල පොල්හේරි ඉන්න අපේ ඉසිර ඔරුවන මල්ලි. ලස්සන සින්දුවකට තාත්තවයි ප්‍රදීප්, තාත්තා ප්‍රදීප්, අම්මා තුෂාරිවයි ඊට පස්සේ ජනි අයියේ ඔයාවයි එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ දාලවල තියෙන්නේ. කටාන කොන්ගස් හන්දියේ අරෝෂ් ටේලර්ස්ගේ සෙට් එකත් අද සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවලු. ඊට පස්සේ ඒ අරෝෂ් ටේලර්ස් එකෙන් අපි යන්නේ ගන්තුන තියෙන කෞශල්‍යා ටෙක්ස් ඇන්ඩ් ටේලර්ස් එක. එතන ඉන්නවනේ අපේ කෞශල්‍යා නංගී. ලස්සන සින්දු ගොඩකින් ඒගොල්ලන්ගේ මහන්සිය නැති කරන්න කියලා තමයි මට කියලා තියෙන්නේ. සුබ සුන්දර උදාසනක් වේවා ජනි අයියේ. අද ඒගොල්ලන්ට ගොයන් කයියක්ලු ඇඹුල කන්න එනවද කියලා මගෙන් අහලා තියෙනවා. සීතල බණ්ඩාරවල ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංජන් රාමනායක නෙවෙයි රංජන් රත්නායකමල්. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. මොකද කියන්නේ එන්නද අපිත් ගොයමට? ජනි අයියේ ලස්සන දවසක් වේවා. සනීපෙන් ඉන්නව නේද? ලස්සන සින්දු ගොඩක් දෙන්න. එහෙම කියන්නේ අනුරාධපුරේ ඉඳන් අපේ නිපුණිනම් හැමදාම වගේ අදත් ලස්සන මලක් මට එවලා තියෙනවා.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: වේලාව 10යි විනාඩි 22යි
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
1: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි. කවෙන් ගේට් 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: හරිගේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber
8: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
10: බින්ද

0: ஹாஸ்பிஸ் பாலிசி எஸ்எல்ஐசி லைஃப் ஜீவித ரக்ஷன் ஒப்புயமியன் டைமிருன 11th போனஸ் பிரதிலாபே அகைய ருபியல் கோடி 1460 இக்மவாய் ஸ்ரீ லங்கா இன்சூரன்ஸ் லைஃப் பியகுமின் மவகுமின்
1: பைசிக்கல் ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
0: ඔබව ඉදිරියෙන් තබන SLP Mobitel ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පිදුම් ලබයි. SLP Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 21 33 540.
4: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
5: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
7: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
9: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
7: මේ අලුත් ඇපල් CEO ට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
10: Brought to you by
3: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
11: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
12: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710 777 333
13: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
14: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
15: FM Algo Town
16: මේ වයිෆ්
17: මොකද හස්බන්ඩ්
16: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මොරුංගා පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
17: අයියේ
16: රිස්ක් එක වැඩිනේ
17: ඒ කිව්වේ
16: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
17: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද
18: පාවල් ප්‍රශ්න නැතු වහන්න ජනි එක දේ දුනු මාවත
19: සඳුද දවසේ දේ දුනු මාවතේ අපි ඉන්නේ අර කටි එකතු කරගන්න හදන්නේ මේ පැතර කෝල් කරපු කට්ටියට තමයි අවස්ථාව දෙන්න හදන්නේ ගොඩ දෙනෙක් කෝල් කරා මාත් ඉතින් ඒ හැමෝමත් එක්කම කතා කරා මගොන මෛත්‍රී පාලයිය තමයි මුලින්ම කතා කරේ දැන් මේ දවස් ටිකෙන් මට මතකයි අපේ මෛත්‍රී පාලයිය තමයි මුලින්ම මට කෝල් කරන්න කියලා. එකතු කරගන්නවා මයනු ෆැමිලිය කට්ටියම මංගලිකා, මදූකා, මදුරංග, මදුසංක සෙට් එකම එකතු කරගන්නවා. ඊළඟට කතා කරේ පරහැර ඉඳන් අපේ හන්සි නංගි. එයාගේ අයියා දුෂාන්ව ඊට පස්සේ තාත්තව මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කතා කරා කිතුල් කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියා. කියේ ප්‍රේමසිරි අයියාගේ අම්මා ගුණවති. එතකොට අසංක මල්ලි, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර් මේ කට්ටියම එකතු කරගන්නවා අපි මේ හන්න යන සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ බදුල්ල කැටවලට ගිහිල්ලේ. සමන්ත සෙලුන් එකට යන්න හදන්නේ කොණ්ඩෙ ටිකක් කපා ගන්න. කොණ්ඩෙ කපාගෙන ඩයි එකකුත් දානවා මේ පාර රතු පාටින් වගේ. සමන්ත අයියා එකතු කරගන්න ඕනි. ඊට පස්සේ කේෂාන් මල්ලි. බලන්නකො කේෂාන් මල්ලි ගැළපෙනම තැනකට නමට ගැළපෙන තැනක තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ එකතු කරගන්න ඕනි ඒගොල්ලන්ගේ වයිෆ් තමයි අද හිරුතරු ස්ටෝස් එකේ ඉන්නවා කියලා කියන්නේ. වයිෆ් නිසංසලා, අම්මා විමලාවති. ඊට පස්සේ තරුන්දි, එරන්දි දුවලා දෙන්නත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කන්නත්තොට ජනපදයට ගිහිල්ලා ඉන්න හදන්. අර හැමදාම වගේ කරන්ට් එක කපලා අද විතර කරන්ට් එක තියෙන අපේ නිලන්තිලෑ ගෙදෙට්ට ගොඩ වෙන්න හදන්. වහිනවලු ඒගොල්ලන්ට. බොරු කියන්න ඕනේ නැහැ මාත් අද උදේ හොඳට තෙමිලා ඉන්නේ කොළඹටත් අද උදේ වැස්ස ටිකක් සැරට. දැන් නම් වහින්නේ නැහැ මට වේන විදිහට. කෝකටත් කොළඹ වැත් එනවා නම් කුඩයක් අරගෙන ඉන්නකෝ. කොයි වෙලේ වහිද කියලා අපිට කියන්න බෑනේ.
16: ගාලක් මීමනින්දන් ලක්ෂ්මී කතා කරා. රතු අයව එකතු කරගන්න කියලා කිව්වා. ගිෂාන් මදුශංක පුතාවයි දේවශාන් මදුශංක පුතාවයි එකතු කරගන්න කියලා කිව්වා. අමෝත් මල්ලි කතා කරේ මාතරින්ද. ඒගොල්ලන්ගේ අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි නැන්දවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. රාජාංගනේ අනුරුද්ධ අයියා කතා කරා. වයිෆ් ඉන්නවා ගීතාංජලි, ඊට පස්සේ තරුක්ෂිදුව, ඊට පස්සේ තාරුකා, සතීෂ් මේ කට්ටියම එකතු කරගන්නවා. නාලන්දේ ඉඳන් අපේ සඳු කතා කරා. ඔන්න කාලයකට පස්සේ අද නිවාඩුවක් දාලා සඳු. ඉස්සර නම් සතියේ දවස් දෙකක් විතර තමයි ඉස්කෝලේ යන්නේ. ඉතුරු හැම දවසකම නිවාඩු දානවා. අද ඔන්න කාලයකට පස්සේ ඉස්කෝලේ යන්නේ නැතුව ඉඳලා. අම්මවයි තාත්තවයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න, post එකට comment කරන්න.

වෙලාව 10යි විනාඩි 36යි. කෝල් එකක හිටියේ මේ සින්දු ඇහෙන කොටත්. අපේ උණන්විටියේ පාලම ගාව සුදු බේබි ටැක්සියේ ඉඳන් අපේ සුදු බේබි අයියා අනුරායියා කතා කරා. කතා කරලා ඉතින් විස්තර ටික කීයේ ඉන්න අතර තමයි ඩග් ගාලා මේ කෝල් එක කට් කරලා මේ පැත්තට එන්න ඕනි උනේ වෙලාව ආපු කද්ද. එකතු කරගන්නවා ඉතින් ත්‍රී වීල් පාක් එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනි මේ විශේෂයෙන්ම අපේ මේ මාධව දැන් එයාත් ඇවිල්ලා ඉන්නවලු ඒ කිට්ටුවටම. ඊළඟට අපේ සුදු බේබි ටැක්සි අනුරායියාගේ පවුලේ කට්ටියේ වයිෆ් කාන්ති, සංජය පුතා, ඊට පස්සේ කසුන්තා දුව, තව හිතාගෙන ඉන්න ඇතිනේ කට්ටියකගේ නම් කියන්න. ඒ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්නවා. හරිද? හරි, සින්දුවට යන්න කලින් වාට මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ගැන. දැන් ගොඩාක් වෙලාවට ඔය කතන්දර එහෙම කියවිලා තියෙනේව බලන්නකෝ. ඒ ගොඩාක් කතාවල අවසානයේ හරිම දුක්බරයිනේ. ඒකට හේතුව වෙන්නේ එක්ක කවුරු හරි ප්‍රධාන චරිතයක ඉන්න කෙනෙක් එක්ක අසනීප වෙනවා. මොකක් හරි සුව කරන්න බැරි විදිහේ රෝගයක් හැදෙනවා. එතනින් පස්සේ ඉතින් අවසානයේ හරිම දුක්බර. ඔය කතා කිසිම දෙයක් දුක්ඛිත අවසානයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සෙවනගල කිරිබන්නාර බෝගහාන්දී ඉන්න ආයුම ආයුර්වේද වෙදමැදුරේ අපේ කමල් බන්දුල වීරප්පනො වෙද මහත්තයා ගැන දැනගෙන හිටියා. මොකද ඔය ඕනිම සුව කරන්න බෑ කියලා කියන ලෙඩකට හොඳටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරප්පනො වෙද මහත්තයා ගාව. දැන් ඉතින් ඔයාගේ පවුලේ කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි හතුරෙකුට වුණත් ලෙඩක් දුකක් වෙලා දුක් විඳිනවා නම් කනස්සල්ලෙන් නම් ඉන්නේ අනිවාර්යෙන් කමල් බන්දුල වීරප්පනො වෙද මහත්තයා ගාවට යමු කරන්න. මොකද එතුමා සූදානමින් ඉන්න ඔය ලෙඩ නිට්ටාවටම සුවපත් කරලා ආයෙත් පාරක් සාමාන්‍ය ආකාරයේ ජීවිතයක් ඕගොල්ලන්ට අරන් දෙන්න. යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ලංකාව හතර වටෙන්ම කට්ටිය කමල් බන්දුල වීරප්පනො වෙද මහත්තයා හොයාගෙන සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට එනහම් 0777 300 940, එහෙම නැත්නම් 0773 273 540. ඔය නම්බර්ස් දෙකෙන් එකකට කෝල් කරන්න. සඳුදා, අඟහරුවාද, පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරේ තමයි කමල් බන්දුල වීරප්පනො වෙද මහත්තයා ඉන්නේ.

0: FM anu hatırayı da şumata net FM. Velav oba beta gene enne
1: ape gedara finishing weda walta valley cement tile adhesive skim coat paint badu serama gannon
2: sistek authorized dealer kenek gawata yanne
3: dan sistek kawoy serama thiyenawada
2: na na e gollo onoma deyak harimilata bikunana genuine aya
4: sistek gannone hondama thiranaya
5: velav 10 vinari 42
6: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්

0: ඇයි ෂුග කියන මූනෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද පින්දෝය 47 31 33 540.
1: ධම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751 856 0956 0334 22 676.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව වහන්නකෝ.
9: චාරසින්කද සම්පීති ගැල මදුරා අගේ අත්මා රෝගයක් ඇදලා බඩකා ගිමිල තිබ්බා. ඒක නෑන්න බැරි තරමට. ඊට පස්සේ කමල්වත් ගිලේට මාත් ගැන සිවිසන ගල අවශ්‍යෙන් ගිය මගේ ළඟයි. ඊට පස්සේ මම පස්පාරක් වගේ සමය දීච්ච මම හොඳ සුවයකට පත් වෙලා හිටියා. ඒ පරිත්‍යාගයෙන් පස්සේ අත්මා නෝමල් කිව්වා. ඊට පස්සේ කියන්නේ දෙවියෙක් වගේ හොඳ මනුස්සයෙක්.
0: කතා කරන්න 0777 300 940.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
11: මේ husband.
12: මොකද wife?
11: හදන්න ඕන තේද කෝපිද?
12: දේදුණු මාවත.
11: තම කොණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉඳලෙන්ද?
12: දේදුණු මාවත.
11: හරි එනක්. තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලංකා

0: medo no Móvete.
1: අපි ගොඩාක් වෙලාවට ජීවිතය ආස කරන ආදරය කරන කැමති දේවල් දකින්න හීනෙන්නේ. නිකන් ඔයා හිතන්නක ඔයා මෙහෙම හීනයක් දකිනවා කියලා. ගෙයක් හදාගන්න ඕමනාවේ ඔයා හිටනවා. ඒ එහෙම ඕමනාවෙන් ඉන්නකොට එකපාරට කවුරු හරි රැලඩින්ගේ පුදුමේ පහන භූතයා වගේ කෙනෙක් ඇවිල්ලා ඔයාට කියනවා, මං ඔයාගේ ගේ හදලා දෙන්නම්, ඔයාගේ ගේ අඩු මිලකින් හදලා දෙන්නම්. ඊට පස්සේ ඔයාට ගේ හදන්න යන මුදල අවුරුදු 10ක් විතර කාලයක් අරගෙන පොලී රහිතව මේක ගෙවන්න අවස්ථාවත් ඔයාට අරන් දෙන්නම් වාරික වශයෙන් කියලා. එහෙම නිකන් භූතයෙක් වගේ කෙනෙක් ඇවිල්ලා ඔයාට කියනවා හීනෙන් දකින්නවා කියලා. හිතන්නකො කොහොමද ඔයාට දැනෙන සතුට. දැන් මේ කියන්න හදන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන. මේ කියපු දේවල් තවදුරටත් හීනයක් නෙවෙයි. ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක දැන් ඔයාට අවස්ථාව හම්බ වෙනවා. අර මං කිව්වා වගේම ඔයාගේ ගෙදර හදන්න යනවා කියන්නකෝ 150,000. ඒ මුදල ඔයාට අවුරුදු 10ක විතර කාලයක් අරගෙන පොලියකුත් නැතුව වාරික වශයෙන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්නත් අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙනවා. සාමාන්‍යයෙන් කාමර දෙකක් විතර තියෙන ගෙදරක් පුංචි පවුලකට හොඳටම ප්‍රමාණවත්. ඒ මට්ටමේ ගෙදරක් 150,000 විතර පටන් ගන්න ඔයාට අවස්ථාව තියෙනවා කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක එකතු වුණොත්. ඒකත් මේ පරණ තාලේ ගෙවල් නෙවෙයි, හොඳේ අලුත්ම ඩිසයින්ස් වලට හැදෙන ගෙවල් තමයි ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් එක හදා ගන්න අවස්ථාව තියෙන්නේ. මම මේ ඔයාට කිව්වේ හීනේ කාමර දෙකකින් සීමා කරගන්න කියලා නෙවෙයි. ඔයාට ඕනේ නම් කාමර 50,000 විතර තියෙන ගෙයක් හදා ගන්න. ඒත් ඔට්ටුයි කැදල් එන්ටර්ප්‍රයිසස්. මහරගම එල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එකට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න කලින් ඔයා කෝල් එකක් දෙන්න. මොකද එතනවත් ගොඩ දෙනෙක් එනවනේ. නැත්තම් ඔයාට ගිහිල්ලා පොලිමේ ඉන්න වෙනවා. 0744390352. එහෙම නැත්තම් 0744390352. ඔන්න ඔය නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දෙන්නකෝ. එතකොට ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. නිවාස සිහිනය කියලා කියන්නේ තවදුරටත් සිහිනයක් නෙවෙයි, කැදල් එන්ටර්ප්‍රයිසස් ඉන්නකම්. WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න හදන්නේ හොඳේ. තාම මේ 10ට මැසේජ් දාපු කට්ටියගේ නම්වත් මම කියලා නැහැ. ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එකකට මැසේජ් එකක් දාලා තියෙනවා. "Hi hi සුදු මහත්තයෝ, good morning. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා දෙන්නේ. Good morning ජනි අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ල හියාරේ ඉඳලා තමරා ආටිගල අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි සුදු මහත්තයෝ, good morning මල්ලි බබෝ. අම්මෝ, ඔයා හොඳින්ද පැටියෝ? අපිව කියවන්න. එහෙම කියලා කියන්නේ බෝකුන්දර නිවන්තිඩියේ ඉන්න දේවින්‍යා ෆැෂන් එකේ දීප්ති. ඉනෝෂ් සර් ඉන්නවා, ලලිත අක්කා ඉන්නවා, අනුෂා ඉන්නවා, මානෙල් අක්කා ඉන්නවා, අමන්දි නංගි, ක්‍රිෂාන්ත අයියා, චන්ද්‍රිකා අක්කා. සෙට් එකම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. අර මං ගැන කියලා තිබුණ එක එක දේවල් වලට මං නිකන් දැන් ලැජ්ජාවෙන් වගේ ඉන්නේ. මේ පැත්තට කෝල් කරන්න 0112553863 WhatsApp කරන්න 0711 95 95 95ට. අපි ආයෙත් ඊළඟ පැයේ හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: ಅನ್ನುವಕ ವಿಶ್ವಾಸಯ
1: ಮೊಬಿಟೆಲ್ 1278 ವಾಸಿ ಡಬಲ್ ದಿನ ಸುಪ್ರೀಂ ನಾನ್ ಸ್ಟಾಪ್ ಡೇಟಾ ಪ್ಯಾಕೇಜ್ ಜಗ ಫೇಸ್ಬುಕ್ ಯೂಟ್ಯೂಬ್ ವಾಟ್ಸ್ಆಪ್ ಸಹ ಮೆಸೆಂಜರ್ ಸಹ ನಾನ್ ಸ್ಟಾಪ್ ಡೇಟಾ ಅಮತರ 10 GB ಎನಿ ಟೈಮ್ ಡೇಟಾ ಓನೆಮ ಜಾಲಕಟ ಅನ್ಲಿಮಿಟೆಡ್ ಕಾಲ್ಸ್ ದಿನ 30 ಸಂದಹ ದಮ್ಮ ರೂಪಿಯಲ್ 1278 ಕ್ರೀಲೋಡ್ ಕರಾನ
2: ಕಿರಿ ದೇ ಸೀನಿ ಏಕ ಪ್ಯಾಕೇಜ್ ಸರ್ ಕೆಡುವ ದಮ್ಮ ಕಲವಂ ಕರ ವಿನಾಡಿಯೆಂ ಹರಿ ಪದಮಟ ಟೀ ಏಕ ರೆಡಿ
3: ಮತ್ತೆ 3-in-1 ಪ್ಯಾಕ್ ದಕ ದುನ ಬ್ಯಾಗ್ ಕೇ ತಿಯಾಗನಕ ವಡಿನವ
2: ಐ ಗೆದರಟ ಆಫೀಸ್ ಅಕಟ ಗ್ರಾಮ್ ಮಾರಸಿಯ ಪ್ಯಾಕ್ ಕ ತಿಯನೋನಿ ಸರ್
4: ರತ್ತಿ 3-in-1 ತವಸ ಅತರತುರೇ ಬುನ ಕೇರಿತೆ
5: ಇಂಡಿಯನ್ ಟೇಸ್ಟ್ ಟಿಕಟ ಶ್ರೀಲಂಕನ್ ರಸಮವನ ಮಾತರ ಫ್ರೀಲನ್ ಹೆಲ ಮಸಾಲ ಗ್ರೀನ್ ರೆಡ್ ಬ್ಲ್ಯಾಕ್ ಒಬತ್ ಕೆಮತಿ ರಸೇಕಿನ ರಸ ಬಲನ್ನ ಮಾತರ ಫ್ರೀಲನ್ ಹೆಲ ಮಸಾಲ
6: ಮೆದಾಪಾರ ಎಲ್ಪಿಎಲ್ ಕ್ರಿಕೆಟ್ ಉಣಸುಮ ಜುಲಿ 17 ದಾ ಸಿಟ ಸಜೀವೀವ ಪ್ಯೂರ್ ಮೊಬೈಲ್ ಆಪ್ಕಿನ್ ಫ್ರೀ ಬಲನ್ನ ಎಸ್ಎಲ್ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪ್ಯೂರ್ ಟಿವಿ ನಿಲ ವಿಕಾಶನ ಸಹಕಾರು
7: ಹೃದರೋಗ ಸ್ನಾಯು ರೋಗ ಆರ್ಥರೈಟಿಸ್ ಅತುಲು ಒಬ್ಬ ತಿಬಿನ ಓನೇಮ ರೋಗಿಯಾಕ ನಿಟ್ಟಾವಟಮ ಸುವಕರಗಾನ ಸೆವನಗಲ ಕಮಲ್ ಬಂದಲು ವಿಧಮಾತ ಹಮುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ರೋಹಲ ಭೋಗ ಹಹಂದಿಯ ಕಿರೆ ಬಂಗಾರ ಸೆವನಗಲ ಬಿಂದು ಐ ಹತ್ಸೆ ಹತ್ತೆ ಹತೈ ತುಳಸಿ ಐ ನವಸಿಯ ಹತಲಿಹ
8: Wake up. Subtitu Hormones. Alpha Studio.
9: Davasata Moona Karana Vitamins. Alpha Studio.
8: Yes. Yes. Energy Morning Vibe Eka Tekka Davasama Suma Karaganna.
9: Ratteema Taruwanke Dakshata Ekka Satutin Davasa Patan Ganna.
10: Good morning.
8: Satya Davaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
11: දබල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිඳුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
9: 769 වන වරටත් හෙළපිඹ සොරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
11: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
9: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
11: දෙවිනවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
9: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවි නුවරට එන්න
11: මාත්‍ය සත්කාරය netfm netfm
9: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
12: දුනුකලේ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
13: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
14: වසර 90ක විශ්වාසය
15: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
16: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
17: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
18: දෙදුරු මාවතේ අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වෙලාව උදේ 11යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. හයිලෙවල් මාර්ගයේ මහරගම රෝලන් සන්ධිය ආසන්නයේදී සිදු වූ රියනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කොට්ටාව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී එම අනතුර සිදු ඇති බවයි. එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කරන

0: වූ යතුරුපැදිය මාර්ගෙන් ඉවතට පැන විදුලි රැහැනක ගැටි එම අනතුර සිදු ඇති බවයි කුලියාපිටිය පොලිසිය පැවසුවේ. එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි ප්‍රතිකාර ලැබමින් සිටියේදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහු කුරුවිට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News, the truth people trust. FM 95, FM 94.8, Net FM.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250.
3: ජනී එක දේ දුනු මාවත.

වෙලාවෙ කොළහයි විනාඩි නවයයි මිත්‍රවරුණි අපි ඇවිල්ලා තියෙන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ දෙවෙනි පැයට. පැයක් ගියා දැනුනේවත් නැහැ. හරි, අපි දේදුණු මාවතේ දෙවෙනි පැය පටන් ගන්නකොටම මේ සුන්දර සඳුද දවසේ බොහොම ප්‍රබෝධයෙන් වැඩ කටයුතු කරන අතරේ මේ පැතර කෝල් කරපු වට්සප් මැසේජ සෙවූ කට්ටියව එකතු කරගෙන පැයේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. ෆේස්බුක් ෆෑන් පේජ් එකේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න කියලා කිව්වම සෑහෙන කමෙන්ට් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මං කොහොම හරි ගිහිල්ලා ආයේ හැම කමෙන්ට් එකටම අඩු ගානේ හાર્ට් රියැක්ට් එකක් හරි දැම්මා ඉතින්. හරි හරි යන්න හදන්නේ වට්සප් කරපු කට්ටිය පැත්තට. මොකද මේ පැත්තේ කට්ටියගේ 10ට මැසේජ් එවපු කට්ටියගේ නම්වත් මං තාම කියලා නැහැ. ඒ තරමට හොඳයි මගේ වැඩ. Good morning ජනි අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා කිරිබත් ගොඩේ ඉන්න සඳුනි නංග. එයාගේ හස්බන්ඩ් නිරංජන් පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබෝදෑසනක් වේවා ජනි, මටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ තංගල්ල ඉන්න අපේ අප්සරා. ඊට පස්සේ පරකඩු ඉඳන් සුභාෂිනී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාවයි නෙත්තහන හැමෝමයි එකතු කරගන්න, අනේ අයියේ මට ඔයාව බලන්න ආසයි කියලා දෙනවා. හරි, ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනි, අදත් දේදුරු මාවත අපි ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ විනීත අක්කා. මේ ඇවිල්ලා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක වැඩ කරන සියලුම දෙනාව එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. සුබ දවසක් ජනි, හොරණ සතෙල ගාමන්ට් එකේ සෙට් එකත් ඔයාව සද්දෙටම අහගෙන ඉන්නේ. අචෝකමිස් ඊට පස්සේ මේ කියන නම් ටිකත් එකතු කරගන්න කියලා කියනවා. දේවි, රමණී, හර්ෂා, කමනී, චන්ද්‍රකාන්ති, මැණිකේ, සේපාලිකා, ඉන්දිකා. ඉන්දිකාද ඉන්දිකද දන්නේ නැනේ, දෙන්නම කියමුකෝ, ඉන්දික හෝ ඉන්දිකා. විශාකා, ඊට පස්සේ සුරාංගනි, ඊළඟට ශ්‍රියාණි, මොදිතා, ඊට පස්සේ ඩයනා, යසන්ති, ඊට පස්සේ ගුණාද, ඊට පස්සේ පසන් පුතා, නදී, සුජි, මේ හැමෝම එකතු කරගන්න. ආයි මේ තව ඉන්නවා නිලංග, චමිලා, නිරෝෂා, සුරේකා. අම්මෝ නම් සෙට් එකම කිව්වනේ මං. හාය, සුබ උදෑසනක් ජනිත් අයියේ. පහුගිය සෙනසුරාදා මගේ 21 වෙනි උපන්දිනය තිබුණනේ, කොමට විශ් කරන්නේ නැද්ද? එහෙම කියලා කියන්නේ අකුරැස්සේ ඉන්න යශෝ. අනේ යශෝ, මම දන්නේ යශෝ. ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් මෙහෙමයි, අපි උපන්දිනය ගැන දන්නේ නැතුව හිටියනම් මං කේක් කිල්ලන්නේ නැහැ යශෝ යාගේ. දැන් උපන්දිනය ගැන දන්නවනේ යශෝ, කේක් කෑල්ල කන්න පුළුවන් වෙයිනේ. අද එපා, මොකද අද අපේ සචිනිගේ බර්ත්ඩේ එක. එතකොට කොහොමත් අද කේක් හම්බ වෙනවා. වෙන දවසක අපි හෙවීට කේක් කෑල්ල කමු යශෝ, හරිද? හාලියල ගලවුඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් අපිට උපුල් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ ඉන්න දෙව්දි බබාවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දැන්නේ බබෝ වැඩේ තේරුණේ, මෙච්චර දවසක් ඉංග්‍රීසියෙන් තමයි ටයිප් කරලා ඉවිස් ඉංග්ලිෂ් වලින්, අද කෙලින්ම සිංහලෙන් ටයිප් කරලා ඉවලා තියෙනවා. මට මාර ලේසි මැසේජ් එක කියවගන්න, මං එකතු කරගන්න. ඊළඟට ලස්සන ඉමෝජිස් ගොඩාක් එක්ක සුපුරුදු විදිහටම අදත් අපිට මොරටු ඉඳන් සුජානි චන්දිමා වට්සප් මැසේජ් එකක් දාලා තියෙනවා, මං ඔයාවත් එකතු කරගන්න. ඊළඟට මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ ඉන්න අපේ කොල්ල සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. වීරසේකර අයියා තමයි කතා කරේ. ධර්මේ මල්ලි, ඊට පස්සේ අපේ කවුද, අනික් මල්ලි, බණ්ඩාර මල්ලි, මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. විශේෂම දේ වෙන්නේ බණ්ඩාර මල්ලිලා ගෙදරත් මේ වෙලාවේ සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නවා. බණ්ඩාර මල්ලි කියලා කිව්වට මට නම් අයියා, සමහර විට අංකල්ද දන්නෙත් නෑ. ගොඩක් ආදරෙන් බණ්ඩාර අයියාගේ පවුලේ හැමෝමත් මේ සින්දුවට මං එකතු කරගන්නවා.

හරි මේවාට මතක් කරන්න හදන්නේ ගෙදරදි කෑම වේලක් සුවඳට රසට හදාගන්නේ කොහොමද කියලා. මං ඉතින් චෙෆ් කෙනෙක් වගේ කෑම හදන්න කියලා දෙන්න නෙවෙයි හදන්නේ. ඔයාගේ කෑම එක රසවත් කරගන්න මැජික් එකක් ගැන ඔයාට කියලා දෙන්න හදන්නේ. ඒ තමයි ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන බැදපු තුන පහ කොටු එක. තේරෙන සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර්. දැන් ඉතින් ඔයාගේ ගෙදර හදන කෑම වේල එක එක රස වර්ග වලින් ව්‍යංජන වලින් එකතු කරගෙන රසවත් කරගන්නවනේ කෑම වේල. සමහර ව්‍යංජන වලට අමු තුන පහ කුඩු එකතු කරගන්නවා වගේම තවත් සමහර එළවලු රසවත් වෙන්නේ මේ දේවල් වලට බැදපු තුන පහ කුඩු එකතු කරාම. හැබැයි ඉතින් ඔය දෙකටම ලේසියටනේ කියලා තුන පහ කුඩු ගෙනල්ලා තුන පහ කුඩු ටික කබලේ බෙදලා අරගන්න ගියොත් එහෙම වැඩේ දෙල් වෙනවා පුතු. ඒින තමයි ඔයාලට මතක් කරන්නේ අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය කරන ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩු පැකට් එකක්. ඔයා කඩේට ගිහිල්ලා ගන්න බඩු ලිස්ට් එකට ඇතුළත් කරගන්න කියලා. කෑම වේල සුවඳවත් වෙනවා වගේම රසයනොත් අනෝන වෙනවා. අර බැදපු තුන පහ කුඩු වල තියෙනවනේ වෙනම රසක් වෙනම සුවඳක්. ඉතින් ඒ දේවල් අරගෙන අනිවාර්යයෙන්ම ලංකාවේ අපේම නිෂ්පාදනයක් උණු ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු බැගට් එකම තමයි පාවිච්චි කරන්න ඕනේ. සින්දුව අහන්න යන්න කලින් කෝල් කරපු කට්ටිය එකතු කරගන්න හදන්නේ. කොහේටද යන්නේ? පොඩ්ඩක් ඉන්න කොල් ටික හොයාගන්න. කොලේ නෑනේ ආඹුලා. හරි අපි යන්න හදන්නේ පොළොන්නරුවට ගිහිල්ලා ඉන්න. දන්නවනේ ඉතින් පොළොන්නරුව ඉදන් කිව ගමන් අපේ රමණි තමයි කතා කරන්න කියලා. රමණිගේ කටහඬ අදත් සෞත්තු වෙලා තියෙන්නේ. මට පේන්නේ ෂුවර් එකට එක්ක බබාලට එක්ක හස්බන්ඩ්ට කෑ ගහනවා රමණි. දෙනියයි ත්‍රිවිල් සංගමේ සභාපතිතුමා අපේ වසන්ත කුමාර අයියා. ඔන්න කාලෙකට පස්සේ කෝල්. පහුගිය දවස් ටිකේම කෝල් කරන්න බැරි වෙලා තිබිලා තියෙන්නේ ත්‍රිවිල් එකේ පොඩි අවුලක් වෙලා හදන්න දාලා තිබිලා. හරි වසන්ත කුමාර අයියවයි අපේ ත්‍රිවිල් පාක් එකේ ඉන්න යාළුවෝ හැමෝමයි, දෙනියායේ ත්‍රිවිල් සංගම් වල වෙළඳ සංගම් වල යාළුවෝ හැමෝමයි මේ සින්දුවට අපි එකතු කරගන්නවා. ශාන්ත ටේලර්ස් එකට යන්න හදන්නේ ඇඳුමක් මහ ගන්න. මොකද ඇත්තටම ශාන්ත අයියා මට කියලා තියෙන්නේ මං කවදා හරි වෙඩින් එකක් ගන්න දවසක මගේ ඇඳුම් ටික මට නොමිලේම මහලා දෙනවා කියලා. කෑගල්ල නිදහස් පාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකට ගිහිල්ලා ශාන්ත අයියව හම්බ වෙලා ඊට පස්සේ අර අල්ලපු ඇටේ තියෙන විහංග හෝටලයට ගිහිල්ලා නංගි බබාලා දෙන්න හදලා දෙන තේකකුත් බීලා එන්න තමයි මම හිතාගෙන ඉන්නේ. යටියන්තොට ටයිටැනික් සැලෝන් එකේ තුෂාර බෝයි කතා කරා. අද කොළඹට වැස්සනේ. මං ඒත් හිතුවා කොළඹට වැහැපු හන්ද ෂුවර් එකට සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා ඇති කියලා. නෑ අදත් ඇවිල්ලා නෑ. දැන් බැලින්නම් සුන්දරම් බොස් වැස්සත් වැස්සේ නැතත් වැඩට එන්නේ නම් නැත. එකතු කරගන්නවා මාස්ටර්ව. මං ඇහුවා මේ මාස්ටර්ටයි මාස්ටර් කියන්නේ කියලා. ඒකට හේතුවක් එයාටත් මතක නැහැලු. වයස වැඩි හන්ද මාස්ටර් කියලා කියනවලු. ඇත්තනම ඇහුවම ඇත්තනම මතකත් නෑ. ආර වැඩි බල්බිට මුල්ලේ උපාලි අයියා කතා කරා. උපාලි අයියාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. වයිෆ් දම්මි, තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Belawe kolahai vinadi visi thunai.
2: Kiri te sini ekka pakke kene sir. Kaduwa damma kalawan kara vinadien hari padamata tea eka ready.
1: Ratti 3 in 1 pack ekak thuna bag eke thiyaganneka wadenawa.
2: Ey gederata office ekata gram 400 pack ekak thiyenawane sir.
3: Ratti 3 in 1 dawasa atharathure bona kirite.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
7: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
10: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374. ඊට පස්සේ මම ගියා ජාලෙච්චි හොර පස් කමල් බඳුරු මහත්මයා ගාවට බෙහෙත් ගන්න. තවත් ඉස්සෙල්ලා චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා. හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින්. තවත් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා. මම සනීප
9: කතා කරන්න 0777 3940.
8: නොවින සදිවේගයක් සුපිරිමන් ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0771564600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
9: ජූලි මිස් අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පළ අසල
11: සුබදවස
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
12: කැමති එකක් අපේ අතේ සුබදවස
11: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: කවදත් අලුත් කාගෙත් නෙත්
14: මේ හස්බන්
15: මොකද වයිෆ්
14: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා
15: හරි
14: ඒකට මමයි තව ගෑල් ළමයි කිය යනවා ඔවා කාටද දැන් උදව් කරන්නේ
15: වෙන කාටද වයිෆ් ඔයාට
14: අදත් වැරද්දුවා වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ වයිෆ්ලා හැමදේම දන්නවා
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: චිත්‍රපට ගීතයක් ගහන්න යන හදන්නේ පරණ චිත්‍රපටිවල සින්දු අපි මේ ටිකේ මහනවා. අද අපි අහන්න යන්න හදන්නේ කස්තුරි සුවඳ චිත්‍රපටිය වෙනුවෙන් එච්.ආර්. ජෝතිබාල මහත්මයා ඒ වගේම තමයි ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරපු සින්දුවක්. මේ සින්දුවට යන්න කලින් මං එකතු කරගන්නවා අපිට WhatsApp messages එවලා තියෙන කට්ටිය. මැසේජස් තියෙනවා ගොඩක් හොඳේ. දැන් සමහර විට කට්ටිය බලනවා ඇති කොහොම යාට මැසේජ් දැම්මට නම් කියන්නේ නැහෙනේ කියලා. නම් කියනවා මං තාම මේ 10:14ට මට ආපු WhatsApp messages තමයි කියවන ගමන් ගියේ. ඩුබායි වලට යන්න හදන්නේ. ඩුබායි ඉඳන් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා අපේ දීපිකා. එයා කියනවා එයාගේ පාළුව නැති වෙන්නේ දේදුරු මාවතත් එක්ක කියලා. දේදුරු මාවත අපිත් අහගෙන ඉන්නවා. එහෙම කියලා අපිට message එකක් දාලා තියෙන්නේ මහරගම දුලානේ. ඔයාවයි පවුලේ හැමෝමයි මේ සින්දුවට මං එකතු කරගන්නවා. සඳ ලංකාවේ ඉන්න අපේ පූර්ණිමා සෙව්වන්ති. ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ජනී මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල් පොළේ ඉඳන් SL ප්‍රනාන්දු අයියාත් අපිට මැසේජ් එකක් දාලා තිනවා මං එකතු කරගන්න. අපි ගලිගමුවේ TBH බේක් හවුස් එකේ ඉඳන් රාම් ඊට පස්සේ ශාන් ඊට පස්සේ මේ හැමෝම එකතු කරගන්නවලු ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමට විශ් කරලා තියෙනවා. හරිද? මේ TBH Bake House කියන එකේ මං හිතන්නේ T එකේ B එකේ H එකේ B අකුරේ H අකුරේ තේරුම Bake House වෙන්නේ නැති මට නිකන් හිතෙන විදියට. හරිද? ජනි ගුඩ් මෝනින්. ඔන්න ඔයාව හොයාගෙන අපිත් ආවෝ. 10 ඉඳන් එක වෙනකන් අහගෙන ඉන්නවා. හෝකන්දර ඉඳන් රුක්මණී අක්කා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් දයාසේන පුළුවන් නම් ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අද මම දෙන්න උත්සාහ කරන්නම්. බැරිනොත් අනි වාරෙන් හෙට අරගෙන එනවා සින්දුව. හොඳේ. හරි, ඊට පස්සේ කොහෙටද යන්නේ? ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. මහත්තයා කමල්, ලොකු පුතා, චූටි පුතා, පුංචි පුතා එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගම්පොළ ඉඳන් කුමාරි. කුමාරිවත් මං ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඒ අතරේ මං මේ අපේ Facebook fan page එකේ මම දාලා තියෙන post එකට birthday එකකට wish කරන්න කියලා comment එකක් දාලා තිනවා. දැක්ක මම මේ try කරනවා. ඒ comment එක හොයාගන්න. alright, හම්බුණා. දිලිනි ගමගේ. අද දිලිනි ගමගේ උපන් දිනේ කියලා wish කරන්න කියලා අපේ Facebook fan page එකට comment එකක් දාලා තිනවා. දිලිනි, ඔයාට සුබ උපන් දිනයක් වේවා කියලා Net FM team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. අද ඔෆිස් එකේ කී දෙනෙක් ඉන්නවද කියලා කවුන්ට් කරලා කියන්නද? කේක් කෑලි කීයක් ඉවන්න ඕනද කියලා බලාගන්න.

0: හරි, මේ සින්දුවට යන්න කලින් දේවල් කීපයක් තියෙනවා මතක් කරගන්න. දැන් මම මේ කතා කල්පනා කරේ මිනිස්සෙකුට වෙන්න පුළුවන් අවාසනාවන්ත සිද්ධිවල අප්ඩේට් වර්ෂන් එක ගැන තමයි. දැන් සාමාන්‍යයෙන් හිතන්නේ අවාසනාවන්ත සිද්ධි අතරට ළඟදිම ඇතුළත් වෙලා තියෙන දේවල් තමයි. අපි නිකන් හිතන්න ඔයා YouTube එකේ මොකක් හරි වීඩියෝ එකක් බලබල ඉන්නවා, Facebook එකේ මොකක් හරි වීඩියෝ එකක් බලබල ඉන්නවා. එතකොට data connection එකේ මොකක් හරි internet connection එකේ ප්‍රශ්නයක් එනවා. ඔන්න සෑහෙන අවාසනාවන්ත සිද්ධියන්නේ. ඊට පස්සේ කවුරු හරි ගෑල් ළමයෙක් එක්ක හරි බොයෆ්‍රෙන්ඩ් එක්ක හරි chat කර කර ඉන්නකොට එකපාරට ඔන්න connection එකේ ප්‍රශ්නයක් එනවා. ආදරයේ මල්පල ගැන්වෙන එක එතනම නතර වෙනවා. ඔය ප්‍රශ්න මුකුත්ම නෑ. ඔයා පාවිච්චි කරන්න SLT Mobitel Fiber connection එකක්. මොකද නොනවතින සම්බන්ධතාවයක් ඔයාලට ලබා දෙන ඕනේ SLT Mobitel Fiber. ඒ ගැන විස්තර කියන්න අපේ කණ්ඩායම මේ දවස්වල රට වටේම යනවා. අපේ ඉෂාන් තමයි ඉතින් යන්නේ පෙරමුණේ රාළ වගේ. අද ඉන්නේ අම්බලංගොඩට ගිහිල්ලා. ආයුබෝවන් ඉෂාන්, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් ජනි, මතක් කළා වගේම ඔන්න අධිවේගෙන් ඉන්ටර්නෙට් යනවා නම් ඔන්න හොඳම විදිය තමයි මේ කතා කරන්න SLT Mobitel Fiber connection එක. ඒකට ජනි අර ප්‍රශ්න කියන දේවල් එන්නේ නැහැ
0: නේ.
1: මේකේ නේද සැටලයිට් තාක්ෂණය හරහා නෙවෙයි. ඒකයි අපි කියන්නේ දැනට ලංකාවේ තියෙන ස්ථාවරම සහ වේගවත්ම අන්තර්ජාල පහසුකම තමයි SLT Mobitel Fiber connection එක. ඉතින් මේකේ අර වේගය ගැන කියනවා නම් ඔන්න ලොකු වේගයක් තියෙනවා. හැබැයි මේක මේ මට වැඩි අද දවසේ අපිත් එක්ක ඉන්න මේ වටිනා ගමන කතා කරන්න ශ්‍රී ලංකා ටෙලිකොම් අම්බලංගොඩ ප්‍රාදේශීය කළමනාකාරතුමා ඉන්නවා. නිරෝෂන් මදුසංක මහතා ඉන්නවා. එතුමා තමයි අද මේ වටිනා ගම ගැන පැහැදිලි කරන්න. මොකද ජනි මට වැඩි මේ වටිනාකම දන්නේ එතුමා පාරිභෝගික ජනතාවට මොනතරම් වටිනාකමක් වරප්‍රසාදයක් හිමි වෙනවද කියලා එතුමා තමයි දන්නේ. ඉතින් නම් එතුමාත් එක්ක තමයි අද දවසේ මේ ලස්සන වැඩකඩියුත් අම්බලංගොඩ නගරේ ඉඳලා ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් එතුමාට දෙනවා මම අවස්ථාව මේ වටිනාකම ගැන පැහැදිලි කරන්න.
0: ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට.
2: ආයුබෝවන් සුබ උදෑසනක් ඉෂාන්. ඔයා කිව්වා වගේ ලංකාවේ හැමෝම දන්න පරිදි ලංකාවේ වේගවත්ම සහ අධිවේගීම අන්තර්ජාල පහසුකම තියෙන්නේ අපි ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්. ඉතින් ඔබ දන්නා පරිදි 100 Mbps 1000 Mbps 1000 1 Gbps දක්වා ඉතාමත්ම වේගවත් අධිවේගී අන්තර්ජාල පහසුකම් අපි ළඟ තියෙනවා. ඉතින් ඔබ අද දිනේ අම්බලංගොඩ අපි ඔබ සියලු දෙනා වෙනුවෙන් ජංගම කාර්යාලයක් අපි වෘත කරලා තිනවා අම්බලංගොඩ බස් නැවතුම් පොළ ඉදිරිපිට. ඉතින් ඔබ සියලු දෙනා පැමිණියොත් අද උදෑසන සිටම අපි හවස 7 වෙනකන් ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්න ඔබට ඉතාමත්ම ජංගම සේවයක් ලබා දීලා එදිනම ඔබට සේවාවත් ලබා දෙන්න. ඉතින් එහෙදී ඔබට අපේ අන්තර්ජාල අධිවේගී ෆයිබර් තාක්ෂණය PoT පහසුකම ඒ වගේම ඔබට අවශ්‍ය දුරකථන වොයිස් පහසුකමක් තියෙනවා. ඉතින් අපේ විශේෂත්වය වෙන්නේ ඉෂාන් අපේ අන්තර්ජාල පහසුකම කිසිම දෙයකට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම වර්ෂාවෙන් සුළං වලින් කිසිම සැටලයිට් තාක්ෂණ කිසි ප්‍රශ්නයක් අපි වෙන්නේ නැහැ. මොකද 100%ක්ම අපේ රැහන ඔබ වෙනුවෙන් විවෘතයි. මම අර කලින් කිව්වා වගේම ඔබට ඔබ වෙනුවෙන්ම අපි ෆයිබර් සම්බන්ධතාවයක් ෆයිබර් රැහන් තාක්ෂණයක් වෙන් කළා තියෙනවා. ඉතින් ඔබ වෙනුවෙන්ම අපේ තාක්ෂණය වෙන් වෙලා තියෙනවා. ඉතින් ඔබට අර කිව්වා වගේ 100 Mbps සිට 1000 දක්වාම යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අද ඔබ වෙනුවෙන් ඔබ අම්බලංගොඩ කාර්යාලයට පැමිණියොත් සහ අම්බලංගොඩ බස් ස්ටෑන්ඩ් එක බස් නැවතුම් පොළ ඉදිරියට පැමිණියොත් එහිදී විශේෂ ඔබට අදාළ දීමනා විශේෂ ත්‍යාග ගේම්ස් ගොඩක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඉෂාන් මම ඔයාට අන්තිමටත් කියන්නේ ෆයිබර් නම් ෆයිබර්, ඉන්ටර්නෙට් නම් SLT Mobitel පමණයි. Thank you very much.
0: බොහොම ස්තුතියි විස්තර කියන්න මේ පැත්තට ආවට අපේ ඉෂාන් ඇතුළු කණ්ඩායමට. දැන් ඉතින් කනෙක්ෂන් ප්‍රොබ්ලම්ස් හන්දා ලව් එකේ ප්‍රොබ්ලම්ස් ඇති කරගන්නේ නැතුව SLT Mobitel Fiber connection එක වාගේ ගෙදරටත් අරගන්න.

0: Anu Paha FM Anu Hatara Ita Shumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11යි විනාඩි 44යි
6: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: මුදලාලි
6: අනෝන
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපිරිස් කුඩු බ්‍රැන්ඩ්ස් එකක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: හරි
8: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මේවතෝ තාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
6: විජේ දාන්න ඔක්කොටම
8: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
10: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
11: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
12: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
14: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධාන කරන
12: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
14: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
12: රසකාමී ඔබ සැමට ආරාධනා
14: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
16: මේ husband.
17: මොකද wife?
16: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
17: ඩිනර් එක. රෑනේ.
16: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
18: කිලියේ කිලියේ මනි මනි මේ
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
17: මම මේ කල්පනා කරේ දැන් ගෙදරදී වයිෆ්ලා හස්බන්ඩ්ලාට දෙනවන එක එක කාර්යයන් කරන්න උයනකොට එහෙම දෙනවා ඉතින් පොල් ගාන වගේ වැඩ කරන්න ඒ වගේ වැඩ කරනකොට අතේ පයේ අමාරුවක් ආවොත් එහෙම ලැජ්ජාවේ බැරි වෙනවනේ නේද ඔය ඇඟපත මාංශ කරලා කරන වැඩවලදී ඇඟේ පතේ අමාරු වෙන එක දැන් ටිකක් සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි මෙහෙමයි ඉතින් ඔය ලෙඩ රෝග ඒවා මේවා ඇඟේම තියාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒක පස්සට බලපානවා අනාගතයට බලපානවා. ඒ හින්දා තමයි ඔය ලෙඩ රෝග හැදුණු ගමන්ම ටග් ගල ඔයා යන්න ඕනි සෙවණගල කිරිබන්නාර බෝගාහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට. කමල් බන්දුල වීරපිරොම් වෙද මහත්තයා ඉන්නවනේ එතන. ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරොම් වෙද මහත්තයා ගාව. නිකන් ලෙඩවල නම් ටිකක් කියන්නද? කිව්වත් බය හිතෙනවා. හරිද? කැන්සර්, ඊට පස්සේ ඩයබටික්, ඊට පස්සේ වකුගඩු රෝග, ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස්. මේ වගේ ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරොම් වෙද මහත්තයා ගාව තියෙන්නෙම එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්ම. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවනගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් විවෘතව තියෙනවා. ලංකාවේ හතර වටෙන්ම ගොඩ දෙනේ කමල් බන්දුල වීරපිනෝ වෙද මහත්තයාව හොයාගෙන එන හන්දා යන්න කලින් කතා කරලා විස්තර දැනගන්නවා වගේම වෙලාවක් වෙන් කරගන්න කියලා ඔයාට කියන්නේ. ඔයා අපහසුතාවයට පත් නොවෙන්න ඕන හන්දා. 0.777 3 947 කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් 0.773 273 540 කතා කරලා මං අර කලින් කිව්වා වගේ වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ සෝමතිලක අයියායි ආදිත්‍ය මල්ලි මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනී මල්ලි ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. මිනුවන්ගොඩ ඉඳන් සුජාත අක්කා තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. හයි හයි ජනී අයියා කොහොමද? අපිත් සද්දෙටම ඔයාව වහගෙන ඉන්නේ. කහපොළ හේලිත ෆැෂන් එකේ අපේ කාන්තා බලකාය කහපොළ චතුගේ මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානි සමන්ති අජන්තා නිශාන්ති සුනීතා නිලූකා දෙවුමි ලස්සන සින්දුවකට කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන්නේ කට්ටියම මම මේ සින්දුවට එකතු කරගන්න. ලබන සතියේ එක්සෑම්ස් පටන් ගන්න හන්ද අද ඉස්කෝලෙත් යන්නේ නැතුව නිවාඩුවක් දාලා ගෙදරට වෙලා පාඩම් කරන ගමන් කම්මැලිකම යන දේදුරුමාව තහගෙන ඉන්න අපේ මොරටුවේ ඉඳන් මට කතා කරපු විමංශනංගිව එකතු කරගන්න ඕනි මේ සින්දුවට. පාඩම් කරන්නත් ඕනි ඔය වැඩ කරනස්සේ. ගාල්ලේ ගෝණපුරේ ඉඳන් මල්කි කතා කරා මං එකතු කරගන්නම්. ඊට පස්සේ හොරපේ ඉඳන් චන්ද්‍රිකා නැන්ද කතා කරා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ මං එකතු කරගන්නම් මේ සින්දුවට. මාතර අලකොළ දෙනියේ ඉඳන් අපේ ප්‍රෝග්‍රෑම් එකටම ගැලපෙන නමක් තියෙන දේදුණු වසන්තිත් මට කතා කරා මං ඔයාවත් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. දැන් ඉතින් අපි සින්දු අහලා ඊට පස්සේ ඊළඟ පැයේ ප්‍රධාන ප්‍රවෘත්තිත් අහලා හෙමීට 12න් පස්සේ තමයි ආයෙත් පාරක් හම්බ වෙන්න හදන්නේ. හැබැයි ඒ අතරේ ඔයාට තියෙනවා වැඩක් කරන්න. මේ පැත්තට කෝල් කරන්න 0.112 5533 63 WhatsApp message එකක් දාන්න 0.711 95 95 95 යන්නකො net fm facebook fan page එකට අපේ page එක follow කරලා ඊට පස්සේ comment එකක් දාන්න බලන්න උත්තරේ ඔයාලට කරගන්න පුළුවන්ද කියලා මම දීලා තියෙන වැඩේ.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Thedunu Mavata Thedunu Mavata
1: Brought to you by
2: Akunula ke namo bavana ratapuram rasagena yana Aule savama rasakara kana Mother Freela noodles taste ke trust ka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0777 406 43 97.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
8: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඔමිල් බේබි සබන්.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.
9: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා, මයි කැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
10: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
11: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.

0: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
1: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
2: වෙලාව දවල් 12යි

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರನ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අයිබෝන් අද 2026 ජුලි 20 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම සචිනී සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල ඩෙංගු රෝගීන් ගණන දැන් 76,000ක් පනී. උණ වැළඳුණු අයට විශේෂ දැනුම් දීමක්. පාපන්දු ලෝක කුසලානයේ තරඟාවලියේ රන් සපත්තුව පිට දෙවන වරටත් කිලියන් එම්බාපේට. බදු පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් බදු අය කරගන්න අධිකරණයේ නඩු පැවරූ බව නීතිපති කියයි. මෙරටට පැමිණි සංචාරකීන් ගණන 12,00,000 පනී. වැඩිම පිරිස පෙබරවාරියේ එයි. LPL සටනේදී දසුන්ගේ ගාල් අංක එකට.
0: Net News, the truth people trust.
4: මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් ගණන දැන් 76,000ක් ඉක්මවා ගිහින්. සිදුවැති මරණ සංඛ්‍යාව 53ක්. උණ රෝගයේ වැළඳී ඇති ඇතැම් රෝගීන් දැන් එය හොඳ කරගන්න විවිධ ක්‍රම අත්හදා බලනවා. ඒ අයට වෛද්‍යවරුන් විශේෂ දැනුම් දීමක් සිදු කළා. ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව රෝගීන් 76,044ක් වාර්තාවන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැවසුවේ. සිය පරිශ්‍රය පිරිසුදුව තබා ගැනීමට මහජනතාව වෙනදටත් වඩා අවධානය යොමු කර කටයුතු කළ යුතු බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවික්‍රම මහත්මිය පැවසුවේ.
5: තවමත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ඉතින් තවමත් ඔබත් දකිනවා ඇති මාධ්‍යවලින් කොච්චර මදුරු කීටයන් බෝවන ස්ථාන අපිට පරිසරයේ හමු වෙනවද කියලා. ඉතින් මේ පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම තවදුරටත් මදුරු ඝනත්ව ඉහළ මට්ටමේ පවතිනවා. ඒ නිසා අපි තවදුරටත් තමන්ගේ පරිසරය සුද්ධ කරගෙන තමන්ගේ දරුවා යන පාසල, තමන් වැඩ කරන ආයතනය, ආගමික ස්ථානය සුද්ධ කරගෙන මේ ඩෙංගු රෝගය අඩු කර ගැනීමට සහාය දෙන

0: ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැනගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා විශේෂයෙන් අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ දන්නවා අපේ ලංකාව ඩෙංගු කළමනාකරණය සඳහා ඉහළ ප්‍රතිඵල තියෙන රටක්. ඒ නිසා බය වෙන්න එපා. රෝහලකට ගිහිල්ලා Tamanට තියෙන ඩෙංගු රෝගයේද නැද්ද කියලා සැකහැර දැනගන්න.
1: ඩෙංගු රක්තපාත උණ වැළඳී ඇතැයි තහවුරු වූ රෝගීන්ගෙන් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවික්‍රම මහත්මිය විශේෂ ඉල්ලීමක්ද කළා.
0: උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. ඔබට යම්කිසි විදියකින් වෛද්‍යවරයා කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම අපිට රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොළොස්තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කළමනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් කියන්නේ අපේ බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ ඩෙංගු කළමනාකරණය සඳහා ඒ රෝහල් වල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන් සහ හෙද හෙදියන් පුහුණු කරලා තියෙන. ඉතින් ඒ සඳහා ඕන් දන්නව මොකද්ද කරන්න ඕන කියලා. ඒ නිසා තමයි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට යොමු වන්න කියලා.
2: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
1: පාපන්දු ලෝක කුසලන තරගාවලියේ රන් සපත්තුව සම්මානීය ප්‍රංශයේ කිලියන් එම්බාපේ විසින් දිනාගත්තා. ඔහු මෙම සම්මානය දිනාගත් පිට දෙවන අවස්ථාවද මෙයයි. මෙවර තරගාවලියේදී කිලියන් එම්බාපේ ගෝල 10ක් ලබා ගත්තා. ඒ තරඟ 8කට සහභාගී වෙමින් මීට පෙර 2022 පාපන්දු ලෝක කුසලන තරගාවලියේදීද රන් සපත්තුව සම්මානය දිනාගත් ඔහු එවර ලබාගත් ගෝල සංඛ්‍යාව 8ක්. පාපන්දු ලෝක කුසලන ඉතිහාසයේ රන් සපත්තුව සම්මානය දෙවරක් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙසද කිලියන් එම්බාපේ ඉතිහාසයට එක්වෙනවා. පාපන්දු ලෝක කුසලන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා වන්නේද කිලියන් එම්බාපේයි. ඔහු පාපන්දු ලෝක කුසලන ඉතිහාසයේ මේ වන විට ලබාගෙන තිබෙන මුළු ගෝල ගණන 22ක්. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණී පිළිබඳ අදහස් දක්වමින් කිලියන් එම්බාපේ කියා සිටියේ තමන් ලැබූ මෙම තනි සම්මානයට වඩා කණ්ඩායම අවසන් මහා තරගයට රැගෙන යාමට තිබුණා නම් තමන් වඩාත් සතුටු වෙන බවයි. ඔහු නියෝජනය කරන ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව වටේදී පරාජය වූ අතර තුන්වන ස්ථානයේ සඳහා වූ තරගයේදී ඔවුන් එංගලන්තයේ හමුවේද පරාජය වුණා. යනුව ප්‍රංශ කණ්ඩායමට මෙවර තරගාවලියේදී හිමිවුණේ හතරවන ස්ථානයයි.
2: ලෝකයේ ක්‍රිකට් තරු ලංකාවේදී එකට ගැටෙන ලංකා ප්‍රීමියර් ලීග් 2026.
1: LPL ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා තරඟවල ප්‍රතිඵල අනුව දසුන් ශානක නායකත්වයේ දරන ගෝල් ගැලන්ටස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගෙන සිටිනවා. ඒ උන් සහභාගී වූ තරඟ දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් හිමි කර ගනිමින් දඹුල්ල සික්සර්ස්, කලම්බෝ කැප්ස් සහ ජෙෆ්නා කිංස් යන කණ්ඩායම් ඔවුන් සහභාගී වූ තරඟවලින් එක් තරඟයේ බැගින් ජයගෙන ඇති අතර එක් තරඟයේ බැගින් පරාජය වී තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් රෝයල් කැන්ඩි රොයල්ස් කණ්ඩායම පමණක් මේ දක්වා කිසිදු තරගයක් ජයගෙන නැහැ. මේ අතර ඊයේ පැවති තරගවලින් ජය හිමි කර ගැනීමට ජෙෆ්නා කිංස් සහ කලම්බෝ කැප්ස් යන කණ්ඩායම සමත් වුණා. හුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කලම්බෝ කැප්ස් කණ්ඩායම හමුවේ පරාජය වූයේ කැන්ඩි රොයල්ස් කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි රොයල්ස් කණ්ඩායම ලකුණු 179කට සීරු දෙනා දැවී ගියා. කලම්බෝ කැප්ස් කණ්ඩායම තරගයේ ජයගත්තේ පන්දු අර 19යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 182ක් ලබා ගනිමින් ඊයේ පැවති අනෙක් තරගයේදී ජෙෆ්නා කිංස් කණ්ඩායම හමුවේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරාජය වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල සික්සර්ස් ක්‍රීඩකින් ලකුණු 130කට සීරු දෙනා දැවී ගිය අතර ජෙෆ්නා කිංස් ක්‍රීඩකින් තරගයේ ජයගත්තේ පන්දු අර 19කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 133ක් ලබා ගනිමින් බදු ගෙවීම පැහැර හැරුණු ලැබූ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පීවරගෙන ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසිල්ලා ගුණුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැනුම් දීම සිදු කළා. මෙම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 12 ලක්ෂයක්ම වාතය වෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ

0: වාර්තා වේසඳහන් වත්තේ පසුගිය ජනවාරි 1 වනදා සිට ජූලි 15 වනදා දක්වා මෙරටට සංචාරකයන් 1,36,695 දෙනෙකු පැමිණ ඇති බවයි. මින් වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී වන අතර එම අගය 279,328ක්. මේ අතර ජූලි මාසයේදී ගත වූ දින 15ක කාලය තුළ මෙරටට සංචාරකයන් 92,120 දෙනෙකු පැමිණ තිබෙනවා. වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. ඒ අනුව ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 314,163ක්. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයන් 117,844ක් සහ චීනෙන් සංචාරකයන් 81,665ක් මෙන්ම රුසියාවෙන් සංචාරකයන් 78,276ක්ද වැඩිම සංචාරකයන් පැමිණි රටවල් අතරට අයත්. මේ අතර මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ සංචාරක ආදායමෙන් මෙරට උපයාගෙන ඇති මුදල රුපියල් බිලියන 475ක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඓතිහාසික රෝහණ මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කරනවා. බෞද්ධ මන්දිරයේ වෙත බුද්ධ පූජාව පවත්වා සෙත් පිරිත් සජ්ජායන මැද්දේ ආරම්භ වන පෙරහැර අෂ්ටඵල බෝධිය වටා ප්‍රදක්ෂිණා කොට ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත් යාමට නියමිතව තිබෙනවා. මෙලෙස පිටත් වන පෙරහැර පිටවේදී ඔස්සේ වල්ලියම්මා දේවාලයේ වෙත වීදි සංචාරය කරනවා. අද වීදි සංචාරය කරන පෙරහැරට ඇති සූදානම පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා මෙවන විට ඓතිහාසික රුහුණු මහා කතරගම පූජා භූමියේ පරිශ්‍රයේ රැඳී සිටින net news විශේෂ නියෝජිත MK නන්දසේන සමගින්. අයිබෝන් නන්දසේන.
1: අයිබෝන් සචිනි. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 පෙරහැර අද රාත්‍රියේ අති උත්කර්ෂමත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙන බව බස්නායක නිලමේ කාර්යාලය පවසනවා. අද සුවිශේෂී සිද්ධීන් කීපයක් සිදුවෙන අතර ඒවා වන්නේ බස්නායක නිලමේ වරයෙකු නිලැඳුමින් සැරසී පෙරහැරේ ගමන් කරනු ලබන්නේ 6 පෙරහැර දිනේ සිටයි. ඒ අනුව බස්නායක නිලමේ තිරින මදුසංක මහතා මහසඟරුවන වැඩම කොට බස්නායක නිල නිවසේ ඇති කටුම් ගොම මෙටිගා සකස් කොට ඇති කාමරය තුළදී නිර්මාංශ ප්‍රණීත දානයක් පිරිනමා ආශිර්වාද ලබා ගැනීමට නියමිතව පවතිනවා. ඉන් අනතුරුව මහා කතරගම දේවාලයේ ඇතුළු සෙසු දේවාලයන්හි වසරකට වරක් තමයි දේවාල ඉදිරිපිට තියෙන කොළාතු පන්දලම සකස් කරනු ලබන්නේ. ඒ අනුව වාසන හස්ති රාජයා ප්‍රමුඛ අලි ඇතුන් ලවා කොළා කඩාගෙන විත් අද දේවාල ඉදිරිපිට අතු පන්දලම සකස් කිරීමත් අද දිනය තුළදී සිදුවෙනවා. තවත් සිදුවීමක් තමයි දුටුගැමුණු මහ රජතුමා රට එක්සේසත් කිරීම සඳහා යොදා ගන්නා ලැබූ කඩොල් ඇතුගේ ඇද්දල යුගල දේව මාලිගයේ සිට ඉදිරිපස මණ්ඩපයට ගෙනවිත් අද දින සිට පෙරහැර මංගල්‍යයේ නිමා වෙන තෙක් ජනතාවට දැක බලා ගැනීම සඳහා තැන්පත් කිරීමද තවත් විශේෂ සිද්ධියක් වෙනවා. එමෙන්ම මෙම පෙරහැර සඳහා උගරට පහතරට සබරගමු හා තුනැගෙනහිර සම්ප්‍රදායන් ආවෙනික වූ නර්තන කණ්ඩායම් රාශියක්ද භක්ති කාවාඩි ගිනි බෝල සංදර්ශන ඇතුළු විශේෂාංග රැසකින් පෙරහැර වර්ණවත් කිරීම සඳහා සියලු කටයුතු යොදා තිබෙනවා. ඊයේ දිනේ වන විටත් අති විශාල ජනකායක් යාල වනෝද්‍යානය හරහා පාදචාරිකාවෙහි පැමිණ බැතිමතුන් 30,000කට අධික පිරිසක් පැමිණ සිටි බව බස්නායක නිලමේ කාර්යාලය පැවසුවා. මේ අනුව බැතිමතුන්ගේ ආශ්‍රව තහවුරු කිරීම සඳහා පොලිසිය ත්‍රිවිධ හමුදාව විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නගා තිබෙනවා. මේ වන විට පැවැත්වෙන රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය මෙම මාස 29 දින මහා පෙරහැර පවත්වා 30 දින මැණික්ගඟේ වියකැපීමෙන් පසු නිමාවට පත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා. මම MK නන්දසේන net news වෙනුවෙන් පූජා භූමියේ සිට.
0: ස්තුතියි නන්දසේන. නානුවේ සිට බදුල්ලබලා දහවනේ වූ පොඩිමැණිකේ දුම්රියේ පාපෝරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවක් එම දුම්රියේ නැදවැටී තිබෙනවා. තුර්කි ජාතික කාන්තාවක් වන ඇය අඹේවිල ප්‍රදේශයේදී එලෙස දුම්රියෙන් ඇදවැටී ඇති බවයි පට්ටිපොල පොලිසිය පැවසුවේ. එහිදී බඩපතල තුවල් ලැබූ ඇය නුවරඑළියේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සීහිතවතුන් පිරිසක් සමග නුවරඑළියට ගොස් පසුව නානුවේ සිට බදුල්ලබලා දුම්රියෙන් ගමන් කරමින් සිටියේදී එම විදෙස් කාන්තාව එලෙස අනතුරට ලක්වෙති බවයි පොලිසිය පැවසුවේ.
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියෙත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඕ ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: නෙත් නිවුස් දිරිශක්ති.
3: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්.
5: එහි තවත් ප්‍රබල සමාජිකයෙක් net news බණ්ඩාරවිල නියෝජිත විරාජ් ප්‍රනාන්දු. තාන්තුලගේ විරාජ් පින්සිරි ප්‍රනාන්දු උපත ලබන්නේ 1973 වර්ෂයේ පෙබරවාරි මස 19 වෙනිදා. බණ්ඩාරවිල ඇත්තලපිටිය මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ විරාජ් ද්විතීක අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවිල ශාන්ත ජෝසප් විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කරන කාල සීමා වෙනකොටම අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ දැඩි අවශ්‍යතාවයකින් පෙළුණු විරාජ් ශ්‍රී ලංකා පොලිස් සේවයේ උපපොලිස් පරීක්ෂක ධුරය සඳහා අයදුම් කරනවා. තෝරා ගැනීමේ සියලු කඩයින් පසු කළ විරාජ් අවසානයේ එම අවස්ථාව අතහැර දමන්නේ පත්වීම ලබා ගැනීම සඳහා දේශපාලඥයෙකුගේ ලිපියක් අවශ්‍ය බවට දැනුම් දීමත් සමගයි. උපපොලිස් පරීක්ෂක ධුරය සඳහා යන ගමන අතහැර දෙමු විරාජ් මාධ්‍ය වේදිකාවක ලෙස ගමන ආරඹන්නේ අහම්බයකින් නම් නොවේ. අසාධාරණිට එරෙහිව සටන් කිරීමේ අත් නොහරින ආශාව ඔහු පසුපසින් පැමිණියා.
6: ඒ කාලෙදිල මට සිද්ධා අසාධාරණිතේදී අයිස්තන්ද රමියා. ඊට පස්සෙ මම පොලිසියේ RSI දැම්මා. RSI දාලා මම උතුමන් උතුම පාස් වුණා. හැබැයි ඒ කාලේ අපිට මට වුණා තිබ්බ දේශපාලකයන්ගේ ලියුමක් ඕනි කියලා. මොකද අපි අසායේ ස්කූල් සම්බන්ධලා කිව්වා. අදාළ දේශපාලකයන්ලකට කියලා ලියුම ගන්න අකමැති නිසා මම එදා පොලිසියට බැලුවේ නෑ. ඒ මම සාධාරණයක් කරන්න කියලා බලාපොරොත්තු වුණා. ඊට පස්සේ දිගටම මම සාමාන්‍ය කැමරා පාවිච්චි කරන නිකන් ෆොටෝ ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඔය අසාධාරණ ස්ටේම් ෆයිට් කරන කාලේදී රජයේ රැකියාවක් කරගෙන ඒ කාලෙදි මට හම්බුණ පුද්ගලික ආයතනයක මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙක්ගේ දේශනයක සම්බන්ධ දියස්පයි සම්බන්ධ වෙන අයා කිව්වා අයගේ නම්බර එක තියෙන මොගොල්ලන්ගේ පැත්ත මොනාද කියනවා නම් අසාධාරණ ලක්ෂණ කියනවා නම් අපි කතා කරමු කියලා. ඊට පස්සේ මං ගිහින් සාමාන්‍ය දවසකට දෙපාර තුන් පාර ගානේ වගේ එයාට කතා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අවසානයේ එයා මට කිව්වා විරාජ් නම් උඹට අපේ හරදයක් වෙලා තියෙනවා අපිත් එකතු වෙලා නිවුස් කරන්න පුළුවන් කියලා. ඉතින් මගේ ඇත්තටම ටාගට් එක හිතාගන්න විදිහට සම්බන්ධ මේ වෙනකොට ටීවී මාධ්‍ය ආයතන 6කට SM channel එකේ
5: ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වෙන විරාජ්ගේ වැඩිමහල් පුතණුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා. බාලපුතු බණ්ඩාරවිල මධ්‍යමහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරනවා. බිරිඳ නියෝජ්‍ය විදුහල්පතිනියක් ලෙස දැයි දරුවන් වෙනුවෙන් කැපවී සිටින්නේ විරාජ්ගේ මාධ්‍ය ගමනට නිබඳ ශක්තියක් ලබා දෙමින්. ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ගණනාවක් සමග කටයුතු කරන විරාජ් තම වෘත්තීය ජීවිතයේ අමතක නොවන අවස්ථාව සිහිපත් කළේ මෙලෙසයි.
6: 2007 කාලේ වගේ දවසක් බටේන ඌපරණගම හිටපු මන්ත්‍රීතුම උත්සේ කෙනෙකු විතර රාත්‍රියේ දෙයිමක් කරත් ආයුධ වර්ගයක් විසිරිලි මිදිලා හම්බුණා. මම රෑ එතනට යනකොට 10 මාස 11 විතර ඇටි. හැබැයි මට අතුරු නවත්නේ පොලිසියෙන් අදිය නවත්ත දුන්නේ රෑ රාත්‍රී නිසා. ඉතින් මම රෑ ගිහිල්ලා එතන දැන් පහුවදා උදේම මට ගන්න ඕනේ මොකද කරුණ නිසා ජොල් ගන්නත් බැහැ. රෑ පොඩි විෂෝල් එකක් එළියෙන් ගත්තා. පහුවදා මම දැන් පහුවදා වෙනකන් ගිහිල්ලා මට අපෝච්ච වෙලාවක් නෑ. එතන බස් ටෝල්ට එක හැමෝම නිදාගත්තා. උදේ පහ මාට උදේ එළිය වැටලා තියෙනවා. එළිය වැටලා තියෙනකොට මම එතන ඉඳලා තමයි උදේ මම ෂූට් කරගෙන ඉතුරු විෂෝල් ටික ගත්තේ.
5: රූපවාහිනී මාධ්‍ය ආයතන රැසකට ප්‍රවෘත්ති වාර්තා කළද විරාජ් සම්බන්ධ වී සිටින එකම රේඩියෝ නාලිකාව වන net FM net news සම්බන්ධයෙන් විරාජ් සිය හඬාවදි කළා.
6: මම ඇත්තටම ඒක විතරක් තෝරගෙන තියෙන ඒ කියන්නේ තියෙන විශ්වාසෙත් එක්කම ආමන ඇති හැටිම කියනවා. ඒ වගේම අහන කෙනෙකු උනත් හරි තරලව ෂෝට් නිවුස් එක අහන්න පුළුවන්. ඉතින් ඒ වගේම ටෙලිෆෝන් නිවුස් එක යනවා. ඉතින් අපි මම බලාපොරොත්තු වෙන්නේ දැන් මේ පැතිවල තියෙන සෞඛ්‍යයක් සමහරලාට දීලාට යන කාර්ග සම්බන්ධයක් කරීමක් කරේ. ඒක ටෙලිෆෝන් ජීවිතේ නිවුස් එක දරගන්න ඒ ප්‍රවෘත්ති හවස ගියොත් ගිල්ල වැඩන්නේ. ඒක දැනගන්න ඕනේ මේ අවස්ථාව. ඒක නිසා නිරන්තරයෙන්ම net FM මේ කාර්යමට අපිත් එක්ක යොදුළු වැඩ කරනවා. අපිත් ඒගොල්ලෝ මේ ආකාරයෙන්ම අවශ්‍ය තොරතුරු ටික දෙනවා. ඉතින් ඒක නිසා මම සතුටින් කරනවා net FM.
7: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
9: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව 12 විනාඩි 24 තපර 0යි හරියටම වෙලාව. අරි අපි ඇවිල්ලා තියෙන්නේ දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට. මේ අවසාන පැයේ මට තියෙන ප්‍රධානම රාජකාරිය තමයි උසේන් බෝල්ට් වගේ මීටර් 100 දුවන්න පුරුදු වෙන එක. ඒ තරම්ම වේගෙන් වැඩ කරන එක. මොකද WhatsApp messages බර ගණක් මට කියවන්න තියෙනවා. යතරේවාට මතක් කරන දේවල් ගොඩක් තියෙනවා. කෝල් කරපු කට්ටිය මේ පැත්තෙන් ඉන්නව නම් කියනකම් බලාගෙන ඒ හැමෝම ගැන මතක් කරන ගමන් මේ පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න තමයි මම හදන්නේ. හයි ජනි අයියේ, අපිවත් එකතු කරගන්න. අපිත් හැමදාම ඔයාව අහනවා. මාතර ඉඳන් මිහිරි නංගි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මං ගැනත් ඉතින් පොඩි මෙව් එකක් දාලා තියෙනවා. මට හරි සන්තෝෂයි, සන්තෝසයි ඔයගොල්ලෝ එහෙම කියනකොට. හයි, ගුඩ් ආෆ්ටර්නූන් ජනියෝ, කොහොමද? මමත් වෙනද වගේම අහගෙන ඉන්නවා. මොනරාගල ඉඳන් මේනක සඳරුවන් තමයි එහෙම කියන්නේ. දැන් ඔයා කල්පනා කරන්න මගේ වැඩ කටයුතු ටික කොච්චර ඉක්මන්ද කියනවා නම්, දැන් වෙලාව 12:25. මම මේ දැන් ගිය ඔබ මැසේජ් එක මට දාලා තියෙන්නේ 10:21. ඇය දෙකක් විතර පරක්කුයි. හොඳේ සුබ දහවලක් වේවා ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුරයිය මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ හංගව පාංචාලියේ ඉරේෂා, සමන්ති, නිලන්ති, ඒ වගේම තමයි බොස් සාමානන්ද අයියා, මේ කට්ටියව එකතු කරගන්න කියලා අපේ දිස්නක්ක මැසේජ් එකක් දාලා තිනවා. කවුද බොලේ මේ වීඩියෝ කෝල් ගන්නෙ? ජනි මල්ලියෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තිනවා කුමාරියක්කා. ලස්සන සින්දුවක් දෙන්න කියනවා. කෑගල්ලේ තටාක පාරි තිමුදි කිචන් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ අක්කා සුරේකා. ඒ වගේම තමයි රසික මල්ලි, රමණි අක්කා, සුදු මහත්තයා මේ එකතු කරගන්න කියලා කුමාරි අක්කා මැසේජ් එක දාලා තියෙනවා. දැන් ඔය තිමුදි කිචන් එකේ ඉඳන් අහගෙන ඉන්නේ හදන කෑම ටික රස කරගන්න ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරගන්න. මොකද ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් හැදෙන නිෂ්පාදනනේ. විශේෂම දේ වෙන්නේ ඒ අතරේ තියෙනවා දැන් ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර්. ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් කියලා කියන්නේ අපි හැමෝම ආස කරන ඉන්දියාවේ මසාලා රහ අපිට අරගෙන එන මැජික් එකක්. කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙන එක නවත්තන්න බෑ. ඔයා ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් දාලා කෑම හදනවනම් ගෙදරට වෙන්න පුළුවන්, කෑම කඩේට වෙන්න පුළුවන්, කේටරින් සර්විස් එකට වෙන්න පුළුවන්, ඕනි එකකට බය නැතුව එකතු කරගන්න ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර්. ඔයා එළවලු ජාතියක් හදනවනම් ග්‍රීන් කරි මසාලා, මාළු ජාතියක් හදනවනම් රෙඩ් කරි මසාලා, මස් ජාති මොනව හරි හදනවනම් බ්ලැක් කරි මසාලා. ඒ ඒ එළවලු වලට ඒ ඒ විදිය විවිධ රසයන් එන විදියට හදාගන්න තමයි ෆ්‍රීලන් නිවසින් පාට තුනකින් ඔයාට ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. Right, ආයෙත් එනවා messages පැත්තට. හාලියල සම්පත් මෝටර්ස් එකේ ඉඳන් අපි සද්දෙටම අහගෙන ඉන්නවා අයියේ කියලා මට message එකක් දාලා තියෙනවා අපේ ධනුෂිකාදි සිල්වා. එයා කියනවා එකතු කරගන්න කියලා හස්බන්ඩ් සම්පත්ව, ඊට පස්සේ මල්ලි මදුෂාන්ව, අයියා අයියා ධනුෂ්කව, ඊට පස්සේ දුවල දෙන්න නිෂාදි නවෝද්‍යා සහ දිනලි නවෝද්‍යා, පුතා චේතික, මවත් එකතු කරගන්න. ඔලු බොහොම ස්තුතියි මං එකතු කරගන්න. හයි ජනි අයියේ, සුබ දහවලක් වේවා ඔයාට. මං ශෂිකා ගොඩකවලේ ඉඳ නැගල යන සින්දුවක් දෙන්න. මොකද කියන්නේ, බස් එකක් හරි ත්‍රීවිල් එකක් හරි බයික් එකක් හරි ගැන සින්දුවක් දෙන්නද ඔයාට? ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා ශෂිකා, ඔයාවත් මේ සින්දුවට. ඊට පස්සේ චාමරම ස්ටෝස් එකේ කට්ටිය, කළුතර පනාපිටිය චාමර ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජා, මං එකතු කරගන්න. ඊට පස්සේ කැන්ඩි වල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද කියලා දාලා නැත. ආ මේ මං හිතන්නේ පැතුම් වෙන්න ඕනි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ටග්ගාල කෝල් කරපු කීප දෙනෙකුත් එකතු කරගන්නම්. හරිද? දැන් නම් කටත් ත්‍රී දෙනවා. මොවිදු මල්ලි කතා කර අලව් ඉඳන්. මොවිදු මල්ලි ආව ගිය සතියේ මාව බලන්න කෑම බීම අරගෙන අම්මු. අලව් ඉඳන් තමයි කතා කරේ අපේ කරුවක්කගේ මුණුබුරා. තාත රුක්මන්, ඒ වගේම තමයි කමලි, කමනි නිමාලි අම්මා, ඊට පස්සේ අමපාණි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. උණන්විටිය පාලම ගාව ඉඳන් ත්‍රිවිල් පාක් එකේ ඉඳන් අපේ මාධවත් කෝල් එකක් ගත්තා. එකතු කරගන්න කියලා කිව්වා අපේ අනුරයියා. ඒ ඇතුළු කට්ටිය තව නමක් කිව්වා. මට හරියට මතක නෑ ඒ නම කිව්වේ වාගේද කියලා. සුසාන් වගේ නමක් කිව්වේ. හරිද? බිබිල ඉඳන් නිලන්දි අක්කා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා හස්බන්ඩ් නිමල්, ලොකු පුතා ලහිරු, පොඩි පුතා හේෂාන්. අද අක්කලා දෙන්නත් ඇවිල්ලා ඉන්නවලු. කරුණාවතී අක්කයි චන්ද්‍රලතා අක්කයි. ගොඩක් ආදරෙන් මේ දෙන්නත් මේ සින්දුවට මම එකතු කරගන්නවා.
ඊට පස්සේ පොඩ්ඩක් සෙට් වෙලා ඉන්න කෙනෙක් කතා කරානේ. කවුද දන්නවද? පොල්ගොල්ල උයන්වත් ඉඳන් අපේ ගාමිණී රත්නායක අයියා කතා කරා. අද යාළුවෙක් ඇවිල්ලා සිසිර හෙට්ටි ආරච්චි කාලෙකට පස්සෙලු හම්බ වෙලා තියෙන. ඉතින් යමක් සිද්ධ වෙන ගමන් තමයි තියෙන්නේ පැත්තේ. අනුරාධපුරේ පොල්ලයාර් හන්දිය ඉඳන් රංජිත් ප්‍රියංකර අයියත් කතා කරා. සේනාරත්න සුපර් එකේ සේනාරත්න සංදීප, ඉනෝකා, දුලාරි, දිනේෂිකා, හර්ෂිකා, කෞචල්‍ය, ඊෂා, මැදවච්චිය මන්නාරම්පාරේ ඉන්න ලක්ෂිකා ලක්මාලි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. මොරබිටියේ මානෙල්ලක්ක කතා කරා. බිම්සර පුතාවයි ඒගොල්ලන්ගේ අම්මවයි එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

ප්‍රශ්න කියන දේවල් අපිට ජීවිතේට එන වෙලාව කියන්න බෑනේ හරියටම. හැම වෙලේම අපේ ඔළුවේ තියාගන්න ඕනි දෙයක් තමයි ප්‍රශ්න කියන දේවල්. කොයි වෙලේ ආවත් ඒ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ ගැන අවබෝධයක් අපේ ඔළුවේ අපේ මතකයේ තියාගන්න ඕනි කියලා. ලෙඩ රෝග කියලා කියන්නේ අපිට ඒ වෙලේ ඒ විදිහට හිතාගන්න බැරි වෙලාවල් වල අපි ගාවට එන ප්‍රශ්න. අපිටම හැදෙන්න ඕනි නෑ දන්න අඳුනන කෙනෙක්ට, යාළුවෙකුට, එහෙම නැත්නම් පවුලේ කෙනෙකුට, ආදරේ කරන කෙනෙකුට ලෙඩක් දුකක් හැදුණා කියලා කියන්නේ අපිට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ගොඩාක් වෙලාවක ඕක මානසික ප්‍රශ්නයක් වෙනවා. ඒ තරමටම අමාරු වුණොත් ඒ හින්දා තමයි වාට මතක් කරන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආජුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. මේ තරම් සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආජුමා ආයුර්වේද වෙදමෙදුරේ තමයි කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයයි. අර ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර කරන්නේ කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයනේ. අර සමහර වෙලාවට රෝගී වුණු අම්මල තාත්තලා ඒ පැත්තට එක් කරගෙන යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව රෝදපුටුවෙන්, එහෙම නැත්නම් කවුරුරි උස්සගෙන අරගෙන යන. හැබැයි ප්‍රතිකාර කරාට පස්සේ මාසයක් හමාරක් වෙන්න පුළුවන්, මාස දෙකක් තුනක් වෙන්න පුළුවන්. ප්‍රතිකාර කරාට පස්සේ රෝගී වෙලා හිටිය කෙනාටවත් හිතා ගන්න බැරි වෙනවා මට ලෙඩක් හැදිලා තිබුණද කියලා. ඒ තරම් ඉක්මනින් සුවපත් වෙනවා සහ නිත්තාවට මේ සුවපත් වීම සිද්ධ වෙනවා. ඒකත් එක්ක ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේද කියනවා නේද, මේ ලෙඩ නම් හොඳ කරන්න බෑ, හදා ගන්න එපා. එහෙම කියන ලෙඩ හැදුනොතින් බල බල ඉන්නේ නැතුව, කනස්සලු යවි ඉන්නේ නැතුව යන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට කමල් බන්දුල වීරපෙරුම වෙද මහත්තයව හම්බ වෙන්න පුළුවන් සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසට. යන්න කලින් කෝල් එකක් දෙන්න. 0777 300 940 0773 273 540. ඔය නම්බර්ස් දෙකෙන් එකකට විස්තර දැනගන්න ඔයාට කෝල් කරන්න පුළුවන්. රයිට්, දෙදෙනු මාවතට කටි එකතු කරගන්න තමයි හදන්නේ. මේ තාම කියවන්නේ 10:35 මට ඇවිල්ලා තියෙන මැසේජස්. හරිද, ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ජනී. එහෙම කියන්නේ මකුල්ලලෝ රංජිත් දිසානායක අයියා. මකුල්ලලෝ කියන ගම කොහෙද දන්නේ තියෙන්නේ නේ, Google එකේ සර්ච් කරලා හිමීට හොයලා බලන්න ඕනේ. සුබ දහවලක් වේවා ජනිත් මල්ලි. මම දනංජය වණ්ඩාර, මීගමුව සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳලා එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් සද්දෙට මාව අහගෙන ඉන්න ගමන් දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න අපේ ධනංජය අයියාගේ අම්මව, ඉතාලියේ මිලාන් වල ඉන්න රිෂන් පුතා, සුබෝධන පුතා, නංගි චන්ද්‍රා, දිමුතු පුතා, සුබෝධනී දුව මාවත් ආදරෙන් එකතු කරගන්නවලු. ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ ඇවිල්ලා හම්බන්තොට කළු දොදොල් කඩේ ඉන්න අපේ ශානක බොස්. ආනන්ද, නිලන්ත, මහීමා, රන්දිමා ආදරේ ඉනෙත් FM කියලාත් කියලා තියෙනවා. බැරිද දන්නේ නැනේ ඔය කළු දොදොල් කෑල්ලක් අපිට කුරියර් කරන හැරි මේ පැත්තට එවන්න. සුබ දහවලක් වේවා ජනී මල්ලි. අවිවත් එකතු කරගන්න. ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක තමයි එහෙම කියන්නේ. මෙන්න අපේ ලක්මාලි කඩවති නම් පරක්කු වෙලා මෙසේජ් එක දාන්නද. ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා කියනවා. මේ පැය අන්තිමට මං හිතන්නේ මං හින්දි සින්දුවක් තෝරගත්තා ඔයාලට අහන්න. එකතු කරගන්නම් කට්ටියව මේ සින්දුවට. හයි, ගුඩ් ආෆ්ටර්නූන් ජනී පුතේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? කිරිල්ලවල ඉඳන් කුමුදු නැන්ද වෙන්නේ නැති මට පුතා කියලා තියෙන්නේ නේ. පුතා සජීත්, ඊට පස්සේ තිස්ස, නිමාලි සහ පවුලි සීලමු දෙනා එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හයි හයි ජනී මල්ලි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කුවේට් ඉඳන් අපේ ප්‍රියංගනී තමයි මැසේජ් එක දාලා. හැමදාම කුවේට් වලට වෙලාව ගෙන අද නම් කියන්නේ නැහැ හොඳේ. ගාමිණී, ජපානි ඉඳන් අපේ ගාමිණී අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් ඉන්න අරුණ සංජීවනී, පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, අම්මා මේ කට්ටේ ඉන්නේ ලංකාවේ ගොඩලිඳ ගමේ. ගොඩලිඳ ගමේ තියෙනවානේ මලින්දු මෝටර්ස්, එතන ඉන්න අපේ අධිපතිතුමා ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලාත් මැසේජ් එකේ දාලාවලා තියෙනවා. ඊට පස්සේ net fm දේදුරු මාවතට අපිවත් එකතු කරගන්න. හලාවත පැට්‍රික් කරුණාපාල අයියා තමයි මැසේජ් එක දාන්නේ. ඇන්, සහන්, ෂනෙල් මේ සෙට් එකම එකතු කරගන්නම්. හයි ජනි අයියේ කොහොමද? ගුඩ් ආෆ්ටර්නූන් වෙනද වගේම ඔන්න සද්දෙටම අපි ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා කියන්නේ වඩු මුල්ලේ හන්දියේ එළව කඩේ අපේ වහගෙන ඉන්න අපේ කෞශල්‍ය නංගි ඇතුළු සෙට් එක. ඊට පස්සේ වේයන්ගොඩ හන්දියේ තරුෂි සුපර් සෙන්ටර් එකේ වැඩ කරන සෙව්වන්දි නංගිවත් මතක් කරන්න කියලා කියනවා. එයාගේ අම්මවත් මතක් කරන්න කියලා කියනවා. මං ගොඩක් ආදරෙන් කට්ටියව මතක් කරන්නම්. ඊට පස්සේ මහාභාගේ ප්‍රිවිලේජ් එකේ ඉඳන් අපේ සුරාජි කෝල් එකක් ගත්ත. දැන් නම් තරහ වෙලා දන්නෙත් නෑ මාත් එක මං නම කියන්න පරක් වුණා කියලා. අයිරාංගඩි, මංජු, ඊට පස්සේ සුමේද අයියා, බණ්ඩාර සර්, ඊට පස්සේ සොනල්, ඊට පස්සේ මහතුන්, ඊට පස්සේ චූටිදුව දුලින්, දුලින්යා, ලකා, ලතා අක්කා, ප්‍රසාදී අක්කා මේ සෙට් එකම එකතු කරගන්න කියලා කිව්වා. බදුරණ
කාලේ ඉඳන් අපේ අශෝකක්වත් කතා කරා. එයා ඉතින් වැඩ තනියම ගොස්සියේ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velava Dolahai Vinadi Hatali Sekai.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: මාස්ටර් ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
6: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
5: ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 011 705 515 අමතන්න.

0: සහිතයි.
1: නොවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
2: ජූලි මිස් අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පළ අසල.
3: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
7: කිරි තේ සීනි එක පැක් එකනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
8: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස
9: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
10: Meltdol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
11: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න
12: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 ස්වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්
14: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
15: මම ගන්නවා
14: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
15: ඒත් ඉතින් මම සමාව ගන්නවා
14: වැරද්දුවනේ වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ්ලා කරන හැමදේම හරි
16: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
15: වෙලාව 12 විනාඩි 45යි සටපට ගාලා නම් ගෑන තමයි තියෙන්නේ හරිද ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මඩපාද ලක්ෂ්මන් අයියා ඇතුළු කට්ටිය තමරා නිශානි චේතනා තේජාවෝර් පුංචි පුතා භාග්‍යවිෂ්ක ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියන්නේ මේ හැමදාම මට ජොනි කියන එක නම් හරියන්නේ නැහැ ජයන්පති හරිද? බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් තමයි අපේ ජයන්පති අයියා මට මැසේජ් එක දාලා තියෙන්නේ. නිතූ ගරාජ් එකේ කට්ටිය එකතු කරගන්න කියනවා යටියන්තොට හොරන්දල තියෙන. කුමාර මල්ලිගේ පුතාගේ උපන්දිනේ අදලු. එයාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියනවා. අජිත් මාමා, ජයන්පති මාමා, සිල්වම් මාමා, ලක්ෂාන් අයියා, රුක්ෂාන් අයියා සුබ පතන්න එකතු වෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි net fm team එකේ අපි හැමෝමත් එකතු වෙනවා. මට නිකන් මතකයි මේ උපන්දිනේ කලිනුත් තිබුණාද බන්ද? හරිද? හෙලෝ හෙලෝ ජනි අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ තිමුදි කිචන් එකේ ඉඳන් අපේ සුරේකා කුමාරි රමණී ඇතුළු සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා තෂිකා තමයි මැසේජ් එක දාන්නේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නන් ඒ ඇසේ අතත් වැදුන රිදෙනවා සතිය දවස් 7 මනෙත් එක්ක තමයි ඉන්නේ අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා මොනරාගල ඉඳන් දමයන්ති අක්කා මැසේජ් එකක් දාලා තිනවා යටියන්තොට ටයිටැනික් සැලෝන් එකේ තුෂාර කොල්ලවත් සින්දුවකට එකතු කරගන්න කියලා කන්නත්ොට ඉහළගම බේකරිය රසිකයියා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි හයි ජනි මම මොනරාගල වැඩි කුමරු ඉඳන් මංජුලා. මෙන්න මංජුලා මැසේජ් එකක් දාලා. එකතු කරගන්න කියනවා ශෂිනි දුව, චමාෂ පුතා, අවිෂ්ක දුව, සිත්නි දුව, අයිරාංගණී නංගි ඇතුළු සෙට් එකම. හයි ජනි, අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා එන්ඩී ඇපරල් එකේ සෙට් එක වාද්දුව ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මං හිතන්නේ නිශාන්ත තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මෙන්න වැඩක්, ඊයේ ඉල්ලපු සින්දුවක් අද දුන්නේ කියලා අද දෙනවද කියලා බලලා තිනවා. අද ඉතින් දෙන්න අමතක වුණා, මං හෙට දෙන්නම්. අපේ බද්දේ ගම ඉදිගස් කැටි රන්වන් බිම්මල් එකේ රුවන් කුමාර අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ගෝල්ඩන් ලයන් බේකරි එකේ තොයාව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කාන්ති, ජයන්ති, ප්‍රේමා, ලතා, රම්‍ය, නවෝ, ප්‍රියංකා, කුමාරි, ජානු, දුෂී, ඊට පස්සේ නිලංක මේ සෙට් එකම එකතු කරගන්න කියනවා. අද නිෂාගේ බර්ත්ඩේ එකලෝ 29 වෙනි උපන්දිනේලු. සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ නිෂාට නෙත් FM ටීම් එකේ හැමෝම එකතු වෙලා. නිලන්ති තමයි මෙසේජ් එක දාලා පණිවිඩය කිව්වේ. හරිද ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. තාත්තා ලසිත, අම්මා ශාමිකා, අයියා සඳරුවන් ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා පයාගල දෙනුවන් මල්ලි. ඊට පස්සේ ජනියෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මල්ලවපිටියේ සුරේත් වෙනදසැලේ ඉඳන් අපේ නයනක්කා. මම එකතු කරගන්න නයනක්කවත් මේ සින්දුවට. ඊළඟට ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාපලගම PLJ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. හයි හයි ජනියෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ල විමේකා චමෝදි හස්බන්ඩ් චෝටි පුතා ජනි ඇතුළු සෙට් එකම එකතු කරගන්න මේ අපි අහන්න යන සින්දුවට. සුබ දහවලක් වේවා ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා කෑගල්ලේ පුෂ්පාංගණී අක්කා. ඊට පස්සේ හයි ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දෙමෝදර ඉඳන් අචිනි මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ උදයන්ගේ නෙතුමි නම් සෙට් එකක්ම දාලා තිනවා. හැමෝගෙම නම් කියාගන්න වෙලා මදි වෙයි. හම්බකෝලේ ඉඳන් ආනන්ද අයියා මෙසේජ් එකක් දාලා තිනවා. වයිෆ් මුතු, පුතා නුවන්, දූ විමේෂිකා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියනවා. හම්බන්තොට ඉඳන් උලින්දු ආදීෂ විජේසිංහ, අද යාගේ 20 වෙනි උපන්දිනේලු. සුබ උපන්දිනයක් වේවා කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. යටියන්තර මහවිද්‍යාලයේ ගාව තියෙන ෆැමිලි කුකින් හොටෙල් එකේ ඉන්න සෙට් එකත් මම එකතු කරගන්න. නිපුණී තාත්තා ඩික්සන් ඇතුළු පවුලේ සීලමු දෙනාව මේ සින්දුවට එකතු කරගන්නවා. ඉතාලියේ මෙසීනා ඉඳන් අපි වහගෙන ඉන්න අපේ අනුරයියවත් මේ සින්දුවට අපි එකතු කරගන්නවා. ඊට පස්සේ රසික මල්ලි මෙසේජ් එකක් දාලා තියෙනවා. මාඋසා ගොල්ලේ ශාන්ත ස්ට්‍රෝස්ගේ ශාන්ත මුදලාලි, තරංග බේකරිය විමල නැන්ද, දිල්කි බුද්ධිකා, මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු. කට්ටියම එකතු කරගන්නවා. බේරුවල ඉඳන් අපි වහගෙන ඉන්නවා. බණ්ඩාරවෙල, බණ්ඩාරවෙල ඉඳන් අපි වහගෙන ඉන්නවා. නමක් දාලා නැති කෙනෙක් කොහොමාරි එකතු කරගන්නම් මේ සින්දුවට.

ඇතිනේ සිින්දු ඇහවා යන්න වෙලා ඇවිල්ල තියෙන්නේ ජානු කෙල්ල ඇවිල්ල මාව එලවන්න හදන්නේ යන්න කලින් ටක්ගාල පිට වැදරිදන් අපට කෝල් කරපු කීර්ති රාජපක්ෂයියා හම්බේ ගමේ සේපාලිකානන්ගේ කොළඹගේ අර ස්මාර්ටේලස්සගේ ප්‍රේම සිරිය අයිය ඇතුළු කට්ටිය ඊට බස්සේ තව එකතු කරගන්න ඕනි මෝ කලවානේ පුෂ්පක් ඇතුළු කට්ටිය ඊට පස්සේ බදුරලිය ඉන්ද්‍රාණියක් ඇතුළු කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ අපේ කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා දින අපේ රංගන කටියම එකතු කරගන්න ගමන් යන්න තමයි හදන්නේ හෙටත් උදේ 10ට දේදුරු මාවතෙන් සුපුරුදු විදිහටම හම්බ වෙමු මේ බැතර කෝල් කරපු WhatsApp message එක හැමෝටම සූදී යන්නම් බමුජනී

0: FM Anupaha FM Anuhatarai Dashumata Net FM De Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: වාව්, ඇඟ ටින් එකක්?
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන ඇන්ක පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
11: අපේ අම්මා ගෙදර ආවද?
12: නැහැ, අම්මා මෙයා වෙන දිව්වා.

0: ಜಹಾಸ್ ಬಿಸಿ ಪಾವಸರಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಮಿಯನ್ ಟೈಮಿರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ಹೃದಯ ರೋಗ ಸ್ನಾಯು ರೋಗ ಆರ್ಥರೈಟಿಸ್ ಅತುಲು ಒಬ್ಬ ತಿಬಿನ ಓನೇಮ ರೋಗಿಯಾಕ ನಿಟ್ಟಾವಟಮ ಸುವಕರಗಾನ ಸೆವನಗಲ ಕಮಲ್ ಬಂದುಲು ವಿದಮಾತ ಹಮುವನ್ನ ಆಯುಮ ಆಯುರ್ವೇದ ರೋಹಲ ಭೋಗ ಹಹಂದಿಯ ಕೆರೆ ಬಂಗಾರ ಸೆವನಗಲ ಬಿಂದು ಐ ಹತ್ಸೆ ಹತ್ತ ಹತಾಯ ತುಂಸಿ ಐ ನವಸಿಯ ಹತಲಿಹ
2: ಇಂಡಿಯನ್ ಟೇಸ್ಟ್ ಟಿಕೆಟ್ ಶ್ರೀಲಂಕನ್ ರಸಮವನ ಮಾತ್ರ ಫ್ರೀಲನ್ ಹೆಲ ಮಸಾಲ ಗ್ರೀನ್ ರೆಡ್ ಬ್ಲಾಕ್ ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා
3: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
4: කාලයත් එක ඇඟට ඇඹුම් කන්න දුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් සී ටී සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
5: වෙකම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
1: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
5: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
5: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
1: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
5: මාධ්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
1: බැතිබර දායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
7: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
8: වසර 90ක විශ්වාසය
9: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
10: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන්
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
12: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
13: සුබ දවලක් දවල් එකයි දැන්.

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකේ ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම @news.
6: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජනපදයේ සහ ඉරානයේ තවදුරටත් එල්ල කරගන්නා ප්‍රහාර හමුවේ ඉන්ධන සැපයුම්ලට බාධා ඇති විය හැකි බවට පවතින අවධානම බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල අමරිකානු ඩොලර් 90.41 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම බොරතෙල් බැරලේක මිල ඉහළ ගොස් ඇත්තේ 102.62%. මේ වන විට WTI බොරතෙල් බැරලේක මිලද 102.39% ඉහළ ගොස් තිබෙනවා. එම බොරතෙල් බැරලේක නව මිල වන්නේ අමරිකානු ඩොලර් 84.46. මර්බන් බොරතෙල් බැරලේක මිල සටහන්ව ඇත්තේ අමරිකානු ඩොලර් 81.32 ලෙසයි. මිලඟ net news 5:02. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: The truth people we trust. FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
8: Kinder Handava.
9: Brought to you by
10: Sumudu Matupita Nisa, Edanginat Pahasui, Leak Venitne.
11: Fems Aika.

0: 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී අවතන්න 0.71 856 0.956
1: FM 95 94.8

0: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයක රස බලමුද. මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත. තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
1: තැන් හොන් නැදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
2: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජසේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්. නොවන සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනසැටි ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.7156400ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
3: ජූලි 21 ගාල්ල නගරය.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 573 540.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
10: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
15: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
16: Brought to you by
17: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
19: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710-777-333
17: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
1: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.

0: හිතේ තියෙන දුක මේ දවස්වල නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩි පොඩි අවුල් තියෙනවා. එහෙම වෙනකොට ඉතින් සමහර වෙලාවට බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. එයාට උනත් හරියට කතා කරගන්න වෙන්නේ නැහැ. රණ්ඩුත් වෙනවා. හැබැයි ඉතින් ඔය හැම දෙයකටම දැන් හොඳම උත්තරේ මම ඔයාලට දෙන්න හදන්නේ. ඒ තමයි SLT Mobitel Fiber කියලා කියන්නේ. ඉතින් මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ තත්ත්වය කොහොමද කියලා දැනුවත් කරන්න මේ දවස්වල අපේ කට්ටිය අරහෙට මෙහෙට යනවා. ඉතින් අද දවසේ අම්බලංගොඩ තමයි ඉන්නේ. ඊශාන් ඉන්නවා මේ වෙලාවේ. ඊශාන් මං කිව්වා හරි නේද?
1: හරියටම හරි දාන කිව්ව වගේම මේ වෙලාවේ ගින්දර හැන්දාව ගින්දර වගේ අහන් ඉන්න හැමෝට අපි මතක් කරන්නේ මෙතනින් එහාට නම් අර හිර වෙන ස්ලෝ වෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නේ ඉන්නපා. මේ තමයි SLT Mobitel Fiber කියලා කියන්නේ. දැන් ලංකාවේ තියෙන පුළුල්ස්ම ආවරණ අපි කියනවා දෙවුන්දර තුඩු විලා පේදුර තුඩු වෙනකන්, කොළමිදලා පංගමන් කන්ද තුඩු වෙනකන් පුළුල්ස්ම ආවරණ හිමිකම් කියන්නේ SLT Mobitel Fiber කනෙක්ෂන් එක. ඒ විතර නෙවෙයි, දැන් ලංකාවේ තියෙන වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල පහසුකම සපයන්නේ SLT Mobitel Fiber කනෙක්ෂන්. මේක අපි කියනවට නෙවෙයි කියන්නේ ජාන, මේකට ලොකු හේතු ගොඩක් තියෙනවා. මොකද මේක එන්නේ සැටලයිට් තාක්ෂණය හරහා නෙවෙයි, අපි කියන්නේ මේක කේබල් එකක් ග්‍රහණය කරා එන්නේ. එතකොට අර කාලගුණික තත්ත්වය නෝනම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙනවා. වැස්ස කියලා අකුණු ගැහුවා කියලා අර ස්ලෝ වෙන්නේ හිර වෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ දැන් ලංකාවේ තියෙන ස්ථාවර සහ වේගවත්ම අන්තර්ජාල පහසුකම. අන්න ඒ වගේ කනෙක්ෂන් එකක් තියෙනකොට දානු අර අපි ඉස්සර කතා කළා වගේ අර පවුල් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද? ඉන්ටර්නෙට් ප්‍රශ්න නැහැ. එතකොට අපි කියන්නේ මේ වටිනාකම ඔබේ ගෙදරට ගන්න පුළුවන්, ඔබේ බිස්නස් එකට ගන්න පුළුවන්. මේක වේගිකන කියනවා නම් තප්පරයට මෙගා බයිට් 100 ඉඳලා 1000 දක්වා හිතා ගන්න බැරි ඇද හියන එක වේගයක් දෙන එකම එක කනෙක්ෂන් එක තමයි SLT Mobitel Fiber කනෙක්ෂන් එක. කියන්නේ නවින අධිවේගයක් unlimited packages රටා තියෙන රුපියල් 5900 ඉඳලා packages තියෙන ඉතින් අපි ඔබට කියන්නේ මේ වටිනාකම ඔබේ ගෙදරට ගන්න පුළුවන්. මේ හරහා Jio TV හරහා smart දෙන TV බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ස්ථාවර දුරකථන කරා ලස්සනට කතා කරන්න පුළුවන්, අධිවේගෙන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්. මෙන්න මේ වටිනාකම ගැන කියන්නේ අද දවසේ ඉන්නවා අපි අම්බලංගොඩ නගරයේ. හරියටම කියනවා ප්‍රශ්න උතුම්බල ඉදිරිපිට ඉඳලා තමයි මේ ලස්සන වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. ඉතින් හැමෝටම පුළුවන් මෙතනට අවිල පසුතු වෙන්න පුළුවන්. විනෝදාත්මක තරග තියෙනවා, ෆන් ගේම් ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අතහිත පෙරෙන්න තෑගි බෝක සොන්නක් අරගෙන අවිල තිරිති මේ වෙලාවේ. මම ආදරෙන් මතක් කරනවා කවදත් අලුත් කාගෙත් අපි ජානු වෙච්ච ගින්දර හැන්දෑව හංගින්න හැමෝටම පුළුවන් මේ වටිනාකමත් එක්ක. අද දවසේ එකතු වෙනවත් අම්බලංගොඩ අපට ඉන්න කෙනෙක් නම් අමතක කරන්න එපා. ප්‍රශ්න උතුම්බල ප්‍රධාන සීමාවට එන්න මේ වටිනාකම ඔබට ඉවි කර ගන්න පුළුවන්. SLT Mobitel SIM එකක් ගන්නවා නම්, 4G රවුටරයක් ගන්නවා නම් SLT Mobitel අපි මේ කතා කරන පැකේජ් හැමදේම ඔබට මේ ස්ථානයේ ඉඳලා වටිනාකමක් එක්ක ඔන්න අද දවසේ අරගෙන යන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි ජානුවව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි, ජය වේවා. ඔන්නහමයි ඒ පැත්ත විස්තර. ඒ ගැන විස්තර ටික මතක් කරගෙන මමාට මතක් කරනවා මෙන්න මේ ගැන. ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට කාටත් මුලින්ම මතක් වෙන එකම තැන සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මෙච්චරටම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් උනේ 100%ක්ම හරිම ප්‍රතිඵල සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ වලින් වාට ලබා ගන්න පුළුවන් නිසාමයි. කාලයක් තිස්සේ දිය වැඩියාව කිය කි හිටියා නම් දිය වැඩියාවට අපි තිත තිය මුසෙවනගල මදුමේ හරණි කැප්සියුල් එක තාමත් පාවිච්චි කරේ නැත්නම් අඩගෙන පාවිච්චි කරලා බලන්න ඔයාට වෙනස කොහොමද කියලා තේරේ. වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. දැන් ඉතින් කැම ජාති ටිකක් කන්නත් බයයි පැටිලිව. ඔන්නෝකනේ ප්‍රශ්නේ, ඔන්නෝකයි ප්‍රශ්නේ කියලා ඒ ප්‍රශ්නෙට තිත තියමු අපි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරලා ඉතින් කැම අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ අජීර්ණය. එහෙමනම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම් දැන් ඔයාට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාටත් 100%ක් ප්‍රතිඵල අරගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙන මේ නිෂ්පාදන අරගෙන පාවිච්චි කරලා බලන්න. මොකද අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානයත් එක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ඔයා අතට පත් වෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට 0-40-33-500 අදම මේ දැම්මම කාල එකක් දෙන්න. ඊට පස්සේ හයි ගින්දරියෝ අපි ගම්පහ DR ගාමන්ට් එකේ ඈ හරි ඈ ජය වේවා කට්ටියටම. මෙහෙන සිඳුවර එකතු කරගන්නම් එතනින් පස්සේ. හයි වස්තුවේ ගුඩ් ආෆ්ටර්නූන් දෙනවද අපිට ගින්දර හැඳෑවෙන් වෙන ඕන දෙයක් වෙච්චාවේ සිඳුව වෙන ඕන දෙයක් වෙච්චාවේ අපි ඉන්නවනේ අපේ පාඩුවේ. Never give up Banchun. සින්දුව දෙන්නම් යන්න කලින් මේ සින්දුවට දැනට එකතු කරගන්න කලුතරින් ශශි දේවලිතු සීත්කල් හරියවින් බාතියක රමණි සුමේදා ඊට පස්සේ කැනඩාවලින් චාන්නන් ජිමිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් ඒ වගේම අපේ පුංචි සොෆියත් එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා කට්ටියටම. Good afternoon, Chananangi. Kanato Dihalakam Bakery up Rasikaya. Anandaya Thwada. It was say, Palampiti. Hirani Akkavadika to Karagana. Kalimadale Renu Akkavadika to Karagana. Yape Tushar. Yadiyan to the Titan Exalonike. And Nivaring Eka to Karagana. Hi, Janu Kella. Subadhavala Kata. Lassana Sinduak Denna. Pissirinimala Electronics Yadiyan Thata. ආදි දෙන්න දි සින්දු මල්ලඟ තියනවා දානේ. හයි හයි අපි ජානු ගින්දර මැනික. අදනම් දිගුම එකක් ඕනිමයි. ලස්සන සින්දුවකුත් ඕනි. බොකුන්දර 10 කනෝ පරමංගලි ෆැෂන් ගාමන්ට් එකේ. සාලිය මංගලි ඊට පස්සේ ශ්‍රියන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත ඒ වගේම කවුද කවුද නිවන් දිය ගාමටිකේ දීප්ති ඇතුළු කට්ටියම එකතු කරගන්න ජානු මැනික දෙන්නම් අනේ උම්මත් දෙන්න සින්දුත් දෙන්නම් එහෙනම් ඉතින් තියාගන්න පරිස්සම් කරලා හරිද නැති කරගෙන ඉල්ලන්න නම් එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවලකයි විනාඩි 37යි.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
10: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
11: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
12: එහෙයි,
11: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
12: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
11: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
13: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
14: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
15: ඇයි සුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
17: Hello.
18: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්ජ

வழக்காய் வினாடி ஹாத்தலிஸ் துணாய் வெலாவ සින්දුවට යන්න කලින් ඉක්මනටම කටියා කියනව මට එකතු කරගන්න. ඒ වගේම මට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. මොකද කියන්නේ? ඒ ටික ඔක්කොම මතක් කරලා මම යන්නම් මේ සින්දුවට. හරිද? මම අහන්න දෙන්න ලස්සන සින්දු සෙට් එකක් ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒ අතරේ මෙන්න මේ ගැන තවට මතක් කරන්න ඕනිනේ නේද? මුලින්ම මතක් කරන්නම්කෝ. දැන් ඔයා හිතන්න ගෑනු ළමයෙක්ට ජීවිතේ සමහර මාසවල තියෙනවා, සමහර මාසෙම හැම මාසෙකම තියෙනවා හරිම අපහසු දවස්. හැබැයි ඉතින් එහෙම අපහසුයි කියලා ඔයා මොකද කරන්නේ? ඔයාගේ අපහසු දවස්වලදී ඔයාට තියෙන හොඳම දේවල් මගේ අර ගන්නවද? මන්න කියන්නේ එහෙම කරන්න ඕනේ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැති විදිහට පීරියඩ්ස් දවස්වලට අපිට අපිවම මිස් වෙනවා. එහෙම කරගන්නේ නැතුව ඔයාට ඔයාම මිස් වෙන්න දෙන්නේ නැතුව පීරියඩ්ස් දවස්වලටත් හිටියා වගේම හරිම සහැල්ලුවෙන් පහසුවෙන් ඉන්න නම් ඔයා හොඳම පෑඩ් එක දැන් පාවිච්චි කරන්න ඕනි. එහෙම හොඳම පෑඩ් එකක් ගන්න තියෙනවද මාකට් එකේ? මෙහෙමනේ, දැන් පෑඩ් එකක් තෝරගන්නකොට නත් හිතන්න ඕනි මෙන්න මේ දේවල් ගැන. ඇඳගෙන ඉන්න පහසුයිද? ඒ වගේම ලීක් වෙන්නේ නැද්ද? ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්ද මේක? ඔන්න ඔය කියන දේවල් ටික අනිවාර්යයෙන්ම හිතන්න ඕනි. හැබැයි ඔයා බය වෙන්නේ නැතුව ෆිම්ස් අයාර ගත්තොත් ඔය කිසිම ප්‍රශ්නකට ඔයාට මූණ දෙන්න වෙන්නේ නැහැ. ඇඳගෙන ඉන්නත් පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදියට අරගන්න පුළුවන්කම දැන් තියෙනවා. මේක වාට දිවයින පුරාදීන සුපර් මාකට් වලින් ඒ වගේම ෆාමසි වලින් SL සහ ISO සහතික සහිත ඔයාගේ අතරපත් වෙන නිසා මිලදී ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගැන වාගේ පාර්ට්නර්ට අවශ්‍ය වෙන පෑඩ් එක ගැන පිරිමිලමයි දැනගෙන හිටියා කියලා කිසිම වරදක් වෙන්නේ නැහැ. දැන් මම මෙහෙම කියනකොට ඔයා කියනවා නම් අනේ මොනවද අප්ප මේ කියන්නේ? දෙන්න තියන්නේ පාර. ඒව දැනගෙන ඉන්න ඕනි. හදිස්සි හරි ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, අම්ම වෙන්න පුළුවන්, නංගි වෙන්න පුළුවන්. මේ කවුරු හරි වාට කිව්වොත් පෑඩ් එකක් අරගෙන එන්න, පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න මට අද ඕනි කියලා ඔයා දැනගන්න ඕනි. සුපර් මාකට් එකට ගිහම හරියට නම බලලා අරගන්න ෆිම්ස් අය. ඔයාගේ අපහසු දවස් වෙනදටත් වඩා වැඩියෙන් පහසුවෙන් ඉන්න කිසිම විදිහකින් බයක් නැතුව සමහර වෙලාවට ජීවිතේ හොඳම දේවලුත් ඔය දවස්වලට සෙට් වෙනවනේ. ඒ දවස්වලටත් කිසි බයක් නැතුව ඒවට ෆේස් කරන්න නම් ඔයාගේ ළඟ හරිම පෑඩ් එක තියෙනවනේ. එහෙනම් ඒ ෆෙම්ස ඇයම තමයි. ඒකන මතක් කරාට පස්සේ මම ඔයාලට මෙන්න මේ පණිවිඩය ගැනත් ඉක්මනට මතක් කරලා ඉන්නම්. දන්නවනේ 24 25 26 කියන දවස් තුනේ වෙන වැඩ දාගන්න එපා කියලා මං ගිය සතිය පුරාවටමත් ඔයාලට මතක් කරා. මොකද මං ඔයාලට එහෙම කියන්නේ මේ දවස් තුන තමයි ඔයාට හරිම දේ ලබා ගන්න පුළුවන් දවස් තුන. ඒ කියන්නේ ඔයාලට තියෙනවා නම් බෙල්ල කොන්ද වේදනාවක්, එහෙම නැත්නම් මොනෑම හරි ස්නායු රෝගයක් තියෙනවා නම් දැන් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මේ 24 25 26 කියන දවස් තුනේ මං කියන තැනට යන්න. සමහර වෙලාවට ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච ආබාධ නිසා ඔයා පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. උපතින්ම හරි උපතින් පසු හරි පුංචි දරුවන්ට ඇතිවෙච්ච ආබාධ නිසා ඔයාත් පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් යන්න 24 25 26 දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට. මොකද එතෙන්ට යන්න කියලා තියෙන්නේ එදා ඒ දවස් තුනේදී මේ කියන තැන ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ දවස් තුනේ මේ කියන තැනට යන්න. ඒ වගේම තමයි ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා සහ ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම, ඒ වගේම වටින සෞඛ්‍ය උපදෙස් මේ හැම දෙයක්ම ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදනය සඳහා 25% වටමක් සහ තවත් ප්‍රතිලාභ රැසක් වාට ලබා ගන්න සූදානම් කරලා තියෙනවා. මතකයිනි දවස් තුන 24 25 26 තියන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවේ. අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් වැඩි විස්තර දැනගන්න, දිනය වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. කෝල් එකක් දෙන්න 0034 22 17 870 0765 119 18 0765 119 18 මේ දැම්මම කාල එකක් දෙන්න, ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි WhatsApp messages පැත්තට ජානු. කොහොමද ඉතින් ඔයාට? හොඳින් ඉන්නවද? මම නම් ඉතින් ෆුල් සැපේ. සින්දුවකට එකතු කරගන්න සිතාර ජයතිලක, හසුවන් සංජීව, පුතා සන්ජ හන්සන. අතිරියෙන් මැසේජ් කළා තියන්නේ එතනින් පස්සේ ඉන්නවා සුබ දහවලක් ජානු පෙට්ටෝ. ජානු මෙරි ජානු. ඒ මේ ඔය හින්දියෙන් ජානු මෙරි ජානු කියන්නේ
මොකද්ද කියලා හොයලා මං ඊළඟට කියන්න හරිද? හින්දි සින්දුවක් ඕනි මයි කියලා තියෙනවා. හින්දි සින්දුවක් දොන්නා. වෙනද වගේම ගින්දර හැන්දෑ වහගෙන ඉන්නේ හරිද? හරි හරි. ගෙදර ඉඳන් අහගෙන ඉන්න අම්මා තාත්තා පොඩි අයගේ බබාල තුන්දෙනා. නංගිනි ලක්ෂි ප්‍රියදර්ශනී බබාල තුන්දෙනායි අහගෙන ඉන්න කැලණියෙන්. වැඩ කරන ගමන් අහගෙන ඉන්න ලොකෝය සඳරුවන් මුතුමාල් පොඩි අනුවන් සංජීව පෙන්නාලින් නනකරය පානදුරෙන් මැසේජ් කළා තියන්නේ. ජය වේවා මගේ ආදර ගින්දරියේ ජනු බබෝ. දෙන්නක ලස්සන සින්දුවක් එක්ක උම්මා කැට දෙකම දෙකක් නිපුණි අනුරාධපුරෙන්. ඊළඟ එක

0: ரச நகர பினாயனு மை கோலா வெதின் மை குவாவா மை டமரின் மை ப்ளூபெரி அத்துலு ரச பெல்லா கீல்ஸ் காகில்ஸ் ஆபிகோ சத்தோச சுப்பிரி விலந்த செல்வலின் மை கோலா அப்பே ரட்டே அப்பேம தயாக்
1: Wake up.
2: Sattu to Hormones. Alpha Studio.
3: Davasattu moonu kirana vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe ka tekka davasama suva karaganna.
3: Ratteema taruwanke dakshata ekka satutin davasa patan ganna.
4: Good morning.
2: Satya davaswala ude hayata.
5: Alpha Studio with Kasuni and Lehansa.
2: WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී. අවතන්න 0711 856 0956.

0: සත්‍ය. ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම ඇත්නියුස්.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. මෙරට කාන්තාවන් සහ පිරිමින්ට සිය ලිංගිකත්වයේ වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. මෙලගනෙත් නිවුස් පසරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න netohot net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේටි අවතන්න 0.71 856 0.956.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
6: දවල් 2යි විනාඩි 6යි.
7: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vigiano.
1: ಒಬ್ಬ ಯಾದ್ರಿ ಅಮ್ಮ ಯಾದ್ರಿ ಹರಿದ ಸುಬದ್ದಾವಲ್ಲ ಅಗ್ದವಾಲ್ ದೇಖಾ ಈ ವಿರಾಡಿ ಹತಾಯ್ ವೆಲಾವ ಈ ಥಿಂಗ್ ಮಂಗಿಲಗಡ ಹಣ್ಣದ ನಡಿಕರಗಾದ ಮೆಸ್ಸಿಂದು ಎ ಸಿಂದು ಕಟ್ಟಿಯಾಗದ ಕರೆಗಾ ನೋನಿ ಮರಡವ ಹಾಯ್ ಜಾನು ಗಿಂದರ ಹೆಂದ ಮಗದಿನ್ನೆ ಸಿಂದು ಗೊಡಾಗ್ದೆನ್ನ ಬೇ ಬೇ ಬೇ ಬೇ ರವಿದ ಗಂಪ ಹಿಮ್ಮ ಸೇಜ್ಕೆಲ್ಲ ತಿ ඉදිරිින් පස්සේ කවුද මේ ජානෝ සිදුවකෝනී මැරිලත් පැ විසි හතරක් කාදරයිලෝ එච්චරයිද මැරුණත් ආදරී නැතිවෙන්න බෑ සදර මදත් ඉදර හැඳෑ වහගෙන ඉන්නේ මොරඩුවෙන් සුජානි චන්දිමා සුජානි අක්කා මාත් ඉතින් ඔයාට ආදරෙයි ගොඩ්ඩම ගොඩාරියක් ලයින් ස්ටාර් ටේල දංකෝමිට අපිවත් සිදුව කරකතු කරගන්න කියලම සේච් කරලා තියෙනවා ලලිතයියා ජයවේවා එකතු කරගන්න ඊට පස්සේ මම ඔයාට දාන පළවෙනි මැසේජ් එක මේක කොහොම හරි කියන්න අන්‍යමට ප්‍රෝග්‍රෑම් එක කරන අන්‍යමයි කියලා ගල්ලෙන් අංචල මැසේජ් කළා තින ආදරේ හරිද දැන් ඉතින් හැමදාම මැසේජ් කරන්න ඕනි ඔය ඩීවී එකේ දාගෙන ඉන්න කෙනා එපා කිව්වද ආමට මැසේජ් කරන්න ඕනි සුදු නෝනා ඔයා ආවද උම කැටේ මම ජයම්පති බුලත් කොහ පිටියෙන් ආවා ආවා සුදු මහත්තයෝ ජයම්පති අයියා මරයි මගේ සුදුටයි හොඳ සින්දුවක් දෙන්න කියලා තියෙන අන්න ඉතින් හොගනි කරන්න බැරි දැන් මට සුදු නෝන අරකයි මේකයි කියලා එයාගේ සුදුව සින්දුවකට එකතු කරගන්නලු මම මෙච්චර බලාපොරොත්තු තියාගෙන සුදු මහත්තයා කියලත් කිව්වා ගුඩ් ආෆ්ටර්නූන් ජානු මැණිකේ මාවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න හොදේ ඔයාවා ඉන්නේ ටීම් එකයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා තංගල්ලෙන් මගේ අප්සරා මැසේජ් කරලා තියෙන ආදරේ යන්නේ ඊට පස්සේ පහනුවර චතුරිකා ලස්සන සින්දු ගොඩකට හැමෝම එකතු කරගන්න අකනුෂාය ලීලානන්ද දුව රිතිෂා දෙනියායන් එකතු කරගන්නවා අම්මවයි තාතිවයි දකුණු කොරියාව වැඩ කරන අයියවයි එකතු කරගන්නවා ආදරින් කියලා මැසේජ් කරලා තියෙනවා මට උම්මකා කියලා තියෙනවා එතකොට මගෙන් ඔයාට Good afternoon, Janu. ලස්සන සින්දුවකට මගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා අරුණ ප්‍රභාත් මැසේජ් කරලා තියෙනවා. අරුණ අයියා, මෙහෙන සින්දුවර එකතු කරගන්නම් ඉදිරියෙන් පස්සේ කාල් කරාමනේ මේ කට්ටිය. මල් සිරිපුර සෞභාග්‍ය. ඊට පස්සේ අපි තුෂාර කොල්ලා ටයිටැනික් සලෝන් යටි අන්තට. සුන්දර මොස් මාස්ටර් ඊට පස්සේ එකතු කරගන්න කිව්වා. අපේ ටයිටැනික් සලෝන් එක ඉස්සරහා ට්‍රේවල් පාක් එකේ ලස අයියා. ඊට පස්සේ කනතට ඉහළගම් බේකරියේ රසිකා අයියා. කට්ටියම එකතු කරගන්නවා. තුෂාර මඩියේ මොනහරි කිව්වා කියලා

Daranchi akkava malgana passe harida jani mat kiwa mate holmana kiwalu neda ඉඩවසේ මගේ කාන්ති අම්මා මා බිමෙන් කතා කරා සංගීත් පුතාවයි එනකු පැටියවයි හිරානිදෝවයි ලියනරච්චයව එකතු කරගන්න කිව්වා එනකු බබා මාත ආදරේ ඊට පස්සේ දුලාංචලීන අනුරාධපුරෙන් පුතා සස්මිතවත් එකතු කරගන්න කිව්වා ජයපාලත්නායකයි යබලංකඩින් ඔයාවයි ෆම්ලිකේ හැමෝමයි එකතු කරගන්නම් ඊට පස්සේ අනුරාධපුර පොල්ලේ අරහන්දියේ රංජිත් ප්‍රියංකරායිය කතා කරා ඉඳලා ඉඳලා ඉතින් කාලෙකක් දෙනවා යත්මට සේනරත් සුපර්ගේ සේනරත්නායිය එකතු කරගන්නකෝ සන්දීප ඉනෝකා දොලාරි දුලාරි දිනේශිකා හර්ෂී කෞෂී ඊෂා මායසලෝණිකේ මායවයි නිපුන් දිවයි ලක්ෂිකල්ලක් මාලිවයි එකතු කරගෙන සිද්ධාක හමු කියලා තමයි කියුවේ මං අහන්නේ දෙන්න රෙඩි කරගත්තේ මෙන්න මේ සින්දුව එක හ

0: Hitte FM, Kinder der Hände war mit Gianu.
1: Amore mio.
2: සින්දුවට යන්න කලින් තපුංචි දෙයක් වඩ මතක් කරගෙන යන්නද මට මතක් කරන්න තියෙනවා මෙන්න මේ ගැන ඔයාට ගැනු ළමෙක් වුණාම ඔයාගේ පීරියඩ්ස් දවස්වලට ඔයා හිතාමතාම ඔයාට ගලපෙන්නේ නැති පැඩ්ස් පාවිච්චි කළා ඔයාව මිස් කරගන්නවා නම් ඉතින් ඒක ලොකු වැරද්දක් ඔයාටම කරගන්න ගොඩාක් ගැනු ළමයින්ට ඔක තමයි වෙන්නේ පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ කොච්චර අපහසු කාලයක්ද හැබැයි කොච්චර අපහසු නැත ඔයාලඟ තියෙන හරිම පැඩ් එක නම් ඔයාට ආව කිසිම වෙලාවක මිස් වෙන්නේ නැහැ අනේ හින්ද තමයි මං ඔයාලට කියන්නේ ගැටු ළමෙක් වෙනහම ළඟම තියාගන්න ඕනි පෑඩ් එක තමයි ෆිල්ම්ස් අය කියලා කියන්නේ සෙල්ල සහ ISO සහතික සහිතව දැන් මාකට් එකේ ඔයාලට අරගන්න පුළුවන් ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් විදිහට ඒ වගේම තමයි ගොඩක් බයයිනේ ඇඳගෙන ඉන්න පහසු වෙයිද දන්නේ නැහැ ලීක් වෙයිද දන්නේ නැහැ ඔය ප්‍රශ්න හින්දම හිතට පොඩි බයක් තියෙනවා හැබැයි මං ඔයාලට කියනවා හැම බය වෙන්න ඕනි නෑ ළමයෝ ආට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇඳගෙන ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ ගෙවන මිලට උසස්ම තත්වයේ පෑඩ් එකක් විදිහට ෆිල්ම්ස් අය අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පීරියඩ්ස් දවස්වලට ඔයාට වෙනද වගේම පහසුවෙන් හැම දවසක්ම එක වගේ ගෙවන්න නම් ෆිල්ම්ස් අය ඔයාගේ ළඟ තිබුණා කියලා කිසිම වැරද්දක් වෙන්නේ නැහැ.
1: අම්මා
2: ඒක ඉතින් ඔයාටම හොදක් තමයි. මේ ගැන ඔයාගේ බොයෆ්‍රෙන්ඩ්ට පොඩක් කියලා තියන්න. හදිස්සියාව මාකට් එකට යවනකොටවා කියලා යවනවනේ නේද? බඩු ලිස්ට් එකේ අනිවාර්යම තියෙනවනේ. පීරියඩ්ස් දවස්වලට ඕන කරන පෑඩ් පැකට් එකේ නම එහෙනම් ෆිල්ම්ස් අය අරගන්න කියලාම කියන වෙන වෙනම නම් ගෙවල් වලට උස්සගෙන එන්න එපා කියලාත් කියලා යවන්න. හරි එහෙනම් ඉතින් දැන් ඔයා අරගන්න මොණි SLS IS සහතික සහිතව සාමාන්‍ය මිලකට වාගේ අතරපත් වෙන ෆිල්ම්ස් අයම තමයි දිවෙන පුරා දින ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඔයාට දැන් ෆිල්ම්ස් අය අරගන්න පුළුවන්කම තියෙනවා. ආයුර්වේද ඖෂධ කිව්වකම ටක් ගාල මතක් වුණේ. මොකක්ද ඔයාට මතක් වෙන්න ඕන තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන්නේ 100%ක් ප්‍රතිඵල තියෙන නිසාම තමයි ඔයාට මේ විදිහට ආයුර්වේදයේ කියන නම හොන ගමන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම මතක් වෙන්නේ. දියවැඩියාවනේ ප්‍රශ්නේද? දියවැඩියාවට තිත තියන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ දැන් ඔයා වෙනුවෙන් තියනවා සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා. ඒ වගේම මේ දවස්වල හැමෝටම තියනවා. ඊයේ මටත් එහෙමයි. ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය අරගන්න 100%ක් විශ්වාසයෙන් මං ඔයාලට කියනවා සෙවනගල මදුක කැස්සට පැනිය අරගෙන පාවිච්චි කරලා බලන්න. ඔයාටම තේරෙයි මෙච්චර දවසක් ඔය හැම වෙලෙම කැහකැහී හිටියා නම් ඇඟ රිදෙනවා උන කැස්ස ඔය දේවල් කී කී හිටියා නම් ඒකට හරියනම දේ තමයි සෙවනගල මදුක කැස්සට පැනිය කියලා කියන්නේ. කොණ්ඩේ යනවා කොණ්ඩේ පීරන්න බෑ නාන්න ගියාම කොණ්ඩේ තියෙන කෙස් කස් ටික ගලවිලා යනවා ඕකනේ ප්‍රශ්නේ. ගැහණු විරිමි කියලා ભેදයක් නැහැ කවුරුත් කැමති කොණ්ඩේ හොඳට තියනවා නා. එහෙනම් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙන සෙවනගල ශ්‍රියාදේවි හා ඔයිල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනිය සෙවනගල ජීව බල අම්ල පිත්ත සෝය සෙවනගල හඳි රාජ්‍ය තෛලය මේ හැම දෙම නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල මිරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයෙන්. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 සසර ගබිමාන එක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කාලෙකක් දෙන්න මෙන්න මේ නම්බර එක ලියා ගන්න. 0747 30 31 540 40 හරි නේද? එහෙනම් ඉතින් කාල එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. හෙලෝ ජාන වව උම කැටේ. අම්මනම් කැටේ සංකුට බෝලේ. අනේ අම්මේ. උම දන්සලි වලද මේ මොනා කියනවද? උම දන්සල තාම පටන් ගත්ත විතරයි. අපිවත් කියන්න කනේ ඔය ෂූටි කටින්. මගේ නම කියව ගන්න කොච්චර ආසමෙන් බලන් හිටියද? සින්දුවක් දෙන්න කියලා මැසේජ් කළා තියෙනවා. කොයි තින්නම? ජානු දේකලෝ මිටිගය දූරියා ඉල්ලා තියෙන සින්දුව බලන්නකෝ. සුමුදු මනහර කැලණියෙන් මැසේජ් කළා තියෙන්නේ. මෙහෙන සින්දුවට එකතු කරගන්නම්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. දුවතරුෂි මං කිතල්ගල නීලු මෙහෙන සින්දුවරම එකතු කරගන්නම්. හා හා සුබ දහවලක් ටෙලියා මලි. සුන්දරී අපි කොස්තැම්බු ඇයි දෙයෝ යාහොම කරන්නේ මට මං සෙනසුරාද කිව්වා නේද ඔයාගේ රෙසිපි එක කොහොමද වෙනස් වෙන්න ඕනි කියලා. කොහොම බලන්න මට කිව්වා කියන්න බලන්න ඒ විදිහට වගේ වීකෙන්ඩ් එකේ ලන්ච් එක ගත්තද කියලා ඔයාටත් එවන්නද කියලාත් අහලා තියෙනවා. තරහ නෑ. ඉතින් ඒ වඩා හොඳයි. මයි අම්මයි රොසමලි වයි ඔයා වයි කියන ලස්සන සින්දුවකට ඔබා ගන්න හොඳේ. අකුරැසි යෂෝ දෙන්නම් නර්තනී අහන්නවට. නර්තනීට ආදරය කරන කෙල්ලෙක් ඉන්නවනේ. එයාවත් එකතු කරගන්නම්. ජානුවක්කේ කොහොමද වෙනද වගේ මොආයනකම් බලාගෙන ඉතියේ. ලස්සන සින්දු ගොඩාක් ඕනි කියලා තියෙනවා. ඔව් ඔයාට තමයි මේ සින්දුව දෙන්නේ. වාගේ කෝලං හිත ඇද්දිලා එනවානේ. අනේ මගේ යාළුවෙකුත් ඉන්නවා. එයාට ටිකක් විතර අස්සනීපයි. එයාවත් එකතු කරගන්න, කවිෂාව එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙන්නේ ශෂිකා. ඉක්මනට හොඳ වෙන්න කියලා උම්ම එකක් කියලා නෝ.

0: Ciao,
1: Bella. FM Anupaha. Anu Hatrai Dasama Atta. Net FM. Divaina Pura.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
3: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01127787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
5: හරි ගියේ හරිම නට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න

0: ഭവിഷ്യത്തിലോ തുടങ്ങിയത്.
1: ഹരി
0: ഹരി

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත ආරක්ෂණ ඔප්පුවීමෙන් තේමිරුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

මීදුමක් වෙලා එතෙන්න කියලා ඊට පස්සේ දෙන්න හදන්නේ ඔයාට සිත අතරමං වෙලා. අන් හිතන්නේ ආදරේ හින්දම තමයි ඔය ඔච්චර දේවල් වෙලා තියෙන්නේ. ඔයාගේ ආදරේ හින්දම ආත් පොඩ්ඩක් වෙලාවකට අතරමං වෙනවා. ඔයාට එහෙම වෙලා නැද්ද? නැත්තේ මොකද? මේ වෙලාවෙත් පොඩි චැට් එකක් දාගෙන ඇත්තේ ඔය ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක බොයි ෆ්‍රෙන්ඩ් එක්ක. පොඩ්ඩක් එයාට පාඩුව ඉන්න දීලා මෙන්න මෙහෙ එන්න ළමයි සින්දුවක් අහන්න. WhatsApp messages වල තියෙන කට්ටියත් මතක් කරන්න ඕනි. අතරේ වාඩි මෙන්න මේ පණිවිඩ කිහිපය ගැනත් මතක් කරන්න ඕනි. ළඟ සින්දුව අහන්න දෙන්න කලින් ඔයත් බෙල්ල වේදනාවක් කොන්දේ වේදනාවක් ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා පීඩාවට පත්ලා ඉන කෙනෙක් නම් එහෙම නැත්නම් ආතරයිඩි සෙන්න පුළා මොන හරි සන්ධි රෝගයක් වෙන්න පුළා මාංශපේශී වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ වයස්ගත වීම හින්දා ඇති වෙලා තියෙන දුර්වලතා මේ මොනියම් හරි ආබාධයක් නිසා ඔයත් පීඩාවට පත්ලා ඉන කෙනෙක් නම් මං වාඩි කියනවා හරියටම හරියන දවස් තුන තමයි 24 25 26 කියන දවස් තුන. මේ දවස් තුනේදී යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට ආවෙනුයි නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් මේ දවස් තුනේ එතෙන්ට යන ඔයාට තවත් විශේෂ දේවල් හම්බ වෙනවා. ඒ තමයි මුලින්ම රෝගී තත්ත්වයන් ප්‍රවීණ භෞතික චිකිත්සක කඩයමක් විසින් නොමිලේ පරීක්ෂා කළා ඔයාට අවශ්‍ය කරන සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා සිට 15ක විශේෂ වාටමක් ආයුර්වේද නිෂ්පාදන සඳහා සිට 25ක වාටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වවනුයි සූදානම් කළා තියෙන්නේ. යන්න කලින් 24 25 26 දවස් තුනෙන් ඔයා යන දවස වෙන් කර ගන්න වෙලාව වෙන් කර ගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එක ලියා ගන්නකෝ 0427 2017 0527 0527 0537 0537 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාට 24 25 26 දවස් තුන යන්න තියන්නේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට. එතනින් පස්සේ මම ඔයාලට මෙන්න මේ ගැනත් කියන්න ඕනි. ගයක් දොරක් හදාගන්න එක නෙවෙයි ඉතින් අපේ මුලින්ම තියෙන හීනය නේද? හීනවලට යනකොට හැමෝගෙම ජීවිතේ උඩින්ම තියෙන හීනයක් තමයි ලස්සන ගයක් හදාගන්න එක. පුංචි ගයක් නේද? පුංචි පවුල රත්තරන් කියනවා වගේ ඔයාලට පුංචි කාමර දෙකක් එක්ක ලස්සන චූටි ගේ පොඩ්ඩක් හදාගන්න තියෙනවා නම් ඉතින් ඒ හීන හැමෝටම හැබෑ වෙන්න ඕනේ. හැබැයි දැන් ඔයාලට ඒ හීන හැබෑ කරගන්න පුළුවන්. මේක හීනයක් වෙන්නේ නැති වෙන්න ඇත්තටම හැබෑවක් වෙන්න හැබෑ කරගන්න නම් මහරගම තියෙන කැදල් enterprises එකට වා යන්න. ඔයාට ඉඩමක් තියෙනවා නම් ලංකාවේ ඕනම තැනකට යාලා ඇවිල්ලා ඔයාගේ නිවස කෙටි කාලයක් ඇතුළතදී ඔයාට ඕන විදිහට හදලා දෙනවා. නිදන කාමර දෙකක් එක්ක නිවසක් ඔයාට ලක්ෂ 50ක වගේ මුදලකට හදාගන්න පුළුවන්කම තියෙනවා. එහෙම කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? දැන් සාමාන්‍යයෙන් අපි ගෙයක් හදන්න වෙන කාට හරි කෙනෙක්ට බාර දුනොත් කොච්චර දේවල් නම් ඔයාට කරන්න වෙනවද? හැබැයි ඔයාට මේගොල්ලන්ට ගිහිල්ලා කියලා විස්තරේ කියලා බාර දෙන්න විතරයි තියෙන්නේ. මේ හැම දෙයක්ම යාලා ගානට වාට කරලා දෙනවා. අනිත් විශේෂම දේ තමයි ඔයාට මුදල් එකපාර ගෙවන්න ඕනි වෙන්නේ නැහැ. මේක ඔයාට වාරික විදිහට අතේ තියෙන විදිහට ගෙවාගෙන යන්නත් පුළුවන්කම තියෙනවා. කිසිම පොලියක් මේකට එකතු වෙන්නේ නැහැ. ඉතින් කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනය ඔයාට හරිම සුවදශීලී සේවාවක් සපයනවා විතරක් නෙමෙයි ලංකාව පුරා ඕනෑම තැනක ඕනම තැනක වාගේ ඊටම කොහෙද තියෙන්නේ ඒ ඕන තැනක වාගේ සිහින නිවස හදලා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාත් කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට යන්න කලින් මතක් කරලා කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එක දාගෙනම යන්න. මොකද එච්චරට විශාල පිරිසක් මේ වෙනකොට මෙතෙන්ට එනවා. ඔය තැන් තැන්වල නැහැ. මේගොල්ලන්ගේ තියෙන එකම එක ආයතනයයි ඒ තමයි මහරගම ඇල් හේන පාඩි තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනය. ඉතින් ඔයා හරිම තැනට යන්න වෙන වෙන අයගේ බොරු වලට රැවටෙන්නේ නැතුව හරිම තැනට යන්න. යන්න කලින් ඔයාට විස්තර දැනගන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්න කෝල් කරන්න ඕනි. නම්බර් එක මං කියන්නම්. මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. ටග් ගාලා කෝල් එකක් දීලා විස්තර දැනගෙන අපොයින්ට්මන්ට් එක දාලා එතෙන්ට යන්න. 0774 390 3250 එහෙම නැත්නම් 0774 390 3251 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාට අපොයින්ට්මන්ට් එකක් දාගෙනම ගිහිල්ලා හම්බෙලා කතා කරගන්න පුළුවන් වැඩේ ගැන. හයි ගින්දර මැනික, සුබ දහවලක්. සින්දුකට එකතු කරගන්න අපි දින සද්දෙටම වහගෙන කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති, අජන්දා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, නිශාන්ති, නිලු. ඊට පස්සේ අක්කේ අද මට පොරොන්දුවක් වුණා. පොරොන්දු නම් කී දෙනෙක්ට වෙලා තියෙනවද මං අහන්නේ මේ බලන් ගියාම. මං යන්න කලින් කොහොම හරි ඔයාගේ සින්දුව දෙන්න ට්‍රයි කරනවා. හරිද? මේ කෙල්ල මගින් ඉල්ලන සින්දුව තමයි ළමයි. වෙනතක යන්න ගියා මුලදී අත දීලා. ඒකට නම් මාකරි හොරයක් තියෙනවා. සුදු බෝලි උම්ම කැටි උම්ම දෙකක් ඕනි කියලා චතු මැසේජ් කළා තියෙන්නේ.
ඊට පස්සේ ආයත ගක්කාද ඊට පස්සේ කවදින්නේ කොබලන්න කොබලන්න කොබලන්න අදරයි ගොඩාක් උම්ම එකක් ඕනි කෙල්ලේ හයි ජානු අපිත් වෙනද වගේම ගෙදරීදං සද්දට මහගෙන ඉන්නේ කොහොමද ඉතින් ඔයාට මම අප්සරා යටියන්තොටින් මං අප්සරා හැමදාම වගේ අදත් හොදින් ලස්සට සිඳා කෝනි කෙල්ලේ සිඳුවකට එකතු කරගන්න මගේ බබා ජනනි සිතරා අක්ක නිලානි දැන් මට කියන්න අම්මිට දෝනි බබාට දෝනි උම්ම එක දෙන්නටම හරිද ගින්දර ජානු කෙල්ලේ උම්මා ගෙදර හැමෝමයි ඔයයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා පයාගලින් ඉස්සරෝ මැසේජ් කරලා තියෙනවා ඉස්සරම යහන සින්දුවට එකතු කරගන්නම් සුබ සන්ධ්‍යාවක් වේවා කොහොමද මාතිනෝ මොන්ඩ්‍රාගලින් මේනක සඳරුවන් සදෙරම අනෙත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට ඉතින් බස්ස කෝල් කරා මට අපි රමණියක වලනරුවෙන් ආදරය යන්නේ මං ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ රඹකන කාන්තිය මම මැසේජ් කරා හනිද thank you ආ කියපු හැම දෙයකටම ඊට පස්සේ ඔය රඹුක්කන මේ මාකට් එක තියනවනේ ඔය මාකට් එකේ දවස් පුරාම අපි සෙට් එක net අහගෙන ඉන්නේ ඔතන ලීක් සලෝනිකේ සුගත් අයියා I think එයා මේ නීඩ් සලෝනිකේ වසන්තක්කට දෙවනි වෙන්නේ නැහැ දෙන්නට දෙන්න තරංගෙට net අහගෙන ඉන්නේ ජය වේවා සුගත් අයියා ලස්සනට ඔය බොයිස්ලට ඇඳුම් ටික මහලා දෙන්න ඕනි ඊට පස්සේ වසන්ත අක්කා ගර්ල්ස්ලට ලස්සනට ඇඳුම් ටික මහලා දෙන්නත් ඕනි එතනින් පස්සේ අපේ සඳරි ටෙලි ෂොප් එකේත් කට්ටිය මේ වෙලාවේ නැත්තාගෙන ඉන්නවා ජය වේවා බලංගි හැම රඹුක්කන මාකට් එකේ ටෙලි ෂොප් විතරයිනේ දෙයියනේ දැන් බැරි වෙලා හරි ඒ පැත්තට ගියොත් කොහෙට යන්නද කියලා හිතාගන්න බෑ ඊට පස්සේ අපේ අමාරු පැටියා ඉන්නවා ඊට පස්සේ මේදානි ප්‍රියදර්ශිනී ඉන්නවා ආදරෙන් එකතු කරගන්නම් එහෙනම් thank you මම වහගෙන ඉන්නවට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:43.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත්සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
3: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: Frames අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
8: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.
5: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
9: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
11: Hello.
12: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. Kinder හැන්දෑව විජ්ජ.

දවල් දෙකයි විනාඩි 49යි වෙලාව. අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සින්දුව ටික මොනිට කටියක් එකතු කරගන්න ඕනේ. සමහර විට මේක වෙයි. මම මේ පැය ඔයත් එක්ක කතා කරන අන්තිම වතාව. අපි දෙන්නට ආයි කතා කරන්න වෙන්නේ ඊළඟ පැයේදී. හැබැයි ඊට කලින් මෙන්න මේ කටිය එකතු කරගන්න ඕනේ මේ හැන සින්දුවට. මේ ජනිමාලිට මැසේජස් එවලා තියෙනවනේ මේ වෙලාවෙම. සුබ දවසක්. ගින්දර හැන්දෑව සද්දෙට මහගෙන ඉන්නවා කියලා මට මැසේජ් කරලා තියෙනවා. මෙන්න මේ කට්ටිය කොබලන්න. ජානු මැනික අපිත් මේ වෙලාවෙ වහගෙන ඉන්නේ. ඉතින් උම්ම එකනම් පට්ට. හෙමින් හෙමින් සුපුරුදු විදිහට හුවත් පුරුදු වෙන්න වස්තුවේ බුදු අම්මෝ. හොකන්දර බ්‍රුක්මණියක මැසේජ් කරලා තියෙන්නේ. හා දයාසෙනවත් ඔෆිස් එකේ ඉඳන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. කොල්ලවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න හොදේ කියලා දෙනවා. හරි අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුව. ඊට පස්සේ ගම්පල චාතු මැසේජ් කළා තිනෝ සින්දුවක් අහන එකතු කරගන්න කියලා. අනිවාර්යෙන් මේ හැන සින්දුව එකතු කරගන්න. අම්මා කළ ගල්පත හාදියේ ප්‍රියන් සමරවීර අයියා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි තව වහගෙන ඉන්න කියලා තිනා. තැන්ක් යූ ජානු. හල දිනුවා අපිත් දිනුවා. ජය වේවා ජය වේවානේ. සරච්චන්ද්‍ර ඩෑස් අයියා රයිගමි මැසේජ් කළා තියෙන මෙහෙන සිදුවරම එකතු කරගන්න. හායි ගිනි දෙයෝ අපි තව වහගෙන ඉන්නේ. අපි වගේ කැලි බෝයිස් ප්‍රියන්ත යුකේ කුමාර ඊට පස්සේ සෙල්වා ගයාන් රොහන්ත ඇංගලෝ මායතනි වැඩකන හැමෝම එකතු කරගන්න. නංගි බබාලට උම්ම නැවක් ඕනි. නැවනම් නෑ පුතේ. චූඩි උම්මකක් දෙන්නද? මෙහෙන සිද්දුවටම එකතු කරගන්නම්. හයි මැනික උම්මා. දලාංශලි අනුරාධපුරේ මැසේජ් කළා තියෙනවා. දලාංශලි ආදරෙයි තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. ඔයාට උම්මකක් දෙන්න චුට්ටකින් දෙන්න නෙමෙයි. අපිත් ගින්දර හැන්දෑව හැමදාම අහනවා හලිකුඩි ශමිද මෝඩස් එකේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. මේ ශමිද අයියා රසික ඊට පස්සේ රසින්දු කුරවිටින් කමරාවෙන් බීති නගා ඊට පස්සේ මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා කොටිපිටිය නිලෝ සමන්ත මන්දාර හොලංගස්තලුවෙන් චාරිකාවත් ඊට පස්සේ රුවන් යාලගේ දෝතර්ෂී මැගි නැන්දා අල්පු ගෙදර ප්‍රියංගිකා සමාන් යාලගේ දරුවා වර්ක්ෂොප් එකට බයික් හදාගන්න වෙලා ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා. මෙහෙන සින්දුවට එකතු කරගන්නම් එතනින් පස්සේ. හයි ජානු බබා මාත වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න. හස්බන් දාශක ලොකු දුව දහම්සී දහම්සේ නෙමෙයි දම්සදී චොරිදෝ බිලේෂී එකතු කරගන්න. මම ගාලයක් කළ මොල්ලේ දිලිනි අද මගේ Wishaka Koni Wagen Janu Pedio. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. ජය වේවා. සුබම සුබ පන්දිරයක් වේවා කියලා මම විශ් කරනවා අපේ net team එක වෙනුවෙන් ගොඩාක් ආදරෙන්. හයි ජානු කොහොමද තින් මං සැෂිනි අහිංස යටි අන්තරින් අදත් වෙනද වගේම ඔයාව අහගෙන ගෙදරින් ඉඳන් සද්දෙට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. යැෂි බබා තිනවා කියලා තියෙනවා. අපි අදසින් සින්දුවකට එකතු කරගන්න. වෙනද වගේම යටි අන්තර සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ වැඩ කරන මගේ හස්බන්ඩ් පුෂ්ප කුමාර මාලි අක්කා එකතු කරගන්න කියලා තිනෝ. ආදරේ ගොඩාක් උමක කොනි කෙල්ලේ කියලා තියෙනවා. දැන් උම්ම දෙකක් දෙන්න ඕනි දෙන්නට. දෙන්නට උම්ම දෙනා ලොකු උම්ම එකක්. හෙඩ මං එනකන් පරිස්සමට තියාගන්න ඕනේ.

0: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනම විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17 17 මතන්න. කොන්දේසි සහිතයි.
5: හිස මුද

0: වසර 90ක විශ්වාසය.
1: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: Brought to you by
7: Sumudu Matupita Nisa and Angina Pahasui Leak Venitna
8: Fems Ayaka Oyata Oyava Magarinina
9: Oyata Sugar Nam Sevenagala Madume Harni Capsule Largana Hathalis Wasaraka Abimane Sevenagala Ayurveda Binduai Hatare Hatai Tissekai Tistunai Pansi Hatalia
10: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobili සෞඛ්‍ය වැඩිමුළුවක් ජුලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 පරිශ්‍රයේදී. අවතන්න 0.71 856 0956.

0: ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. හදිසිය ඇති වූ කැසිමේ රෝගයක් හේතුවෙන් උඩප්පුව කට්ටකඩුව රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ 7 වන ශ්‍රේණිය ගණුම ලබන සිසුන් පිරිසකට බාහිර ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඔවුන් දෙමාපියන් වෙත බාර දී තිබෙනවා. සිසුන් රෝගී වූ බව දැන ගැනීමෙන් අනතුරුව එම පන්ති කාමරයේ සිටි අනිකුත් සිසුන්ද ඔවුන්ගේ මව්පියන් පැමිණ නිවෙස් වෙත රැගෙන ගොස් ඇති බවයි net news නියෝජිතයා පැවසුවේ. කුෂ්ඨ රෝගයක් සහිත සුනකයෙකු රාත්‍රී කාලයේම විද්‍යාලයේ පන්ති කාමරවල රැඳි සිටින බවට මීට පෙර නිරීක්ෂණය වී තිබෙනවා. ඒ පාසල් සිසුන්ට අනුතුරුදායක බවට පාසලේ විදුහල්පතිවරයා විසින් මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබූ බවද වාර්තා වුණා. කෙසේ වෙතත් එම සුනකයා පාසල නිවත් කිරීමට කිසිවෙකු මෙතෙක් කටයුතු කර නොමැති බවටයි දෙමාපියන් චෝදනා කළේ. මිලගනෙත් නිවුස් පස්සරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
4: net news the truth people we trust fm anupaha fm adu 4.8 net fm
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
7: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540
9: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවතන්න 0.71 856 0956.

0: ZFM Kinder Händler Vigiano.
1: සුබ සැඳවක් හවසට නයි විනාඩි 6යි වෙලාව ජයග්‍රහි ලෙසවයි මයි ආගේ මගේ අන්තිම පැයටත් ආවා බලන්නකො ළමයි මේ වෙලාව යන ඉක්මන මට නිකන් දවල් එක වෙලා හරියම පොඩි වෙලාවක් ගිහිල්ලා වගේ කියලා හිතෙන්නේ තාමත් ආගේ මැසේජ් එක මට එව්වේ නැත්නම් ඡග්ගාල මැසේජ් එකක් දාන්න ආගේ කටිය සින්දුවකට එකතු කරගන්න මම අහන්න දෙන ලෑස්ති කරගෙන තියෙන මිල්ටන් පෙරේරා මහත්මයාගේ ලස්සන සින්දු සෙට් එක මේකට කටි එකතු කරගන්න WhatsApp messages පතර යන්න ඕනි. හැබැයි ඊට කලින් ඔයාට මම මතක් කරනවා ගැලු ළමයින්ට කිසිම වෙලාවක කිසිම දවසක තමන්ව මිස් වෙන්න හොඳ නැහැ. ඒ කියලා කියන්නේ ගොඩාක් වෙලාවට ගැලු ළමයි තමන්ගේ පීරියඩ්ස් දවස් වලට හිතන්නේවත් නැති විදිහට තමන්ව මිස් කරගන්නවා. අර දෙයියෝ දේවල් දෙනකොට සමහර දේවල් හොඳම දවස් වලට අපිට සෙට් කරනවා කියලා අහලා තියෙනවද කතාවක්? අන්න ඒ වගේ ජීවිතේ හොඳම දවස් වලට පීරියඩ්ස් කියන එක සෙට් වෙනවම කොහමද මම නම් ඔයාලට කියන්නේ හැම දවස් වලට දැන් ඔයාව මිස් කරගන්න ඕම ගැර ගන්න ඕනේ නැහැ හැම දවසක්ම එකම විදිහට ගෙවන්න නම් මම ඔයාලට කියන්නේ අගලඟ හරීම පෑඩ් එක තියෙන්න ඕනි කියන්නේ ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි ලීක් වෙන්න නැති ප්‍රශ්න තියෙන්න ඕනි ගෙවන මිලට උස්සස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකකුත් වෙන්න ඕනි ගෑනු ළමයි ළඟ තියෙන්නේ එහෙනම් ඉතින් දැන් ඔයාලට බය නැතුව ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදිහට ෆෙම්ස් ඇය අරගන්න පුළුවන්කම තියෙනවා SLS සහ ISO සාධක සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් ඇය දැන් ඔයාලට දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් අරගන්න පුළුවන්කම තියෙනවා මේ දේවල් අහගෙන ඉන්න පිරිමි ළමයින්ට හිතනොත් මොනවාද අනේ ඔයා මේ කියන්නේ කියලා නෑ නෑ මේව නෝටි කතා නෙමෙයි ළමයි මේ දේවල් දරගෙන හිටියා කියලා කිසිම වැරද්දක් වෙන්නේ නෑ මොකද ඔයාගේ පාර්ට්නර් කිව්වොත් එහෙම බබා අද මට පැඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා ඔයා වැරදි එකක් අරගෙන ආවොත් ප්‍රශ්නයක් තමයි වෙන්නේ එහෙනම් හරියම පැඩ් එක තෝරගන්න පිරිමි ළමයිනුත් දැනගන්න ඕනේ ඔයාගේ පාර්ට්නර් වෙනුවෙන් එහෙනම් ෆිම්ස් ඇයම තමයි ඔයාට අරගන්න වෙන්නේ මතකයිනේ SLS ISO සාධක සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට එනවා ෆිම්ස් ඇය ඔයාත් අදම අරගන්න ආයුර්වේද කිව නම ඇහුණ ගම මෝණ කෙනෙට මුලින්ම මතක් වෙන එකම තැන හදවත ලියවිච්ච හොඳම තැන සමනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම දියවැඩියාව කියන දෙයට හොඳම විසඳුම එතන දැන් තියෙනවා ඒ සමනගල මධුමේහාරණි කැප්සියුල් තාමත් අරගෙන පාවිච්චි කරේ නැත්නම් අරගෙන පාවිච්චි කළා බලන්න 100% හරියම ප්‍රතිඵල වාටි ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සමනගල මදුකා කැස්සට පැනිය තාමත් අරගත්තේ නැත්නම් අරගෙන පාවිච්චි කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාලත් කියන මමයි කිව්වේ කියලා පැටි ලිවර් මෙච්චර කාලයක් බය වෙලා හිටියානේ හරියට කෑමක් බීමක් කන්නේත් නෑ දැන් බය වෙන්න ඕනේ පැටි ලිවර් වලට තිත තියන නම් ඔයාගේ ළඟ තියෙන්න ඕනි සවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක මේ විදිහට නිෂ්පාදක ගණනාවක් ඔයාගේ අතටපත් වෙන්නේ කමල් බන්දුල වීරපුරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ ඉතින් අපේ වෙදකම අපේ රෝමය 44ක අභිමානයක සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමට ආට දැම්මම කාල එකක් දෙන්න පුළුවන් වෙන 47යි 31 39 540 42 41 39 540ට ආදම මේ දැම්මම කාල් කරන්න ආට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා මම යනවා WhatsApp messages පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා සුබ දවසක් නැත FM අපි කටන කොංගස්සන් දි අනෝෂ්ටිල් ෂොප් එකේ සිටකටම ජය වේවා මෙහෙන සින්දුවට එකතු කර ගන්නන් එතනින් පස්සේ සුබ දවසක් අපි තහගෙන ඉන්නේ වරලස්කම දිනිත විමුක්ති හර්ෂ හිමචන්ද්‍ර මල්කාන්ති කමල් සඳා ඒ වගේම සරචන්ද්‍ර ජය වේවා සිටකටම මෙහෙන සින්දුවට එකතු කර ගන්නන් ගල්ගමුවේ සෙල්වන් ඉන්නවා සිද්දක් අහන එකතු කර ගන්න කියලා තියෙනවා හරි ආවත එකතු කර ගන්න මෙහෙන සින්දුවට බරුදල්පල එස්එල් ප්‍රනාන්දෝ මැසේජ් කළා තියෙනවා සිද්දක් අහන එකතු කර ගන්න කියලා ජය වේවා මෙහෙන සින්දුවටම එකතු කර ගන්න ජානු මැනිකා ආදරේ හසදරා මුම්මා සුදු නෝනා ගින්දර වගේ සිද්දක් දෙන්න පැටියෝ පොකුන්දර නිවත් සිටිය දේවින්ද ෆැෂන් එකේ මන්දීප් තීනෝෂ් සර් ලතාකා රුෂා මනෙලකා ඊට පස්සේ අමන්දිනාංගී

0: FM Anu Paha, FM Anu Hatarai Dashmata, Net FM. ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: නවීන සදිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600 ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
3: ජූලි 21 ගාල්ල නගරය.
4: වාව්! ඇඟ ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
7: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
8: යහතුන වඩන අපේ රස විජය.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
11: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු.

Pamela. ඊට පස්සේ ලැස්සි කරගත්තා පොඩ්ඩක් සයිකෝ. කාටද මන්නම් කියන පිරිමි ළමයින්ට අනැද්ද? මෙරු ළමයි ගැන ඕවා කිව්වට මන්නම් කියන්නේ පිරිමි ළමයින්ට තමයි. ඔබ බලන්නකෝ මේ සින්දුව අහලා, මේ සින්දුවේ මං ගැනත් කියනවා, අර හුලගක් කපුකම පාවෙලා යන ගෑනු ළමයි ගැනත් කියනවා. හරියටම සින්දුව අහලා මට කියන්න ඕනේ කොයි හරියද මං ගැන කිව්වේ කියලා. දැන් ඉතින් මේ සින්දුව අහන්න දෙන්න කලින් ඔයාලට මෙන්න මේ ගැන මතක් කරන්න ඕනි. ඔයාත් කාලයක් තිස්සේ බෙල්ලේ කොන්දේ වේදනා ඇතුළු මොළයම් හරි ස්නායු රෝගයක් නිසා පීඩාවට පත්ලා ඉන්න කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, වෙනත් සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසී, ඒ වගේම ක්‍රීඩානතුරු නිසා ඇතිවෙච්ච යම් යම් ආබාධ නිසා පීඩාවට පත්ලා ඉන්න කෙනෙක් නම් ඊට පස්සේ වස්ගත වීම හින්දා ඇතිවෙච්ච දුර්වලතා, අශභාගය, පාගින්සම්, සුසුන්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග, උපතින් හා උපතින් පසුව ඇතිවෙන මොනම හරි ආබාධයක් නිසා වත් පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාගේ දරුවවත් අරගෙන යන්න 24 25 26 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට මෙතෙන්ට මම යන්න කියලා වාර කියන්නේ. ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක විශේෂ වටමක් සහ තවත් ප්‍රතිලාභ රැසක් වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ආවෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාත් පවුලේ සමාජිකින් ඉන්නවා නම්, ඊට පස්සේ දන්න කියන කවුරු හරි ආදරය කරන කෙනෙක් ඉන්නවා නම්, මේ කවුරුණත් කමක් නැහැ, ඒ කාව හරි එක්කගෙන අනිවාර්යයෙන්ම 24 25 26 කියන දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. දැමම කාලකක් දීලා දිනේ වෙලාව වෙන් කරගන්න. මෙන්න මේ නම්බර එක ලියා ගන්නකෝ. 034 22 17 870 034 22 17 870 077 519 18 077 519 18 එතනින් පස්සේ මම යනවා ටග්ගාල වට්ස්ඇප් මැසේජස් වල තියෙන මෙන්න මේ කටි ඉක්මනට මතක් කරන්න ඕනේ. දැන් ගොඩාක් වෙලා ඉඳන් බලාගෙන ඉනවා. මමත් අහගෙන ඉන්නේ මමත් ලස්සන සින්දු කර එකතු කරගන්න. මරද ගහ මුල්ලෙන් කවුද මේ? කවුද කියලා නමේ වල නෑනේ. ජනු මැණිකේ උම කැටි. අපි තව වහගෙන වැඩ කට ගමන් ඉන්නේ. අපි වලසට සින්දු කර එකතු කරගන්න කෑගල්ලේ තිමු දී කිචන එකේ. ඔයාවයි මේ වෙලාව වෙනත් තන හැමෝම එකතු කරගන්නවා කියලා රසිකයි මැසේජ් කරලා තිනවා. රසික අයියා ජය වේවා. ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න මකලුර රංජිත් දිසානායකයි මැසේජ් කරලා තියෙනවා. අද මගේ චෝඩියක් අගේ රෝහිණි මැණිකගේ උපන්දිනේ. දැන් මට කියන්න චූඩියක් අගේ නේද උපන්දිනේ තියෙන්නේ? චුඩියක්කගේ නම රෝහිණි. එයාගේ උපන්දිනේ සුබ පතනවා කියලා තියෙනවා. මම තිතගල්ල චිත්‍රා. මගේ පුතාත් එකතු කරගෙන ලස්ස දුවල දෙන්නවත් එකතු කරගෙන මගේ හස්බන්ඩ්වත් එකතු කරගෙන ඊළඟ සින්දුව දෙන්න කියලා තමයි කියන්නේ. එතකොට ආගේ චූඩියක් හිට මෙන්න මෙහෙම අපි විශ් කරමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday Choriyakki. Happy birthday to you. කොහොමද මම චාමර ස්ටෝස් කලතර පණපිටියේ චාමරයයි තනුෂක්කයි මාව අහගෙන ඉනවා කියලා තියෙනවා. ආදරෙයි ජය වේවා ගින්දර කෙල්ලේ. අපි ගොඩාක් ආදරෙයි. ලස්සන සින්දුවකට මගේ පුතු පැටි ආජනිරෝ, මගේ හස්බන්ඩ් කවින්ද, බදුල්ලේ මගේ අම්මි තාති අක්කී නංගි අම්පාරි මගේ හොඳම යාළුවා දිනු, බදුල්ලේ මගේ හොඳම යාළුවා ප්‍රබෝධි, හැකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. අපි ඔක්කොටම ලස්සන උම්මකක් ඕනි කියලා තියෙනවා. ලස්සන දන් දන්නේ උම්මක මං තරම් ලස්සනද කියන්න දන්නේ. හැබැයි උම්මක දෙන්නම් ගින්දර උම්ම කැටේ මට උම්මකක් ඕනි. ජාම්පති අය බුලත් කොහොපිටිය මැසේජ් කරලා තියෙන ජාම්පති අය දැන් කෝලම් කරනවා වැඩි හරිද? හෙට මං එනකන් අදට ඔච්චරයි හරිද? අපිව පේන්නෙම නෑ නේද කියලා මට මේ දැන් ගොඩාක් වෙලාවක ඉඳන් එක්කෙනෙක් මැසේජ් එවනවා වැඩේ කියන්න. මෙයා නමේ වන්නේ කෝවනේ නම නමේ වන්න කියලා මම දැන් මැසේජ් එකකුත් එයාට දුන්නා. කොනේ තම හයි ජානු කෙල්ල, මමයි වැඩ කරන කොල්ල කෙල්ල ටිකයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා කොටාවෙන් කසුන් මැසේජ් කරලා තියෙනවා.
අනිවාර්යෙන් එකතු කරගන්නවා. ලක්ෂ්මිනී දබුල්ලෙන්ම සර්ච් කරලා තියෙනවා උම් එකක් ගන්න ආවේ. උම්මා උම්මා ඕනි දෙන්න දෙන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3 විනාඩි 33යි.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011115715555 අමතන්න.
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
10: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානයෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
12: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel පියෝ TV නිල විකාශන සහකරු.
13: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Friday. අවතන්න 0.71856.956.
14: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
16: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
18: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
19: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
18: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
17: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
18: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by
5: අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
20: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
21: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
22: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
23: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
24: Net FM Algo Town
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. හවස 3 විනාඩි 37යි.
25: Hello.
26: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

හවසතුනයි විනාඩි 41 වෙලාව. මේ සින්දුවට කටි එකතු කරගන්න කලින් කට්ටිය එකතු කරගන්න කලින් නෙමෙයි කට්ටිය එකතු කරගන්න තමයි තියෙන්නේ. යන්න ටික ටික වෙලාව ලඟ වෙලා තියෙන හින්දා මන් දන්නේ නැහැ, මට නිකන් පොඩ්ඩක් ට්‍රැක් පණිනවා වගේ. බලමු කවුද ඉන්නේ කියලා. උපාලිය කතා කරවල් පිටමුල්ලෙන් වයිෆ් දාමිය අක්කා, තුෂාන් මිහිරංග සින්දුවකට එකතු කරගන්න ගොයි. ඊට පස්සේ හිම්මාදකම චන්ද්‍රානි අක්කා කතා කළා. ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවටම. මෙතන එක සින්දුවක්, මේ සින්දු ගොඩාක් තියෙනවා. ඊට පස්සේ අපේ මහරගම චාන්දිනි අක්කා, හස්බන්ඩ් සමන්නයා, ඊට පස්සේ හසිත, ජනීෂ, පුතාල දෙන්න, දුවනුෂිකා, ගම්පල ෆැමිලි එකේ, දිකල ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන සින්දාක් දෙන්නකෝ. මහරගම ශෙහාර ෆැෂන් එකේ කටියත් එකතු කරගන්න. නලී නිශාන්තය ගල හිටියා ගොඩින් කතා කළා. ඊට පස්සේ අපේ වර්ලස්කම නිමල් අංකල් රැනි ක්‍රාෆ්ට් එකට ජය වේවා. මගන මයිචි පලාය ඉන්නවා. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක සෙට් එකම එකතු කරගන්න මේ සින්දු සෙට් එකටම. ඊට පස්සේ අද සුපිරි සින්දුවකට අපිවත් එකතු කරගන්නකෝ. ඊළඟ සින්දුවට පරගමන වැලපලේ සෙට් එක රාජංකල් මතක් කරන්න කියලා කිව්වා. ආදරේ කියලාත් කර රාජංකල් මාතවට ආදරේ යනේ. මේ සින්දුවට එකතු කරගන්නම් මාත් ඉන්නවා. සුජීවක්කා සයිප්‍රස් වලින් අන්නේ සුජීවක්කා පරිසමට ඉන්නව නේද? ගොඩක් ආදරේ මං ඔයාව එකතු කරගන්නවා. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. හයි ජාන, කොහොමද? අදත් සද්දටම ගින්දර හැන්දව අහගෙන ඉන්නේ. වතගම මඩවල ප්‍රියන්ත සලෝන් එකේ ප්‍රියන්ත අයියා එකතු කරගන්න. ඊට පස්සේ දුවගේම හානි සෙව්වන්දි වයිෆ් මල්ලිකා, රුවන්, ඊට පස්සේ වැල්ලව දිනුක පුතා, ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ජය වේවා කටියටම. මේ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හායි ගින්දර නැන්දේ, කවුද මේ පුතා? කෝ බලන්න නමක් එවලත් නැහැනේ. අපිත් ඉන්නවා මහරගම 90 team security set එක. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා සෙට් එකටම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. ඊට පස්සේ කොට අපේ ජීවන්තයත් මැසේජ් කළා තියෙනවා සින්දුවක් අහන එකතු කරගන්න කියලා. ජීවන්තයා සෙට් එකම එකතු කරගන්නම්. Thank you මාව අහගෙන ඉන්නවට. Hi ජානු පැටියෝ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. කෑගල්ලේ පුෂ්පාංගනි අක්කා, හස්බන්ඩ් නිමල්, අරික්මා shop එකේ ෂොප් එක ළඟ ත්‍රිවල් පාකිගේ කොල්ල සෙට් එකත් එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. සෙට් එකටම ජය වේවා. මේ සින්දුවර එකතු කරගන්නම්. ඊට පස්සේ අම්පාරේ අජන්දා කුමාරි, මටත් ලස්සන සින්දුවක් ඕනි. හස්බන්ඩ් ජයලා, දුව, ඊට පස්සේ දුවගේ බබාල දෙන්න, මේ ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. යේෂාට උණ හැදිලා ඉක්මනට සනීප වෙන්න කියලා මොනා හරි කියන්න කියලා තියෙනවා. ඉක්මනට සනීප වෙන්න කියන්න මොන්ටි සෝරියන් ඉක්මනට ආන්නේ. පැටියෝ අඩි ඉක්මනට සනීප වෙන්න, මං ඔයාට ආදරෙන් උමකක් දෙන්නද? ඒක තමයි මල් ළඟ තියෙන එකම බෙහෙත. අරික්මරට සනිප වෙන්න ඕන. හරිද ජානු කෙල්ලේ, ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ආදරේ ගොඩක් වාට. මම නවට ගංගක්කා, ගංගක්කා ඔයා විතරක් නෙමෙයි මාතවට ගොඩාරියක් ආදරේ. ඊට පස්සේ මරද ගහමුල්ලෙන් ප්‍රගීත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. තැන්ක් යූ ප්‍රදීප්, ඔයාවත් එකතු කරගන්නම්. ලොරි බොඩි වගේ තඩි ලොකු කියන කෑල්ලලු අර සින්දුවේ මට හරියන කෑල්ල. පානදුරෙන් ධනුෂ්ක අල්ලගන්නම් මං හෙට. දැම්මට වෙලාව නෑ අල්ලගන්න. හයි ජානමණික, අපිත් වහගෙන ඉන්නේ ගලපිට මඩ කැම්ප් එකේ. අපේ දුවගේ උපන්දිනේ තියෙනවා, විශ්වකක් දෙන්නකෝ උම එකකුත් එක්ක. හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ. ගාලපිට මඩින් චම්පක්ක මැසේජ් කරලා තියෙන්නේ අනේ. මමත් ඉතින් මොනවා කියනවද මන්දා, ඔයාගේ චූරි පැටියට හැපි බර්ත්ඩේ කියන ගමන්ම මේ උම්මකත් එයාටමයි.

එහෙනම් ඉතින් මාත් යන්නද? යන්න පාකුවට බෑනේ මට යන්නම වෙනවා. යන්න කලින් උම්මචානු කියලා බිලිපිටියෙන් තිලා කෑ මැසේජ් කළා තිනා උම්මා. ඔයාටත් ඔන්න මං උම්මක දුන්නා. අපි වන්ට එකතු කරගන්න. පිළියන්දද පොල්හේ නිසිර ඔරු වලින් මැසේජ් කළා තියෙනවා. සෙටකටම චාය වේවා. මෙහෙට සින්දු සෙටකටම එකතු කරගන්න. ඊට පස්සේ සඳ ලංකාව අපේ කමල් ජයසිරි අයියා සුබ සැඳවක් ජානු. යන්න කලින් ඔන්න ඔව මැසේජ් එක මං කොමාරි කියවා. මේ සින්දුවටම එකතු කරගන්නම්. එහෙනම් ඉතින් ළමයි ජීවස් ෆරීඩා දීප්ති සිල්වා ෂෙරීන් ඩයර්ස් ඊට පස්සේ නිරෝ ගයානි සිල්වා චන්ද්‍රමාලි මාරසිංහ ඊට පස්සේ රෝසිත් ගාමන්ටිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කළා තියෙනවා. ගාලගින් තටින් අපිත් ඉන්නවා කියලා මැසේජ් කළා තියෙනවා. ගින්දර හැඳ වහගෙන අපේ අම්මගේ උපන්දිනේ එයාට ගොඩාක් හදරින් විශ් කරන්න කියලා මැසේජ් කළා තියෙනවා. කොයිතින් නම අම්මට නිදුක් නිරෝගී සුබම සුබ පදිනක් වේවා කියලා මම විශ් කරනවා. ගොඩාක් හදරින් යන්න කලින් එහෙනම් ඉතින් කට්ටියට මේ සින්දු සෙට් එක දෙන ගමන් මම යනවා. අපි අසායවිලා අපි හම්බ වෙමු හෙට හරියටම දවල් එකට ගින්දර හැන්දෑවේ. අපරිස්සමට මන් දුන්නු උම්ම ටිකක් තියාගෙන හෙට මං එනකන් ඉන්න ඕනි. මං එයාගේ ජනු.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: කිරි තේ සීනි එක පැක්කගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිසා.
0: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරි තේ.
3: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
6: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
7: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
8: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
9: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
8: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
9: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
8: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
9: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සොරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
8: මාධ්‍ය සත්කාරය net fm
9: බැතිබර දායකත්වය
10: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
11: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
12: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
13: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
14: අම්මලාගේ ආදරයට නියම පදමින් ගල මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
15: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
16: ඉන්දර හැන්දෑව
17: brought to you by
18: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
19: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
20: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
21: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිනී සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0761856956
22: FM 95 FM 94.8 net FM

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම Net News.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම තරංග. තම පෙම්වතිය සමග ලිංගිකව හැසිරෙන වීඩියෝ පටයක් මුහුණුපත හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු එම තරුණිය කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීමට අලුබෝමුල්ල පොලිසිය සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ ගෝනාපීනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 22 වැනි කොස්තාපල්වරයෙකි. අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ සැක්කර කොස්තාපල්වරයා සමග වසර 3ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවයි. එහිදී තමන් සමග ලිංගිකව හැසිරෙන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මෙම් පොලිස් නිලධාරියා විසින් තමන්ගේම නමින් තිබූ ව්‍යාජ මුහුණු පොතේ ගිණුමක් හරහා සිය මිතුරියකට යවා ඇති බව ඇය පවසා තිබෙනවා. පසුවෙන් පැමිණිල්ල ඉල්ලාස් කර ගන්නා ලෙසත් නැතහොත් අදාළ වීඩියෝ මුළුමනින්ම සමාජ මාධ්‍ය වෙත මුදාහරණ බවටත් කොස්තාපල්වරයා තමන්ට දිගින් දිගටම දුරකථනයෙන් තර්ජනය කළ බවයි තරුණිය පවසන්නේ. අනතුරුව ඔහු එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ බවද පැමිණිල්ලේ සඳහන්. මිලගනිත් නිවුස් පසුරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් Net News Total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: Net News, the truth people trust. FM 95, FM 94.8, Net FM.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Barubang!

සුබසන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 9යි වෙලාව. අපි 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අලුත් සතියක් පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා සඳුදා උදේම නැගිටලා ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා වැඩට ඇවිල්ලා වැඩ ටිකක් පටන් අරගෙන සඳුදා දවස ඉවර කරන්න ලෑස්ති වෙලා ඉන්න ඔයාට, හවස වැඩ ඇරලා ගෙදර යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට, ඊට පස්සේ වැඩ ඇරලා කට්ටිය ගෙදර එනකොට ගෙදර ලෑස්ති කරලා තියෙන ඔයාට, ගෙදරත් වැඩ සෑහෙන්න තියෙනවනේ. ඒ නිසා මේ කට්ටිය හැමෝටම වැඩිපුර මාස සින්දුරි ගහන්න තියෙන හවස්වරුව තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා ආ මේ වෙලාවේ වැඩ කරන ගමන් මාව අහගෙන හිටියත්, ඊට පස්සේ ගෙදරට වෙලා මාව අහගෙන හිටියත්, පාරේ යමින් යමින් ගමන් බස් එකේ මාව අහගෙන හිටියත්, කොහේ කොතන කොහොම හිටියත් ඔය ආදරය කරන කට්ටිය එකතු කරගෙන සින්දුවක් අහන්න මේ පැත්තට එන්න හවස 6 වෙනකන් චාන්ස් එක තියෙනවා. 0711 95 95 95ට ඔයාට තියෙන්නේ අතිතරම් මැසේජ් කරන්න බබා. හරිද? ඔයා කොච්චරක්ද මැසේජ් කරන්නේ? මම ඔයා එවන මැසේජස් සේරම හවස 6ට කලින් මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා 0711 95 95 95 තියෙනවා. ඔයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. අසා අපි මේ වෙලාවේ ඔයා වහගෙන ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ කට්ටිය ඉන්නවා සින්දුවක් අහන්න. අපිට මෙන්න මේ සින්දුව දෙන්න කියලා ඔයා රික්වෙස්ට් කරලා මට මැසේජ් එකක් තියන්න අමතක කරන්න එපා. හවසරේ වැඩ ටික සේරම ඉවර කරලා චුට්ටක් චිල් එකේ ඉන්නවා වගේ නම් අපිට කතා කරන්න පුළුවන් නේ. තේන්ස අනිවාර්යෙන් ඔයා 0711 95 95 95ට මැසේජ් එකක් දානවා වගේම තමයි හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්නත් පුළුවන්. අපි ටිකක් වෙලා කතා කරමු නේ. වෙන සුරාදිරිත දවස් දෙකෙම අපිට ටිකක් කතා කරන්න වෙලාවක් හම්බුනේ නැහැ නේ. ඒ නිසා ඔයාට අද පුළුවන් ඔන්න පහුගිය දවස් දෙකේ වුණේ මොනවාද, අද දවස් ගෙවුනේ කොහොමද කියලා පොඩ්ඩක් හවසරේ මාත් එක්ක කතා කරන්න. හම්බෙලි නම් කෝල් එකක් ගන්න ඕනේ. හරි. Facebook එකේ උඩට පල්ලෙහාට යන සෙට් එක ඔය දැම්ම යන NetFM official Facebook page එකට wall post එකක් දාලා තිනවා, ටිකක් jolly එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා මේකට ගිහිල්ලා comment එකක් තියන්න තමතක් කරන්න එපා. එතකොට මම ඒ කට්ටියවත් මතක් කරන්නම්. හරිද? ඊට පස්සේ මාව අහගෙන ඉන්න ගමන් දැන් වැඩේ පටන් ගන්නකොටම ආට ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳ

විදිහ ගැන කියලම සින්දුවකට ගියා නම් හොඳයි කියලා මට හිතුණා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි. සුබ දවසක් ලොතරැයිය දවස ගානේ අරගත්තොත් ඔයාලට හිතා ගන්න බැරි තරම් වාසි අත්විඳින්න හැකියාව තියෙනවා. මොකද සුබ දවසක් ලොතරැයිය අරගත්තාම සුබ ලග්නයත් එක්ක අංක සියල්ල නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට හැකියාව තියෙනවා ඉලෙක්ට්‍රික් බයික් එකක්, එහෙමත් නැත්නම් ඔයාට රුපියල් ලක්ෂ 5ක මුදල් තැගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. නිකන් හරි හිතන්නකෝ ගැලපුණේ අංක 3යි කියලා. ඒත් ඔයාට නිවැරදිව අංක 3ක් ගලප ගත්තාත් රුපියල් 50,000 මුදල් තැගි හිමි කර ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රවර්ධන තියාග අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25,000 මුදල් තැගි ඇතුළු තවත් තැගි රසක් දිනා ගන්න පුළුවන්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයිය අරගත්තොත්. ඉතින් ඒ නිසා ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් ඔයාට අරගෙන යන ජාතික ලොතරැයි මණ්ඩලයේ රට පුරාම වාසනාවන්තයින් බිහි කරගෙන යනකොට තමයි ඔන්න සුබ දවසක් ලොතරැයි ඔයාට අරගෙන එන්නේ. ඒ නිසා වැඩ ඇරලා යන ගමන් වුණත්, වැඩට එන ගමන් වුණත්, ඔයාට අවුන් එකට යනකොට වුණත්, ලොතරැයි කූඩුවක් ළඟින් යනකොට සුබ දවසක් ලොතරැයි අරගන්න මතක් කරන්න එපා. රයිට්, ඕකේ. තව කතා කරන්න දේවල් සෑහෙන්න තියෙනවා, මතක් කරන්න සෑහෙන්න දේවල් තියෙනවා. අපිට චැට් කරන්නත් වෙලාව තියෙන නිසා සින්දුවක් එක්ක වැඩේ පටන් ගන්න හදන්නේ හවස 4:12. ඔයා කොහේ කොතන කොහොම හිටියත් බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ එක්ක හවස 6 වෙනකන් ඉන්න ඕනේ. දන්නවනේ මම DJ අසා.

0: Şimdi sen ne bak, havası hatırayı binari daha naveyden.
1: Sri Lanka ve Pratama Vatavata Rhino Roofing Within Hadunwa Dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino Roofing Within Hadunwa Dena Rhino Premier Roofing Sheet Vedi Vistara Sandha 1396 Amatanna
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
4: Damro foam mitt සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt. දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාරවලින්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: නවිනස් අධිවේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය. SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0715546600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
9: ජූලි 21 ගාල්ල නගරය.
10: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747-31-33-540
11: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

හවස 4යි විනාඩි 25යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් WhatsApp එක පැත්තට යන්න ඕනේ. මේ වෙලාවේ WhatsApp එකේ මට මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න. සෑහෙන කට්ටිය මැසේජ් කරලා තිනවා 0711 95 95 95ට. අසා අපි මේ වෙලාව වැඩ කරන ගමන් ඉන්නේ. ඊට පස්සේ මෙන්න මේ කට්ටියත් එක්ක ඉන්නේ. ඒ නිසාම මට මැසේජ් කරපු සෙට් එකව මතක් කරන්න තමයි හදන්නේ. හයි කොහොමද සායි? අපිත් මේ වෙලාවේ හතරවට අහගෙන ඉන්නවා. අපිවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා චාමර එක තනුජා මට මැසේජ් කරලා තියෙනවා. දෙන්නවම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. පණාවිටි ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වගේම සුජානි thank you message කරාට මම ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම අසායි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ අපිත් වැඩ කරන ගමන් සද්දෙරම ආවහගෙන ඉන්නවා කියලා තරින්දු සහන් message කරලා තියෙනවා. thank you තරින්දු ආවත් එකතු කරගන්නම්. ඒ වගේම යෝෂිත message එකක් දාලා තිනවා මාවයි මම ගොඩක් ආදරය කරන සඳු බබාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඕකේ අනිවාර්යෙන් දෙන්නවම එකතු කරගන්නම්. ඊට පස්සේ හතරවටේට සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා නිෂු message කරලා තියෙනවා. thank you darling ආවත් මම මේ සින්දුවටම එකතු කරගන්නම්. කටියෝ සින්දුවකට එකතු කරගන්න ගමන්ම මම මේ මතක් කරන්න හදන්නේ color of roofing sheet එක ගැන. මේක සාමාන්‍යයෙන් සැහැන්න වැදගත් වෙනවා අලුතෙන් ගයක් හදන කෙනෙක් නම්. හරිද? එතකොට අපි ගයක් හදනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ජීවිතේ එකපාරක් පමණක් කරන විශාලතම ආයෝජනයනේ. ජීවිත කාලයට මේකයි પરම්පරා ගානකට හරියන්න තමයි අපි ගයක් හදන්නේ නේ. ඉතින් එතකොට ගේ හදනකොට සාමාන්‍යයෙන් අපි මේකට පාවිච්චි කරන ඇන මුරිච්චියේ ඉඳලම හොඳම දේවල් අද කාලේට ගැළපෙන දිගු කාලීන පැවැත්මක් තියෙන දේවල්නේ පාවිච්චි කරන්නේ නේද? ගෙදරට බිමට අල්ලන ටයිල් ටික, ඊට පස්සේ උළුවහු ජනෙල් ටික, ඊට පස්සේ දොර රෙදි අනම් මනම් මේ ගෙදරට ගන්න පේන්ට් එක ගැන පවා අපි සෑහෙන්න කල්පනා කරනවා. මොකද මේක අපි වියදම් කරලා මහන්සියෙන් හදන ගේ නේද? ඉතින් එතකොට ගයක් ලස්සනට තියාගන්න ඔය හැම දේ ගැනම කල්පනා කරනවා වගේම තමයි සාමාන්‍යයෙන් ගේ හදනකොට ගෙදර වහල අතිශය වැදගත් අංගයක් වෙනවා. මොකද පිටින් බලන කෙනෙක්ට ගෙදර ලස්සන, ඊට පස්සේ ගෙදර හොඳ නිමාවක් පේන්නේ ගෙදර වහලේ නීට් එකට තිබ්බොත් නේද? ඉතින් එතකොට ගොඩක් කට්ටිය දැන් ට්‍රයි කරනවා ගෙදර වහලය කලර් රූෆින්ග් ෂීට් එකකට යන්න. ඒ කියන්නේ එතකොට පොඩි ආකර්ෂණීය පෙනුමක් තියෙනවනේ නේද? ඉතින් එතකොට කලර් රූෆින්ග් ෂීට් එකට යන්නේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේකෙදි පොඩි වැරදි වැඩක් කරනවා. මොකද්ද දන්නවද? සාමාන්‍යයෙන් නිකම්ම රූෆින්ග් ෂීට් එකක් දාලා ඊට පස්සේ ඒකට කලර් එකක් ඇප්ලයි කරාට පස්සේ ඔයා හිතනවා වැඩේ හරි කියලා. හැබැයි උනාට ටික දවසක් ගියාට පස්සේ මේකේ අවුවට වැස්සට කලර් එක ෆේඩ් වෙන්න ගත්තාම, ඊට පස්සේ අධික රස්නේට මේ පේන්ට් එකේ පොතු ගැලවෙන්න ගත්තාම, මාස දෙකෙන් තුනෙන් ආයෙයි මේක රීපේන්ට් එකකට යන්නේ හැමුණාම තමයි වාට තේරෙන්නේ මේක කොච්චර කරදරයක්ද, ඊට පස්සේ කොච්චර වියදමක්ද කියලා. ඒ නිසාම තමයි මම වාට කියන්නේ ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට හරිද දිගු කාලීන පැවැත්මක් ස්ථීරව සහතික කරපු හොඳම රූෆින් ෂීට් එක දැන් ඇවිල්ලා තිනවා. ඒ තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක. මේක ඇවිල්ලා මතුපිට තින්තාලේපණය අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙනවා. කලයක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාම පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. ඒ නිසා වාට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. අපි හිතමුකෝ දැන් අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා පොඩි හරි කලර් ඩැමේජ් එකක් වුණා කියලා ඔයාලට මේගොල්ලන්ටම කියලා රීපේන්ට් එකකට යන්න පුළුවන්. ඒ වගකීමත් කලර් ඔෆ් රූෆින් ෂීට් එකෙන් ඔයාලට හම්බ වෙනවා. මේක නිෂ්පාදනය කරන්නෙම ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක් වගේම ටොප් කෝටින් එකක් යූස් කළා. දවස් 90ක විතර ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාලට හම්බ වෙන්නේ. ඒ නිසා ඔයා සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් වහල්ට රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එකම දාන්න අමතක කරන්න එපා. ඔයාලට ගැළපෙන වර්ණ ගණනාවකින් මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 0115 748 738ට ඔයා කෝල් එකක් දෙන්න. 0115 748 738. ඒක ගැන මතක් කරලා ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ ගයක් හදලා තමන්ගෙම කියලා පොඩි බයික් එකක් එහෙම ගන්න තියෙනවනම් කොහොමදනේ? එතකොට සැහෙන්න ගොඩක් කට්ටිය කල්පනා කරන දෙයක් තමයි දැන් අපිට ලොකු වාහනයකට යන්න විදියක් නැහැ. හැබැයි උනට හදිස්සියකට ටවුන් එකට යන්න, ඊට පස්සේ වයිෆ්ට වැඩට යන්න, ඊට පස්සේ පොඩි අයව ක්ලාස් ගිහින් දාන්න, ස්කූල් එකට ටක් ගාලා එන්න කිව්වොත් යන්න, වාහන හොය හොය ඉන්න බෑ. දැන් පොඩි බයික් එකක් හරි තිබ්බනම් හොඳයි නේද කියලා හිතන අය ඕන තරම් ඉන්නවා. මේ දැනුත් මාව අහගෙන ඉන්නවනේ නේ. රයිට්. අන්න එහෙමයිට මම මේ කියන්නේ මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. මේක ගැන මෙච්චර කතා වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි මේ බයික් එක මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් වෙළඳපොළ වටිනාකම රුපියල් 796500ක් විතර වෙනවනේ. හැබැයි උනාට මේ දවස්වල බයික් එක ගන්න ඔයාට රුපියල් 100,000ක ඩිස්කවුන්ට් එකක් ගෙඩි පිටින් හම්බ වෙනවා.
එතකොට ඔයා හිතන්නක රුපියල් 6,96,500යි බයික් එක වෙන්නේ. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් තියෙනවනේ. ඊට පස්සේ දැන් එතකොට ඔයා ඊළඟට හිතන්න පුළුවන් දේ තමයි දැන් ඉතින් අසා එකපාරට 1,06,000ක් අතක් දී ලෝක අපිට ගන්න විදිහක් නැහැ නේ. අපි ලීස් එකක් දාලානේ ගන්නෙ. ලීස් එක දැම්මහම පොඩ්ඩක් ඩවුන් පේමන්ට් එක වැඩි වෙනවා. ඒක ටිකක් ඔළුවට පොඩි බරක් වගේ දැනෙනවානේ. හැබැයි ඒුණාට ඔන්න KD Rice Motor Company Private Limited වෙතින් ඔයාට ලීසින් වර සැහැල්ලු වෙන්න තව වාසි ගොඩාක් දෙනවා. සහන ගොඩාක් ඩිස්කවුන්ට් ගොඩාක් හම්බ වෙනවා. එතකොට ඔයාට ඇඟටවත් දැනෙන්නේ නැති විදිහට මේක ගෙවාගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි මේක පෙට්‍රල් බයික් එකක් වුණාට බය වෙන්න දෙයක් නැහැ බබා. මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඉස්සරහා රෝදේ පිටිපස්ස රෝදේ දෙකෙම ඩිස්ක් බ්‍රේක් තියෙන නිසා ආරක්ෂාව උපරිමයි. අන්න ඒ නිසාම තමයි ගොඩක් කට්ටිය මේ දවස්වල KD Rice Rider 125 පෙට්‍රල් බයික් එක ගැන කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න ඕන කියලා අයිඩියා එකවා හිටියානම් KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා. ත්‍රී වීල් එකක් එහෙම ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් ඔයාට කායිකක වගේ සැප පහසුවකට යන්න පුළුවන්. KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් තියෙනවා. දිවයිනපුර අලවිජාලේ වගේම සේවා නියෝජිතයන් එක්ක අමතර කොටස් ලංකාව පුරාම තියෙන නිසා ඔයාට බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ඔයා කතා කරන්නේ KD Rice Motor Company Private Limited එකට 077 406 43 97 077 406 43 97 KD Rice Motor Company Private Limited within තමයි මේ මතක් කිරීම. එන්සා වාහනයකට යන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි KD Rice කියලා කියන්නේ. ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එකක් නිසා ආඩම්බරෙන් පදින්නත් පුළුවන් නේ. පොඩ කෝල් එකක් දීලා බලන්නකෝ.

0: Terbagi.
1: Brought to you by
2: Nova Enlin Calcium Vitamin C D Zinc Magnesium Metal Posha Padarte Kulahakin Enlin Sima Bidalan
3: Mahasin Malaksha de Kamarate na Aris Devagi Supiri Alut Matikateka Ada Sampata Jati Kulakare Mandali
4: Oyat Pahalita Vashi Vinda Finishing Mahalakna Kalarap Tamai
5: අඩුව යදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වමකමෙන්
7: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
8: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
9: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
8: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
10: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
12: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්
13: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතරක
14: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
15: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරි සිදු සේදීමක් සහිත දම්රෝ washing machine සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.

0: ජීවිතරක්ෂණ ඔප්පු හිමියන්ට මේ අවුරුද්ද ප්‍රකාශයට පත් කරන විශාලතම ඉහළම ජීවිතරක්ෂණ බෝනස් මුදල ප්‍රකාශයට පත් කරලා තිනෝ රුපියල් කෝටි 1460 ඉක්මවන අති දැවැන්ත මුදලක් ප්‍රකාශයට පත් කරලා තිනෝ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල බැඳගත් රක්ෂණ ඔප්පු හිමියන්ට මේක දැවැන්ත ප්‍රතිලාභයක්. ඉතින් ඒ නිසා මතක් කරන්න ඕන, දැන් දශක 6කට අධික ඉතිහාසයක් පුරාවටම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා කියන්නේ තමන්ගේ පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලාංකික පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් සන්නාමයක්. එතකොට වෙනස් වෙමින් පැවතුණු වෙළඳපොළ හා ආර්ථික ගතිගත්වයේ මැදේ වුණත් 2025 අවුරුද්ද ඇතුළේ සමාගම තවත් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළා. ඒ වගේම රුපියල් බිලියන 4.3ක වදු පෙරලාභයක්, ඒ වගේම ජීවිත රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 32.6 දක්වා හිල ගිහිලා 24%ක වර්ධනයක් වාර්තා කරා. ඒ වගේම තමයි නව ව්‍යාපාරික ආදායම 2025 අවුරුද්දේ රුපියල් බිලියන 7.56ක් දක්වා හිල යමින් 42%ක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගන්නත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසාම තමයි මේ සියල්ලත් එක්ක මේ අවුරුද්දේ සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ දැවැන්තම ජීවිත රක්ෂණ බෝනස් මුදල මේ ආකාරයෙන් රුපියල් කෝටි 1460 ඉක්මවන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වලට හැකියාව ලැබුණේ. ඒ නිසා ඒ පිළිබඳවත් මතක් කරන ගමන් දැන් මේ දවස්වල විශේෂයෙන්ම අසල මාසය කියලා කියන්නේ ලංකාවේ පෙරහැර කාල සීමාව ආරම්භ වෙන මාසයනේ නේද? එතකොට ලංකාවේ පැරණිතම සහ ප්‍රමුඛතම පෙරහැරක් විදිහට අපිට මතක් කරන්න පුළුවන් දෙවිනුවර මහ පෙරහැර කියලා කියන්නේ. එතකොට මේ දෙවිනුවර මහ පෙරහැර මංගල්‍යය ඔන්න ජූලි මාසේ 23 වෙනිදා ආරම්භ වෙනවා. පෙරහැර මංගල්‍යය ජූනි 29 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. එතකොට 29 වෙනිදා රන්දෝලි පෙරහැර දක්වාම පැවැත්වෙන මේ මහ පෙරහැර මංගල්‍යයට සහභාගී වෙන්න වාටත් අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අගෝස්තු මාසේ 4 වෙනිදා කෝල්මුරේ ආගයත්, ඒ වගේම ඊට පස්සෙදා දේවදානයත් සිදු කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ අපේ සංස්කෘතිය අභිමානීය විදහා දක්වන අති දැවැන්ත කලාංග රසක අසිරිය විඳගන්න ඔයා දෙවිනුවර පෙරහැර මංගල්‍යය බලන්න මේ දවස්වල දිනයක් වෙන් කරගෙන ආවත් පාඩු නැහැ. පවුල්වල කට්ටියත් එකතු කරගෙන, පුංචි අයව එකතු කරගෙන හරි අපූරු අත්දැකීමක් විඳගන්න අපේ සංස්කෘතිය, ඊට පස්සේ අපේ නර්තන විශේෂාංග, මේ සියල්ලේ අසිරිය වෙනදටත් වඩා හොඳින් අත්විඳින්න ඔයා අනිවාර්යෙන් දෙවිනුවර පෙරහැර මංගල්‍යයත් එක්ක එක්හාසු වෙන්න අමතක කරන්න එපා. එතකොට මේ වෙනුවෙන් බැතිබර අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. ඒ වගේම තමයි හැමදාමත් වගේ මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ net fm. ඉතින් ඒ නිසා මේ පිළිබඳව වැඩි විස්තර ඉස්සරහට කියන්න, ඊට පස්සේ මේ පිළිබඳ සූදානම ඔයාට කියන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාටත් ඔන්න මතක් කරනවා දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යය ආරම්භ වෙනවා ජූලි මාසේ 23 වෙනිදායි 29 වෙනිදා දක්වා මේ මහා සංස්කෘතික මංගල්‍යය පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා ඒ සියල්ලේ අසිරිය දැක ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. හයි කොහොමද සයි, අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චතුර මැසේජ් කරලා තිනවා. Thank you චතුර, මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් ලස්සන සින්දුවකට යන්න හදන්නේ. තරුෂි Thank you බබා මැසේජ් කරාට අපි හතර වටින් අලුත් පැයකට යන්න හදන්නේ. ආ මැසේජ් එකක් දාලා තියන්න මම ආව මතක් කරන්න.
1: හතර වටේ

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
4: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. Fit පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු

0: අසර අනුවක විශ්වාසය.
1: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා දෙනවා. ලක්ෂ 50කට කාමර දෙකක ගයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390250. එහෙම නැත්නම් ගන්න 0774390251.
2: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධාන කරන
3: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
2: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
3: රසකාමී ඔබ සැමට ආරාධනා ආරාධනා.
2: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න.
4: Wake up.
5: Subtitle Hormones. Alpha Studio.
3: Alpha Studio. Dava Sita Karana Vitamins. Alpha Studio.
5: Yes. Yes. Energy Morning Vibe Eka Teka Dava Sama Suma Karaganna.
3: Rattema Taruan Ke Takshata Eka Satutin Dava Sapatan Ganna.
6: Good morning.
5: Satya Davas Vala Ude Hayata.
4: Alpha Studio with Kasuni and Lehansa.
5: WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
7: FM 95.8 Net FM Divaina Pura
8: Hawasa 5 vinadi 2 dan

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම net news.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. ඉන්දියාව ඩෙංගු මර්ධනය සඳහා ඓතිහාසික පියවරක් තබමින් එරට ප්‍රථම ඩෙංගු එන්නත සඳහා නිල අනුමැතිය ලබා දී තිබෙනවා. ජපානයේ ඖෂධ සමාගමක් නිෂ්පාදනය කර ලද මෙම එන්නත සඳහා ඉන්දිය ඖෂධ පාලක ජනරල් ආයතනය විසින් එලෙස අනුමැතිය ලබා දී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙම එන්නත වයස අවුරුදු 40 සිට 60 දක්වා පුද්ගලින් සඳහා අනුමත කර ඇති අතර මීට පෙර ඩෙංගු වැළඳී තිබුණද නොතිබුණද මේ ලබා ගත හැකි බව සඳහන්. එමෙන්ම මෙමෙන්නත් සඳහා පූර්ව එන්නත් පරීක්ෂාවක් අවශ්‍ය නොවන බවද එම වාර්තාවල සඳහන්. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්නේ මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ අඩවියට පිවිසෙන්න.
1: net news the truth people FM 95 FM 94.8 Net FM
6: Maru bye

அடி புடி பாகல பொடி பொடி நங்கில கமேக்க ஹம்மே ஹவசட்ட பாங்க.

වෙලාව හවස පහයි විනාඩි 12යි. අපි හවසරුවේ හතර වටේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. එක දිගට සින්දු ටිකක් අහන්න දුන්නාම ආහිතවද මං ගියා කියලා. නෑ නෑ අනේ ඔයාට මේ දෙන්න ලස්සන සින්දු ටිකක් සිලෙක්ට් කරන ගමන් ඉන්නේ. ගමන් ඔයාට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. මම මේ ටිකත් කියන්න හදන්නේ. හැබැයි කොඩම කලින් මතක් කරන්න ඕනා මේ සිකුරාදාවත් ඔයාට හිතාගන්න බැරි බ්ලාස්ට් එකක් කරන්න. Net FM DJ Night Face to Face Attack Show එකෙන් අපි ලාස්ටි වෙලා ඉන්නවා. මේ වෙද්දිත් Net FM official Facebook page එකේ ඉන්න කට්ටිය නම් දන්නවා. මේ සිකුරාදාවේ මුහුණට මුහුණ තරඟ වදින්න අපිත් එක්ක එකතු වෙනවා අතිශය ප්‍රථම වතාවට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කරුවෙක්. සීතල නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එන්නේ නිකම්ම නිකන් තරඟ කරුවෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙහෙම මං කියන්නම්කෝ, අතිශය ප්‍රථම වතාවට Tamil DJ කෙනෙක්ව අපි අරගෙන එනවා ඔන්න නුවරඑළිය දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් DJ Jude. ඒ වගේම තමයි නුවරඑළියට නොදෙවෙනි අභියෝගයක් දෙන්න අපි දකුණට යනවා ගාල්ල දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් DJ Trishu වෙනවා. ඒ නිසා මේ දෙන්නත් එක්ක ඔයාලට සුපිරි බැටල් එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඔයාලට නිරතරම මතක් කරනවා වගේ ඔයාටත් හැකියාව තියෙනවා. ඔයා හොඳ DJ player කෙනෙක් නම් ඔයාට ඔය පිළිබඳව confident තියෙනවා නම් ඔයාට පුළුවන් 0711 95 95 95 අපිට ඔයාගේ වීඩියෝ එකක් ඔඩියෝ එකක් එක්කම WhatsApp කරන්න. එහෙම නැත්නම් Net FM official Facebook page එකේ inbox කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි දැන් අලුතෙන් ඔයාට මතක් කරන දේ තමයි ලංකාවේ ඔයා සංවිධානය කරන ඕනම DJ event එකක් පිළිබඳව විස්තර අපිට කියලා අපි හරහා රටරම කියන්න දැන් අවස්ථාව තියෙනවා. ඔයාලට කරන් තියෙන ඔයා ඕගනයිස් කරන event එකේ විස්තර ටික අපිට WhatsApp කරන්න තමයි. ඒ නිසා ඒ පිළිබඳව ඔයාට මතක් කරන ගමන් දැන් සුබ දවසක් ලොතරැයිය ගැන කතා කරන්න ඕනනේ. සාමාන්‍යයෙන් හවස වැඩ ඇරලා යන වෙලාවට ඔයාගේ ඔළුවේ 1000ක් ප්‍රශ්න කැරකෙනවානේ. මෙන්න මේ දේවල් ටික කරන්න ඕන, සල්ලි මෙන්න මෙච්චරක් අපි හොයා ගන්න ඕන, මෙන්න මේ සතියේ මේ වගේ වැඩක් කරන්න තියෙනවා, ඔය වගේ දේවල් සෑහෙනවා ඔයාගේ ඔළුවේ කල්පනා වෙනවනේ වාට නේද. මං කියනවට ඔයා ඔය අනේන ගමන් ලොතරැයි කූඩුවක් දැක්කොත්, ටිකට් කවුන්ටර් එකක් දැක්කොත් ඔයා ගිහිල්ලා සුබ දවසක් ලොතරැයි අරගන්නකෝ. වා සුබ ලග්නයත් එක්ක සියලු අංක ගලප ගත්තොත් ඔයාට රුපියල් 105 මුදල් තෑගි. එහෙමත් නැත්නම් වටිනා ඉලෙක්ට්‍රික් බයික් එකක් වාය කරගන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නකෝ අංක 3යි ගලපුනේ කියලා, ඒත් රුපියල් 50,000ක් දෙනවා. ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපා ගත්තොත් රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තෑගි රසක් දිනන්න පුළුවන් ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ජීවිතයේ සීනට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් එන සුබ දවසක් ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හරහා ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසා වෙනස් වෙමින් පැවති ආර්ථික සහ බැලඳපොළ පරිසරයේ හමුවේ වුණත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර තුල සිය මූල ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කළා. ඒ වෙද්දී වසර අවසානයේ සමාගමේ සමස්ත වත්කම රුපියල් 275 දක්වාත්, ජීවිත අරමුදල රුපියල් 247 දක්වාත් වර්ධනය කරගන්න, ඒ වගේම ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල හිමි සමාගම විදියට සිය ප්‍රමුඛතාවය රඳවා ගන්නත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. ඒ නිසා ඒ ගැනත් මතක් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි පියකුමෙන් මවකමෙන් සන්නාමයේ පොරොන්දුව පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය සඳහා නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කරා. 2007 වසරේ පාසල් පිරියත සුරකිම් වැඩසටහන හරහා අඩු පහසුකම් ලාභී පාසල් 3365කට අධික සංඛ්‍යාවක් සඳහා පන්ති කාමර නවීකරණය, පුස්තකාල, පානීය ජල පහසුකම් ඇතුළු අධ්‍යාපනික සම්පත් රාශියක් ලබා දෙන ගමන් දරුවන්ට විශේෂයෙන්ම සුභපැතුම් ශිෂ්‍යත්වය හඳුන්වා දුන්නා. ඒ වගේම මේ වගේ තවත් දහසක් වැඩ ඔබ වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් ඔයකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන් තමයි මෙවර වාර්තාගත බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රකාශයට පත් කරේ. තේන්සයි ගැනත් මතක් කරලා අපි හවස 5 විනාඩි 16යි සින්දුවකට යන්න හදන්නේ. කාලා මේ පැත්තරෙමු.

0: தாம்ரோ ஃபோம் மெட்ட சதா சேட் 15 கவட்டம் இயல பிரமித்தியக்கின் யுத் திகுகால் பவதின ஃபோம் மெட்ட திவைன புரா தாம்ரோ பிரதர்ஷனாகாரவலி
1: ஆமில் பேபி சபா ஜாத்தியந்திர பிரமித்தியின் அணுவ லதுரு சமே ரெக்கவரணே சமகின் சுபாவிக ஷாக சாரின் நிபதவன சமே தெத்தமனே ரெக்கன கிளிசரின் அடங்கு ஆமில் பேபி சபான்
2: மெல்டால் ஹிசரத்தைய உன செம்பிரதிஷ்யாவ அங்கபத வேதனாவ அபாசுதின சதா இக்மன் சானைய மெல்டால் பேரசிட்டமோல் விசேஷியக்கி
3: SLT Mobitel Fiber ek gedarama fit karanna okkoma devices connect karanna gaming walta low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel Fiber
4: taatte me salli tiya gannako
5: den hon naduwa Union Bank e pension loan ekeng mama pelatawana patan gattane
6: visrama jeevithe barak nowi balayak karaganna rajyasevaka obata rupiyal million 8k dakwa annaya Union Bank pension loan
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
8: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
9: නොවින සදිවේගයක් සුපිරිමන් ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71 56 40 600 ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
10: ජූලි 21 ගාල්ල නගරය
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-76-716-872
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadina Rhino Premier Roofing Sheet Vetivistra Sandha Dhatunai Anuhaya Amatana
13: Divaini Vedima Pari Bogika Vishwase Dinagat Supi Risidu Sebi Maksahita Damro Washing Machine Sadha Visheshavattam Sieluma Damro Pradarshana Garavali
14: Meda Para LPL Cricket Unusuma Juli Dahatwana Dasita Saji Viva Pure Mobile Apekin Free Balanna SLT Mobitel Pure TV Nila Vikashana Sahakaru
15: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0.71 856 0.956 0.34 22 676

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
2: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්.

හවසපහයි විනාඩි 27යි වෙලාව. අපි WhatsApp එක පැත්තට යන්න හදන්නේ මාව කියන්නේ නැද්දානේ කියලා මැසේජ් එකක් දාලා තිනවා යෂෝ. ඔයාව සාමාන්‍යයෙන් Nokia ඉන්න වෙලාවකුත් නැහැ. Nokia ඉන්න මොකක්ද ඒකට කියන්නේ අර මිස් කරන්නෙත් නැහැ. හරිද? හයි කොහොමද සාපිතෝ වහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා කොමුදුරු වන්වැල්ලෙන් මැසේජ් කරලා දිනවා ටොෂාන් එක විශාල්වත් එකතු කරගන්න කියලා. ඒ වගේම ඩීජේසා කොහොමද? කවුද මේ මට මැසේජ් එක දාලා තින්නේ? අනිෂ්කා ශෙනාලි ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහොමද සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා මඩපාත ලක්ෂ්මන් තමරා නිෂානි චේතන තේජ අවෝර් පුංචි පුතාවයි පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ලස්සන සින්දුවක් දෙන්න කොසා හපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා අලවෙන් මොවිඳු අම්මා කමනී තාත්තා රුක්මන් ඊට පස්සේ කරුවත් එකතු කරගන්න කියලා දිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ප්‍රියන්ද සමරවීර සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා දිනවා. ඒ වගේම හයි කොහොමද සායියේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට හංසිකා ජයවීර මැසේජ් කරලා තිනවා කිරිබත් ගොඩේ ඉඳලානේ. netfm official facebook page එකට යන්න මම wall post එකක් දාලා තියෙනවා. එතකොට වාට comment කරන්නත් පුළුවන්. comment කරන කට්ටිය මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නත් බලාගෙන ඉන්නවා. හවස් වරුවේ මහන්සි වෙලා ගෙදර යන ගමන් ඉන්න ඔයාට මහන්සිය දැනෙනවා නම් ඔයා අනිවාර්යෙන් හිතනවා ඇති මේ වෙද්දි මේ බස් වල ට්‍රේන් වල ඊට පස්සේ ටැක්සි වලට සල්ලි ගෙවාගෙන කරගෙන යන එක මොන දුකක්ද මටම කියලා. පොඩි වාහනයක් තිබ්බනම් කොච්චර ලේසිද, එහෙනම් මේ ට්‍රැෆික් වල හිරවිවි යන්න ඕනේ නැහැ. මීට වඩා විනාඩි 10ක් 15ක් කලින් හරි ගෙදරට යන්න පුළුවන් නේ කියලා ඔයා සෑහෙන්න කල්පනා කරනවා ඇතිනේ. හැබැයි උනාට වාගේ ඔළුවේ පොඩි ප්‍රශ්නයක් කරකිනවා. කොහොමද බයික් එකක් උනත් ගන්නේ? ටිකක් ගානත් වැඩි මේ දවස් වල. ඊට පස්සේ ලීස් එකක් දාලා ගත්තත් ටිකක් ඒක ඔළුවට නිදහසක් නැහැ වගේ එකක් ඔයාට හිතෙනවනේ නේද? Right, හන්නේ නිසාම තමයි මම ඔයාලට කියන්න හදන්නේ. KD Rice Leader 125 petrol bike එකක් ගන්නකෝ. බය වෙන්න කිසිමම දෙයක් නැහැ. ඔයාලට හිතා ගන්න බැරි තරම් discount ගොඩක් එක්ක තමයි bike එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් KD Rice Leader 125 petrol bike එක වෙළඳපොලේ වටිනාකම රුපියල් 796500ක් විතර වෙනවා. හැබැයි උනාට දැන් ඔයාලට bike එකට රුපියල් ලක්ෂයක discount එකක් එක්ක ඔයාලට රුපියල් 696500කට bike එක ගන්න පුළුවන්. එතකොට lease එකක් එහෙම දාලා ගන්නකොට ඔයාලට තව හිතා ගන්න බැරි තරම් discount ගොඩක් හම්බ වෙනවා. ඒතකොට leasing බරක් ඔළුවට දැනෙන්නෙම නැහැ. බබා වගේ තමන්ගෙම කියලා පොඩි bike එකක ගෙදර යන්න එන්න, හදිසියකට town එකකට යන්න, ඊට පස්සේ ස්කෝලේ වැඩවලට බබාව එක්කගෙන යන්න හරිම ලේසි. එතකොට ඉතින් එන්සා ඔයා මේ සුවිශේෂී සහන රසක් එක්ක හම්බ වෙන chance එක miss කරගන්න එපා. අනිත් එක මේ දවස්වල ගොඩක් කට්ටිය KD Rice Leader 125 petrol bike එක ගැන කතා කරනවා. මොකද මේකට ඇවිල්ලා petrol හොඳට කරන බයික් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෙට්‍රල් සුවඳට දුවන නිසා වාට බය වෙන්න දෙයක් නැහැ. හරි. ඒ නිසාම තමයි වාට මම කියන්නේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකකට යනවා නම් ඒක සෑහෙන්න හොඳ තීරණයක්. ඉතින් එතකොට ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නවා නම් KD Rice පුද්ගලික සමාගම හරහා, Motor Company Private Limited හරහා වාට KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් 3 wheel එක තියෙනවා. මේ ඔක්කොම වාට හරිම ලේසියෙන් පහසුවෙන් ඔලුවට බරක් නැතුව ගන්න පුළුවන් වාහන. අනිත් එක තමයි ලංකාව පුරාම අලවිචාලය සහ සේවා නියෝජිතයන් ඒ වගේම අමතර කොටස් දිවෙන පුරාම මිලදී ගන්න අවස්ථාව තියෙන නිසා කතා කරන්න 077 406 43 97 KD Rice Motor Company Private Limited එකට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.

රයිට් ඉතවස් සේ මේ වෙලාවෙ රිකිල්ලගස්කඩ සැලොන් දිනස්ත්‍රියගේ සෙට් එකම වහගෙන ඉන්නවා සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අනිවාර්යෙන් එකතු කරගන්නම් thank you දිගටම වහගෙන ඉන්න ඕනා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
3: ප්‍රයිම් කොළඹෝ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112-200.
7: Now Anlene calcium vitamin C D zinc magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Anlene සීමා බිඳලන්න.
8: Damro foam mitt සඳහා 10%15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt. දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාරවලින්.

0: Pagkakas bisipaw sa ni SLIC Life GV Direction o Premium Time Runa. 11th bonus pratilabi agaya. Rupiah kuti 1,000 heta ikmawai. Sri Lanka Insurance Life. Biyakumin, mawagumin.
1: SLT Mobitel Fiber ni sadang hama gedaram novena sadivegen superior to fiber fit. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasa. Obe gedara adama fiber fit karaganna.
2: Tate, me salli tiyagannako.
3: Den hon naduwa. Union Bank pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
2: Wow! Anchor tin එකක්? ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි anchor tin එකක්. Freshness lock වී තවත් සුරක්ෂිතව එන anchor. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: Kiehl's within ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 215යි. මයිසෝර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 225යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල Kiehl's within ම පමණයි. කොන්දේසි සහිතයි.

0: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත. BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස්

අවසභායි විනාඩි 47යි වෙලාව. මම ලස්සනම ලස්සන සින්දුවක් වාර ලෑස්ති කරගෙන තිනවා. අපිට යන්නත් වෙලාව කිට්ටු වෙලා තියෙන නිසා. හයි කොහොමද සාපි චාමර ස්ටෝස් එකේ සෙට් එක අපි අතකට කරගන්න කියලා දිනවා. චාමර එක තනුජා තමයි මෙසේජ් කරලා තින්නේ. ඒ වගේම මමත් ආව සද්දෙම අහගෙන ඉන්නේ. හතර වටේම මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා මාෂි උකුවලින් මෙසේජ් කරලා තිනවා. ඒ වගේම අයියේ කොහොමද ඔයාට මාත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. මට ලස්සන සින්දුවක් දෙන්න කියලා ගල්ගමුගෙන් පැහැසි මෙසේජ් කරලා තිනවා. Thank you පැහැසි. ඔයාමත් ගොඩක් ආදරෙන් කරගන්නන්. ඒ වගේම ගුඩ් ඉවනිං අසා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදල් පොළ SL ප්‍රනාන්දු මැසේජ් කළා තිනෝ. Thank you ආවත් එකතු කරගන්නන්. ඒ වගේම හයි කොහොමදයි අපිටත් සින්දුවක් දෙන්න මාවත් මතක් කරන්න කියලා තිනෝ. මට හැබැයි වාගේ නමේ වල නැහැ. එතකොට මම කොහොමද වාව මතක් කරන්නේ නේ. බණ්ඩාරවිල පැත්තට ගියාම මේ වෙලාවේ මාත් ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. කවුද මේ චතු? ඔයාවත් එකතු කරගන්නම්. Thank you darling. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයාවත් එකතු කරගන්න ගමම්ම color of roofing sheet එක ගැන කියලම මම යන්න කියලා හදන්නේ. මොකද සාමාන්‍යයෙන් ගෙයක් හදන කෙනෙක්ට නම් මේක සෑහෙන වැදගත්. අලුතෙන් ගේ හදනකොට ගෙදරට පාවිච්චි කරන හැම දෙයක් ගැනම එකපාරක් නෙමෙයි දහපාරක් හිතලා බලන්න කියලා මම ඔයාලට අනන්ත අප්‍රමාණ කියනවනේ නේද? ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ගෙයක් හදන්නේ ජීවිත කාලෙටම එකයි. අනිත් එක પરම්පරා ගානකට ඉන්නනේ හදන්නේ. විශේෂයෙන්ම මහන්සියලා හදන ගෙදරට ලස්සනම දේවල් හොඳම දේවල් දාන්න තියනවා නම් හොඳයි නේ නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වහලයට රූෆින් ෂීට් දානවා නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි ඔයාලට තියෙන හොඳම තේරීම. මොකද දැන් ගෙදරට අමුතු ලස්සනක් එනවනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මහම වර්ණ ගණනාවකින් ගෙදරට ගැලපෙන ආකර්ෂණීය වර්ණවලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි මේකේ මතුපිට තින්තාලේපණය සඳහා වසර පහක වගකීමක් හම්බ වෙනවා. හොඳම දේ තමයි මේක අවුවට වැස්සර දෙකට මොරොත්තු දෙනවා. මත පිට තින්තාලේපනේ කොයිම වෙලාවකවත් කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ පේන්ට් එක පුතු ගැලවෙන්නේ නැහැ. ටික කාලයක් ගියාම වර්ණ වෙන්නේ නැහැ. අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ මොකක්ම හරි පොඩි හරි කලර් ඩැමේජ් එකක් වුණොත් ආයි රීපේන්ට් එකකට වගකීමක් සහිතව යන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා gedara අලුතෙන් හදනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි color of roofing sheet එක කියලා කියන්නේ. ජීවිත කාලෙටම එකයි නිසා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ ගැනත් මතක් කරලා අදට මම යන්න කියලා හදන්නේ. යන්න කලින් තව කවුරු හරි ඉන්නවද අපිට මතක් කරන්න? රයිට්, ඔක්කොම කට්ටිය මතක් කරා නේද? එහෙනම් ඉතින් ඒ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අදට මම යනවා. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට. ඔයගේ මගේ බොරින් නැති වෙනින් drive එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. ජය වේවා. මම DJ Azar.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: ප්‍රයිම් කොලම්බෝ.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
4: ප්‍රයිම් කොලම්බෝ.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස්. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
12: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774-406-4397.
13: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
14: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
15: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා.
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
17: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
18: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
17: ජූලි 23 වනදා පළමු පේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
18: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
17: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
18: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
17: මාධ්‍ය සත්කාරය නෙත්FM. නෙත්FM
18: බැතිබර දායකත්වය
19: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
20: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
21: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා.
22: වසර 90ක විශ්වාසය.
23: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
24: අම්මලාගේ ආදරයට නියම පදමින්
0: Bathra Freelam. Idivana Opinivasata is Taram Tile Varga, Nana Kamara Katala, Wagaki Maksaitava Pahasumilata, Manam Piri Bathwea, Nivasa Lassanakarna Obematana, Emilipitia Midinia Mathara Kala.
1: This was a Rakapalapuru the Samaga, Bauda that in Manimavuno, Vinyanukula, Atapirikara, Puja Bahanda, Wagaki Maksaitava Pahasumilata, Edrising Puja Bahanda, Baduatahandia Alia Goda, Shaka, Pathaka de Pelmadula.
2: Hadaravate.
3: Brought to you by
24: Nava Anlene Calcium Vitamin C D Zinc Magnesium Methylu Posha Padarthe Kolahakin Anlene Sima Bidalanna
25: Mahasinuma Laksha Deka Hamarak Dena Ariste Wage Supiri Alutma Ticket Deka Ada Sampatha Jathika Lotharay Mandalaye
26: Oyat Pahalata Wasi Wenna Finishing Mahalak Nam Kalarath Thamai
27: අඩුවේ දමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
28: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
29: FM 95 94.8 Net FM දිවයින පුරා
30: අවතත් අලුත් කාගෙත් net

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන නෑදුව. Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
8: පැය ගානක් drive කළා office එකෙත් busy වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප spray කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
12: Big big dinumai bonanza bonanza.
13: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
15: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තම තන්න 0112-863-363 0776-716-3872.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 20 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර හිටපු පොලිස්පති සීඩී අවසන් ගමන් යයි. ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දුන් චක්‍රලේඛ අවලංගු කරන්නයි ඉල්ලූ පෙත්සම ඉවතට. ඉන්දියාව ඩෙංගු එන්නතක් අනුමත කරයි. ඉරානයේ නගර කිහිපයක පිපිරීම්. අමරිකානු ඉලක්ක කිහිපයකටත් ඉරානයෙන් ප්‍රහාර.
0: Net News. The truth people trust.
5: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු වුණා. ඒ අතර වී මිලදී ගැනීම ගැනත් ආණ්ඩුව අද අදහස් පළ කළා. ඒ සත්‍ය අනාවරණය මෙතැන් සිට. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු වුණා. ඒ පොලිස් උත්තමාචාර මධ්‍යයේයි. බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ සීඩී වික්‍රමරත්න මහතාගේ දේහය ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පවුලේ ඥාතීන් විසින් රැගෙන විත් කණත්ත වටරාමයේදී පොලිසිය වෙත බාර දුන්නා. එහිදී පොලිස් ආචාර පෙළපාලි මැදේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත දේහය රැගෙන විත් එහි තැන්පත් කර ආචාර වෙඩිමුර සහ බ්ලුගල් වාදනය සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කළා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත් මහතා වෙඩි වැදීමකින් මියගොස් තිබුණේ පසුගිය සිකුරාදා දිනේ. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත් මහතා මේ යන විට 63 හැවිරිදිවියේ පසු වුණා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් පෙවිතුරු හෙළවරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළා.
6: වික්‍රමරත්න මැතිතුමාගේ මරණය ගැන ඉක්මන් වෙන්න නැහැ. මම නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ඊයේ මාධ්‍යවල දැක්කා. මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමාට එතුමා අමාත්‍යංශ තරීට මතක නැහැ. එතුමන්ලා දෙන්නම කිව්වා, "ඔව් ඉතින් විපක්ෂයේ අයට දැන් මහජනතාවට මූණ දෙන්න බැරි නිසා සියදිවි හානි කරගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉදිරියට තව තවත් ඔය වගේ දේවල් වෙන්න පුළුවන් කියලා." පොඩ්ඩක් තාම මරණ පරීක්ෂක විසින් සීඩී වික්‍රමරත්න මැතිතුමා මරා දැම්මාද සියදිවි හානි කරගත්තා මැරුවාද මැරුණාද කියන එක ගැන තාම තීරණයක් අරගෙන නැහැ. එහෙම තියෙද්දි ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ටක්කෙට කියනවා මේක සියදිවි හානි කර ගැනීමක් තමයි කියලා. කොහොමද අපි එහෙම කියන්නේ? කියන්නේ වැඩේට ඒගොල්ලෝ සම්බන්ධද?
5: මෙරට කාන්තාවන් සහ පිරිමින්ට ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සත්කම් මාර්ගයෙන් සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ පනත් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසilla හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම කැඳවුල් ලැබුවේ අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විරිසුරු මඩුල්ල ඉදිරියේ. එම අවස්ථාවේදී පෙත්සම්කාර ශාන්ත ජයතිලක මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ජෛව විද්‍යාත්මක පදනමකින් බැහැරව වෛද්‍ය සැත්කම් මගින් යම් අයෙකුට ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළා. ස්වාමීනි 2015 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පෙරයා විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ සහතිකයක් මත පුද්ගලයෙකුට සිය ලිංගික අනන්‍යතාවය සත්කමක් මාර්ගයෙන් වෙනස් කර ගැනීමට ඉඩ සලසා තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි. මේ ආකාරයට ලිංගික වෙනස්වීමකට භාජනය වන පුද්ගලයින්ට අලුතින් උපැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට රජයේ කටයුතු කරනවා. ඒකත් සම්පූර්ණයෙන්ම වැරදි. යනුවෙන් පැවසුවා. ඉන්නතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශරන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි ආණ්ඩුකම් ව්‍යවස්ථා ප්‍රකාරව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ එම අයිතිවාසිකම් උල්ලංඝනය වී මාසයක් තුල පමණයි. නමුත් මේ පෙත්සම් කරු 2015 වසරේ සිට 2024 දක්වා නිකුත් කර තිබෙන චක්‍රලේඛ අධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා. නමුත් ඔහු මේ නඩු කර ඉදිරිපත් කරන්නේ 2026 වසරේ. ඒ අනුව මේක කාලව විරෝධී වූ නඩුකක්. ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉනන්තරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ආචාර්ය රාධිකා කුමාරස්වාමී ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි මේ පෙත්සම තුළින් පෙත්සම් කරු පාර්ලිමේන්තුව මගින් සම්මත කළ 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත බල රහිත කරන ලෙස ඉල්ලා තිබෙනවා. එය පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ පනතක්. ඊට කථානායකවරයා අත්සන්නේ දූ අවස්ථාවේ සිට ඒ රටේ නීතියක් වශයෙන් ක්‍රියාත්මක වනවා. පෙත්සම් කරු ඉල්ලා සිටින ආකාරයට එවැනි නීත්‍යානුකූල ආකාරයෙන් සම්මත වූ පනතක් බල රහිත කරන ලෙස නියෝග කිරීමට හැකියාවක් නැහැ. ඒක ජනතා පරමාධිපත්‍යයට පටහැනි යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. ඉන් අනතුරුව කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව නම් කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් ඉදිරිපත් කළ නොහැකි බවට. ජනාධිපතිවරයාට එරෙහිව නඩු කටයුත්තක් ඉදිරිපත් කළ හැක්කේ නීතිපතිවරයා වගඋත්තර කරපුවින් පමණයි. නමුත් එම නීතිමය ප්‍රතිපාදන මෙම් පෙත්සම අනුගමනය කර නැහැ. යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව මෙම් පෙත්සම් පාත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් විවෘත අධිකරණයේ පැවසුවා. එයින් අනතුරුව තවත් අතරමැදි පෙත්සම් කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන ඇතුළු නීතිඥවරුන් අධිකරණයේ හමුවේ කරුණු ඉදිරිපත් කළා. අතරමැදි පෙත්සම් කරුවන්ගේ දේශන අවසන් වීමෙන් පසුව පෙත්සම් කරු ඇමතු අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා අතරමැදි පෙත්සම් කරුවන් ප්‍රකාශ කර තිබෙනවා මෙම ක්‍රියාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේදයි නිශ්චිතව ඔබ පැහැදිලි කර නොමැති බව. ඒ හරහා ඔබගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ කෙසේද යනුවෙන් විමසුවා. ඊට පිළිතුරු දුන් පෙත්සම්කාර ශාන්ත ජයතිලක මහතා ස්වාමීනි 2015 වසරේ සිට නිකුත් කර තිබෙන චක්‍රලේඛ තුළින් ඕනෑම කාන්තාවකට හෝ පුද්ගලයෙකුට අවස්ථාව සැලසෙනවා තමන්ගේ ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීමට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් අනුව තමයි ඒ සිදුවන්නේ. ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව එවැනි ලිංගික අනන්‍යතාව වෙනස් කර ගැනීමක් සිදු කිරීමට හැකියාවක් නැහැ. ස්වාමීනි මේක සම්පූර්ණයෙන්ම පටහැනි නීතියට පටහැනි ක්‍රියාවක් වෙනුවෙන් සදහන් කළා. අවස්ථාවේදී පෙත්කම් කරු වෙත තවත් ප්‍රශ්නයක් මතු කළ අගවිනිසුරුවරයා හරි ඒකෙන් ඔබට තිබෙන ප්‍රශ්නය කුමක්ද යනුවෙන් විමසුවා. ඊට ප්‍රත්‍යාර දක්ව පෙත්සම් කරු මේක තමයි ප්‍රශ්නේ ස්වාමීනි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙවැනි චක්‍රලේඛයක නිකුත් කරන්න නීතියෙන් බලයක් නැහැ ඒකයි මා සඳහන් කරන්නේ යනුවෙන් කියා සිටියා. සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මෙම් පෙත්සමට අදාළව අතරමැදි පෙත්සම් කරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගන්නා බවත් ඒ අනුව මෙම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දුව කරන බවත් සඳහන් කළා. පෞද්ගලික අංශයේ වෙළඳුන් අඩුමිලට වී මිලදී ගැනීමට උත්සාහ දරන්නේ නම් ආණ්ඩු එසදහා මැදිහත් වන බව කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණරත්න මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
7: එතන ඇත්තටම අපි කියනවා මේ වෙලාවේ ගොවියාගේ ප්‍රමිතිගත වී අඩු මිලට ගන්න එපා කවුරුත්. ඒ නිසා ඒ නියමිත මිලට වී ගන්න ඕනේ. ඒ මිලදී ගන්නයින්ට අපි අවධාරණය කරනවා. ඒ පිළිබඳව අපට මැදිහත් වෙන්න වෙනවා මේක දිගටම ගියොත්. ඒ වගේම තමයි අපි ගොවි ජනතාවට මේ වෙලාවේ මතක් කරන්න කැමති විශේෂයෙන්ම රටේ ගොවි නායකින්ට. දැන් අද හඬ නගන ගොවි නායකු ඉන්නවනේ. ඒක හොඳයි හඬ නගන එක. ඒ හඬ නගන ගොවි නායකින්ට තවත් වගකීමක් තියෙනවා. මොකද්ද වගකීම? අමුන්ගේ ගොවියෝ සංවිධානය කරන්ඩ අඩු මිලට වී නොදී ඉන්න. ඒතර ගොවියා මේක තුල සංවිධානාත්මකව යම් තීන්දුවකට ආවනම් අඩු මිලට අපි වී දෙන්නේ නැ කියන තැනට ආවනම් ඇත්තටම ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා අපි ගොවි ජනතාවට මේ වෙලාවේ මතක් කරන්න කැමැති අඩු ගණන් වලට වී දෙන්න එපා. ගොවියත් මේකෙදී සංවිධානය වෙන්න.
8: රජයේ වීමිලදී ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාත් මහතා මෙහිදී අදහස් පළ කළා.
9: මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවීන් යෝජනා කරන මොන ආකාරයකද මුතුවල දැන් කොච්චර මිලදී ආරම්භ තියෙනවද? ගබඩා විවෘත කරලා තියෙනවද?
7: මේ වෙනකොට මිලදී ගැනීම ආරම්භ කරලා තියෙනවා. ගිය සිකුරාදා වෙනකොට ගබඩා 43ක් රටේ විවිධ ප්‍රදේශවල විවෘත කරලා තියෙනවා. ඒ අනුව මෙට්‍රික් ටොන් 305 වී මිලදී ගැනීමදී අරගෙන තියෙනවා. මම තමයි තමත් ගොවියෝ සැලකුවු ප්‍රමාණයක් වී සාම්පල් ගෙනත් දීලා තියෙනවා විගෙන විද්දෙන්ට. ඒ අනුව ගොවීන්ගේ පැටලු උනන්දුවක් තියෙනවා ගබඩාවට වී ලබා දෙන්න. ඉදිරි කාලය තුල ගොයන් කැපෙන ප්‍රදේශ 90 වී ගබඩා 143ක් විවෘත කරන්න මේ වෙනකොට සැලසුම් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව ගොවි ජනතාවට වීමලදී ගැනීමේ පහසුව සඳහා පෞද්ගලික අංශෙත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. පෞද්ගලික අංශෙට රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. උඩපණ විදියට ණය පදනම යටතේ වීමලදී ගැනීම සඳහා. ඉතින් ඒ අනුව පෞද්ගලික අංශෙත් එකඟ වෙලා තියෙනවා. රජය මිලදී ගන්න මිලටම වීමලදී ගැනීමට ඔවුන් ළඟට කෙන විදෙන වී. ඉතින් ඒ අනුව අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රජයේ ගබඩාවලට වී දෙන අතරේ පෞද්ගලික අංශයට මේ වී තමුගේ වී ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා.
8: ලෝකයේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 3/1 ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාව ඩෙංගු මර්ධනය සඳහා ඓතිහාසික පියවරක් ලබමින් ඒ රට ප්‍රථම ඩෙංගු වෙන්නත් සඳහා නිල අනුමැතිය ලබා දී තිබෙනවා. ජපානයේ ඖෂධ සමාගමක් නිෂ්පාදනය කරන ලද මෙම වෙන්නත් සඳහා ඉන්දිය ඖෂධ පාලක ජෙනරල් ආයතනය විසින් එලෙස අනුමැතිය ලබා දී ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. පසුගිය දශක දෙකක කාලය තුළ ඉන්දියාවේ ඩෙංගු රෝගීන් වාර්තා වීම 11 ඉහළ ගොස් ඇති අතර ඒ මෙන්නත හඳුන්වා දීම එරට සෞඛ්‍ය අංශ තිබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා. 2022 වසරේ හඳුන්වා දුන් පසු මේ මෙන්නත මේ වන විට ලෝපුරා රටවල් 43ක අනුමත වී ඇති අතර එන්නත් මාත්‍රා මිලියන 32කට වඩා බෙදා හැර තිබෙනවා. මේ මෙන්නත අනුමත කර ඇත්තේ වයස අවුරුදු 4 සිට 60 දක්වා පසු වන පුද්ගලයන් සඳහායි. මෙය ඩෙංගු වෛරස් ප්‍රභේද 4ට මෙරෙහිව එකලෙස ආරක්ෂාව සපයන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් එන්නතක් පැමිණි පමණින් මදුරු මර්ධන ව්‍යාපාර, පරිසරයේ පිරිසිදු තබා ගැනීම සහ කඩිනම් රෝග විනිශ්චය වැනි මහජන සෞඛ්‍ය ක්‍රමවේදයන් නතර නොකළ යුතු බවත් එන්නත් භාවිත කළ යුත්තේ එම ක්‍රියාවලීන්ට අතිරේකව ශක්තියක් ලෙස පමණක් බවත් විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා. ඉරානයේ නගර කිහිපයක් අදාළුවෙම ප්‍රබල පිපුරුම් හඬ ඇසුන බව විදෙස් වාර්තා පවසනවා. මේ පිළිබඳ දස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මෙම ප්‍රහාරවලින් ඉරානයට දැඩි බලපෑම ඇති වූ බවයි. ඉකුත් දිනවල ජෝර්දානයේ සහ ඉරාකයේ අමෙරිකාන කඳවුරු වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරවලින් අමෙරිකානු සබලුන් 3 මිය ගියා. ඒ ජෝර්දානයේදී 2 සහ ඉරාකයේදී 1 වශයෙන් මිය ගිය මෙම අමෙරිකානු සබලුන්ට උපහාරයක් ලෙස ඉරානය වෙත නැවත ප්‍රහාර එල්ල කළ බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. ඉරානයේ තබ්‍රීස් චබාහාරතුළු නගර කිහිපයකටයි එලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ. තබ්‍රීස් නගරට එල්ල වූ ප්‍රහාරයකින් 1 මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම ඉරානයේ විසින් ඉදිකරමින් පවතින ඩාක්කවුන් නැෂ්ටික බලාගාර භූමියටද අමෙරිකාව පහර දී ඇති අතර ඉරානය ඒ දැඩ් ලෙස හෙලා දැක තිබෙනවා. මේ අතර අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ තමන් සිරියාවේ අමෙරිකානු ඉලක්ක වෙත සහ ජෝර්දානයේ අකාබා ගුවන්තොටුපළේ ඇති අමෙරිකානු ගුවන් යානාවලට හදිසි ප්‍රහාර එල්ල කළ බවයි. ලෝක වෙළඳාමට ඉතා වැදගත් හොම්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතවද තත්ත්වය බරපතල වී තිබෙනවා. එහි ගමන්ගත් තෙල් නව් 2ක් පිපිරිම් වලට ලක්ව ඇති බවත් අමෙරිකානු ප්‍රහාර නතර කරන තුරු මෙම මුහුදු මාර්ගයෙන් එක් තෙල් බිඳුවක් ප්‍රවාහනය කිරීමට ලිනදෙන බවත් ඉරාන විප්ලවීය බලකාය පවසනවා. එසේම ප්‍රක්ෂේපණ ප්‍රහාරයකින් හොමුස් සමුද්‍ර සන්ධියේ නැවක් ගිනිගෙන ඇති අතර එහි සිටි පිරිස බේරාගෙන තිබෙනවා. පවතින උණුසුම් තත්ත්වයේ මැද වුද රාජතාන්ත්‍රික මට්ටමින් ප්‍රශ්න විසඳා ගැනීමට අමෙරිකාව තවදුරටත් සූදානම් බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර මුහුදු පාලනයක් මාර්ගයක් පාලනය කිරීමට ඉරානයට ඉඩ දෙනවාද නැද්ද යන්න ලෝකයේ තීරණය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තිය තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැනද සටහනක් තබමින්. net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
10: net news දිරිශක්ති
11: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
8: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් තුසිත කුමාර. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග එක්ව දිගු කාලයක් පුරා සත්‍ය වාර්තාකරණයට කැප වූ තවත් සුවිශේෂී චරිතයක් තුසිත කුමාර. කළුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම ප්‍රදේශයේ සිට රටටම පුවත්ගෙන එන අංකම්පොඩි තුසිත කුමාර සිල්වා උපත ලබන්නේ 1967 වසරේ පෙබරවාරි මස 2 වනදා අලුත්ගම ප්‍රදේශයේදී. කළුවා මෝදර කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ ශේෂ්ත්‍රාරාම පිරිවෙනින් අධ්‍යාපනය ලබන ඔහු මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ රේඩියෝ මාධ්‍ය දෙකොලසයි. ඒ රේඩියෝවට අතිශය ඇලුම් කළ ශ්‍රාවකයෙකු ලෙස ලැබුණු අවස්ථාවක් හේතුවෙන්
12: පාසල් යන කාලේ මම මිහිර පුවත්පතට නවයුගයේ පුවත්පතට පාසල් ශිෂ්‍යයෙක් හැටියට මුලින්ම ලියන්න පුරුදු වුණා. ඒ ආභාෂය මට දිගටම ලැබුණා. ඊට පස්සේ මම මේක තෝරගන්න හිතුණා දිගටම මේ මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධයි ලබල. ඊට අමතරව ගුවන් විදුලිය. ඒ කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ මේ ඇත්තෙන්ම මේ මාධ්‍ය ආයතනයක් මුල් කරගෙනම තමයි මට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා අලවි ප්‍රවර්ධන අංශයට. එතනින් නැවතුන්නේ නැතුව මම ඊට පස්සේ මට මගේ මාධ්‍ය ගුරුවරයා හැටියට චන්දන තිලකරත්න සර් මාව ඒ ගුවන්විදුලි නාලිකාවෙම ප්‍රාදේශීය මාධ්‍යවේදියා හැටියට මීට වසර 26කට පෙර සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ net ගුවන්විදුලි නාලිකාවට සම්බන්ධ වුණා. ඊට පස්සේ මම මුද්‍රිත මාධ්‍යයටත් සම්බන්ධ වුණා. දැන් මුද්‍රිත විද්‍යුත් දෙකේම මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කරනවා.
8: වසර 26ක මාධ්‍ය ජීවිතය තුළ සමාජ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නොබියව සත්‍ය වාර්තාකරණයට කැප වූ තුසිතට ඒ හේතුවෙන්ම විවිධ තර්ජනයන්ට මෙන්ම ජීවිත අවදානම් වලට ලක්වීමටද සිදුණා.
12: මේ ප්‍රදේශයේ දැඩි ලෙස තිබුණා එකල කෘතිමරා නිෂ්පාදනය කරන නීති විරෝධී. ඒවා විශේෂයෙන් ආරක්ෂක අංශ දිගින් දිගටම වැටලීම් කළා. ඒ වැටලීම් මම වාර්තා කරා. මම ඒ වාර්තා කළේ වෙලා 2019 දෙසැම්බර් 6 වෙනිදා ඒකට රජයේ ඇවිල්ලා සති දෙකෙන් මට ප්‍රහාරයට ලක් වෙන්න වුණා. මගේ නෝනටත් මටත් මගේ ගෙදර දේපොළ වලටත් හානි වුණා. තාමත් ඒ සම්බන්ධයෙන් නඩුවක් පවතින අධිකරණේ. දැන් ඇත්තටම කියනවා නම් ඒවා ලබා දුන්න එක්තරා කියන්නේ ඉස්කාජාරයක් එකලම ඒ හිටපු ජනාධිපතිරගේ නියෝගයෙන් වහලා දාලා තියෙනවා. ඉතින් එතකොට ඒකත් එක්ක නිෂ්පාදනය කරපු දේවල් 80% විතර වගේ මේ වෙන විට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන පොඩි සතුටකුත් තියෙනවා. සමාජයට එන්න තිබ්බ නරක දේවල් සමාජයෙන් ඉවත් කරන්න මම පුඩි මැදිහත් වීමක් කරා නේද කියලා.
8: යහපත් සමාජයක් උදෙසා සිය මාධ්‍ය භූමිකාව අභීතව හැසිරපු මේ සුවිශේෂී මාධ්‍යවේදියා net news පිටුපස සිටි තවත් යෝධ ශක්තියක්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සම්බන්ධයෙන් ඔහු දක්වන්නේ මෙවන් අදහසක්.
12: ඇත්තම ලෝකෙට net radio එක ලොකු දැනුමක් ජනතාව දැනුවත් කරන වැඩසටහන් රැසක් හඳුන්වා දුන්නා. net news කියනත් කියන්න තියෙන්නේ ඇත්තරම තවමත් රේඩියෝ අහන අසන්නන් අතර ඉදිරියෙන්ම තියෙන ගුවන්විදුලියක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි අදටත් net news සමග දයාබරත්වෙන් බැඳිලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කටයුතු කරනවා.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
13: මම අනුදි ගුණසේකර. මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැමින් දිදුලන්න.
14: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
15: කෑහිනා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
16: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
15: කොහොම
16: වෙරිලා? වෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
15: මම මේක හදලා බලන්නකො.
17: ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
18: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB SIM app එකෙන්.
19: පහසුව සලසයි, සුහදව සලකයි. LB රන් අය.
14: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මත්පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
19: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
20: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
17: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්. මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
21: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
22: ඒයි
21: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
22: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
21: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
23: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

සමහර නගර තියෙනවා ඒ නගරවල නමින් නෙවෙයි අපිට මතක. ඒ නගරයත් එක්ක බැඳිච්ච අපේ මතකයේ පැහැයනොයි අපිට මතක. සමහර නගර හරිම අලුපාටයි. සමහර නගර හරිම ප්‍රභාෂ්වරයි. එහෙම නේද?

මේ නගරයත් අපි හමුවෙන අපි වෙන්වෙන නගරය. ඉතිං අනන්තය සිසාරා ඔබ මනසින් නැන්ද ප්‍රේමය ඡායාවන්. අපි අකුරු කරන මන්දාරම් රාත්‍රිය ඇළඹිලා. මං අද ඔබෙන් අහන්නේ, අපි සමහර වෙලාවට තීරණ ගන්නවානේ නෑ එපා මට එපා ආයි කවදාවත් මේ සම්බන්ධය වෙන්නේ නෑ කියලා. සමහර වෙලාවට එහෙම කතා ටිකක් දුර දිග යනවා. දවස දෙක නෑ නෑ සති ගණන් මාස ගණන් අන්න එහෙම හුඟක් දුර දිග ගියාට පස්සෙත් ඒ ප්‍රේමය අනන්තයක් තරම් දුර සමාවකින් නැවත ඔබ වෙතටම ලංවුණාද? වෙන් වී දුරටම ගියාද? 0715 95 95 95

ආදරණීය තරංගාට no relationship වෙන් වෙලා කොච්චර කාලයක්ද දන්නේ නැහැ එයා ඔයාට ආදරය කළාද දන්නේ නැහැ ඔයාලා යාළු වෙලා හිටියද දන්නේ නැහැ එහෙනම් ඔයාලා තරහ වුණාද තරහ වෙලා කොච්චර කාලයක්ද දන්නේ නැහැ සදාටමද දන්නේ නැහැ ඔයා එයාට ආදරෙයිද මැරෙන කලම ඔයාට කියන්න දෙයක් ඇත්තෙම නැද්ද තියෙනවා මොකද්ද මට සම්බන්ධයක් තිබුණා ඒත් අපිට සම්බන්ධයක් තිබ්බේ නැහැ බලාකුළු ආදරවන්තී

0: දහස් විසිපහසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමරණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: Prime Colombo
3: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
2: ප්‍රයිම් කොළඹෝ
4: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
5: Wake up Saturday Hormones Alpha Studio
6: දවසටම ඕන කරන vitamins Alpha Studio
5: Yes Yes Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
7: Good morning
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
8: වෙකම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
6: 769 වන වරටත් හිඳ පිඹ සුරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
8: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
6: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
8: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
6: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ එලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
8: මාත්‍ය සත්කාරය netfm netfm
6: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
10: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
11: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
12: අම්මලාගේ ආදරයට නියම පදම මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

සුබමන් දරම් රැයක් වේවා ආදරණීය තරංග. ආදරය කියන්නේ ළඟ ඉන්න එකම නෙවෙයි, ඈතින් හිටියත් හිත උණුහුම් කරන බැඳීමකට. ආදරය දැනෙන්නේ වචනවලින් නෙවෙයි තරංග, අපේ හදවත් කතා කරද්දී. ඒ සේරම ඇත්ත. ඒ සමහර බලෙන්ම අපේ ජීවිතවලට ඇවිත් එයාල නැතුවම බැරි වෙද්දී මුකුත් නොවන ගානට අපිව අතහැරලා දාලා යනවා. හරියටම කිව්වොත් පුරාවෘදුකුත් මාස 8කුත් දින 22ක්. හරියටම කිව්වොත් පුරා අවුරුදුකුත් මාස 8කුත් දින 22ක්. විඳෙව්වා, ඇඬුවා, හැපුණා, මැරෙන්නත් හැදුවා. ඒත් අන්තිමටම තේරුම් ගත්තා සමහර අපිට මුණ ගැහෙන්නම එකට ජීවත් වෙන්න නෙවෙයි, ජීවිත කාලෙම විඳවන්න මතක එකතු කරන්න කියලා. හිතවතී මං කැමති එක වාක්‍යයක් වෙනස් කරන්න. සමහරු අපිට මුණ ගැහෙන්නම එකට ජීවත් වෙන්න නෙවෙයි, ජීවිත කාලයටම වටින පාඩම් කියලා දෙන්න කියලා. රමණි සුමේදා, අද ඔබ ඔය තරම් ලස්සනට ලියන්නේ හයිය හිතක් ඇවිත් තියන්නේ ඇයි? අන්නේ පාඩම් නිසා.

ආදරය කියන්නේ ජීවිතයට සුවය සදන මහාංගු හැඟීම. හැබැයි ඉතින් අසනීප වෙන එක ආදරය නිසා නවත්තන්න පුළුවන් ටිකක්. මේ මතක් කිරීම ඇක්ටිව් ප්ලස් ඔබට ගැන සුභාරංචියක් ගැන. ඔයාට තියෙන මේ රෝග බෙල්ලෙ කොන්ද වේදනා, වගේම ස්නායු රෝග ආතරයිටිස්, වෙනත් සන්ධි රෝග, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු, ඒ වගේම වයස්ගත වීමත් එක්ක ඇතිවන දුර්වලතා, මේ හැම දෙයකටම ඔයාට විසඳුමක් අරගෙන මෙන්න මේ මග නොහැර මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ජූලි මාසේ 24, 25, 26 කියන දවස් තුන පුරා ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණෙහිදී ඔබ වෙනුවෙන්ම නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. මෙහිදී ඔබගේ රෝග තත්ත්වය ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔබට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න 0134-22-17870 කතා කරන්න. දවස් මතකයි නේද? ජූලි 24, 25, 26 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණෙහිදී මේ වටිනා අවස්ථාව ඔබට හමු වෙනවා.

එලියෙන් නාව හැඟීමක් ඇතුළට කොහොමද බලපෑම් කළේ? එලිය හොඳ ටෝම හොලන් ඒත් හිත ඇතුළෙ කොහොමද සීතලක්? ජීවිතය පළවැනි වතාවට මට දැනන මේ අමුතු හැඟීම මොකක්ද?

ഹാ ദിൽ പഹലി ബാരുരേ ഹദവത്തിട്ട് പലവനി വതാവട്ട് മേ ഹംഗീമ ദാനോനേ ഹദവത്തി ദോരകഡിൻ നന്നാന്തരന ഹംഗീമക് മതുവേലാ മറ്റ് സമാവയാം മാനിക്ക හැමදාම ඇහුවේ උඹෙන් ඇයි මෙච්චර මට ආදරේ කියලා විතරයි. උඹ දීපු ආදරේවත් පිළිගන්න මට මතක නැහැ. අනේ හැම වෙලාවකම උඹ කිව්වේ මං ආව හයගෙන ආවේ මේ ආත්මෙ විතරක් නෙවෙයි කියලා. මං බලන් හිටියා. උඹ මාව හැමන හැම වෙලාවකම මුළු ලෝකෙම අමතක කරලා මගේ පපුවේ උනහමට ගුලි වෙලා සනසිල්ල හිටපු හැටි. උඹට හරි මහන්සි සසර පුරාවට මාව හොයලා උඹ ඇස්වල තිබුණේ ආදරේ උඹේ හුස්ම ටිකේ තිබුණේ ආදරේ ඉතින් මැනික සංසාරේ අපි නැවතින තැනක් ඒවි අන්නේ අන්තිම තැනට එනකන් ආයෙත් උඹ මාව හොයන්න මහන්සි වෙන්න ඕනේ අපි අපේ අත්තල්ලන් යමු නිවන් දකින්න තුරු මං අකීකරු කවිහිත අලවෙ නදී

0: மந்தாரம் ரே வித் தரங்கா
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශන සහකරු.
4: බින්ද

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් පෙන්වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
6: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
7: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
8: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
9: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
10: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
9: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
8: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
9: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
11: Brought to you by
12: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
14: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
15: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
16: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
17: FM

මං ආව කොච්චර විශ්වාස කරලාද ඔයාලඟට ආවේ. ඒත් මං දන්නවා ඔයා යාළුවෙක්ක මං ගැන කියන දේවල්. ඒත් අතෑරලා යන්න මොන සීමාවට ඇවිල්ලත් මං කොහොමද ඔයාව අතෑරලා දාන්නේ? බැඳුනට පස්සේ කොච්චර අමාරුද අපි ආදරය කරන කෙනාව නැතුව ඉන්න. නිර්නාමිකයි හිතවති, මම සංක්ෂිප්තයක් විතරයි කියෙව්වේ. ඔහු ඔබට කියන සමහර වචන මේ වත්සප් පණිවිඩය ඇතුලේ ඔබ ටයිප් කරලා ඇවල තියෙනවා. ඒ වචන මම රේඩියෝවෙන් කිව්වේ නැති වුණාට මම කියෙව්වා. ඒ වගේ ගෑනු ළමයෙක්ට කතා කරන්න නුසුදුසුම වචනවලින් යාළුවෝ ඉස්සරහා ඔයාව ආමන්ත්‍රණය කරන කෙනෙක් ළඟ මහා භක්තියකින් රැඳිලා ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්න සමහර විට ඔයාගේ හිත පුංචි වැඩි ඇති. ඒත් මුළු ජීවිත කාලයක් කෙනෙක් එක ගෙවන්නනේ අපි ආදරය කරන්නේ. අන්න එහෙනම් මේ විශ්වය මුළු ජීවිත කාලයටම ඔබට ගැලපෙන්නේ නැහැ කියලා ඔබට කියලා දීලා තියෙනවා. අඬන්න, දරා ගන්න, ඊට පස්සේ වියලෙන්න, ඊට පස්සේ සුවපත් වෙන්න. ඔයාට පුළුවන්.

කඳළු ගැන කියනු කිම දෑස වියලී ගොස්ය. සුවඳ ගැන අසනු කිම මල තැලී මිය ගොස්ය. පෙර මතක දැන්කුමට ඒ හැම බුඳ වී ගොස් අවසන්නයා. ශේෂ වූ කඳු මුදුන් දියවී කෘෂව සැඟවී ගොස්ය. නිවාලු පහන්සිල හැකිද? හැකිද යලි දල්වන්න? සිඳ දැමූ පියාපත් හැකිද සුව කර දෙන්න? හිස්ව ගිය දිවි බඳුන හැකිද යලි පුරවන්න? බිහිසුන යලයගෙන්න හැකිද සංසිඳුවන්න? එයායි කවදාවත් අවෙන තරංගක්කේ චතුරිකා දබරැල්ලෙන්. නේනයිනාවාට කමක් නෑ හිතවති, ඔයාලං ගොයා තියාගන්න. ඔයට ලස්සනට ලියන්න පුළුවන්.

සැබෑ ආදරේ හරියට මේ පැණි වගේ. ඒ රසේ නිමක් නෑ හරිම පිවිතුරුයි නේද තරංග. එහෙම මගෙන් අහන්නේ මල්මඩුවෙන් රම්‍යා. ඔව් කෙනෙක්ට සැබෑ ප්‍රේමය හමු වුණොත් ඒ වගේම තියෙවි. දැන් සචි නාවුල ඇය කිව්වේ ආදරේ මෙච්චරයි අච්චරයි නෑ. ආදරය කියන්නේ ආදරයට මන් දන්නේ එච්චරයි. හැබැයි ඔයාට පුළුවන් වෙන්න ඕනේ රෑ හසි තරුවක්මට ගෙනත් දැන්න. බැරි වුණත් පුළුවන්ද කියලා කහපාට තරුවගේ ආදරේ මවන්න. ඔයාට පුළුවන්ද පණ දෙන්න මගේ පණ ගන්න. බැරි නෑ පුළුවන් මැනික කියන්න. එතකොට මට පුළුවන් ඔයාගේ පපු උඩින් මගේ හදවත තියන්න. දුක හිතරම බදා ගන්න. සතුටු කඳුළු හොයා ගන්න. තරහ වෙන්න හිත හදන්න. මට පුළුවන් නොබෙම වෙන්න. සචී

ඉතින් මට කියන්නකෝ. එහෙම හමුවීම ප්‍රාර්ථනාවක්ම වුණාද? ඔබේ තරහවේ ප්‍රේමණීය කෝන්තරය අවසානයේ? එසේත් නැත්නම් දින ගණනාවකට මාස ගණනාවකට පසු ප්‍රේමය අලුත් වුණාද? 0711 95 95 95 ආදරණීය තරංගා, මට නම් කවදාවත්ම එච්චර ඉවසන් ඉන්න බෑ. උපරිම දවසයි. ඒත් බෑ, මට නින්ද යන්නේ නෑ. එයා එක්ක හැම තරහ වෙලා ඉන්න බෑ. රසික තමයි හැම කියන්නේ.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pio TV. නිල විකාශන සහකරු.

0: වසර 90ක විශ්වාසය.
1: SLT Mobitel 5 නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: Meda para LPL cricket unusuma July 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
3: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධානය කරන
4: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය.
3: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
4: රසකාමී ඔබ සැමට ආරාධනා.
3: වැඩි විස්තර සඳහා 077 37 6629 අංකය අමතන්න.

සුබ මන්දාරම් රැක් තරංග අක්කා. බලාපොරොත්තු වැඩිද මන්ද? හදවතින්ම කියන ආදරණීය වදන් අහන්න. ඔව් මගේ මැනික. උණුසුම්ම උණුසුම් හාදුවක උණුසුම විඳ ගන්න. ලොවම අතහරින මොහොතක බිඳක්වත් තනි නොකර ළඟින්ම රැඳී ඉන්න. එන්න බැයිද දෙයනේ? ආදරේ බිඳක්වත් දෙන්න. එහෙම කියන්නේ පබෝ නුදුටු ආදරවන්තයාට. මම ඕකනට එනවා සුන්දර කවිකාරි හොයාගෙන. හිතම අස්වද්දා නුඹ දිනක අත්හල පාල වියගිය තුන් හිතම අස්වද්දා තනෝ කැම්බිම නුඹට නම් තහනා දැන් නුඹට හරි තහනා. ස්නේහේ පිනිදියන්න හවා පුරන්වන්නට නොදී වපුල සෙනහස රනින් අස්වනෝ තාම තනියට හිඳී දුර පාව යන්නට මද සුළඟ හායති නුඹ නොයනු මැන. මේ ගමන බෝදුර වැඩි හසකැනින් හිත්මල දොවා හනන්නට ඉරදී ළඟ රැදුණු හන්දා රන් වැටක් වී මම නුඹට හිමි ඇති. මල් සුව විඳින්නට අයිති නැති බැව් හැඟි හිත දවාලන්නට එපා මග තුට රැඳී සුන්දර කවිකාරී. මගේ ළඟ නවතින්න කියන්නත් බැරි, මගෙන් අයින් වෙලා යන්න කියන්නත් බැරි. බැඳීම් ළඟ මිනිස්සු මාරසරණයි. එහෙම බැඳීම් ඇති කරගන්න කලින් සිය දහස් වාරයක් හිතන්න ඕනේ නිසයි ඒ බැඳීම් අන්තිමට ගේන්නේ දරා ගන්න බැරි වේදනාව. එහෙම කියන්නේ ලලනී.

आदरणीय तरंग का सुभमंदारम रात्रियाक वेवा हम दामा त्रेवे दहितनो मां कुच्छरनं थानी वेला दे गियला एद मोना गियला करानने द मां हितुए मुझे लोकिय में एकतान नात्र वेला दे गियला एहम दाने ने आई गियला मां ताम हितनो आदरयाक तिबिलायक नत्यो नामा पपूट दनने वहेस दुख कियला नीम करान දෙවැනි වතාවටත් රැවටෙන්න බැයිද මට? එහෙමත් නැත්නම් ආයෙමත් ආදරයක් නොපතාම ඉන්නද මං? හිත රවට්ට ගන්නම් මං. ආයෙත් කවදාවත් මේ හිතට ආදරයක් නොදැනෙන විදියට. එහෙම කියන්නේ ජනා.

දුර ඇතට නොයා ළඟ රැදෙන තරංගාක්කේ ඔය අත සුබ මන්දාරම් රැයක් වේවා. නිල් පාටින් සැරසුණු අහසත් වස්සානය ළඟ අළු පාටින් වැසී යනවා මතකයි. සුදු පාටින් හිනහන දේසි මල් වලත් පෙති එක දෙක හැලන බව දන්නවා. ඍතුන් වෙනස් වුණත් නොවෙනස් වන නිල් පාට ඇස් දෙකක් කොහොමද මඟහැර යන්නේ? මල්වල පෙති හැලුණත් හැඟීම් නොහැලන කහපාටින් පිරුණු හදවත කොහොමද අමතක කරන්නේ? මන් දන්නවා මේ ලෝකේ පවතින හැම දෙයකටම ආරම්භයක් වගේම අවසානයක් උරුම බව. ඉතින් කොහොමද කියන්නකෝ ඒ කටුක සත්‍ය මං වැළඳගන්නේ කියලා. පෘථිවිය එක තැන නතර කරලා හරි අහසින් හඳහංගලා හරි වාලුකා කතරට වැසිවස්සලා හරි මම ඒ ආත්මය සනසන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් කල්පයක් ගිහින් හරි මේ නෝක්කඩුව ඉවර වෙනකම් මම බලන් ඉන්නා කියන්න තවත් වචන ගලපන්න ඕනේද කියලා. දැන් ඇති දෙයනේ මං පෙරේදා දැක්කා අරුන්දතිත් හඳ එක්කලා ආදර කතාවක. අපි කවදද ඒ රස රහස් වෙනදටත් වඩා රහට කොඳුර ගන්නේ? නෝරා තුනවිය නොහොත් නැතු අනුත්තරා මං පෙරේදා දැක්කා අරුන්දතිත් හඳ එක්ක ලා ආදර කතාවක. දොයි හත්සිය කොළහයි අනුපහයි අනුපහයි අනුපහට කෝනිවාඩුවක්. කවිකාරිග වේදනා බර කඳුළු ඇස්පියන් නිදි මෙනවා. කඳුළු ගංගා වගේ පිරෙනවා. පපුව ගිනි ගන්නවා දැනෙනවා. පපුව පැත්තකින් පොඩ්ඩක් හීනියට රිදෙනවා. උඹ හිටියා නම් හිතෙනවා. කරුමෙට උඹත් නැති බව දැනෙනවා. මහරයට හීනවල උඹ ආදරෙයි කියන වෑනවා. ඉතින් මං කොට්ටෙ බදාගෙන නිදා ගන්නවා. උඹ වහිමි වෙයිද කියලා හිතනවා. හූල්ලනවා. එතකොට මහා හයියෙන් ඇඬනවා. කඳුළු සට්ට සට්ට ගාලා වැටෙනවා. උඹට මං මේ තරම් ආදරෙයි. උත්තරයක් නැති ප්‍රශ්නෙක මම අසරණ වෙනවා. ඉතින් මම හුස්ම හිර වෙනකම් උඹ වෙනුවෙන් මේකෙ බින්දිනවා. මම නුඹේ අකීකරු හිතේ අයිතිකාරියා.

කාන්තාරික අතරමංව සිව්වේ දියපොදක්. නමුත් පිපාසට නවගෙනගෙන දැවන හදවතට සිසිලසක්. කවුරු හිත සැනසුවත් අවශ්‍ය වුණේ නුඹම සිත පිරිමැඳීම. සප්‍ර නිදන කොට්ටියට වුව තැබීමට වඩා අවශ්‍ය වුණේ නුඹගේ උණුසුම් පපුතුරට මුව තැබීම. අනේ අහ දේවල් ඕන්න මේ සැනසීම විතරක් මට දෙන්න. මංවාට ආදරේ මගේ ආදරණීය ආශයෙන් වෙත විජිනි වෙතින් ආදරණීය තරංගා. ආදරේ අලුත් වුණා. විස්තර කියන්න වෙලාවක් නෑ තරංගා. කොච්චර ආස හිතන පණිවිඩද මේ. ආදරණීය තරංගා සුභමන්දාරම් රැක් වේවා. ආදරේ අලුත් වුණා. විස්තර කියන්න වෙලාවක් නැහැ තරංගා. ඉතින් ආශිර්වාද කරනවා රෙන්න වෙන මොනවද කියන්නක මම කියන්න ඕනේ. නිර්නාමික පණිවිඩය සුබ පැතුම් මගේ. හිරිගඩු පිපෙන තරමට සීතල ඔබ දුන්නා. ඒ වනහුම අදත් මතකයි එදා වගේම. එදත් මන්දාරම් රැකි මට මතක තිබූ. එහෙම කිව්වේ රම්‍යා.

යන්න ගිය දවසේ මං මගේ හිත ජයගත්තා. කඳුළු බිඳුව වලට මගේ මම වැඩිම මිල තිබ්බා. අතීතය අතීතේ තියලා මං පියමැන්නා. මම මගේ ජීවිතේ සිනහවෙන් ජයගත්තා. ආදරණීය තරංගා, ගියාය වෙනුවෙන් අපි ආයේ එයාලා එයිද නැද්ද කියලා හූල්ලමින් පාර බලා ඉන්නගේ කිසිම තේරුමක් නැහැ. ඇහැන් වැටෙන කඳුළු වැටෙන්න ඕන මිල වැඩි දේවල් වෙනුවෙන් විතරයි. මන්නම් හිතන්න යන දේවල් වලට බයි කියලා අපි අපේ උතුම් මනුස්ස ආත්මය හිනාවෙන් සතුටින් ජය ගන්න ඕන කියලා. දුකින් තියෙන හැම හිතක්ම සිනහවෙන් පිරේවා. මැලේසියාව ඉඳලා නදී හරි අපූරු සටහනක් තියන්නේ. මං කැමති ඒ සටහනේ මුල් වචන පෙළ ආයේ ඔබට ගන්න. යන්න ගිය දවසේම මගේ හිත ජයගත්තා. කඳුළු බිඳු වලට මගේ මම වැඩිම මිල තිබ්බා. අතීතය අතීතේ තියලා මං පියමැන්නා. මම මගේ ජීවිතය සිනහවෙන් ජයගත්තා.

මිදොයි හත්සේ එකොළහයි අනු පහයි අනු පහයි අනු පහා. පාට වැටනා හීනෙක දියහු මා හදය නවතින් නැති, තදින් නල්ලා ගන්න බැරිවි, හිතින් මැකිලා යන්නති. සදත් එක්කම මමත් ගුලිවී, මග බලන් මංින් නැති, එන්න ආපහු මතක නැතිවි, ඔහුත් මග නවතින් නැති. එහෙම කිව්වේ කුමාරි පෙරේරා. සුබ මන්දාරම් රාත්‍රියක් වේවා තරංගා. මේ ලෝකෙ වැඩිපුරම සින්දු නිර්මාණය වෙලා තියෙන ආදරය වෙනුවෙන්, ඊළඟට ආදරේ පසු තැවුන්, ඊළඟට ආදරෙන් පසුව ඇතැම් අයහට වන විරහව වෙනුවෙන්. ආදරය විරහව නිරන්තරයෙන් දෝලනය වෙන දෙකක්. ලෝකෙට නොපෙනුවත් 30%ක් විතර පිරිසක් යම් විරහවකින් පසු වෙනවා. විවාහ සංස්කෘතිය ඇතුළේ එක එක අය බැඳීම් වලින් දුක් වෙනවා. විවාහ වලින් වෙන්වන අය විවාහ ඇතුළේ සතුටින් ඉන්න අය වගේම ඒ ජීවිත ඇතුළෙත් විඳවමින් ඉන්න අය. ප්‍රේමය සම්මතද අසම්මතද කියන එක මත ආදරේ සතුට රැඳෙන්නේ නැහැ කියලා ප්‍රියංකර කියනවා. සුබ රාත්‍රියක් වේවා. මේ ගුවන් තලයේ ඉගිලෙන්නේ නැවද පුංචි කුමරියේ. එහෙම කියන්නේ ඉන්දික තමන් නොදුටු ප්‍රේමවන්තියට.

හමුවන හැම්ම ජීවිතයක් අපි ළඟෙන අතර වෙන්න නෑ සමගන්නවමයි නොලැබෙන බොහෝ දේ අපි බල බලා සැනසෙනවා ඇති තරඟ දන්නවාද ඇගේ එක්කම බැල්මකට මගේ ලෝකෙ පැරදුනා තේරුනේ නෑ ඇතින් මට හිතර ඉදය ආයමත් මොනවනම් කරන්නද පැරදුනා මං ආයමත් නිර්මාණය මාදිපොල තරංග හර්ෂණීගෙන් නියෝන් පාට කූරකින් මම නුඹව පාට කරන්නද දිලිසෙන පිත්තල කෑලි ටිකක් නුඹේ නාවට එකතු කරලා එතකොට මට පුළුවන් මහා සෙනග මැද්දෙත් අපි ඇස් එක තැන මුණගසන්න නැත්තං ලා පැහැති පැස්තුල් කූරකින් මම නුඹව පාට කරන්නද එතකොට මට පුළුවන් මේ ලෝකෙ නුඹටම ආදරය කරන එකම ගැහණිය වෙන්න ඒතයි ඔච්චරටම පාට ඔය කොයිකත් වැඩක් නෑ උඹටයි මටයි මොකටද පුංචි කණාමැදිරිලියක් වුණත් ඇති අපි දෙන්නට ජනනි භවන්තිකා

මගේ හදවතය සියුම්ම හඬ ඇහෙනාද මගේ හදවතය සියුම්ම හඬ නුඹට හඬ ගසනවා මං ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ තුමාරා ඉන්දසාර කරු

ආදරණීය තරංග. මගේ කරගන්න බැරි ඒ සෙනෙහස මහා මෙරක් වගේ. ලෝකයටම රහසක් වුණු කිසිදා අයිති කරගන්න බැරි වෙයි කියලා දැන දැනත් හදවතේ ගැඹුරුම තැනක අදටත් මම පණ වගේ පරිස්සම් කරන ලස්සන හීනේ ඔයා. ඔයා අතින් අල්ලගෙන මට ලෝකයට පෙන්න යන්න බෑ. ඒත් මං ඔයාට කොච්චර ආදරෙයිද. මං රත්නපුරෙන් ඉරේෂා. පරණ ආදරෙමයි. ඒත් තවමත් මම විතරයි ආදරේ කරන්නේ. මගේ වැරද්දක් නිසා ඔහුගේ ආදරේ නොලැබෙන බවක් හැඟුණත් බොහෝ අය කීවේ මා වැරදි නැති බවක්. නැවත ඔහුගේ ආදරේ ලබන්න බලන් ඉන්න අර නිති මම වෙන මොනවා කරන්නද? ඔහුගේ උණුසුම් පපුතුරේ කඳුළු හංගන්න කවදා හරි දවසක් ලැබෙයි නේද? ආදරණීය දිලු, බලාපොරොත්තු ඉටු වේවා කියන්නයි මටත් පුළුවන්. ආදරේ කියන්නේම බලාපොරොත්තුවක්. ආදරණීය තරංග කිසිම දෙයක් අපි ළඟ බලෙන් තියාගන්න බෑ. ගැලපීම් නොගැලපීම් මැද ඉන්නාට වඩා වෙන්වීම හොඳයි කිසිම තරහක් නැතුව. ඒ වෙන්වීම දරාගන්න පුළුවන් නම් ඒකත් ආදරේම තමයි. සුබ මන්දාරම් රැයක්. නිර්නාමිකයි. ඔව්, හමුවීම් වගේම වෙන්වීම් තුලත් ආදරෙන් ඒ සමු ගැනීම පුළුවන් නම් ආදරේ තමයි.

ආදරේ කියන්නේත්? ඔව් ලඩක් තමයි. හැබැයි එලෙඩේට අපි හැමෝගෙම හිතස්සේ අවසර තියෙනවා. හැබැයි අනෙක් රෝගවලට නෑ එහෙම. බලන්න ඔබට මේ වේදනාව තියනවාද කියලා. බෙල්ලේ කොන්ද වේදනාව, ස්නායු ආතරයිටිස්, මාංශ පේශි වේදනා, නහර ගැටි යට ගැසීම්, අංශ භාගය, මේ වගේ රෝග තියනවා නම් ස්නායු සම්බන්ධයෙන් ජූලි මාසෙ 24 25 26 කියන දවස්වල ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණෙහිදී ඔබ වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පවත්වනවා. මතකයි නේද දින ජූලි මාස 24 25 26. වැඩි විස්තර වෙනුවෙන් කතා කරන්න 0134 22 17 878.

මේ ලෝකෙ ආදරයෙන් දුක්කින්දින කිසිම කෙනෙක් ජීවිතය නැතිකර ගන්න හොඳනෑ තරංගක්ක. හැමෝගෙම හිත් නිවෙන්න ඕන. ලෝකෙ ලස්සන මාදරය අයට හමු වෙන්න ඕන. ඒ ප්‍රාර්ථනාව ඇහැලියගොඩ තරංගාගෙන්.

සුබමන් දරම්රයක් තරංගක්කා. ආදරේ නැවතිලා කොච්චර කාලයක් තරහ වෙලා හිටියද කියලා ඇහුවොත් මගේ පිළිතුර එකම එකයි. 2001 මගේ ආදරේ මගෙන් ඈත්තුනා. ඒ දවසින්නම් අද වෙනකල් කාලය ගෙවිලා ගියා. අවුරුදු ගණනාවක්. ඒත් මම තරහ වෙලා හිටිය ආදරේ එක නෙවෙයි. ආදරේ නමින් හමුණු බොරු මිනිස්සු එක්කයි. සැබෑ ආදරයක් කියන්නේ හමු වෙන හැම කෙනාම නෙවෙයි. එක හිතක් වෙනුවෙන් ජීවිතයක් මවංක වෙන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ හිතක් මට නැවත හමුුනේ නැහැ. ඒ නිසා අදත් මම ආදරයට වෛර කරන්නේ නැහැ. බරුවට රැවටීමට වංචාවට විතරයි මම තරහ. සමහර වෙලාවට හිතෙනවා සැබෑ ආදරය කියන්නේ ජීවිතේ එකම එක වරක් විතරක් ලැබෙන ආශිර්වාදයක් කියලා. ඒ ආශිර්වාදය අහිමි වුණාම ඉතිරි වෙන්නේ මතක විතරයි තරංගක්කා. ලරංගන බස්නායක, ඔබ හරි ලස්සන කතාවක් කිව්වා. සමහර වෙලාවට හිතෙනවා ආදරය කියන්නේ ජීවිතේ එකම වරක් ලැබෙන ආශිර්වාදයක් කියලා.

දැසට දැස හමු වීයේද සිත් ලංකලායකට වෙලා මල්පල අතුපතර පුරා අප හමුවන නොසිතූ විලස ආදරය දිය බිඳිති මගින් රූක්ෂයක් වැඩෙනවා මගේ ආදරය වැඩුණා මාපිය සැමගේ ආශිර්වාද මැද දෑඟිලි බැඳයි තින් අපි අතුලා

ආදර නැවතිලා කොච්චර කාලයක් තරහ වෙලා හිටියද? අපොයි. තරහට ගිය කාලය ගණන් කළේ කැලෙන්ඩරේ. ඒත් ආදරයට නම්, ඔව් ආදරයට නම් තවමත් හදවතේ දින ගණන් කළේ නැහැ. නිහඬවන වචන අතර නොකියෝ හැඟීම් තවමත් හුස්ම ගන්නවා. දුර ගිය පියවරවලට වඩා ළඟ තිබුණු මතකයන් තවම බරයි. තරහ කාලයේ කොච්චර දිග වුණත් සැබෑ ආදරයක් මැකෙන්නේ කාලයෙන් නෙවෙයි, මතකයන් අමතකල කළ දවසකින් පමණයි. තරහ කාලයේ කොච්චර දිග වුණත් සැබෑ ආදරයක් මැකෙන්නේ කාලයෙන් නෙවෙයි, මතකයන් අමතක කළ දවසකින් පමණයි. එහෙම කියන්නේ මාලක. තරංගක්කී මගේ ජීවිත මතක පොත පෙරල පෙරල රසට රස විඳින්න පුළුවන් ඔයාගේ ඔය කිංකිණි හඳහාගෙන. මන්දාරම් රැ ආදරෙන් අහන ගමන් මං ඒ ජී. මතක එක්ක ජීවත් වෙන්න පුළුවන්. මතක් වෙදි පුංචි එනාවක් එක්ක ඇස්වලට කඳුළු ගලන හමුණු තැන්වලදී අපි හොයන සුවඳ දැනෙන හොයලා බලන්න විදියක් නැතුව දුක් විඳින ආදරය කරලා වෙන්වුණු සමහර හදවත් තියෙනවා. අවුරුදු ගානක් ගියත් ඒ මතක අමතක කරගන්න බැරුව මානසිකව ලෙඩවුණා. දන්නවද, හිනා වෙද්දි හීනි වෙන ඇස් දෙකක් අමතක කරන්න සමහර මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. ඇල්ෂයිමර් රෝගියෙක් වෙලා. දන්නවද, හිනා වෙද්දි හීනි වෙන ඇස් දෙකක් අමතක කරන්න සමහර මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. අනේ මං ඇල්ෂයිමර් රෝගියෙක් වෙන්න කියලා, නැත්තම් මට ඩිමෙන්ෂියා හැදෙන්න කියලා. උදේෂා දිස්නා කුමාරේ.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர். இந்தியன் டேஸ்ட் கிட்ட ஸ்ரீலங்கன் ரசமாவன மாத்திர ஃப்ரீலன் ஹில மசாலா கிரீன் ரெட் பிளாக் ஒபத் கேமதி ரசேக்கு ரச பலன்ன மாத்திர ஃப்ரீலன் ஹில மசாலா
1: இடிவன ஒபே நிவசட இஸ் தரம் டைல் வர்க்க நான காமர கட்டல வகக்கீமக் சைத்தவ பாசு மிலட மனம் பேரி பாத்வையா நிவச லசன கரண ஒபேம தன எம்பிலிபிட்டிய மித்தினிய மாத்திர கால
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
2: මත්තර සූදර්ශන මාසයක් යනකම් ගොළු සම්මියවත් නිකුත් නැතුව තමයි ජීවත් වුනේ ડોක්ටර්ලාට කිව්වට පස්සේ එයාලා පරීක්ෂා කරා අනිත් කරන්න පුළුවන් තත්යක් නැහැ කියලා ඒ අතරතුර පාසලට ගාලින් තමයි ඒක මාස්ටර්ලා ඉස්සන් ගියේ දැන් දෙවියනේ කියලා අතුරුලන්න පුළුවන් තත්යක් අපිට තියෙනවා ඒවන කළ වේදනාවක් තේ කියන්නේ ඇත්තටම දෙවි කියලා මම විශ්වාස කරනවා
0: කතා කරන්න 0777 340
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි.
0: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-8168 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.

හදවතට දැනෙන හැම වචනයක්ම මම ආදරෙන් රැකගත්තා. එන බවෙනුවෙන් කවි ලියන්න මම හුඟා කල් ඉඳලා කවි ලියනවා. ඒත් මට හිතෙන්නේ මේ වචන අතරේ නුඹේ නමට තවමත් කවි ලියවෙනව නැති. ඒත් මට හිතෙන්නේ ඒ වචන අතරේ නුඹේ නමට තවමත් ලියවිලා නැති ලස්සනම කවිය නිදාගෙන ඇති කියලයි. අලවෙන්නද ඒත් මට හිතෙන්නේ ඒ වචන අතරේ නුඹේ නමට තවමත් ලියවිලා නැති ලස්සනම කවිය නිදාගෙන ඇති කියලයි. ආදරණීය තරංගා, මං දන්නේ මෙච්චරයි. මට තරහ වෙලා ඉන්න බෑ. මං ගොඩක් ආදරේ කළා. ගොඩක් තරහ වෙලා හිටියා. ඒත් හරිම පුංචි කාලෙකින් අපි ආයෙත් යාළු වුණා. මං ශාරදා.

एकदमै आदरे खारी नया सौंद अब तक गाना नया आदर मन तरह ना हो या तक खमक ने पुलु अंदे है मा है बे दन्नंग हंसे हंदती है ना देख गाना पुलु आंग आदे सौंद आदे सौंदू था අදලස්සන්ට පේන දවසක් ස්තුති ඉපැරණි පෙම්වති හැරගියාට මා ජීවිතේ මගේ කටුකම වෙලාවක නොමැති නම් මෙහෙම ඇ නොවේවි වසන්තේ රැගෙන හොඳින් ඉන්න ඔයත් මාත් අද සතුටින් මේග හරිම අපූර්වයි ඒ වචන Stuti, iperani pemvati, herregiatama. Jivite mage kattukam velavaka. Nometi nam mehema, adanoe vivasante regena. Hondi ninnoyat, maata the satutin. Mega, oba satutin siti yutumai, daragattata, preme katorakam. පොඩ්ඩක් ඇන්ති ගියට හරි ලස්සන පිරිමිලා මේකක් ඒ පිරිමිහිතේ ඉඩ තියෙන්නේ මේ මටම විතරයි ඒක ඇත්ත කියලා පෙන්වන්න සාක්ෂි ඕනේ ඕනේ නෑ මාව පරිස්සම් කරන විද්‍යෙම කියන්න පුළුවන් එයා මාව මුළු ලෝකෙම කරන්න ආදරය කරනකොට මං තාම හිතනවා එයාට ආදරය කරනවද නැද්ද කියලා හැබැයි එක දෙයක් තරංගක් මං එයාට ආදරය කරත් නැතත් මේ මුළු ජීවිත කාලෙටම එයා ආදරේ උපදින්නේ මේ මං වෙනුවෙන්මයි හැම ආත්මිකම මාව ප්‍රාර්ථනා කරන යශෝදරා කුලේ පිරිමියෙක් කියා ඒ වචන හරි බරයි හැම ආත්මිකම මාව ප්‍රාර්ථනා කරන යශෝදරා කුලේ පිරිමියෙක් කියා වැලිමඩින් ජනංජලී

ඔ බට පුළුවන් සඳවතියට කියන්න. හැබැයි කවියකුත් ලියන්න මන්තරං.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබවන් සුබුදෑසනක්. අපි සතියන්තේ ඉරිදාවේ සුපුරුදු සෙනෙහසින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුල අරඹන්නටයි මෙලෙස සූදානම් වෙන්නේ. අදත් අපි ඒ වෙනුවෙන් ගෞරවයෙන් නමස්කාර පූරකව ආරාධනා කළා මෙත්නෙත් පාමුලේ ගරු දේශකයාණන් වහන්සේට, මිරිහාන විවේකාරාම විහාරවාසී මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේට, වහන්සේව බොහොම සැදැහැසිතින් ගෞරවයෙන් මෙත්නෙත් පාමුලට පිළිගනු ලබනවා. මෙත්නෙත් පාමුල ආරම්භ කරන වෙලාවේ අපි ඔබට සිහිපත් කරනවා, මෙතෙන් පටන් ඔබ ධර්මය ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින්නේ. ඉතින් මේ ධර්ම දේශනාවේ ඇතුළු කොටගත්තු නෙත් රේඩියෝවේ විකාශය වන සියලු ධර්ම දේශනාවන් වල ධර්ම දායකත්වය දරන්නට 0.74 25 204 අංකයෙන් ඔබටත් හැකියාවක් තියෙන වග ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සඳහා ආරාධනා කරනවා. ඒ වගේම නේත්‍රාලෝක යූටියුබ් නාලිකාවට පිවිසිලා මේ වැඩසටහන් නැවත අහන්නට, මේ දේශනාවන් නැවත අහන්නට.
0: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
2: අයිබුවන් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. අද ඔබට මේ උතුම් ධර්මදේශනාව තුළින් ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේ ඔස්ට්‍රේලියාවේදී සජීවී ලෙසින් පටිගත කළ ධර්මදේශනාවක්. ඒ උතුම් ධර්මදේශනාවට යොමු වීමට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසල පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙත් FM රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉන් අනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2:00 යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන් අනතුරුව රාත්‍රී 7:00 රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8:00 මෙවරත් ඇසල පුරපසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන තුළින් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලදම්ම ස්වාමින් වහන්සේ. මේ උතුම් වැඩසටහන සාර්ථක කර ගන්නට විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ ලබා දෙන සහයෝගය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසල පුරපසළොස්වක පොහෝදා සේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. එලෙස ආරාධනා කරමින් අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. සඳුදා නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කරන්නට අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. අද සඳුදා සිත්නේ තසපුව උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න ඔබ හැම දිනාම බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙන මොහොත. මේ බණහන හැම දිනාටමත්, ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්ම

පිරිස එකතු වෙලා අද මේ ධර්මදාන මේ පින්ක මේ ධර්මානු ශාසනාව පින් බරදායකත් දරන්නට දෙෙන. තිය හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කරන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය ඔබේ ජීවිතයේ නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලපි මුලින්ම ආශිර්වාද කරනවා. පිංගතුනි බණක් අහන්න සංසාර පිනක් තියෙන්නට ඕන. ධර්මදානයේ පිණිස තව පිරිසකට බණක් අස්සවන්න ඒකට සසරි පිනක් තියෙන්නට ඕන. මේ ලෝකේ අපි දන්නවා අද අපි මේ ජීවත් වෙන කාලෙ වෙනකොට කෝටි 800කට වඩා මිනිස්යන් මේ ලෝකේ ජීවත් වෙනවා. ඔය අතරින් ඔබ හිතන්න බෞද්ධ නමින් අපි ලෝකේ අතහරිමු. මේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සු ගත්තත් බෞද්ධ වෙලා හිටියත් ගෙවල් වල බණපදයක් ඇහෙනකොට ඒක අහන්න හිත නැමෙන්නේ. ආයෙ එළිය ගිහිල්ලා පන්සලක භාවනා මධ්‍යස්ථානයක ගමේ බණ වොන්නේ නැහැ. රේඩියකක රූපවාහිනියක ගෙදර බණක් යනකොට වාඩි වෙලා ඒ බණ අහන්න හිතක් තියෙන කීයෙන් කී දෙනාටද කියලා ඔබ හිතන්නේ? බොහෝ දෙනෙක් බණ යනකොට එක්ක හිතට එන්නේ නාලිකාව එක්ක මාරු කරලා වෙන එක්ක ප්‍රවෘත්ති විකාශයක්, එක්ක ටෙලි නාට්‍යයක්, එක්ක වෙන එකක් බලන. සමහර වෙලාවට එතනින් නැකිටලා යනවා, නිකන් ඉන්න අමාරුයි. නැකිටලා යනවා, හිත රැඳෙන්නේ නැහැ. පිංගතුනි සංසාර පිනක් අවශ්‍යයි බණ පදයක හිත පිහිටවන්න. සසර පින් කරලා ධර්මයේ දානයේ පිණිස ධර්ම දානමේ පින්කම් කරලා ඒ ධර්මයේ වෙනුවෙන් සංසාරේ කැපකිරීම කරපු අයට තමයි ඒ ධර්මයේ පිහිටන්නේ, ධර්මයට ආසාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් වෙනවා පුද්ගලයෝ 3 දෙනෙක් ගැන. මේ වචන 3 ආසංසා, නිරාසා, විගතාසා කියලා වචන 3 අනුව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි බොහොම ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කාලේ ඔබ දන්නවා ඉන්දියාව ගත්තොත් 11 මහ ජනපද බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණේ. අද වගේ තනි රටක් හැටියට පාලනය කරනව නෙමෙයි. අදත් ඉන්දියාවේ ප්‍රාන්ත ගොඩක් වෙන වෙනම තියෙනවා. ඒ කාලේ 11 මහ ජනපද වෙන වෙනම රජවරු හිටියා. අංග, මගධ, කසි, කෝසල, වජ්ජි, මල් ඔය වගේ 11 මහ ජනපද වෙන වෙන රාජ්‍ය තිබුණා. දැන් රජ කෙනෙකුට ඒ රාජ්‍යත්වයේ පිනිස ඒ කාලේ දැන් අද වගේ මේ පාර්ලිමේන්තු ක්‍රම, අද වගේ වෙනම දේශපාලන පක්ෂයක් පිහිටවාගෙන ඡන්දය ඉල්ලන ක්‍රම නෙමෙයි. ඒ රජ්ජුරුවන්ගේ පරම්පරාවට තමයි රජ්ජුරුවන්ගේ පුතාට, ප්‍රධාන අගබිසෝගේ පුතාට තමයි ඊළඟ රජකම ලැබෙන රජ්ජුරුවන්ගෙන් පස්සේ. එතකොට මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔන්න යාබද රාජ්‍යක රාජකුමාරයෙකුට අභිෂේක ගන්වන ඔටුනු පළඳන. දැන් මේක හොර රහසකරන එකක් නෙමෙයිනේ. එතකොට රජ්ජුරුව මුළු රටේම අඬබෙර යවලා රටේම මිනිස්සු ප්‍රීති කෝසා කරනවා. තමන්ට අලුත් රජෙක් පත් වෙනවා, රාජකුමාරයා. රජ්ජුරුව විශ්‍රාම අරගෙන තමන්ගේ පුතාට රාජාභිෂේකය සිදු කරනවා. සමහර වෙලාවට යාබද හිතවත් රාජ්‍යවලටත් ආරාධනා කරනවා. එතකොට මේ රාජකීය උත්සවයක්, ඔටුනු පැළඳීමේ උත්සවයක් ගැන මේක අහන්න ලැබෙනවා තවත් රාජ්‍යක, ඒ ළඟ ඉන්න රාජ්‍යක රාජකුමාරයෙකුට අහන්න ලැබෙනවා. එතකොට මේ රාජකුමාරයා කියන්නේ රජ වෙන්න සියලු සුදුසුකම් ඇති කෙනෙක්. සුදුසුකම තියෙන්නත් එපා. රජ්ජුරුවන්ගේ පුතෙක් වෙන්න ඕනේ. ඒ අතර ප්‍රධාන අගබිසවකගේ පුතෙක් වෙන්න ඕනේ. රාජකීය ශිල්ප ශාස්ත්‍ර මේ සියල් හොඳට හදාරලා හොඳ උගත් හැකියාවක් ඇති ඊළඟට රජ වෙන්නේ මෙන්න මෙයා කියලා නම් කරපු රාජකුමාරයෙක් ඉන්නවා.
හැබැයි තාම රජ

0: මේ රාජකුමාරයට අර පණවිඩි අහන්න ලැබෙනවා. අන්න අසවල් රටේ රාජකුමාරයව අද අභිෂේක කරනවලු. මේ පණවිඩි ඇහෙනකොට මේ රාජකුමාරයාගේ හිතේ පැතුමක් ඇති වෙනවා, හැඟීමක් ඇති වෙනවා. අනේ මං කවද්ද රජ වෙන්නේ? මං කවද්ද අභිෂේක කරන්නේ? කවද්ද මං රජ වෙන්නේ කියලා ආසාවක් උපදිනවා. අන්න ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ආසංස, ආසාවක් ඇති වෙනවා. රජකම ගැන ආසාවක් ඇති වෙනවා. එතකොට ඒ රටේම ඉන්නව කිසිම සුදුසුකමක් නැති රජ වෙනවා තියා එදා වේලවත් කන්න බොන්න විදිහක් නැති ඔය පාරවල් රස්තිය අදුවේ යන අපි හිටමු තරුණී. එයාටත් කවුරු හරි කියනවා අන්න අසවල් රාජ්‍ය රාජකුමාරයව අද උටුණු පලන්දනවලු. එයාට වගේ වගක් නැහැ. කවුරු රජ වුණත් අපිට මොකද? එයාට කිසිම අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා හැඟීමක් උපදින්නේ නැහැ. නිරාසා, කිසිම ආසාවක් නැහැ. රජකම ගැන කිසිම හැඟීමක් ආසාවක් නැහැ. ආසාව ප්‍රහාණය කළා නෙමෙයි, එයා කිසිම සුදුසුකමක් නැහැ. එතකොට එයාට එහෙම සිතුවිල්ලක්වත් උපදින්නේ නැහැ. නිරාසා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පණවිඩේ මහන්න ලැබෙනවා ඔටුනු පලන් රජවරුන්ට. අනික් රාජ්‍යවල ඉන්න දැනටත් රජ වෙලා ආය අමුතුවෙන් ඔටුනු පලඳින්න දෙයක් නැහැ. ඔටුනු පලන් රජවරුන්ට අහන්න ලැබෙනවා අන්න අසවල් රාජ්‍ය රාජකුමාරයා ඔටුනු පලන්දලා අද අභිෂේක මංගල්‍යයක්, අද රාජ්‍ය උත්සවයක්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි රජවරුන්ට හිතෙයිද අනේ මං කවද්ද රජ වෙන්නේ, අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා? රජ්ජුරුවන්ට හිතෙනවා. රජ්ජුරුවන්ට හිතෙන්නේ නැහැ. විගත ආසා, ඒ ආසාව සංසිඳිලා. රජ්ජුරුවන්ට හිතෙන්නේ අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා. මොකද රජ වෙලා ඉවරයි. ඔන්න ඔය උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ වදාළ මහණෙනි මේ ධර්ම මාර්ගය ඇහෙනකොට, නිවන් මාර්ගය ඇහෙනකොට සංසාර පින්තිය ණයටත් ඔය වගේම හැඟීම් ඇති වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න කෙනෙකුට ධර්මය අහන්න ලැබෙනවා. ඒ ධර්මය අහන්න ලැබෙනකොට අපිට ධර්මය තුළින් අහන්න ලැබෙනවා අනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනාවක් කරා. උන්වහන්සේ මේ වගේ පිරිසකට දහම් දෙසුවා. එදා ඒ බණහපු පිරිස අතර බොහෝ පිරිසක් සෝවාන් මාර්ගඵල ලැබුවා. බොහෝ පිරිසක් සකදාගාමි වුණා, අනාගාමි වුණා. ඒ බණහල අවසන් වෙනකොට මෙපමණ පිරිසක් රහත් වුණා. අන්න අපිට අහන්න ලැබෙනවා. අසවල් අසවල් අය සංසාර දුකින් එතර වුණා. දැන් ඔබ බණ අහනකොට ඔබට ඇහෙනවා අනාථපිණ්ඩික සිටුතුමා ගිහි ජීවිතයේදීම සෝවාන් මාර්ගඵල ලැබුවා. විසාඛාව සෝවාන් වෙච්ච ශ්‍රාවිකාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මඟඵල ලාභීන් මේ විදිහට බිහි වුණා. සසර දුකින් නිදහස් වුණා. මේව ඇහෙනකොට සංසාර පින් තියෙන කෙනාට ධර්මයේ වෙනුවෙන් කැපකිරීම කරලා සසරේ පින් කරපු පාරමී පුරපු කෙනෙකුට මේව ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර රජකම අපේක්ෂාවෙන් ඉන්න රාජකුමාරීගේ හිතේ අනේ මං කවද්ද රජ වෙන්නේ, අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා ඇතිවන හැඟීම වගේ ආසංසා, එවැනි හැඟීමක් එයාගේ හිතේ උපදිනවා. අනේ මං කවද්ද සෝවාන් වෙන්නේ, මං කවද්ද සකදාගාමි වෙන්නේ, මං කවද්ද රහත් වෙන්නේ, මං කවද්ද මාර්ගඵල ලබාගෙන සංසාර දුකින් නිදහස් වෙන්නේ, අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් කියන හැඟීම ආසාව එයාගේ හිතේ උපදිනවා. ආසංසා, ධර්මාවබෝධී පිණිස ආසාවක් ඇතිවේ. ඒ ආසාව උපදින්නෙම සංසාර පින්තියෙන්න. දැන් ඔබට මේ බණ අහන්න හිතෙන්නේ අනේ අපි කොහොම හරි මේ ධර්මය අහන්න ඕනේ කියලා හිතෙන්නේ. බණ ඇහෙනකොට නැකිටලා යන්න හිතෙන්නේ නැත්නම් අනේ තව බණ ටිකක් අහන්න තියෙනවා නම් කියලා හිතෙනවනම් ධර්මයට ආසාව ඇති වෙනවනම් අන්න සංසාර පින්තියෙන කෙනෙක්, සසරේ ධර්මයේ වෙනුවෙන් කැපකිරීම කරපු කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ ගැන සමහර අන්ධ බාල පුතත් ජනුවයින් ඒ අයට සංසාර පින නෑ. පංච දුෂ්චරිතයේ යෙදෙනවා, අකුසල් කරනවා, සතරපායේ මහගෙදර කරගෙන ජීවත් වෙනවා. සසරේ ධර්මයේ වෙනුවෙන් කැපකිරීමක් කරලා නැහැ. සංසාර පුරුදු පාරමී ධර්ම ධර්මයේ වෙනුවෙන් පුරලා නැහැ. එවැනි කෙනෙකුට අන්න ධර්මයක් ඇහෙනවා, අසවල් අසවල්යි සෝවාන් වුණා, සකදා අඩුගාන ගෙවල් වල හරි කවුරු හරි කියනවා, අනේ ධර්මය අහලා මෙච්චර පිරිසක් මඟඵල ලැබුවලු, අනේ ධර්මය අහලා බුදුහාඳුනන්ගේ ධර්මය අහලා ඒ කාලේ මෙච්චර ධර්මය අවබෝධ කරගත්තලු. එයාට වගේ වගක් නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවකට වදාලා අර නගරේ ඉන්න කිසිම සුදුසුකමක් නැති අර තරුණයෝ වගේ, කවුරු රජ වුණත් එක අපිට මොකද වගේ වගක් නැ, අන්නේ වගේ කියනවා. කවුරු මගඵල ලැබුවත්, කවුරු රහත් වුණත්, කවුරු නිවන් දැක්කත් අපිට ඕනේ විදියට අපි ඉන්නේ. අපිට අපාය හොඳයි කියාගෙන ඉන්න සමහරු, අපි යන අපාය කියන්නම් කියන, අපිට සතර අපාය හොඳයි කියන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අය නිරාස, කිසිම ධර්ම අවබෝධය ගැන ආසාවක් හැඟීමක් උපදින්නේ නැහැ. ඇයි ඒ සංසාර පිනනේ? ඔබ බලන්න මේ ලෝකෙ කොච්චර ඉන්නවද කියලා බණ ඇහෙනකොටම නැගිටලා යන්න හිතෙන්නේ. එක්ක රූපවාහිනියක බණක් යනවනම් ඒ චැනල් එක හිමීට මාරු කරන්න හිතෙන්නේ. එක්ක වෙනත් මොනවා හරි බලන්න හිතෙනවා. එක්ක නැගිටලා යන්න හිතෙනවා. එක්ක ෆෝන් එක අරගෙන ෆෝන් එකට ඇනෑනයි. එක්ක වෙන කතාවක්, කවුරු හරි ධර්මයේ කතා කරනකොට වෙන කතාවක් පටන් ගන්න හිතෙනවා. ඇයි ඒ සංසාර පින නැහැ. ධර්මයට ආස කිරීමක් හැඟීමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අර ඔටුනු පලන් රජවරු, ඒ රජවරුන්ටත් අසවල් රාජ්‍යයේ රාජකුමාරය අභිෂේක කරා කියනකොට ඒ අයට අනේ මං කවද්ද අභිෂේක කරන්න කියලා හිතෙන්නේ නැහැ. මොකද ඒ අය අභිෂේක කරලා ඉවරයි, දැන් රජ වෙලා. ඒ වගේ තමයි කිව්වා මාර්ගඵලලාභී, රහතන් වහන්සේලා මඟඵල ලැබූ අය. ඒ අයට අනේ මං කවද්ද සෝවාන් වෙන්නේ, මං කවද්ද සකදාගාමි, මං කවද්ද රහත් වෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඒ අය උතුණු පලන් රජවරු වගේ කියලා බුදුරජාන් වහන්සේ වදාළා. එහෙමනම් පින්වතුනි, අපිට මේ ධර්මය ඇහෙනකොට ඔබ ලෝකේ කොහි හිටියත්, ඔබ මේ ධර්මය අහනකොට බණපදයක් ඇහෙනකොට ඒ ධර්මය අහන්න සූදානම් වෙන්න ඕනේ. අනේ මටත් මේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා, මටත් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න සංසාර පින මතුවේවා, ඒ සසර පින මතුවෙන්නත් ඕනේ. සමහර අය ඉන්නවා ඒ අයගේ සංසාර පින් තියෙනවා, හැබැයි ඒ පින මතුවෙන්න ඒක යටපත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේලාට පුළුවන් ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ කෙනෙකුගේ සංසාර පින මතු කරලා දෙන්න. දැන් බලන්න අර චුල්ලපන්තක හාමුදුරු 80 මහා ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයක් ලැබුවා. මනෝමය ශරීර මවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි. හැබැයි එක ගාථාවක්වත් පාඩම් කරගන්න බැරුව අවසානයේ උන්වහන්සේගේ වැඩිමහල් සහෝදරයා මහාපන්තක ස්වාමීන් වහන්සේ කිව්වා, මල්ලි මේ ධර්මයේ පරම ගැඹීරයි, එක ගාථාවක්වත් පාඩම් කරගන්න බැරි නම් කොහොමද මේ පරම ගාම්භීර ධර්මයක් අවබෝධ කරන්නේ? අම්මා තාත්තත් ඉන්න නිසා දෙමව්පියන්ට සලකගෙන පිනක් කරගෙන එක්ක සිවුරු ඇරලා යන්න කියලා. උන්වහන්සේ කැමති වුණේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්ක සංසාර පින මතු කරන හැටි. උන්වහන්සේ පුංචි අපි කවුරුත් නොසිතන දෙයක් රෙදි කඩක් දුන්නේ. දැන් වෙන කෙනෙක් නම් ඔයා භාවනා කරන්න, ඔයා මේ කමටහන වඩන්න, ඔයා මෙහෙම කරන්න, ඔයා සක්මන් කරන්න, ඔයා එක්ක මෙන්න මේ සූත්‍ර ටික කියවන්න. ධර්මයටමනේ අපි එක්ක අපි දන්නේ එහෙම. හැබැයි බුදුරජාණන් වහන්සේට පමණක් තියෙනවා කෙනෙකුගේ සංසාරික කුසලතාවයන් මතු කරන්න ඉන්ද්‍රිය ධර්ම දකින නුවණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුංචි උපක්‍රමයක් දුන්නේ, රෙදි කෑල්ලක් පිරිමදි සසරේ පිනක් මතු කරලා ඒ පින මතු වෙනකොට ඒ රෙදි කෑල්ල පිරිමදිනකොට ඒ තුලින්ම හිත එකඟ වෙලා හිත සමාධිමත් වෙලා විදර්ශනා වැඩිලා අර රජෝහරණම් කියලා රෙදි කෑල්ල අපිරිසිදු වෙනකොට ඒ තුලින්ම කය යථා ස්වභාවයත් අවබෝධ වෙලා මාර්ගඵල ලැබුවා. මනෝමය ශරීර මවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයන් ඇතිව උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි ධර්මයට ආසා කරන්න, ධර්මයට කැමති වෙන්න, ධර්මයේ වෙනුවෙන් කැපකිරීම කරන්න. ඒ නිසා සමහර වෙලාවට මේ ජීවිතේ අපි හිතපු නැති විදිහට ඔබ ධර්මයට කැමති, ධර්මයට ආසා, ඒ සංසාරේ ධර්මයේ වෙනුවෙන් කැපකිරීම කරපු අය. ඒ වගේ අය තමයි බුද්ධ ශාසන වල සමහර වෙලාවට එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරන. එක්කෝ ඒ ජීවිතේ නොයේ කකුසල් කර කර වැරදි කර කර ඉන්නවා. අපි දන්නේ නැහැ යාගේ පෙර සංසාර ජීවිතේ ධර්මයේ වෙනුවෙන් කරපු කැපකිරීම. ඒ නිසාම මිනිස්සු කියනවා මේ වගේ පෞකාරයන්ට රහත් වෙන්න පුළුවන්ද? මේ වගේ අයට පුළුවන්ද මගඵල ලබන්න? දැන් ඔබ දන්නවනේ අර බුදුරජාණන් වහන්සේ කාලේ සරුකාණි කියලා බිබී හිටපු බේබද්දේ අන්තිම මොහොතේ සීලේක පිහිටලා සෝවාන් වුණා. හැබැයි සමහර මිනිස්සු පිළිගත්තේ නැහැ. සෝවාන් වෙන්න පුළුවන් මේ බේබද්දට කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා දේශනා කරහු අවසාන මොහොතේ ධර්මයේ සීලේ සම්පූර්ණ කරගත්ත, ධර්මය අවබෝධ කරගත්ත සෝවාන් වුණා. ඒ වගේමයි බුද්ධ ශාසනය තුල අර සන්තති කියන අමාත්‍යවරයා සතියක් කකා බිබී රජසැප බිඳගෙන ඉඳලා සතියක් රජසැප හම්බුණා යුද්ධයක් සංසිද්ධ වුණු නිසා. හැබැයි ඒක දිහා බලලා කෙනෙක් හිතුවොත් මෙච්චර විනෝද වෙවි පංචකාමයන් තුල ඉඳලා සතියකට පස්සේ එහෙම රහත් වෙන්න පුළුවන්? එයාගේ සංසාරේ ධර්මයේ වෙනුවෙන් කරපු කැපකිරීම අපි දන්නේ නැති නිසායි අපි එහෙම හිතන්නේ. ඒ නිසා මේ ධර්මයේ වෙනුවෙන් කැපකිරීම කරන්න, ධර්මයට ආස කරන්න, හැම වෙලාවෙම අනේ මටත් මේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගන්න ඕනෑ කියන හැඟීමෙන් බණහන්, අන්න එතකොට ඔබට ඒ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය මඟ විවර වෙනවා. පින්වතුනි, සංසාරි බොහෝ පින් කරලා පාරමී පුරලා ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච අය, ඉන්ද්‍රිය හොඳට මෝරපු අය, ඒ අයට ධර්මය කියන්නේ උග්ගටිතයි. ඒ වගේ අය බණ අහද්දී එක ගාථාවක් ඇති කියන, කෙටියෙන් ධර්මය ඇහුවත් ඒ ධර්මය අවබෝධ කරන්න දක්ෂයි ඉන්නවා. ඒ අය බණ අහද්දිමයි ධර්මය අවබෝධ කරන්න. ඊළඟට තව පිරිසක් ඉන්නවා සසරේ හොඳට පින් කරලා ඉන්ද්‍රිය මෝරපු අය, අර උග්ගටිතඥාය තරම්ම නැහැ. ඒ වගේ අයට දහම් දෙසනකොට බුදුරජාණන් වහන්සේ මුලදි පිළිවෙල කතාවක් කරනවා. ඒ පිළිවෙල කතාව කරන්නේ බුදු ඇසින් බලමින් එයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට. පිළිවෙල කතාව අහලා තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං, නයිස් ක්‍රම්ම ආනිසංස, ඔය විදිහට පිළිවෙලට. ඉස්සල්ලාම පටන් ගන්නේ දානෙක. දන් දීම, අතහැරීම, ත්‍යාග සම්පත්තිය, දානි ආනිසංස. ඊළඟට සීල කතා, සීලේ ගැන, කය වචනේ සංවර කර ගැනීම, සීලේක වටිනාකම. ඊළඟට සග්ග කතා, සුගතිය, දිව්‍ය සැප සම්පත්, දන් දීලා සීල් රැකලා සුගතියේ උපදින අයගේ කතා. එතකොට ওই දිව්‍ය සැප, සුගතිය වවා කියනකොට හිත එතනට පින් කරපු කෙනාගේ හිත ඒ පැත්තට ඇලෙන්න පුළුවන්. ඊළඟට කාමානං ආදීනව, ඒවේ ආදීනව මතු කරමින් දහම් දෙසනවා. ඊළඟට නයිස් ක්‍රම්‍ය ආනිසංස, මේ කාමයන් අතහැරීමේ අනුසස් පෙන්නමින් බණ කියන. ඔන්න ඔය පිළිවෙල කතාව තුළ බුදුරජාණන් වහන්සේ ඒ බණහන කෙනාගේ හිත දිහා බුදු ඇසින් බලනවා. දැන් හිත සකස් වෙලාද? දැන් එයාගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙලාද? එයාගේ හිත ධර්මාවබෝධයට සකස් වුණා නම් චතුරාරි සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාවක්, ඒකට ධර්මීය කියන්නේ සාමුක්ඛංශික දේශනාව, ඒ දේශනාව කරනවා. ඒ දේශනාව අවසන් වෙනකොට ඒ බණහගෙන හිටපු කෙනා ඒ ආසනීමෙක්ව සෝවාන් වෙනවා. බණහගෙන ඉන්න හිටපු ආසනීමෙක්ව සකදාගාමි, එක්ක අනාගාමි වෙන බොහෝ දෙනෙක් රහත් වෙනවා. විපටිතඤ්ඤ, බණහද්දිම ධර්මය අවබෝධ කරගන්න කෙනෙක්. එතකොට අපිට පේනවා මේ වගේ සසර පින් ඇති, ඉන්ද්‍රිය වැඩිච්ච, කාලයක් සංසාරේ ධර්මයේ තුල කැපකිරීම කරපු අය බණහද්දිම බුද්ධ ශාසනවල ධර්මය අවබෝධ කරලා තියෙන. ඒ කැපකිරීම දැන් සමහර ඒවා තියෙනවා. අපිට මේ ජීවිතයේ කතාව විතරක් ගත්තොත් අපිට හිතාගන්න බෑ. එහෙමත් එන්න පුළුවන්ද එහෙමත් නිවන් දකින්න පුළුවන්ද ඒනම් අපිටත් පුළුවන් වෙන්න එපා එහෙම අපිට හිත හැබැයි ඒ අයගේ සංසාර කතාව ගත්තොත් දැන් ඔබ අහලා ඇති සන්තති කියලා අමාත්‍යවරේ අපේ බුදුහාඳුරන්ගේ කාලේ රාජ ආභරණ ඇතුව රාජකීය සල්පිලි ඇඳගෙන දවස් 7ක් තිස්සේ රජුරුව රජ සැප විඳින්න දුන්නා. විශාල යුද්ධයක් එක ලේ බිඳුවක් කොල්ලන්නේ නැතුව ගිහිල්ලා තමන්ගේ කතාවෙන් යුද්ධේ සංසිඳෙව්. ඒ තරම් වචනික බලයක් තිබ්බ කෙනෙක් සංසාර පිනකට. රජුරවන්ට පුදුම සතුටුයි. මහා සේනාවක් අරගෙන ගියේ රජුරවන්ට විරුද්ධව කැරැල්ලක් ආපු වෙලාවට. හැබැයි අර තමන්ගේ සතුරු සේනාවත් එක්ක රටේ කැරලි ගහපු මිනිස්සු එක්ක කතා කරලා තමන්ගේ වචනයට අවනත කරලා හැමෝම ආයුධ බිම තිබ්බා. රජුරවන්ට පක්ෂපාති වුණා. අවසානයේ රජුරෝ දවස් 7ක් රජ සැප විඳින්න දුන්නා. දැන් රජුරෝ විවේක ගත්තා. දැන් කවුද රජා සතියකට? සන්තති. එතකොට රාජකීය ලීලාවෙන් අර ඔක්කොම සැප සම්පත් ටික තියෙනවා. අන්තපුරේ දුන්නේ නැහැ. එතකොට දවසම බොනෝ මේ බද්දෙක් හොඳට. නාට්‍යාංගනාව ටික ගෙනහල්ලා තමන්ව සතුටු කරන්න නටන්න කි. ඉතින් උදේ ඉඳා හවස් වෙනකම්ම නටන. ආයි හිතුණාම රජ්ජුරුවන්ගේ ඇතාව සරසලා ඇතා පිට නැගලා නගරේ වීදි සංචාරය කරන රජ්ජුරුව වගේ ආවරණ වලින් සැරසිලා යනවා. ගිහිල්ලා විනෝද වෙලා ආයි හවසට ඇවිල්ලා රෑ වෙනකන් නිින්ද යනකම්ම නැටුම් බලන. ඔය විදිහට ඉඳලා 7 වෙනි දවසේ දැන් හිතන්න දවස් 7ක් තිස්සේ දැන් මේ සීල් දැක්කද භාවනා කරාද හිත වැඩුවද නැහැ. 7 වෙනි දවසේ දැන් හිතන්න දවස් 7කටනේ රාජසැප දුන්නේ. දැන් අන්තිම දවස වෙනකොට තව එක දවසයි කියලා දැනෙනකොට අද නම් හොඳටම විඳින්න ඕන කියලා හිතෙනවන්නේ. එදා රජ්ජුරුවන්ගේ ඇත් සේනාවත් එක්ක රජ්ජුරුව වගේම නගරේ පෙරහැරින් ඇතා පිට නැගලා යනවා. බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුව එක්ක නගරේ පිණ්ඩපාතේ වැඩම කරලා එනකොට දැන් මේ පෙරහැර ඉස්සරහට හම්බුණා. ඇතා පිට යන ගමන්ම ඇතාගේ බහින්නෙත් නැතුව රාජාභරණ වලින් සැරසිලා රාජ උස්නේත් හොඳටම ගහපු වෙලාවනේ ඇතා උඩ ඉඳන්ම නිකන් ඔළුව පාත් කළ බුදුහාමුදුරන්ට ගෞරව කරා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔය සන්තති අද හවස් වෙනකොට ඔය රාජාභරණ රාජකීය සලුපිලි පිටින්ම රහත් වෙනවා. අදම පිරිනිවන් පානවා. දැන් කොහොම දෙයක් සාමාන්‍ය කෙනෙක් පිළිගනීද? පිළිගන්නේ නැහැ. එතකොට ඔය කතාව යන්තම් හරි කන වැඩිච්ච අය බලමුකු ඉතින් අදනේ ඔක වෙනවා කියන්නේ කියලා එහෙමත් හිතන්නේ නැත. ඉතින් ඔහොම එදා හවස හොඳට පෑම් පහසු වෙලා නාල කරලා ආයි ගිහිල්ලා අර නාට්‍යාංගනාව පිරිස ගෙන්නලා නටන්න කියලා. එක හිතගේ නාට්‍යාංගනාවකුත් හිටියා. දැන් දවස් ගානක් නටලා ඒ අයටත් හොඳටම වෙහෙසයි. තමන් ඉස්සරහම නැටුන් නට නටා ඉන්නදී හේම ඇදගෙන වැටුණා. නහයෙන් කටින් ලේ දාගෙන එහෙම පණ ගියා. සන්තති ඉක්මනට නැකිටලා දුවලා ගිහිල්ලා බැලුවා තමන්ගේ හිත බැඳිලා තිබිච්ච අර නාට්‍යාංගනාව. නහයෙන් කටින් ලේ දාගෙන පණ ගිහිල්ලා. විශාල කම්පාවක් ඇති වුණා. දුකක් ඇති වුණා. කලකිරීමක් ආවා. ඒ වෙලාවේ මතක් වුණේ බුදුරජාණන් වහන්සේ දහවල් කාලේ ආනන්ද හාමුදුරුව එක්ක වඩිනවා මගදී මුණ ගැහුණා. එක්මනට මාලිගාවෙන් එළියට පැනල අර රාජකී ඇඳුම් පිටින්ම දුවගෙනගේ ජේතවනට. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එහෙම දුවගෙන ගිහි අනේ ස්වාමීනි භාගතුන් වහන්ස මට පිහිටවේ. මගේ දුක නිවාගන්න දහම් දෙසන්න කියෝ. බුදුරජාණන් වහන්සේ හු අරමුණු කරගෙන බණ කිව්වා. ඒ බණහල් අවසන් වෙනකොටම එහෙමම රහත්තුම්. ඒ පිරිස අතරම ඔහුගේ ආවිෂත් ගෙවිලා තිබුණි. ඒ පිරිස ඉදිරියේ මහසි පෙළහර පාලා පිරිනිවන් පෑ. එතකොට ඔය වගේ දෙයක් අපි මේ ජීවිතේ කතාව විතරක් ගත්තොත් ඇමතියෙක් සතියක් රාජ උස්නි ගහලා බිබී පිස්සු නටනට හිටපු කෙනෙක් මෙන්න රහත් වෙලා හත්වෙනි දවසේ අපිට පේන්නේ ඕකනේ. හැබැයි ඔහුගේ සංසාර කතාව කල්ප 92කට කලින් පුස්ස කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගිය බොහොම අහිංසක දුප්පත් තරුණෙක්. එදා බණ අහලා අප්‍රමාණ පැහැදීමක් ආවා ධර්මයේ ගැන. ඒ ධර්මයේ ගැන පැහැදීම ආවට පස්සේ බණ අහලා අවසන් වෙලා කල්පනා කරා අනේ මේ උතුම් ධර්මය මේ අනිත් මිනිස්සුන්ටත් අස්වන්න පුළුවන්. ඊට පස්සේ හැමදාම උදේ නැගිටලා ගම් නියම් ගම් පුරා ඇවිද ඇවිද යනවා. මිනිස්සු එකතු වෙච්ච තැන් වලට ගිහිල්ලා කියනවා අන්න බුදු කෙනෙක් පහළ වෙලා නුඹලා ඔය මොකද කරන්නේ, ඉක්මනට ගිහිල්ලා බණපදයක් අහපල්ලා මේ අවස්ථාව නම් අතහැර ගන්න එපා, මේක මහා දුර්ලභ අවස්ථාවක්. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අසවල් තැන, අසවල් ආරාමේ. ඕක කිය කිය ඇවිදිනවා. දැන් ඔහොම කාලයක් යනකොට විශාල පිරිස ඈතින් එනවා බණහන්. ඒ හැමෝම කතා වෙනවා මෙහෙම තරුණේ අපේ ගම්වල හැම තැනම පාරවල්ව බණහපල්ලා බණහපල්ලා අන්න බුදු කෙනෙක් පහළ වෙලා කියලා කිය කිය ඇවිදිනවා. රජ්ජුරුව හරී සද්ධාවන්තයි. ඒ රජ්ජුරුවන්ට මේක ආරංචි වුණා. රජ්ජුරුව මේ තරුණයා ගෙන්නලා මාලිගාවට ගෙන්නලා ඇහුවා ඇත්තද මේ හැම තැනම ඇවිද ඇවිද බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න කියලා මිනිස්සු යොදවනවා කියලා. ඔව් රජතුමනි කියලා. රජ්ජුරුව හිත පැහැදිලා බැලුවා තරුණයා දිහා. බොහෝම දුප්පත් අසරණ වැරහැලි ඇඳගෙන ඉන්න කෙනෙක්. වටිනා සලු යුගලක් පරිත්‍යාග කරා. එහෙම සලු යුගලක් දීලා අස්වෙන් දුන්නා. ඊව දැන් ඔය කරන වැඩේ ඔයිට වඩා වේගෙන් කරන්න පුළුවන්. මේ අස්වැ අපිට නැගලා බණ අහන්නනි කියන්නේ. ඔය වචනි කියනකොට ධර්ම ගෞරවයත් එක්ක මේ වටිනා සලු ඇඳගෙන යන කොඩියකුත් දුන්නා. මේ කොඩියත් අරගෙන යන අස්වැ අපිට නැගලා ගම් නියම් ගම් පුරා ගිහිල්ලා මිනිස්සුන්ට බුදු කෙනෙක් පහළ වෙලා කියන පණවිඩේ කිය කියා යන. පුදුම සතුටක්. දැන් වෙන ලෝකයක් නැහැ. අර අස්වැ පිටේ නැගලා හැම තැනම යනවා බුදු කෙනෙක් පහළ වෙලා බණහපල්ලා කිය කිය යනවා. කොහොම කාලයක් ගිහිල්ලා රජ්ජුරුව ආයි මාලිගාවට ගෙන්නවා. ගෙන්නලා විස්තර අහලා රජ්ජුරුවන්ට තවත් සතුටු. රජ්ජුරුව ඊට පස්සේ අස්වැ දෙන්නේ ගැට ගහපු අස්ව රතයක් දුන්නු. තවත් සලු පිළි දුන්නා මේ අස්ව රතේ යන්න කියලා. ආයි ටික කාලෙකට පස්සේ අස්වය හතර දෙනෙක් ගැට ගහලා ඊටත් වඩා ලස්සන රතයක් සරසලා දුන්නා. දැන් මේ කරත්ති රතේ එනකොට අස්වය ගැට ගහලා මිනිස්සු පාරවල් වලට පිරෙනවා. කොහොම මොකද කරන්නේ? අර රතේම ඉඳගෙන මේ පණවිඩේ කිය කියා යනවා. මොකද්ද පණවිඩේ? බුදු කෙනෙක් පහළ වෙලා අන්න අසවල් තැන වැඩ ඉන්නවා ගිහිල්ලා බණ අහන. ඔන්න ඔය පින තමයි ඒ ජීවිත කාලි පුරාම කරගත්ත පින. මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. කල්ප 92ක්ම සතර අපායකට නොඇටි දෙව්ලොවින් බඹලවට මනුලවට සුගතිවලම ඉපදුනා කියන අර පිනේ. ඒ වගේම ඔහුගේ වචනෙට ඕනම පිරිසක් අවනත කරන්න පුළුවන් උන්නේ ශක්තියක් තියෙන. අපේ බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වෙනකොට දෙව්ලොව ඉඳන් මනුස්සලෝකෙට ආව සන්තති ඇමති. එතකොට මේ වචනේ ශක්තියෙන් තමයි අර විශාල යුද්ධයක් ඇති වෙන්න ගිය එක කිසිම ලේ බින්දුවක් කොල්ලන්නේ නැතුව ආයුධයක් උස්සන්නේ නැතුව යුද්ධයක් සංසිඳවන්න පුළුවන්. මිනිස්සුන්ට බනහන්න බනහන්න කිය කිය ඒ වචනේ කිය කිය ගිය වචනේ පින. ඒ නිසා රාජකීය සලු පිළිපිටින්ම බනහල රහත් වෙලා පිරිනිවන් පාන්න තරම් ඒ පින බලවත් වුණා. ඒ නිසා පින්නතුනි මේ ධර්ම මාර්ගය යනකොට කෙනෙකුට අපි කාටත් වැදගත් දේවල් ටිකක් තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න. පෙර පින, ඒකට අපි ධර්මයේ කියන පුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින් ඇති බව. ඒ පෙර පින නිසා තමයි අද අපිට මෙහෙම පින් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ. පෙර පිනෙන් අපිට පතිරූප දේශයක් හදලා දෙනවා. ධර්මය අහන්න පුළුවන් පරිසරයක් කොහේ හිටියත්. දැන් ඔබ ඕස්ට්‍රේලියාවට ආවා කියලා ඔබ ධර්මයෙන් ගිලිහුණා. ඔබට ධර්මය අහන්න පරිසරයක් හදලා දුන්නා මෙතන. කල්යාණ මිත්‍ර සේවනය හදලා දෙනවා. ඒ ධර්මයට හිත නැඹුරු කරලා දෙනවා. කොහේ හිටියත් ඒක හදලා දෙනවා. ඒ අර සංසාර පින. ඒ නිසා පෙර පින තියෙන්නත් ඕනේ. ඊළඟට අපිට මේ ධර්ම මාර්ගය ඉස්සරහට යන්න ආතාපි සම්පජානෝ සතිමා. මොනවද ඒ? ආතාපි කෙලෙස් තවන වීරිය. සම්පජාන හොඳ නුවණක් තියෙනවා. සතිමා කියන්නේ අපිට හොඳ සිහියක් තියෙනවා. ඔන්න ඔය කරුණු තුන දියුණු කරගන්න දක්ෂ වෙයි. හැම බුද්ධ ශාසනයකම හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනා තියෙනවා. ඒ දේශනවලට අපි ධර්මීය කියන්නේ අවිදහිත දේශන. දැන් ධම්සප්පවත්තන් සූත්‍රෙත් එහෙම දේශනා. මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙන හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරන්නේ ධම්සප්පවත්තන් සූත්‍රයෙන්මයි. හැම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාව. ඒ වගේමයි සතර සතිපට්ඨාන දේශනාව. හැම බුද්ධ ශාසනයකම හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන දේශනාව. එනිසා මේ සතිපට්ඨාන ටික ටික හරි ජීවිතේ පුරුදු කරගන්න, සිහිය වඩන්න. අපේ මේ ජීවිතයේ තියෙන වටිනාම දෙයක් තමයි සිහිය. ඒ වටිනාකම අපෙන් ගිලිහුණොත් ඊට පස්සේ අපි ගොඩාක් අසරණ වෙනවා. දැන් අපි හිතමු මෙහෙම, අපිට මේ කය යම් මට්ටමකට පොඩ්ඩක් පවත්වගෙන අල්ල ගන්න පුළුවන්. එක්සයිස් කරලා හොඳ බෙහෙත් හේත් හොඳ කෑම වේලා. හැබැයි අද වගේ කාලෙක උපරිම අල්ලගෙන හිටියත් අවුරුදු 90ක් 100ක් අල්ල ගන්න. එතනින් එහා බොහොම කලාතුරකින් නේ. අද අපේ කයේ කායික ශක්තිය වේගෙන් පිරිහීගෙන යන කාලයක්. හැබැයි මනසට රැකවරණයක් තියෙන, මනසට තියෙන රැකවරණය තමයි සිහිය. ඒ සිහිය දුර්වල වුණාට පස්සේ ඊට පස්සේ අපේ මතක ශක්තිය නැති වෙනවා, කල්පනා ශක්තිය නැති වෙනවා. දැන් ඔබ හිතන්න අපි යමක් මතක් කරගන්නේ කොහොමද? සිහි කර කර නෙමෙයිද මතකෙට ගන්න? ඉගෙන ගන්න දරුවෙක් ගැන හිතන්න. සිහි කර කර තමයි මතක් කරගන්නේ. උගන්වන දෙයක්, පරණ දෙයක්, පාඩම් කරපු දෙයක්, විභාගයකට ගියත්. එතකොට අපි මේ භාවනා කරනවා කියන්නේ, සතිපට්ඨානෙ වඩනවා කියන්නේ, සිහිය දියුණු කරනවා කියන්නේ අපේ මතක ශක්තිය වැඩි වෙයිද අඩු වෙයිද? ඒක වැඩි වෙනවා. අපේ මේ මතකයේ වැහිලා තියෙන කරුණු පහක් බුදුහාඳුරු පෙන්නනවා. අනීවරණ සූත්‍රය කියලා තියෙන පංච නීවරණ. බුදුහාඳුරු පෙන්නනවා, මහණෙනි මේ පංච නීවරණ කියන්නේ පඤ්ඤාය දුබ්බලී කරන අයගේ ප්‍රඥාව දුබල කරන, අචක්කු කරන අයගේ දහම් මැස නැති කරන,
1: නුවණැස නැති කරන එයා මෝඩයෙක් බවට පත් කරන. කල්පනා ශක්තිය අඩු කරන. මතක ශක්තිය දුර්වල කරන. එතකොට අපි කොහොම හරි මේ භාවනා කරද්දි ටික ටික ටික ටික පුරුදු වෙන්නේ නීවරණ යටපත් කරගන්න. හැබැයි අපි භාවනාවක් පටන් ගත්ත ගමන් ඒ භාවනාවට බාධා කරන කරදර කරන්නේ ඔය ටිකම තමයි. හිත ප්‍රියමනාප අරමුණු ඔස්සේ දුවනවා. එක්ක තරහකාරයෝ කේන්ති යන දේවල් පරණ දේවල් හිතට දුක ඇති වෙන දේවල් මතක් කරනවා. හිත විසිරෙනවා පසුතැවෙනවා. නිදිමත අලසකම එනවා. එතකොට ඕවා තමයි නීවරණ. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචික ඔය ටික තමයි වද දෙන්නේ හිතට. ඒවා එක එක ස්වරූපේ සමහර ඒවා නීවරණ විදියට අඳුන ගන්න පුළුවන් සමහර ඒවා අඳුන ගන්නත් බෑ. ඒ වාන්චනික ධර්ම හැටියට. අපියොම රවට්ටගෙන භාවනාවෙන් හිත වෙන පැත්තකට අරගෙන යනවා. එතකොට මෙන්න මේ නීවරණ යටපත් කරනවා කියන්නේ හිතේ ඒකාග්‍රතාවයක් ගොඩනගන. දැන් ඔබ හිතන්න මේ ධර්මයේ අදනේ මේ පොත්පත්වල ලියලා මේ අපේ රටේ උනත් ලියන්න පටන් ගත්තේ ওই බැමිණි ඉතිහාසයෙන් පස්සේ. එතකල්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ අපේ රටේ භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ ධර්මය අවබෝධ කරගත් රහත් වෙච්ච අයට කටපාඩමින් ගෙනියන ක්‍රමයේ තමයි තිබුණේ. සුතා හොඳට අහන. දතා අහන දේ ධාරණය කරගන්නවා. වචසා පරිචිතයි. ඒක වචනින් පුරුදු කරන. සජ්ජහායනා කරන. මනසානුපෙක්කිතා නිතර නිතර නුවණින් විමසන. එතකොට ඒක තමන්ගේ අවබෝධයක් බවට පත් වෙනවා. දිට්ඨියා සුප්පටිවිතා. සජ්ජහායනා කර කර කටපාඩම් කර කර යන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ ඉගැන්නේ. පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ කරෙත් ඒක. ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවල් වලට ඒ ධර්මයේ කොටස් කොටස් බාර දුන්න. මෙන්න මේ කොටස ඉස්සරහට අරගෙන යන්න. මේ ටික ගෙනියන්න. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවට දීඝනිකාය බාර දුන්න. සාරිපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය පරම්පරාවට සංවිත්තනිකාය. එතකොට ඔය වගේ දුන්නා. උපාලි මහරහතන් වහන්සේගේ පිරිසට විනය පිටක. එතකොට එහෙම එහෙම ඒ අය වෙන වෙනම අරගෙන ගියා. දෙවනි ධර්ම සංගායනාවෙන් පස්සේ 700ක් මහරහතන් වහන්සේලා. ඒත් ලියන්න හිතුවේ නැහැ. ඒත් අර ක්‍රමෙම. තුන්වෙනි ධර්ම සංගායනාවට 1000ක් මහරහතන් වහන්සේ. ඒත් ඔය විදිහමයි. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ ඉගැන්නුවෙත් ඒ විදිහමයි. හැබැයි ඔය වළගම්බා රජුරුවන්ගේ කාලේ ඇතිවෙච්ච විශාල සාගතයේ නියගේ දුර්භීක්ෂයෙන් පස්සේ ඒ කාලේ ධර්මයේ ත්‍රිපිටකයේ දරාගෙන හිටිය දහස් ගණන් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. ඔබ අහලා ඇති සිතුල්පව්වේ 12000ක්. තිස්ස මහරාමේ 12000ක්. කොම 24000ක් මහරහතන් වහන්සේලා යාල මහ කැලේ දානේ නැතුව පිරිනිවන් පෑවා. ඔන්න ඔය වගේ සිදුවීම් වලින් පස්සේ තමයි ත්‍රිපිටකේ රැකගන්න අවසානි ධර්මයේ කටපාඩම් කරගෙන හිටපු කොටසක් ඉන්දියාවට ගියා කියන කාංචිපුර කියලා ඉන්දියාවේ පළාතකට ගිහිල්ලා එහෙ ඉඳන් ධර්මයේ සජ්ජහායනා කර කර රැකගත්. තව පිරිසක් ලංකාවේ නැගෙනහිර මුහුදු වෙරළා ඉන්නට ගිහිල්ලා හිටගෙන ඉන්නවත් පණ නැහැ. දානයක් නැහැනේ හරියට. වැටකේ අයිස්ම ටිකක් තමයි කියන මිරිකල දිවට දාගන්න. අර වැල්ලි වැතිරිලා වැටකේ අයිස්ම ටිකක් මිරිකල දිවට දාගන්නවා ධර්මයේ සජ්ජහායනා කරන. එතකොට හිතන්න අද මේ අපි කතා කරන ධර්මයේ මේ අහන බණපදයක් අපිට මේ රැකලා දෙන්න මොනතරම් ඒ රහතන් වහන්සේලාගේ පරපුර කැපකිරීම කරලා තියෙනවද කියලා. කොහොම තමයි රැකගත්තේ. අවසානයේ ඔය සාගත නියඟ දුර්භික්ෂ අවසන් වුණාට පස්සේ උන්වහන්සේලා කල්පනා කරා මේ ක්‍රමය හැමදාටම සුදුසු නැති වෙන්න පුළුවන්. මීට වඩා දරුණු දුර්භික්ෂයක් ආවා. ඒ නිසා අපි මේක ලියලා තියෙනවා. ඔන්න ඔය තීරණේ මත තමයි ඔය 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා පුස්කොළ පොත්වල සිංහල අක්ෂරවලින් පාලි භාෂාව ලිව්. එතකොට අපේ රටේ එහෙම ලියුවා. තායිලන්ත කිරිගරුණ ගල්වල ලිය. බුරුමේට යනකොට අත්තනම් පත්තීරුවල ලිය. එතකොට ඔය වගේ ඒ ධර්ම අප්‍රචාරකය අය වෙන වෙනම ලිව්වා. එතකොට ඒ 84,000ක ධර්මස්කන්ධි ඒ පොත්පත් දැන් අපේ රටේ ඉස්සර ඉඳලා තියෙන දීඝ බාණක කියන්නේ දීඝ නිකායම කටපාඩම් කරගත්තා. මජ්ඣිම බාණක කියන මජ්ඣිම නිකායම කටපාඩම් කරගත්තා. සංයුක්ත බාණක කියන සංයුක්ත නිකායම කටපාඩම් කරගත්තා. ඔබ අන්තර්ජාලයට ගිහින් බලලා දැන් අපිට ඕවා අහනකොට ওই බුදුහාමරයන් කාලේ එහෙම එහෙම හිතෙන්න පුළුවන්. පහුගිය මීට අවුරුදු ගානකට කලින් මේ බුරුමේ තිබ්බ චට්ට සංගායනාව කියලා. බුරුමේ ස්වාමීන් වහන්සේ නමට හරියට නම් මතක නැහැ. අන්තර්ජාලයේ තියෙන උන්වහන්සේ තමයි දැනට ගින ස්වార్థාව තියෙන්නේ මතක ශක්තිය වැඩිම ස්වාමීන් වහන්සේ හැටියට. පිටු 16,000කට එහා ප්‍රමාණයක් දිගට කටපාඩම් දෙයි. මුළු ත්‍රිපිටකේම කටපාඩමින් දරාගත් ස්වාමීන් වහන්සේ ළඟටත් ඉන්න බුරුමේ වගේ රටවල. එතකොට ඒ තරම් මතක ශක්තියක් කොහොමද තියෙන්නේ? මේ භාවනාව නිසා, සිහිය වඩන නිසා. ඒ නිසා අපි යමක් සිහි කර කර මතකයට ගන්න අපේ සිහිය දියුණු වෙනවා කියන්නේ මතක ශක්තිය වැඩෙන. ඒ නිසා මේ ඉගෙන ගන්න දරුවන්ට ගොඩාක් වටින දෙයක් අපි පුංචි හරි භාවනාවකට ජීවිතේ පුරුදු වෙන්නේ. ඒ නිසා පින්වතුනි සතර සතිපට්ඨාන. සතර කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඔය හතරේම සිහිය පිහිටවල සිහිය වඩන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙන්වන්නෙම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි එකම මගක් තියෙනවා. සත්තානං විසුද්ධියා මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත කෙලෙස් වලින් පිරිසිදු කරා. ශෝක පරිද්දවාන සමතික්කමයි ශෝක වැළපීම් වලින් නිදහස් වේ. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමයි කායික මානසික දුක් දොන්නස් වලින් නිදහස් වේ. නිබ්බානස්ස සච්චිකිරියා නිවන සාක්ෂාත් කරා. ඒකම මග තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන. ඔය සතිපට්ඨාන ගැන ඕන තරම් බණ අහලා ඇති. බුදුහාඳුරන්ගේ දේශන අතර ප්‍රතිඵල දින ඇතුව පෙන්නපු දේශනා. ඔය සතිපට්ඨාන දේශනා හොඳට පොත් අරගෙන කියවන්න. දේශනාවේ අග තියෙනවා මහණෙනි යමෙක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු විදිහට මේ සතර සතිපට්ඨානයේ විදිහටම පුරුදු කර දවස් 7ක් ඇති කි. එක්ක අනාගාමීන එක්ක රහත් වෙනවා කි. එතකොට එහෙම කාලේ පෙන්නලා පෙන්නලා කිව්වේ ඒ තරම් සිහිය නුවණ අඩු කෙනෙකුට ටික ටික ඈතට ඈතට ගිහිල්ලා උප්පරිම අවුරුදු 7ක් යයි කි. අවුරුදු 7යි දින 7ක් අතර කාලය තුල ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනාවක් සතර සතිපට්ඨාන. එතකොට මේ සතිපට්ඨානේ ඔබ කොතනකින් හරි ටික ටික හරි ඔබේ ජීවිතේ පටන් ගන්න. දැන් අපිට හරියටම මේකයි කියලා කියන්න බෑ. ඒක හරියටම කියන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට විතරයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ තියෙන්නේ. ඒ නිසා කෙනෙක් ඉන්න පුළුවන් එයාට ආනාපාන සතිය හොඳට වැඩේ. තව කෙනෙකුට ආනාපාන සතිය වඩා ගන්න අමාරුයි. එයාට ධාතු මනසිකාරය හොඳට වැඩෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට විදර්ශනා පැත්ත වැඩෙනවා. සමතේ හිත පිහිටන්නේ. එයා විදර්ශනා පූර්වාංගම සමත විදිහට යනවා. කෙනෙකුට මෛත්‍රිය, කරුණා, මුදිතා, උපේක්ඛා හොඳට වැඩෙන. තව කෙනෙකුට බුද්ධානුස්සතිය හොඳට වැඩෙන. කෙනෙකුට පිළිකුල් භාවනාවේ හොඳට හිත පිහිටන. එතකොට එක එක්කෙනාගේ හිත වැඩෙන ක්‍රම වෙනස්. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහ තමන්ම භාවනා කර කර තමන්ගේ හිත වැඩෙන විදිහ අල්ල ගන්න. දැන් අපිට දැන් මම සරල එක පැත්තක් කියන්න. දැන් ඔයාලගින් ඇහුවොත් භාවනා කරන්න වෙලාවක් නෑ. ගොඩාක් අය කියනවනේ අපිට කොහෙන්ද ඉති වෙලාවක්. ඔය සතර සතිපට්ඨානෙ තියෙන සම්පජඤ්ඤ භාවනාව කියලා භාවනාව. කායනුපස්සනාවට අයිති භාවනාව. ඒ සම්පජඤ්ඤ භාවනා කොටස අද ගිහිලා කියවක්. අපි එදිනෙදා ජීවිතේ මේ දවස ගාන කරන වැඩ ටික තියෙනවා. ඒ කරන වැඩ තුල එකම දෙයයි තියෙන්නේ සිහියෙන් ඒ වැඩේ කරන්න ඉච්චරයි. බුදුහාඳුර පෙන්නනවා ඉදිරියට ඇවිදගෙන ගියා ආපහු හැරිලා ආවා සම්පජානකාරී හොත ඔච්චරයි. අපි කොච්චර දවසේ ඇවිදිනවද? ඒ ඇවිදගෙන යනකොට හැරෙනකොට ආපහු එනකොට හොඳ සිහිනුවණින් ඉරියව්වේ සිහිය පිහිටවාගෙන සම්පජන්ණයෙන් ඒක කරන්න ඉච්චරයි. වටපිට බලන ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉස්සරහා බලාගෙන හිටියත් වටපිට බැලුවත් මගේ හිතට ලාමක අකුසලයකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා මනස සිහිනුවණින් වටපිට බලන්න කියලා. අතපය දිග හරිනව හතුලන දවසට කීසරයක් ඔක් කරනවාද? ඒ හැම වෙලාවෙම සිහිය පිහිටවාගෙන අතපය දිග හරින කොටත් හකුලන කොටත් මගේ හිතට ලාම කකුසලයකට නම් රින්ගන්න දෙන්නේ නැහැ කියලා හොඳ සිහියේ අතපය දිග හරින්න හකුලවන්න කියලා. ඊළඟට ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවිත. ගතේ ගමන් කරනවා ඉඳගෙන ඉන්නවා ඊළඟට හිටගෙන ඉන්නවා වාඩි වෙලා නිදාගන්න ඉරියව්වේ ඉන්නවා භාසිතේ කතා කර කර ඉන්නවා කවුරු හරිය තුන්හි භාවේ නිස්සද්දව ඉන්නවා. ඔය හැම වෙලාවෙම මනස සිහිනුවණින් ඉන්නේ ඉච්චරයි. ඔය දවසේ කරන වැඩ ටික කතා කරනකොට හොඳ සිහියෙන් කතා කරලා නිස්සද්දව හිටියත් හොඳ සිහියක් පවත්වාගෙන ඉන්න. හිටගෙන හිටියත් වාඩි වෙලා හිටියත් ඇවිදින ගමන් ඉරියව්වේ සිහිය පිහිටවාගෙන අකුසලයකට රිංගන්න දෙන්නේ නැහැ කියන දැඩි සම්පජඤ්ඤයක් හිතේ තියාගෙන ඉච්චරයි. ඊළඟට කනකොට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. යමක් මොනවා හරි බොනවා බීමක් කපලා කනවා එතකොට පිගං කෝප පරිහරණය කරනවා ඇඳුම් අඳිනවා. ඔය හැම වෙලාවෙම භික්ෂුවකට නම් බුදුහාඳුරු පෙන්නවා සංඝාටි පත්ත චීවර ධාරණය දෙපට සිවුරු තනිපොට සිවුරු පාත්‍ර පරිහරණය කරනවා. ඔබට ඇඳුම් පැළඳුම් පිගං කෝප වහෝදනවා ගලවනවා නමනවා මදිනවා ඔය හැම වෙලාවෙම සම්පජානකාරී වූ තුමුද සිහියෙන් ඉන්න එච්චරයි. ඊළඟට කොච්චර භාවනාවේ හිත පිහිටවන්න පුළුවන්ද කියන්නේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. මොකද ඒ වැසිකිලි කැසිකිලි කරන්න ගියත් මල මුට්ට කරන වෙලාවේ සිහියෙන් ඉන්න කියන එතන සතර සතිපට්ඨාන වැඩේ. එතකොට බලන්න ආයි භාවනා කරන්න අමුතු වෙලාවක් කොහොමද අපිට? එතකොට අපි ඔය විදිහට අපි සිහිය පුරුදු කරොත් ඔබට නොදැනි දවස ගාන ටික ටික ටික ටික වැඩෙන්නේ සතිය කියන ඉන්ද්‍රියක් වැඩෙන. අපි ළඟ ඉන්ද්‍රිය ධර්ම කීපයක් තියෙනවා. ඒවා වඩන්න ඕනේ නැත්නම් ඉන්ද්‍රිය හැටියට පිහිටන්නේ නැහැ. අපිට තියෙන මේ ඇස කන නාසය දිවකයි මනස නෙමෙයි. ඒ ආයතන. එතකොට ඉන්ද්‍රිය හැටියට අපි බලවත් කරනවා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ධර්ම මාර්ගේ වඩන කෙනා පංච ඉන්ද්‍රිය හැටියට වඩනවා. එතකොට එතන සති සිහිය ඉන්ද්‍රියක් හැටියට අපි බලවත් කරනවා. හොඳට වඩාගෙන යනකොට ඒක බලයක් වෙනවා. සති බලං නිවන් අවබෝධයේ පිණිස ධර්ම අවබෝධයේ පැත්තට ඒක වැඩෙනවා. සති සම්බොජ්ජංගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් වෙනවා සම්මා සතිය. එදකොට මේ සිහිය කියන එක සතර සතිපට්ඨාන වඩනකොට භාවනාවක් වඩනකොට අපේ සිහිය වැඩෙනවා. සිහිය වැඩෙන්න වැඩෙන්න මතක තියාගන්න සිහි මුලා වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මේ සිහිය පෙර පිනක් එක්ක තමයි අපි කවුරුත් අල්ලගෙන ඉන්නේ. ඒ පින ගෙවෙනකොට තරුණ වයසේ නිකන් කල්පනාව අවුල් වෙච්ච ඔළුව අවුල් වෙච්ච අය දැකලා නැද්ද? මැදි වයසේ කල්පනාව අවුල් වෙනවා. වයසට යන්න යන්න කය දුර්වල වෙනවා වගේම සිහිය දුර්වල වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් අහනවා, ස්වාමීනි එකිනෙකට වෙනස් මේ පංච ඉන්ද්‍රියන්ට තියෙන පිළිසරණ මොකද්ද කියලා හිතුවා. දැන් අපේ ඇස, කන, නාසය, දිව ශරීරය එකිනෙකට වෙනස් ගෝචර විෂයන් තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ සුවඳ, දිවට රස, කයට පහස. ඔය පහටම තියෙන පිළිසරණ මොකද්ද හෙවෝ බුදුහාඳුරු වදාලා මනස. දැන් බලන්න අපි ඇහෙන් දකින්නේව මනසෙ ග්‍රහණය කරගන්න. කනට ඇහෙන දේ මනසෙ තැම්පත් කරන. නාසයට දැනෙච්ච දේ මනසෙ තියෙනවා. ඒකනේ අපි පස්සේ මතක් කරගන්න. අපිට ආයි දකින්නකොට මතක් වෙනවා. ඉදා ඔය ඕක නෙමෙයි. ඉදා යා ඔහොම නෙමෙයි. ඉස්සර ගිය ඔය කතාව නෙමෙයි. අන්න කනින් අහපු දේ දැන් මතක් වෙනවා. සුවඳක් එනකොට මතක් වෙනවා. දිවට රස දැනෙනකොට පරණ කාපු බීපියව මතක් වෙනවා. එතකොට මේ පංච ඉන්ද්‍රියංගෙම්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනස. ඊළඟට බුදුහාඳුරෝ පෙන්වුවා මේ මනසට තියෙන රැකවරණේ තමයි සිහිය. එතකොට මතක තියාගන්න ඇහෙන් දැකපු දේ, කනෙන් අහපු දේ, නාසයෙන් මේ පංච ඉන්ද්‍රියංගෙන් ගත්ත දේ අපිට ආය ආයම සිහි කරලා මතකයට ගන්න පුළුවන් ශක්තිය වැඩිපුරම ලැබෙන්නේ සිහිය තියෙන තාක්කල් විතරයි. සිහිය දියුණු වෙනවා කියන්නේ මේ ඉන්ද්‍රියංගෙන් ගන්න අරමුණු වල මතක ශක්තිය වැඩි වෙන. සිහිය දුර්වල වෙනකොට වෙන්නේ මේ දැකපු දේ මේ අමතක වෙනවා. මේ අහපු දේ මේ මතක වෙනවා. කාපු බීපු දේවල් මතක වෙනවා. අර ඉන්ද්‍රියන් වලින් ගන්න දේ මනස සිහිය දුර්වල වෙනකොට ඒව මතක් කරගන්න බැරි වෙනවා. ඒකනේ වයසට යන්න යන සමහර දරුවා අඳුර ගන්න මේ කවුද කියලා අහන. කෑවද බීවද මතක නැහැ. ඇඟේ ඇඳුමක් තියෙනවද මතක නැහැ. කියපු දේ මතක නැහැ. ඒ මතකේ දුර්වල වෙලා යනවා. එතකොට ඔබ හිතන්නේ මතක ශක්තිය දුර්වල වෙනකොට කරපු පිනක් කුසලයක් සිහි කරගන්නවා කියන එක ලේසිද? අමාරු. ඊට පස්සේ තමන් කරපු දේවල් තමන්ටම අමතක වෙනවා. තව කෙනෙකුට සිහි කරවන්නත් බෑ. ළඟ ඉඳන් හරි එහෙම සිහි කරවන්න තියෙන දක්ෂතාවෙත් නැති වෙනවා. ඒ කියනකොට යා වෙන එකක් කියන්නේ. එහෙමනම් මතක තියාගන්න අපේ සිහිය, සිහිය අල්ල ගන්නවා. ඒක රැකෙන තව තව දේවලුත් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ සීල සම්පatti වල පෙන්නනවා මහණෙනි සිල්වත් කෙනා අන්න සිල් රකින්න එකේ ඒක ආනිසංශයක්. පන්සිල් රකින්න කෙනාගේ හතරවෙනි ආනිසංසය තමයි මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන පන්සිල් රකින්න කෙනා. එතකොට දුස්සීල කෙනාගේ සීල විපත්තියක් තමයි මරණාසන්න වෙනකොට මේ ජීවිතේ පංච දුෂ්චරිතයක විපාකයක් හැටියට සිහි කල්පනා දුර්වල වෙනවා. කර්ම විපාකයක් හැටියට සිහිය දුර්වල වෙලා යන්න පුළුවන්. ඊළඟට ඔබ මෙත්තානිසංස සූත්‍රය අහලා ඇති. මෛත්‍රී ආනිසංස කීයක් තියෙනවද? 11ක් තියෙනවා. මෙත්තානිසංස සූත්‍රයේ පෙන්නනවා කෙනෙක් මෛත්‍රී භාවනාව වැඩුවොත් මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියනවා. 10වෙනි ආනිසංසය. 11 වෙනි එක මරණින් මත්තේ බඹතලයේ උපදිනවා. අන්තිමට පෙන්නනවා මරණාසන්න වෙනකොට සිහිය දුර්වල වෙන්නේ නැහැ. මෛත්‍රී භාවනාව වඩන පිණෙන් සිහිය රැකෙන. එහෙමනම් අපේ සිහිය රැකලා දෙන එකක් තමයි පින. ඊළඟට සිල්වත්කම, සීලයක් පිනක්. දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. එතකොට සීලයේ තුලින් සිහිය අල්ල ගන්න, සිහිය රැකලා දෙන්න. ඒ සිහිය දියුණු කරන්න පුළුවන්, හොඳටම වඩන්න පුළුවන් දේ තමයි සතිපට්ඨාන. ඒ නිසා ආනාපාන සතිය හරි විනාඩි 5ක් හරි පුරුදු කරා. පටන් ගන්නකොට ලකුවට පැය ගණන් බැරි වෙයි වැඩි. ඊළඟ දේ තමයි අපි භාවනා කරන්න උත්සාහ ගත්තා කියන හරියන්නේ හිත විසිරෙන. ආයු උත්සාහ කරන හරියන්නේ. කීප සැරයක් උත්සාහ කරන මාසයක් අවුරුද්දක් හරියන්නේ හිත විසිරෙන. මොකද කරන්නේ? වෙන විකල්පයක් තියෙනවද? විකල්පයක් නැහැ. අඬා හරි ඒකෙම එල්ලෙන්න වෙනව. වෙන විකල්පයක් නැහැ. මතක තියාගන්න මේ බුද්ධ ශාසනේ අවුරුදු 25ක් භාවනා කරලා සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වෙච්ච කෙනෙක් 80 මහා ශ්‍රාවකයෝ අතර ආරම්භක වීරිය ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානිය ලැබුවා සෝනහාමතුම. අවුරුදු 25ක් වීරිය වැඩුවා. මේ අපි වගේ මේ ඉඳ හිට ඇවිල්ලා පැය භාගයක් විනාඩි 10ක් උහුම භාවනා නෙමෙයි. නිදි මරාගෙන භාවනා කරන. අවසාන ඉරියව් තුනයි. නිදාගන්න ඉරියව්වටවත් කය යොමු කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගත්තා. හිටගෙන ඉන්නවා, වාඩි වෙලා භාවනා කරනවා, සක්මන් කරනවා. නිින්ද ගියත් ඉඳගෙන ඉන්න ඉරියව්යෙන් විතරයි. එතකොට එහෙම වීරිය වඩලා අවසානයේ සක්මනීම යටිපතුල් පැලිලා අඩිය තියලා තියලම යටිපතුල මැදිලා පිපුරුවක්. අඩිය තියෙන තැන ලේ. සමහර අය ඉන්නවා වීරිය ආවහම උන්වහන්සේට පුදුම වීරියක් තිබේ. ඒ නිසානේ ආරම්භක වීරිය ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. සමහර අය ඉන්නවා මැරුණත් නවත්තන්නේ. චර වීරිය තදයි. දැන් අඩිය තියන්න බෑ තුවාල යටිපතුලේ. දන ගහගෙන ධනිස් දෙකෙන් සක්මන් කරන්න ගත්තා. මැරුණත් වැඩේ නවත්තන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට ධනිස් දෙකත් ඉදිමිලා තුවාල වුණා. එහෙම ඇදගෙන වැටුණා. ඒ වෙනකොට අවුරුදු 25ක් වීරිය වඩනවා. සමාධි මාත්‍රයක් නැහැ. අවුරුදු 25කට පස්සේ හිත වැටුණේ. හිතුණා මම මෙච්චර කාලයක් පැවිදි වුණේ සද්ධාවේ. හොඳට සිල් රැක්කා. අවුරුදු 25ක් වීරිය වැඩුවා. මට සමාධියක්වත් නැහැ. මට පිනක් නැතුව ඇති. අම්මා තාත්තාත් වයසයි ගෙදර ඉන්නවා. ඒ දෙමව්පියන්ට සලකගෙන සිවුරු ඇරලා යනවා කියලා හිතුවා. අන්න සිවුරු අරින්න හිතක් ආවා. අවුරුදු 25කට පස්සේ ඒ සිත එනකොටම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. උන්වහන්සේ පෙනී ඉඳලා ඇහුවා සෝන වීරිය අතහැරියා නේද? එතකොට කියනවා බලන්න ස්වාමීනි මේ සක්මන මේ ලේ පැල්ලම් මගේ යටිපතුල් මේ බලන්න කියලා. මගේ ධනිස් දෙකත් තුවාලෙලා ඉදිමිලා. බුදුරජාන් වහන්සේ ආන සෝන ඔබ රාජකුමාරී. එතකොට මේ සාමාන්‍ය චරිතෙකුත් නෙමෙයි රජ පවුලක රාජකුමාරී පැවිදි වෙලායි. ඔබ මාලිගාවේ ඉන්න කාලේ ගිහි කාලේ ආසකරී ස්වාමිනී ඉස්සර මං හරි ආසයි සිතාර වාදනය කරා. අන්න බුදුහාඳුරෝ එතනින් උපමාව ගත්තා. අරගෙන කිව්වා එහෙනම් සෝන ඔබම කියන්නේ ඔබ ඉස්සර සිතාර වාදනය කරනකොට ඕකේ තද කරලා හිර කරොත් හොඳට වාදනය කරන්න පුළුවන් බෑ. තත්තික බුරුල් කරලා වාදනය කරන්න පුළුවන් ඒකත් බෑ කියලා. එහෙනම් කොහොමද ඒ වාදනය කරේ? තද කරන්නෙත් නැතුව බුරුල් කරන්නෙත් නැතුව ඒක අවශ්‍ය ප්‍රමාණයට මම ඒක හිර කරලා එහෙමයි කියලා වාදනය කරේ. බුදුහාමුදුරු කියනවා වීරියත් ඔය වගේ. නිවන් දකින්න ගන්න වීරියත් ඕනෑමට වඩා දැඩි වීරියක් ගත්තොත් හිත උද්දච්චයට යනවා කියලා. අපි කියන්නේ අර කලබලයට මොකුත්ම කරගන්න බෑ කියලා. හිත කලබලයි. කොහොම හරි නිවන් දකින්න, කොහොම හරි නිවන් දකින්න, කොහොම හරි කරන්න කලබලයි. භාවනා නිමිත්ත අල්ලන්න බෑ හිත උද්දච්චයට යන. වීර්ය අඩු වුණොත් මොකද වෙන්නේ? කුසීතකමට වැටෙනවා, නිදිමතට, අලසකමට, කම්මැලිකමට වැටෙනවා. අපිට තියෙන්නේ වැඩිපුරම ඒ පැත්ත. එතකොට නිදිමතට වෙනවා. ඒ කියන්නේ වැඩිපුර භාවනා කරන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට විදිකිරා වැටෙනවන්නේ. ගොඩාක් දිනකට වෙන්නේ එක පාට කොහෙවත් නැති නින්දක් එනවා ඒ වෙලාවට. එහෙම නිදි කිරාවට. එකන වීරිය අඩුවයි. එතකොට කුසීතකමට, කම්මැලිකමට, තීනමිද්දේට වැටේ. ඔය අතරින් වීරිය පවත්වාගෙන භාවනා නිමිත්ත හිත පිහිටවන්න. ඔච්චරයි උපදෙස්. බුදුරජාණන් වහන්සේ ඔය උපදෙස දීලා උන්වහන්සේ ඉර්ධියෙන් පෙනී හිටියේ නොපෙනී ගියා. සෝනහාඳුරු හිත හදාගෙන ඉදාරෑ භාවනා කරා. රාත්‍රී හිත සමාධිමත් වුණා, විදර්ශනා වැඩුවා, උදේලි වෙනකොට රහත් වෙලා. එතකොට බලන්න මේ ශාසනය තුල 80 මහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙක් කල්ප ලක්ෂයක්

භාවනා කරලා එක්කු සති දෙහෙකරෙක් කොහ අරිවිට්‍රික් හෙක ඉඳලා හරියන්නෑ වැඩේ කියලා නැවැත්තුවත්නේ. ඒ නිසා අපිට වෙන විකල්පනෑ, කොහෝම හරි මේකෙම එල්ලිලා ගැලවෙන්න වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න කොහෝ මහරි පටන් ගන්න ජීවිත. මේ ධර්මය අල්ලන චරිත මං ඔබට ප්‍රායෝගික කතාවක් දෙකක් කියන, අපේ ජීවිතය අපිට මුණ ගැහිච්චයි. මං ඉස්සර අවුරුදු ගානක් ලංකාවේ දිගට මගේ අවුරුදු 12ක් 15ක් කොළඹ භාවනා වැඩසටහනක් කරා. හැම මාසෙම පළවෙනි ඉරිදා උදේ ඉඳන් හවස වෙනකන් කොළඹ බෞද්ධ මහා සම්මේලනේ දිගට භාවනා වැඩසටහනක් කරා. ඔය වැඩසටහනට ඉස්සර ඇවිල්ලා ඉස්සරහම ඉන්නවා අම්මේකුයි පුතේකුයි. කාලයක් මං ඉතින් හොඳට දන්නවර කාලයක් වැඩසටහන අවුරුදු ගානක් කිය නිසා. ඊට පස්සේ මාස කීපයක් එදෙන්නම් මං දැක්කේ නෑ. ඊට පස්සේ වැඩසටහනක දවසක් ඒ පුතා විතරක් හිටියා. ඉතින් විවේක වෙලාවේ මට කට්ටිය ඇවිල්ලා කතා කරන, මං ඒක කෝ අම්මා කිය. ආවෙ නැද්ද කියලා. අනේ හාමුදුරනේ අම්මා නැති වුණා. දැන් මාස කමාරක් ඇති කියලා. පිළිකාවක් හැදිලා නැති වුණා කියලා. ඒ දරුවා මට කියනවා හාමුදුරනේ ඉතින් එකම පුතා තාත්තත් පොඩි කාර නැති වෙලා අම්මා නිසා ඉතින් අම්මා මතක් වෙනකොට දුකක් ඇති වෙනවා කියලා. හැබැයි අම්මා නැති වෙච්ච හැටි හිත හිත මම අදට සතුටු වෙනවා කියලා. ඒ අම්මා ඒ අසනීපේ කොහොම හරි මාස 5කට විතර කලින් දැනගත්ත පිළිකාවක්. හොඳට භාවනා කරපු කෙනෙක්. ඒ අම්මා කොච්චර වීරියක් ගත්තද කියන්නේ රෑ එල්ලි වෙනකම් වේදනානුපස්සනාව වඩන. ඒ දරුවා කියනවා හාමුදුරනේ අම්මා හැම වෙලාවෙම ඒ ළමයා අන්තිම මාස දෙක නිවාඩු දාලා අම්මා ළඟම හිටියා කියලා. හැම වෙලෙම ධර්මයමයි කියව කීවේ. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, පංච උපාසම ඌවමයි කියව මතක් කර කර දුන්නා. ඉතින් සමහර වෙලාවට ඒ බෙහෙත් ඉන්ජෙක්ෂන් එහෙම ගත්තාම මුළු ඇඟම දනවා කියලා. ඒ වෙලාවට වේදනානුපස්සනාව වඩනවා කියලා. අම්මා නැති වුණේ රෑ 10 මාට විතර වගේ කි. ඒ නැති වෙනකොටත් මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, මේ වේදනාව අනිත්‍යයි, අනිත්‍යයි එහෙම කිය කිය එහෙම පණ ගියා කියලා. වාසනාවද නැද්ද? වාසනාව. එතකොට බලන්න ජීවිතේ එහෙම ලෙඩ මොන ඕන ලෙඩක් හැදෙන්න පුළුවන්. අපි දන්නේ අපි මේ හිටියට මොන ලෙඩක් ඇගේ දුවනවද කියලානේ. හැබැයි ධර්මය අල්ලනවා කියන්නේ ඒ වගේ වෙලාවක. සමහර අයට ඒ වගේ ලෙඩ හැදෙන්නේ පිනකට. ඇයි? දවසක් එක අම්මා කෙනෙක් මගේ ළඟට උස්සගෙන ආවා. ඒත් ඒ අම්මාව එක් කරගෙන ආවේ පිළිකාරවහලේ ඉඳලා. ඒ දරුවන්ට කිවවලු මාව කොහොම හරි කලිගුමේ හාමුදුර ළඟට එක්කම් පලයල්ලා කිවවලු පුළුවන්. ඊට පස්සේ ඉතින් මං ඉන්න දවසක් බලලා කතා කරලා ඒ ළමයි අම්මාව එක් කරගෙන ආවා. ඊට පස්සේ ඉතින් ඒ අම්මට ඇවිද ගන්න බෑ. උස්සගෙන ඇවිල්ලා රෝද පුටුවක් ගෙනහලා මගේ ළඟ තිබ්බා. ඉතින් ඇට සැකිල්ලවක්. හැම හොඳට සිහි කල්පනාව තියෙන. ළමයි අඬනවා. ඉතින් වාඩි වෙලා ඉතින් අම්මා වත ගන්නවා, අඬනවා, බලන්න හාමුදුනේ අම්මා ඉතින් කීකී. ඊට පස්සේ අම්මා කිව්වා හාමුදුරුවනේ මගේ වාසනාවට කිය මට මේ ලෙඩේ හැදුණා. කවුරුත් කියයි. කවුරුත් කියන්නේ. මං ඇහුවා ඇයි අම්මා එහෙම කියන්නේ? කිව හාමුදුරනේ මම ඉතින් ඔය ගෙදර දරුවන් එක්ක ගෙදර ගෙවල් වල ඉන්නකොට ප්‍රශ්න ඌව ගැන හිත හිත ඉන්නකොට හાર્ට් ඇටෑක් එකක් ඇවිල්ලා එකපාර මැරුණා. දන්නේ නැහැ ඒ වෙලාවට ධර්මයේ සිහි කරගන්න මට කාලයක් නැති වෙනවා. හදිසියෙ මං ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුණා. ඒත් මට කාලයක් නැති වෙනවා. මගේ වාසනාවට මාස 6ක් තියලා මං ලෙඩේ දැනගත්තා. ඒ මාස 6 පළවෙනි සතියේ හිතට දුකක් ආවා කියලා. හිත හදාගෙන ඔක්කොම අතහැරියා කියලා. ළමයින්ටත් කීවලු මං යුතුයකම් ඉෂ්ට කරා. මං උඹල ගැන හිතන්නේ නැහැ. ඒ නිසා මගේ ළඟ ඔය විස්තර කියන්නත් එපා. මට පේන්න අඩන්නත් එපා. මං ඔක්කොම හිතෙන් අතහැරලා මං දැන් යන තැනකට හිත වඩනවා. දිගට මාස 6ක් ධර්මයේ සිහි කරා. දැන් හුද්දට භාවනා කරනවා, අනිත්‍ය සිහි කරනවා, බුදු ගුණ සිහි කරනවා, බණම අහනවා, දවසට බණ 4-5ක් අහනවා. ඔහොම එක දිගට හිත වඩාගෙන යන්න යන්න හිත වැඩෙනවද නැද්ද? හිත වැඩෙනවා. ඒ නිසා මේ මරණය කියන එක දැනෙන්න ඕනේ.
බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි මරණ සත්‍ය

0: ය තරක් ධර්මාබෝධය පිණිස උපකාර වෙන වෙනත් භාවනාවක් වීරිය වැඩෙන අප්‍රමාදී භාවය උපදින් භාවනාවක් බුදු ඇසින්වත් දකින්න නෑ කිය. දැන් අපි මෙහෙම වෙයි නිකන් ඉන්නවට වඩා එක පාරට මන් දැම් මැරුණොත් කොහේ අයිද කියලා හිතන්න. අන්නේ සිත හිතට එනකොට තමයි බයක් ඇති වෙන්නේ. අන්න එතකොට තමන්ට ලොකු බයක් ඇති වෙන්නේ. ඒ බයත් එක්ක දැන් අපි ගමු වෛද්‍යවරයෙක් කියන ඔයාට දැන් මේ වගේ ලෙඩක් තියෙනවා ඔයාට තව මාසයක් වගේ තමයි ඉන්න පුළුවන්. දැන් එතකොට ඒ මාසෙ තුල අපි සැලසුම් කරනවද නැද්ද? දැන් කරන්න දෙයක් නැහැ. අපි හිත හදාගෙන මේ මාසෙ තුල ලොකු වීරියක් වඩමු. ධර්මය අල්ලන්න උත්සාහයක් ගන්න. ඒ නිසා මේ ජීවිතේ මරණ සතිය වඩන්න කියන්නේ ඒකයි. මරණී ගැන සිහි කරන්න සිහි කරන්න අපිට වීරිය ඇති වෙන අප්‍රමාදී භාවය උපදින්න. ඒ අප්‍රමාදී භාවය හිතේ පුරුදු කරන්න අපි කාලයක් පුරුදු කරන්න යමක්ද මේ හිතේ තියෙන එක රටාවක් තියෙනවා. මේ රටාව මේක නිකන් ලොකු නිකන් දෙයක් නෙවෙයි සාමාන්‍ය ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. අපි වැඩිපුර යමක් මෙනෙහි කරනවාද හිත ඒක ඒ පැත්තට වැඩ කරන. දැනිකන් සරලව හිතන්න මෙහෙම. රාග සහිත නිමිත්තක් හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් රාගය උපදිනවා, උපන් රාගය වැඩෙනවා. ද්වේෂය තරහකාරී ගැන මට මෙහෙම කරා කියලා හිතන්න හිතන්න මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය බලවත් වෙනවා. බයත් එහෙමයි. දැන් හිතන්න ඔය නිකන් ඊතර වෙන්න තනියෙන් ඉන්නවා. දැන් හොල්මන් චිත්‍රපටියක් බලන. දැන් මොකද වෙන්නේ? පොඩි සද්දයක් ආව බය වෙනවද නැද්ද? දැන් ගෙයි ඉන්න බයද? නිකනුත් අඩි සද්ද ඇහෙනවා. ඈ? එක පාටට නිකන් හිතට බය ඇති වෙන. දැන් නූපන් බයක් උපදිනවා දැන්. දැන් හිත බයයි. ඇයි අර බය වෙන දෙයක් ගැන මෙනෙහි කරන්න හිතේ බය ඇති වෙනවා. එතකොට ඕකම තමයි අපි බුදුගුණ හිතන්න හිතන්න හිත බුදුගුණ පැත්තට හැඩගැහෙයි. මෛත්‍රිය වඩන්න වඩන්න හිත මෛත්‍රිය පැත්තට හැඩගැහෙයි. අනිත්‍ය මෙනෙහි කරන්න හිත ඒ පැත්තට හැඩගැහෙයි. එතකොට අපි වැඩිපුර හිත යොමු කරේ යම් පැත්තකටද ඒ පැත්තට හිත සකස් වෙනවා. ඒ නිසා අපේ හිත අපි නිරන්තරයෙන් කුසල අරමුණක් තුල වඩන්න පුරුදු කරනවා. ඒක පුරුදු කරනකොට කාලයක් කරගෙන යනකොට අපිට සැනින්ගේ අරමුණක් හිතට ගන්න පුළුවන් දක්ෂතාවයක් එනවා. ඒකට කියන්නේ ආරම්මන කුසල. ඔය භාවනා කරන අයට ධර්මිය ගන්න ආරම්මන කුසල, ඨිති කුසල, උත්තාන කුසල. ඒ කියන්නේ තමන්ගේ ඒ කුසල අරමුණ සැනින් හිතට බලවත් කර ගැනීමේ දක්ෂතාව. භාවනා නිමිත්ත ඉක්මනට හිතට ගන්න පුළුවන් දක්ෂතාව. දැන් කාලයක් භාවනා කළා හිත වඩපු කෙනෙකුට එයාට සමහර වෙලාවට ඉක්මනින් විනාඩි 4න් 5න් භාවනා අරමුණ මෙනෙහි කරලා භාවනාවට වාඩි වෙලා හිත එක කරන්න පුළුවන්. ඇයි ඒ භාවනාව කාලයක් පුරුදු කළ හිත ඒක තුල වඩලා තියෙනවා. අන්න ඒ නිසා ජීවිතේ සිහිය දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න නැත්නම් සිහි මුලා වෙනවා. බොහොම මේක රැක ගන්න ලොකු කාලයක් තිස්සේ පුහුණු වෙන්න ඕනේ. සිහිය දුර්වල වුණොත් අපේ වටිනාකම ගොඩාක් ඉවරයි. අපි ගොඩක් අපේ ජීවිතේ මෙතන ওই වෛද්‍යවරු මිසීලා ඉන්නවා නම් ඒ අය අපිට වඩා අත්දැකීම් ඇති. හැබැයි අපි ගොඩක් ලෙඩ වෙච්ච අය, මරණාසන්න අය, අමාරු වෙච්ච අය අන්තිම මොහොතේ මගේ ඇස් ඉදිරි පිට පණ ගිය අය ගොඩක් ඉන්නවා. අපි ලොකු උත්සාහයවල් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා කෙනෙක්ගේ හිත පිහිටවන්නේ මේ මොහොතේ මේ ගන්න උත්සාහයේ සහ කාලයක් ධර්මයේ පුරුදු කරපු කෙනෙක්ගේ හිත පිහිටන හැටි. ඒ නිසා පින්වතුනි දැන් බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යය තමයි අපායටම කර්මය හැදුනත් අනිත් පැත්තටම හරවන්නත් පුළුවන්. සිහිය තියෙන්න ඕන හැබැයි. දැන් අර ධනංජාන ගැන අහලා ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ධනංජාන ගිනිදැල් පෙවුනා. අපායේ නිමිති පහළ වුණා. හැබැයි සාරිපුත්ත හාමුදුරුව ළඟට ආවත් සාරිපුත්ත හාමුදුරුවෝ තියා බුදුහාමුදුරුව ආවත් කරගන්න බෑ සිහිමුලා වෙලා හිටියා. සිහිය තිබ්බ නිසා සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් වුණා ටිකෙන් ටික ටිකෙන් ටික අර නිරෙන් තිරිසන් අපායට හිතගත්. එතනින් ප්‍රේත අපායේ හිත පිහිටෙව්. ඊට පස්සේ මනුස්ස ලෝකේ හිත පිහිටෙව්. ඊට පස්සේ චාතුම් මහරජික තාව තිසේ එක පාට ඉහෙලටම ගන්න බෑ. ටික ටික ටික ටික කුසලයට හිත අරගෙන අන්තිමට හිත සමාධිමත් වුණා. බ්‍රහ්ම ලෝකේ ඉපදුනේ මරණින් මත්තේ. එතකොට බලන්න මේ සාරිපුත්ත ආන්දර එන්න ටික වෙලාවකට කලින් පණ ගියාන අපාය. එතකොට බලන්න හිතක් අකුසලෙන් බලවත් වෙලා අකුසලෙන් වැහිලා තිබ්බත් සිහිය තියෙනවා නම් ඒ මොහොතෙත් හිත අනිත් පැත්තට නැඹුරු කරන්න පුළුවන්. ඔබ තව අහලා ඇති බුදුහාඳුනායි කාලේ අර වදකේ මිනිහ මරලා මරලා අන්තිම කාලේ ওই වගේම ගිනිදල් පෙනිච්ච කෙනෙක් රජුරුවන්ගේ වදක තනතුරේ රස්සාව කරපු කෙනා. ඒ සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් වුණා සාරිපුත්ත හාමුදුරු හිත පිහිටෝල ධර්මයේ කියලා හිත කරපු පිනක හිත පිහිටෙව්වා මරණින් මත් සුගතිය ගියා. ඒ නිසා ආසන්න කර්ම කියන්නේ ඒ ආසන්න කර්මයක් බලවත් කරන්න පුළුවන් සිහිය තිබ්බොත් විතරයි. ඒ නිසා සිහිය රැකගන්න. දැන් අපිට තාම මේ සිහි කල්පනාව තාම තියෙනවා. ඒ සිහිය රැක ගන්න මොනවා හරි අපිට බුදු දහමේ ගොඩක් හොඳ ක්‍රම තියෙනවා. ආනාපාන සතිය තුල, ඉරියාපත භාවනාව තුල, සම්පජාන භාවනාව තුල, ඊළඟට ධාතු මනසිකාර භාවනාව, නවසීවතික, ඒවා ටිකක් ගොඩක් අසුභේ පිළිකුල පැත්තට යොමු වෙච්ච ඒවා. එතකොට ප්‍රණීත භාවනාව තියෙන ආනාපාන සතිය බොහොම ප්‍රණීත භාවනාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දූවිලි විසිරිච්ච බිමකට පොද වැස්සක් වැටුණාට පස්සේ අර දූවිලි ටික එහෙම යට යනවා. ඒ වගේ තමයි කියනවා හිත විසිරිච්ච කලබල වෙච්ච අවිස්සිච්ච වෙලාවක ආනාපාන සතිය වැඩුවොත් හිත එහෙම සංසිඳිලා හිතේ ලොකු ප්‍රභාස්වර ගතියක් ගොඩනැගෙනවා. මෛත්‍රිය වඩනකොට මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහන හිතේ අර තියෙන තරහා ගති කේන්ති යන ගති ගැටෙන ඒවා හිත ඇතුලෙන් පුපුර පුපුර ඉන්න ඒවා කාලයක් යනකොට හිමීට ඒවා හේමම යට ගිහිල්ලා මෛත්‍රී සිතුවිලි හිත ඇතුලෙම ඒක කාලයක් වඩනකොට මෛත්‍රිය වැඩෙනවා. ඒ නිසා මේ භාවනාවකට ජීවිතේ පුරුදු වෙන්න. ඒත් එක්කම කර්මී ගැන චුට්ටක් ඔබට කියලා දෙනවා. අපි හැම වෙලාවෙම හිතන්න ඕන ඔබ මම අපි කවුරු. උදේ හවස බුදුහාමුදුරුව අපිට පෙන්නවා මෙහෙම හිතන්න කම්මස්ස කෝමි. මම කර්මී සුඛිය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ. මම කර්මී දෑවැද්ද කරගෙන යන ගමනක් මේ. කම්ම පටිසරණ මම කර්මී පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑ මමම කරගත්න කර්ම. ඒ නිසා මම යම් හොදක් නරකක් කරොත් මේක මටමයි එන්නේ ඕක හිතා නිතර නිතර හිතා. අන්න එතකොට ගොඩාක් ලේසි අපිට සීල් රකින්න අකුසල් වලින් වළකී. කර්මය ගැන හිතනකොට තමයි අපේ හිත දැන් බලන්න මුළු බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඔක්කොම එකතු කරලා කැටි කරලා ගත්තත් සබ්බ පාපස්සකරණ. මොකක්ද ඒ කියන්නේ? අකුසල කර්ම කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසල් කරන්න, කර්ම පින් කරන්න, පුණ්‍ය කර්ම වඩන්න, කුසල කර්ම කරන්න, සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරන්න. එතකොට අකුසලයෙන් වැළකීලා කුසලයේ වඩන්න හිත දමනය කරන්න. ඒ නිසා කර්මය ගැන නිතර හිතන එක ඊළඟට දැන් ඔබට මෙහෙම දැනෙන්න පුළුවන් ජීවිතේ. පින් කරන අපිටමයි මේ කරදර. කියන්නේ නැද්ද? මෙච්චර හොඳට ඉන්න අපිටමනේ මේ කරදර. අර පවුකාරයන්ට කිසි කරදරයක් නැහැ. හොඳට ඉන්නවා. කොහොම ගෙවල් කියනෝනේ. සමහර අය දිහා බැලලා මිනිස්සු එහෙම කියනවා. එක පැත්තක් මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒක ඇත්තකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ හිතන්න මේ යන සංසාර ගමනේ කෙනෙක් අපි හිතමු ගොඩාක් අකුසල් කරලා කරලා කරලා ඒ අය කෙනෙක්ගේ ජීවිතේ මම නිකන් තේරුම් ගන්න කියන්නම් නිකන් ප්‍රතිශත වශයෙන් අපි ගමු කෙනෙක් ඉන්නවා 90%ක්ම අකුසල්ම කරන පව්කාරී පංච දුස්චරිතේම ඉන්න කෙනෙක්. හැබැයි පොඩි පිනක්වත් ඒ මිනිහයා කරන්නේ නැද්ද? අඩුම ගානේ gedare ඉන්න සතෙක් හරි ඇති කරලා ඌට හරි සලකනවා. අම්මා තාත්තට සලකනවා වෙන්න පුළුවන්. තමන්ගේ අයට සලකනවා. පේන්න හරි නිකන් වෙසක් කාලේ එනකොට හරි දන්සැලක් හරි දෙන්නේ ලිබහිනි. එතකොට මොනව හරි පිට ටිකකුත් කරනවා. වැඩිපුරම පංච දුස්චරිතේ ඉන්න කෙනෙක්. එතකොට එහෙම කෙනෙක්ගේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ කොහෙටද? අපායට. අපි ද මරණින් මත්තේ මෙයා වැටෙනවා නිරයට. දැන් අපායට වැටුණාට පස්සේ අපාය කියන්නේ පින විපාක දෙන තැනක්ද අකුසල් විපාක දෙන තැනක්ද? නිරේ කියන්නේ අර කරපු යම් පිනක් තියෙනවා නම් පිනේ හේම යට යනවා. කරපු අකුසල් මතුවේවි මතුවේවි අපායෙන් අපායට විපාක දෙයි. අපිටම යාකයන් කල්ප ගානක් අපායෙම දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා කාලයක් යනකොට මොකද වෙන්නේ? අර අකුසලුත් ගෙවෙනවද නැද්ද? අකුසල් වල විපාක ශක්තිය ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන් වෙනවා. අපායේ කර්ම ගෙවලා ගෙවලා ගෙවලා ඉවර වෙනකොට දැන් පිනම් මතුවෙලා සුගතියකට එනවා. දැන් මනුස්ස ලෝකෙට එන්නේ පින මතුවෙලායි. අකුසල් කල්ප ගණන් අපායේ ගෙවලයි. පින මතුවෙලා උපදින්නෙම මෙහි කෝටිපති පවුලක උපදින්න. පෙනුමෙන් ගත්ත රත්තරම් පාටයි. ලස්සනයි. කරන හැම දෙයක්ම හරියයි. වැජබිලා ඉන්නවා. හැබැයි කොහේනම් ආපු චරිතයක්ද? කල්ප ගණන් අපාය හිටපු චරිත. අර සංසාර පුරුද්ද තියෙන්නේ කොහෙටද? හිත වැඩිලා තියෙන සංසාරේ පුරුදු තියෙන්නේ අපායට. කොච්චර සල්ලි තිබ්බත් කරන්නෙම ජඩකම්. කොච්චර ඒ තිබුණත් අර පුරුද්දට ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවත් පටන් ගන්න එක්ක මොනවා හරි මත්කුඩු ව්‍යාපාරයක් ඒ වගේ දෙයක් ඒවට තමයි හිත යන්නේ. ඇයි? අර සසර පුරුද්ද. දැන් එහෙම කෙනෙක් දිහා බලලා කෙනෙක් කියනවා කරන්නෙම පව්කම්. හැබැයි හොඳ යාන වාහන වල යන්නේ, වැජබිලා ඉන්නේ, මාලිකා වගේ දේවල් දරවල් මේ පව්කාරයන්ටමනේ හරියන්නේ. කොමේ වේ විපාක කියලා අපි කියනවා. හැබැයි අපිට පේන්නේ මේ මනුස්ස ලෝකේ අවුරුදු 50-60 තුල අර ගෙවන ටික විතරයි. කල්ප ගණන් එයා ගෙවපු ටික පේනවද? ඒක පේන්නේ නැහැ. මේ ඉන්න ටික කාලේ ආයි කල්ප ගානකට අකුසල් ගොඩක් කරගෙන අර පුරුදු පැත්තට මහ ගෙදරට ඇදිලා යනවා වගේ ඒ අය යනවා ඒකම. එතකොට අපි මේ ඇස් දෙකෙන් දකින දේ දිහා බලලා අපි ඒ වගේ නිගමනවලට එනවා. ඔකේ අනිත් පැත්තක් තියෙනවා. අපි හිතමු කෙනෙක් ඉන්නවා ජීවිතේ ගොඩාක් පින් කරන, සීල් රකින්න, භාවනා කරන, දන් දෙන, සීල් රකින්න බඩකින්නේ ඉඳන් හරි තමන්ගේ බත්පත දන් දෙනයි ඉන්නවා. එතකොට එහෙම කෙනාගේ ජීවිතේ පෘථජනන අපි හිතමු අරකිම අනිත් පැත්ත 90%ක්ම පින් කරපු පින්වන්තයෙක් කියලා. හැබැයි අකුසලුත් කෙරෙනවද නැද්ද? තරහ යනවා, කේන්ති යනවා, ඊරිසියාව ඇති වෙනවා, බැන ගන්නවා. මාර්ගඵල ලැබලා නැහැ. එතකොට අකුසලුත් කෙරෙනවා. අපිටම යාගේ ජීවිතේ 10%ක් වගේ අකුසලුත් තියෙනවා. හැබැයි ගොඩාක් පින් කරපු පින්වන්තේ. හරියට දන් දෙනවා, සීල් රකින්නවා, කතා කරත් මෛත්‍රී සහගතයි. කාටවත් හිංසාවක් පීඩාවක් නැහැ. එතකොට මෙයාගේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ කොහෙටද? සුගතියට. අපිටම මරණින් මත්තේ ආ දෙවිලෝ උපදිනවා කියලා. දිව්‍ය ලෝකේ කියන්නේ අකුසල් විපාක දෙන්න තැනද? නැහැ. කරපු අකුසල් ටික යට යනවා. කරපු පිනේ විපාක දෙව්ලොවින් දෙව්ලොවට විපාක දෙනවා. සමහර දෙවිවරු චාතුම් මහරජික දෙව්ලොව බොහෝ සැප විඳලා විඳලා එහෙන් චුත වෙලා යාම දිව්‍ය තලයේ උපදිනවා. එහෙ සැප විඳලා විඳලා තුසිත දෙව්ලොව උපදිනවා. ඔය දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට සැප විඳ විඳ කල්ප ගණන් සුගතියේ පිනේ විපාක ගෙවන. ඔහොම කාලයක් යනකොට පිනේ විපාකත් ගෙවෙනවද නැද්ද? පිනේ විපාක ගෙවිලා ගෙවිලා ගෙවිලා අවසන් වෙනවා. දැන් පින ගෙවෙනකොට ඊළඟට මතුවෙන්න තියෙන්නේ අර යටපත් වෙලා තිබිච්ච අකුසල් බලවත් වෙනවා. අකුසලයක් බලවත් වෙලා දෙව්ලොවින් චුත වෙලා අපිට මනුස්ස ලෝකෙට වැටුණා. මෙහෙ උපදින්නේම දුප්පත්ම දුප්පත් තැනක. අසරණයි. එදා වේල කන්නත් නැහැ සමහර ලාවට. හරියට රස්සාවක් ගන්න ගියත් එතනත් ප්‍රශ්න. ඉගෙන ගන්න ගියත් ප්‍රශ්න. ජීවිතේ ගොඩාක් කරදර, බාධා, ලෙඩරෝ පෙනුමක් නැහැ. පිළිගැනීමක් නැහැ. හැබැයි සංසාර පුරුද්ද තියෙන පිනට බඩකින් ඉඳන් හරි තමන්ගේ බත්පත දන් දෙනවා. ඒ සංසාර දන් දීපු පින තියෙනවා. කොච්චර අගහිඟකම් තිබ්බත්, ගෙදර කොච්චර ප්‍රශ්න තිබ්බත් සීල් රකින්න. සීල් ගන්න යනවා. මුදට පින් කරනවා. හැබැයි කරදර. අලි ගහන්නෙත් ඒ මිනිසුන්. ගහක් හරි කඩාගෙන වැටෙනවා ගෙට. කරදර. ඒ මොනවාවත් ධර්මයේ සිහි කරනවා. ප්‍රශ්නයක් ආවත් අනිච්චේ දුක්ඛේ කියලා අනිත්‍ය හරි සිහි කර කර මේක තමයි ජීවිතේ කියලා ධර්මී සිහි කර. එතකොට එයාගේ මේ ජීවිතයේ ගෙවන අර අවුරුදු 50 60 දිහා බලලා අපි නිගමනයකට ආවොත් අර සීල් රකින්න මිනිස්යාටමනේ තියෙන්නේ කරදර. අච්චර පින් කරන කෙනාටමයි කරදර. හොඳට ඉන්න මිනිස්යාටමයි මේ ඔක්කොම. කෝ ඒවැ විපාක කියලා හිතුවොත් අපිට වරදිනවද නැද්ද? අපි දකින්නේ මේ ඇස් දෙකෙන් දකින්නේ මේ මනුස්ස ජීවිතේ ඒ කාලේ විතරයි. අපිට සංසාරේ එයාගේ එක පේන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න කවුරුත් කරන කර්ම කවුරුත් අරගෙන යනව නෙමෙයි. අපිම වපුරපු දේවල් තමයි අපි මේ නෙලා ගන්නෙ. ඔක හොඳට තේරුම් ගන්න. ඒ නිසා කවදාවත් තමන්ගේ පිනට ගරහ කරන්න එපා. පුළුවන් තරම් පින් කරන් කුසල් වඩන්න, සිල් රකි. අද අපිට යම් ප්‍රශ්න, ගැටලු, කරදර, අපහසුතා තියෙනවද? ඒවා අපි සසරේ වපුරපු දේවල්. පෙර වපුරපු දේ දැන් නිලනවා. හැබැයි අද වපුරන දේ අමාරුවෙන් හරි අද සිල් රකින්නවද, බණ අහනවද, පින් කරනවද? අද වපුරන දේ අපි අනාගතේ නෙලා ගන්න. ඊළඟට තව පැත්තක් තියෙනවා මෙහිම. නිවන් මඟ වඩනකොට ධර්ම මාර්ගය යනකොට ටිකක් කරදර වැඩි වගේ එකක් තියෙනවා. ඒ තමයි අපි හොඳට සිල් රකින්නකොට, භාවනා කරනකොට, පින් කරනකොට, ධර්ම මාර්ගය වැඩෙනකොට සතර අපාය පැත්ත වැහෙනවා. ටික ටික වැහිගෙන යනවා. එතකොට අපේ ජීවිතවල තියෙනවා විපාක දිය යුතුම කර්ම තියෙනවා. එයා සාමාන්‍ය මිනිසයා නිරේ හරි සිරිසන් ලෝකේ හරි ඉපදිච්ච කාලවල ඒවා මතුවේවි. යාට විපාක දීදී කල්ප ගණන් ගෙවන්න යාට කාලි තියෙනවා. සසර කෙටි වෙන කෙනාට අර කෙටි ආත්ම භව කීපය තුල විපාක දිය යුතු කර්ම මතුවේවි මතුවේවි ඉක්මනින් විපාක දීලා අවසන් වෙනවා. ඒ නිසා මේ ධර්ම මාර්ග ඔබ බලන්න සමහර වෙලාවට මේ රහතන් වහන්සේලාගේ ජීවිතවල සාරිපුත්ත හාමුදුරු පාරිගියත් මිනිහෙකුට හිතෙනවා පස්සෙන් ගිහිලා කොන්දට ගහන්න. අහලනේ ඉවසීම බලන්න කියලා දෑත බදලා කොන්දට ගහන සාරිපුත්ත හාමුදුරු. අහසින් යන යකෙකුට හිතෙන ඔළුවට ටොක්කක් ඇනගෙන යන්න. වේගෙන් පහලට ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරුගේ ඔළුවට යකෙක් ගහගෙන යන. උන්වහන්සේගේ ගුණයක් නිසා දරා ගන්න. එතකොට ඒ වගේ නම් බුදුහාමුදුරන්ගේ ජීවිතයේ ආපු ප්‍රශ්න ටික හිතන්නකොනේ. කරදර, නින්දා, පහස, චෝදනා. එතකොට ඒ වගේ ඒ සමහර වෙලාවට අවසාන ජීවිතේ විපාක දෙන්න තියෙන ඔක්කොම මතු වෙලා විපාක දීලා ඉවර වෙලා යනවා. ඒ නිසා නිවන් මඟ වඩනකොට සසරේ විපාක දිය යුතු කර්ම ඉක්මනින් ඉක්මනින් මතු වෙවි, විපාක දීලා ඉවර වෙලා අවසන් වෙනවා. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි වපුරන දේවල් අපි නෙලාගෙන යන ගමන. ඒක හිතලා පුළුවන් තරම් වීරිය ගන්න. මෙන්න කවුරුත් අපිව බේරන්නේ නැහැ. අම්මා තාත්තට බේරන්න බෑ. ඥාතියෙකුට බේරන්න බෑ. කාටවත් බේරන්න බෑ. අපි උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත් අපි බේරෙනවා. ඔච්චරයි. ඒ නිසා අවසානයේ ඔය කියපු ඔක්කොම ඔළුවට අරන් හිතන්න. මම මෙහෙම ඉඳලා මම මැරුණොත් කොහේ යයිද? නිකන් හිතෙන්නේ නැද්ද ඔබට ඔම ඉන්නකොට? තමන්ගෙන් තමන් ওই ප්‍රශ්නේ අහන්න. හෘද සාක්ෂියට එකක වහන්න හදිස්සියවත් මං දැන් මැරුණොත් කොහේ යයිද? අන්නේ ප්‍රශ්නේ තමන්ගෙන් අහනකොට තමන්ට බයක් උපදිනවා. කොහේ යයිද දන්නේ නැහැ, විශ්වාසයක් නැත්නම්. ඒක ඉතින් ඒ වෙලාවට වෙන දෙයක් වෙයි. චුතිචිත තමයි. ඔය වගේ උත්තරනේ ගොඩක් ඉන්නේ. ඒක කියන්න බෑ, වෙන දෙයක් වෙන්නේ නැත. ඔය වගේ උත්තරක කියන්නේ අපිට අපි ගැන විශ්වාසයක් නැහැ. හැබැයි මතක තියාගන්න බුදුහාඳුර පෙන්නනවා කරුණු පහක් වැඩෙනකොට. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය පහ වැඩෙනකොට තමා තුළ සුගතිය ගැන ආත්ම ශක්තියක් බලවත් වෙනවා. මම දැන් මැරුණා සුගති. අන්නේ වචනේ තමන්ට තමන්ගෙන් කියවෙනවා. ඒක තමන්ගේ හිත ඇතුලෙන් එනවා ලොකු ආත්ම ශක්තිය. මම නම් දැන් මැරුණා සුගති. මගේ ගිලම් මැදස්ථානේ ඉන්නවා. සමහර බට දාගෙන මෙතනින් පල්ලෙහා පණ නැහැ. පැම්පස් අවුරුදු ගණන් ඇඳේ උඩු බැලියත් හැබැයි hina වීගෙන මම දැන් මැරුණා සුගතිය කියාගෙන ඉන්නයි. සමහර අය වැඳගෙන බුදුගුණ කියාගෙන හේම පණ ගියායි. එතකොට අර බුදුහාඳුරන් කාලේ ওই අපි අහලා තියෙන ධම්මික සිටුවරයා මරණාසන්න වෙනකොට දෙවියන් පෙවුණා කියලා. දුටුගැම් රජුරත් ඒ වගේ මගේ ළඟ හිටපු හාමුදුරු හය නමක් විතර හිටියා. සමහර අයට පේනවා දෙවියෝ. ඒ අය පුදුම සතුටෙන් ඉන්නේ. ඉන්නේ මේක අතහැරලා කොයි වෙලේද යන්නේ කියලා හැඟීමෙන්. දැන් මේ ලෙඩ ගොඩක්, දැන් මේක මේ මට වදයක්, මේ කුණු ශරීරෙ ඉක්මනින් සුගතියකට යආගන්න ඕන කියන විශ්වාසයෙන් බොහොම ආශාවෙන් පින සිහි කර කර මේක අතහැරලා එතනට යන්නේ කොයි වෙලේද කියලා දින ගණගෙන ඉන්නේ. ඒ නිසා බුදුහාඳුර උපමාවකට පෙන්නවා ඔබට ඊටාම් ප්‍රායෝගිකයි. පින් කරපු කෙනා ඒක මේ වගේ කියන කෙනෙක් නන්නාඳුනන රටකට යන. දැන් ඔබ හිතන්න ඔබේ දෙමව්පියෝ මෙහෙට එනවා. ඒ එනකොට ඔබ දෙමව්පියෝ වෙනුවෙන් සියල්ල සූදානම් කරලා ලෑස්ති කරලා ඔක්කොම ලෑස්ති කරලා කියන බය වෙන්න එපා. එක්කෝ අපි එනවා එයාපෝට් එකට එනවා පිළිගන්න එනවා බය වෙන්න එපා කියලා. එතකොට එහෙම එනකොට ඒ අය ලොකු සතුටකින් එන්නේ. දරුවෝ බලන්න එනවා, මේ රටට එනවා, අපේ ළමයි ළඟට යනවා. ඉස්සල්ලාම එහෙම එනකොට බොහොම ආසාවෙන් එන්නේ. ඒ එනකොට එයාට පිළිගන්න අය ඉන්නවා නම්, එක්කන් ගිහිල්ලා අඳුරන අය ඉන්නවා නම්, එයාට යන ගමනට බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරු පෙන්න පින් කරපු කෙනාටත් එහෙමයි. ඒ අය පිළිගන්න දෙවිවරු බලාගෙන ඉන්නවා කියලා. එයා බොහොම සතුටෙන් කියනවා සුගතිය යන්න සූදානමින් ඉන්නේ. හැබැයි පින් කරගත්තේ නැති කෙනා ඔය මැද පෙරදිගේ අනායි බොහෝ අය අපිට මුණ ගැහිලා තිනවා. මම ඉස්සර හරියට මම බනට ගියා. ඒ අනකොට සමහර අය ෆ්ලයිට් එකට නගින්නෙත් අඬාට, ෆ්ලයිට් එකේ යනකම් අඬාට, ගිහිල්ලා බහිනකම් දන්නේ ආපහු ලංකාවට ඇන ගහලා එවයිද, ගුටි කාලා එවයිද, අතපය කඩලා එවයිද, පෙට්ටියෙන් එන්න වෙයිද, මොන වගේ පවුලක් හම්බෙයිද, කොයි වගේ තැනක වැඩ කරන්න වෙයිද, ඒ මුළු ගමන ගැනම තියෙන විශාල බයක්. නන්නාඳුන රටකට කොහේ හරි ගිහිල්ලා කාන්තාරයකට බහින්න වෙයි, මොන වගේ මිනිස්සුද ඉන්නේ, බයෙන්මයි යන්නේ. ඒ වගේ පරලව ගමන පින් කරගත්තේ නැති කෙනාට ඒක විශාල බයක්. ඒ නිසා මරණාසන්න මොහොතේ හොඳට පින මතුවෙලා නැත්නම් ඇති වෙන්නෙම බයක්මයි, තැති ගැනීමක්මයි. ඒ බය කියන එක ඉරියව්වෙන්, මූණෙන්, හැඟීමෙන්, වචනවලින් සම්පූර්ණයෙන් නැති වෙනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වැඩෙනවා. ඒ නිසා ඔය කියන දේවල් ඉතාම ප්‍රායෝගිකයි. ඒවා දියුණු කරගන්න, වඩා ගන්න, මහන්සියක් ගන්න, ඔබේ පින සිහි කරන්, කරන පින නිතර බලවත් කරගන්න. ජීවිතේ මැරෙන්න වයසක් නැන්නේ. අපි කොහොම හරි දැන් මේ මොකක් හරි පිනකට මේ දැන් ඔබ අල්ලගෙන ඉන්නවා. මව් කුසේ කොච්චර මැරෙනවා, උපදිනකොට දරුවෝ කොච්චර මැරෙනවා, ළමා කාලේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, මැදි වයසේ මැරෙනවා, වයසට ගිහින් මැරෙනවා. ඒ නිසා ධර්මය අල්ලගන්න, බුද්ධ ශාසනයක් ලැබුණා, මනුස්ස ජීවිතයක් ලැබුණා, ඔබට ගොඩාක් බණහන්න ලැබෙනවා. ඉතින් අපි මේ විටින් විට ඇවිල්ලා ඔබට බණ ටිකක් කියලා ගියාට ඔබට ඕන තරම් අන්තර්ජාලයෙන් බණහන්න තියෙනවනේ. අපේ බණ කොච්චර අහන්නේ. ඒසාද YouTube එක අන්තරජාලය ඕන සන ගොඩාක් බණහන්න තින ධර්මය අහන් දවස්සකට එක බණත් දෙකක් අහන්න පටන්ගන්න ඒක ප්‍රතිඵලයේ දැනෙන්නේ අවුරුද්දක් දෙකක් යන ඇඟට නොදැනී ධර්මය වැඩෙන ඔබේ තියෙන අඩුපාඩු ඇඟට නොදැනීම හැදෙන ආය අමුතුවෙන් ලොකු උත්සාහයක් වීරියක් ගන්න ඕනේ නැහැ ගුණ නිකම්ම වැඩෙනවා බණ අහගෙන යනකොට ඒ නිසා බණ ඇසීම පුරුද්දක් කරගන්න ඒ අතරේ පුළුවන් තරම් පින් කරා කරන පින බලවත් කරා පින භාවනාවක් වශයෙන් වඩන ඒ කරන පින නිතර සිහි කරලා පින පුරුදු කරා කරන පින නිතර නිතර හිතන්න පින හිතන්න හිතන්න පින බලවත් ඒ නිසා ඔය කියපු කරුණු ටික හොඳට හිතට ගන්න ඉතින් අධර්ම දේශනා ගොඩාක් කරුණු ගොඩාක් තැන් තැන් වලින් මම ඔබට කියලා දුන්නා දැන් සාරාංශයක් ඔළුවට ගන්න බණ ඇසීම නිවන් දොරටුවක් උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ වගේ අය බණ අහද්දිම මගඵල ලබන ඇයි ඒ අයට එහෙම පුළුවන් වෙන්නේ සංසාරී ධර්මයේ වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරලා සීල් රැකලා බණ අහලා සංසාර පීව තමයි කියන්නේ පාරමිතා ධර්මයේ වෙනුවෙන් හිත වඩලා මම ඔබට උදාහරණයක් කිව්වා බුදුරජාන් වහන්සේ කාලේ සන්තති අමාත්‍යවරයෙක් ගිහි ඇඳුම් පිටින්ම රාජකීය සලු පිටි පිටින් ආභරණ පිටින්ම රහත් වෙලා පිරිනිවන් පෑ. ඇයි? සසර කරපු ධර්මයට බණ අසන්න බුදු කෙනෙක්ගෙන් බණහන් මිනිස්සු යොමු කරපු පින. ඒ නිසා මේ ධර්ම දානය කියන්නේ පින අතර අග්‍රම පිනක් සබ්බ දානං ධම්ම දානං ජිනා. ඒ නිසා තව කෙනෙකුට බණ පදයක් අහන්න දෙනවා පින් කරන්න පරිසරයක් හදලා දෙනවා. බණ අහන්න අවස්ථාව හදලා දෙනවා කියන්නේ ජීවිතේ එක විශාල පිනක්. ඒ නිසා ජීවිතේ බණ අහන්න පින් කරන්න. ඊළඟට ඔබට විශේෂයෙන් මම අද කියලා දුන්නේ සතර සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ වඩන්න අපිට අවශ්‍ය කරුණු තුනක් තියෙනවා. ආතාපි සම්පජානෝ සති. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරි. සම්පජාන කියන්නේ නුවණ. සතිමා සිහිය. එතකොට අපේ සිහිය තමයි වැඩේ. මේ සිහිය වඩන භාවනා ක්‍රම තමයි ඔක්කෝ සතිපට්ඨාන කියන බුදුහාමුදුරු දින ඇතුව ප්‍රතිඵල පෙන්නපු දේශනා. ඒ අතර මම ඔබට කියලා දුන්නා සම්පජාන. අපිට එදිනෙදා වැඩ කරන වෙලාවේ ගමන් බිමන් යනකොට වාඩි වෙලා හිටියත් නිස්සද්දව හිටියත් කතා කර අඩුම ගානේ වැසගිලි කැසගිලි කරන වෙලාවේ භාවනාවේ හිත පිහිටවන්න පුළුවන් සම්පජන් සති සම්පජන් මගේ හිතට ලාමක අකුසලයක් ඇතුල් නොවේවා කියලා ඉරියව්වේ සිහිය පිහිටවාගෙන කරන කියන හැම වෙලාවෙම සිහියෙන් ඒක කරා ඔබට නොදැනීම සිහිය වැඩේ සතිය වැඩේ නීවරණ යටපත් වෙනවා ඒ නිසා භාවනාවක් ජීවිතේ පුරුදු කරගන්න. ඒ නිසා ඔය කරුණ හොඳට හිතන්න කර්මය ගැන හිතන්න. අපිම වපුරන දේවල් අපි කරා එනවා. අපේ පෙර පිනකට අපිට බුද්ධ ශාසනය ලැබුණා, මනුස්ස ජීවිතය ලැබුණා, ෂණ සම්පත්තිය ලැබුණා, ලෝකේ කොහේ හිටියත් පින් කරන්න, ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔබ හැම දෙනාටම සද්ධා දීගුණ දියුණු කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ධර්මීම දියුණු කරගන්න ධර්මීම වඩා ගන්න වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ඔබට ආශිර්වාද කරන මේ බණහන් එකතු වෙච්ච ඔබ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරණ ඔබ හැම දිනාටම සැලසේවා සද්ධා දීගුණ දියුණු කරගෙන ඔබ හැම දිනාටම සුවසේම ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම ශ්‍රවණ පිණත් ඔබ හැම දිනාට ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරා. ඉතින් අද දවසේ නෙද්ගුවන් විදිලිය ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාව ලෝකීයටම විසිරුවා හරින්න ධර්මදේශනාවේ පින්බර දායකත්වය ධර්මී කටයුතු කරන්නට යෙදුණි යක්කල බටගොල්ල අංක 2-3 නිවසේ වෙසෙන ගාමිණී ගුණවර්ධන සංජීව සම්පස්ත්‍රි
1: යසෝජි ගුණවර්ධන මලික් ජයසේකර කියන පවුලේ සාමාජික පිරිස මේ හැමෝම එකතු වෙලා මේ ධර්ම දානමය පින්කම සිදු කරේ. මේ හැම දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ආරක්ෂාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ අයගේ ප්‍රධාන අරමුණ තමයි 2023 ජූලි මාසේ 19 වෙනි දින පරලෝ සැපත්වන්නට ඉදුණු තමරා නිස්සංක ආදරණීය ස්වාමි දියණියට මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. මේ ධර්ම දානමය පින්කමින් රැස් කරගන්න සියලු පුණ්‍යානුභාව වලින් ඒ තමරා නිස්සංක මෑණියන්ට සසර දුක් කෙලවර කොට උතුම් අමා මහ නිවන සාක්ෂාත් කරගන්න මේ පින උපකාර වේවා. සසර මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා. උපදින භවයන් වල නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා. වහවහා සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. 2023 ජූලි 19 වෙනි දින මිය පරලොව ගිය තමරා නිස්සංක ආදරණීය ඒ ස්වාමි දියණිය මෑණියන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම ඒ පින්වතුන්ගේ අරමුණක්. ඒ වගේමයි 2025 පෙබ්‍රවාරි මාස 15 වෙනි දින මිය පරලොව යන්නට යෙදුණු චලනී උමංගලා ගුණවර්ධන ආදරණීය දියණියට මේ පින් අනුමෝදන් කරනවා. උතුම් නිර්වාණ අවබෝධයේම සැලසේවා. පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදී සිහිපත් කරනවා. ඒ මියගේ පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරුවේ හැම දිනාටමත් බණෑ සෝබ හැම දිනාටමත් නිත් කාර්ය මණ්ඩලයේ සෑම සිල් දිනාටමත් ලක් වාසී ලෝ වාසී ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. සද්ධා දී ගුණ දියුණු කරගෙන උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම ශ්‍රවණය මේ පිනක් දායකත්වයෙන් දරු පිංගතුන්ට ධර්ම දාන මේ පිනක් ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං.

0: පාටම සම්මා සම්බුදු සරණයි.
1: සාධු සාධු සාධු. අද මේ උතුම් ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෆිම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉනනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2:00ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පස්වරු 4:00ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන අනතුරුව රාත්‍රී 7:00ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8:00ට මෙවරත් ඇසළ පුරපසළොස්වක පොහෝදා නෙතෆිම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන තුළින් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්නට විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ ලබා දෙන සහයෝගය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට, නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771 51 272 0771 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 163 872 0776 163 872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.

Nyt FM. Nyt Spirit Vanderbilt. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රියකරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. මෙසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂා වී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ.

Net FM Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධරත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධරත්නය මම සරණකොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමින් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.